බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636. SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026. අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
1: මොහොත වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳුමුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහක්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
2: Brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි, අප සමිධානන් වහන්සේ අපේ ගුරුවරයාණන් වහන්සේ. උන්වහන්සේ අපට සත්‍ය වූ පාර පෙන්නනවා. උන්වහන්සේ කියනවා මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ සත්‍යයයි, උන්වහන්සේ ජීවනයයි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙයි. පියාණන් වහන්සේයි අපේ විශ්වාසයේ අන්තිම කොන, දෙවතාත්තා, සර්ව බලධාරී දෙවි සමිධානන් වහන්සේ. උන්වහන්සේ සමග ඒකාත්මික වීමේ මාවත පාර අපට පෙන්වනු ලබන්නේ අප සමිධානන් වහන්සේ. උන්වහන්සේ සත්‍යයයි, උන්වහන්සේ මාර්ගයයි, උන්වහන්සේ ජීවනයයි. උන්වහන්සේ සත්‍ය වන්නේ උන්වහන්සේ සත්‍ය වන්සා. උන්වහන්සේ මාර්ගය වන්නේ උන්වහන්සේ මාර්ගය නිසා. ඇයි අපි එහෙම කියන්නේ? උන්වහන්සේ කියනවා මෙහෙම, ඔබට ලෝකේ බොහෝ දුක් ගැහැට ඇත. ඒත් කලබල නොවන්න. ඒ සියල්ල මව අභිභවා ජයගත් දෙමි. මාගේ කුඩාර ලැබිය නොවන්න ඔබ කිසි කලෙක අනාථ වීමට මම ඉඩ නොදෙමි. උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය එකී මාර්ගය ඔබට පෙන්වනු ලැබීමයි. මගේ ආදරණීය දරුවෙනි, උන්වහන්සේව අදහා ලෝකේ ඇති මේ අබල දුබල සියලු ගති වලින් මිදෙනු පිණිස ඔබ උන්වහන්සේව අනුසාර කරන්න. ඒ භාග්‍ය ඔබට ලැබේවා. සමිධානන් වහන්සේ ඔබ සමග වේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සියලු දිනාටම ආයිබෝවන්. අස්සලාමු අලේකුම්. ශුද්ධ කුර්ආනයේ අල්ලා දෙවියන් වහන්සේ පැවසුවා, යහපත් සාරවත් පසක දෙවියන්ගේ කැමැත්තෙන් යහපත් ශාක පිට වෙනවා. ඒ වගේම අයහපත් පසකින්, යහපත් නැති පසකින්, සාරවත් නැති පසකින් ගස් කොළන් එන එක ඉතාමත් අඩුවෙන් තමා එන්නේ කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. මේ වගේ තමා අපි අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දුන්න. අපේ ගෙදර පරිසරය, අපගේ පාසලේ පරිසරය, අපගේ නගරයේ, අපගේ ක්‍රීඩාංගණයේ යහපත් පරිසරයක් තිබුණොත්, යහපත් දේ ලබා දුන්නොත් ඒ ළමයි අපගේ දුවා දරුවන් යහපත් අය බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන්ට අපි ලබා දී තිබෙනා වූ පරිසරය යහපත් නැත්තම්, සාරවත් නැත්තම් ඔවුන්ට ලැබෙන්නේ අයහපත් දේ නම්, සාරවත් නැති පසක් නම් එමගින් දරුවන් නරක පැත්තට යොමු වන්නට පුළුවන්. එනිසා අපි සෑම කෙනෙක්ම වග බලා ගත යුතුයි. අපගේ දුවා දරුවන්ට, සහෝදර සහෝදරයන්ට සාරවත් පසක් මෙන් අපගේ පරිසරය යහපත් කර දෙන්නට ඕන. ඒ රහපත් පරිසරය මගින් යහපත් දේ ඔවුන් ලබා ගනි. එමගින් ඔවුන් යහපත් පුද්ගලයන් බවට පත්වේ. අපගේ සමාජය යහපත් සමාජයක් බවට පත්වේ. එමගින් රටේ ජීවත් වෙන සෑම කෙනෙක්ම යහපත් වේ. එනිසා අල්ලා දෙවියන් වහන්සේ අපගේ දුවා දරුවන්ට යහපත් පරිසරයක් ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Hari de Hari tanin araganna Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.

Good morning, very good morning. හැමෝටම 2026 සැප්තැම්බර් 14 සඳුදාව අලුත් සතියක ආරම්භය අලුත් දවසක ආරම්භය. ඉතින් හැමෝටම හැම දෙම ඉටු වෙන ලස්සනම සතියක් ලස්සනම දවසක් වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. උදේ 6යි විනාඩි 4යි වෙලාව. ඉතින් මේ සතිය කොහොමද ඔයාගේ සැලසුම්? මේ දවස කොහොමද ඔයාගේ සැලසුම්? මන් දන්නවා දැන් අපේ දරුවෝ ඉස්කෝලෙ ගිහිල්ලා කරන්න හිතාගෙන ඉන්න දේවල්, ඒ වගේම ඊයේ දහම් පාසල් තරඟ තිබුණා ගොඩාක් ප්‍රදේශවල. ඉතින් ඒ දරුවෝ දැන් ගෙදර ඇවිල්ලා කතා වුණ දේවල් නේද සතුට. එතකොට ඒගොල්ලෝ විඳගත්ත අත්දැකීම්, බෙදාගත්ත විදිහ, මේ හැම දෙයක්ම එකතු කරගෙන අද ඉස්කෝලෙට යනවා. ඉස්කෝලෙදිත් සමහර විට ඒ දේවල් ගැන අදහස් අනිත් අයත් එක්ක බෙදා ගනි. ගුරුවරු තමන්ගේ අත්දැකීම් දරුවොත් එක්ක බෙදා ගනි. ඉතින් ජීවිතය ගැන කියවමින් අපි අද දවසත් චමත්කාරම දවසක් කරගමුද? කැමතිද? කොහොමද? හෝ ඉතින් චමත්කාර වයිබ් එකක් අද ගන්න, චමත්කාර වයිබ් එක පවත්වාගෙන යන්න. ඒ චමත්කාරය පවත්වාගෙන යමින් විඳිමින් චමත්කාර වයිබ් එක අනිත් හැමෝටමත් දෙන්න. ජය වේවා, සුබ වේවා. අද එහෙනම් හොඳට මතක තියාගන්න, හොඳම හොඳ චමත්කාරමත් දවසක් සතියක්. මේ සතිය මගේමයි ඔයාගේමයි.

මොකද කියන්නේ චමත්කාර ජනක වයිබ් එක ඔයාගෙම කරගත්තාද? ලෑස්තිද අද ඔයා යන තැන චමත්කාර ජනක වයිබ් එකක් කරන්න? අපි හිතමුකෝ මෙහෙම, ඒක වයස් බේදකින් තොරව අපි හැමෝටම කරන්න පුළුවන්. ගෘහණියක් විදිහට ගෙදර කටයුතු කරන කෙනෙක් හැටියට ඔයාටත් ඔයාගේ ගෙදර චමත්කාර වයිබ් එක අරගෙන යන්න පුළුවන්. බැරිද කියලා චුට්ටක් හිතලා බලන්න, මොනවද කරන්න පුළුවන් කියලා චුට්ටක් හිතලා බලන්න. උදේම කුස්සේ පැත්තට ඇවිල්ලා ඔයාගේ කටයුතු පටන් ගන්නකොටම මොන වගේ දෙයක් ඔයාගේ හිතට දැනෙන්නේ? ඊට පස්සේ කොහොමද ඔයාට අවස අරගෙන යන්නේ? දරුවන්ට රසම රස කෑම වේලක් හදලා දීලා ඔයාත් කෑම භුක්ති විඳලා දවස පටන් ගන්නවා නේද? ඒකනේ ඉතින් අම්ම කෙනෙකුගේ බිරිඳකගේ රාජකාරිය වෙන්නේ, සාමාන්‍ය ගෘහණියකගේ රාජකාරිය වෙන්නේ උදේම යාගේ වැඩ ටික ආරම්භ වෙන්නේ කුස්සියෙන්. ඊට පස්සේ අපි හිතමුකෝ ඔයා යන්නේ ඉස්කෝලෙට. ඉස්කෝලේ කොච්චර නම් චමත්කාර ජනක දේවල් අපිට කරන්න පුළුවන්ද? ඉතින් හිතලා බලමු. ඊළඟට ඔයා වැඩ කරන තැන, යන එන පාර, මග තොට හැම තැනම ඔයා යන්නේ කෝච්චිය වෙන්න පුළුවන්, බස් එකේ වෙන්න පුළුවන්, ත්‍රිවිල් එකේ වෙන්න පුළුවන්. ත්‍රිවිල් එකේ රියදුරු මාමත් එක්ක කතා කරලා ඔයාගේ චමත්කාර වයිප් එක රියදුරු මාමට දෙන්නකෝ. ඉතින් ඊට පස්සේ රියදුරු මාමටත් කියලා දෙන්න, රියදුරු මාමේ ඔයාත් චමත්කාර වයිප් එක අරගෙන යන්නකෝ, මෙහෙම කරන්නකෝ කියලා ඔයා කියලා දෙන්න චූටි පැටියෙක් විදිහට නේද? හරි, එහෙනම් අද අපිට සමරන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ සතිය අපිට සැමරීම් සතියක් කරගන්න පුළුවන්. අපි හිතන විදිහ වෙනස් කරගත්තොත්, අපි කරන වැඩ වෙනස් කරගත්තොත්. මෙහෙම කියන්නම්කෝ, ඩයමන්ඩ් ලීග් ශූරතාව මතකද? 2026 ඩයමන්ඩ් ලීග් ශූරතා පිරිමිහෙල්ල විසිකිරීමේ සවුවෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්න පුළුවන් උනේ කාටද? අපේ රුමේෂ් තරංගට. පොදු රාජ මණ්ඩලයේ ක්‍රීඩා උළෙල මතකද? ඔව් මතකයි. ඉතින් මීටර 89.75 දුරක් වාර්තා කරමින් රන් පදක්කමක් දිනා ගන්න හැකි උනේ කාටද? අපේ රුමේෂ් තරංගට. එහෙනම් දැන් ඔන්න ලෝක අල්ටිමේට් ශූරතාවලියෙන් මේ පාර වාර්තා අතරට එක්වෙමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ඔන්න ආපහු රුමේෂ් තරංග විශිෂ්ටත්වය තහවුරු කළ තියෙනවා. ලෝක මල්ල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවේ පළමු තැන අපේ රුමේෂ් තරංගට. ජය වේවා, ජය වේවා ලංකාවට, අපි හැමෝටම. පුතේ, ඔයා ක්‍රීඩා කටයුතු කරනවා නේද? කරනවානේ. ඉස්කෝලේ ස්විමින්, චෙස්, ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්, රගර් මේ වගේ ගොඩක් දේවල් කරනවා. ඉතින් එතකොට ක්‍රීඩාවෙන් අපි මොනවද අපේ අනාගතය ගැන සැලසුම් කරලා තියෙන්නේ? ක්‍රීඩාවෙන් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ක්‍රීඩාවෙන් අපිට අපේ රට හොල්ලන්න පුළුවන්, ලෝකෙ හොල්ලන්න පුළුවන්. අපේ රටේ නම ක්‍රීඩාවෙන් ඉදිරියටම අරගෙන යන්න පුළුවන්. එකට උදාහරණයක් රුමේෂ් තරංග. ගන්න මේ ගැම්ම ක්‍රීඩාව විතරක් නෙමෙයි, අපි ඒක අපේ අනිත් දේවල් වලටත් එකතු කරගමු. මම දන්නවා සංගීතයට ආදරය කරන, සංගීතයෙන් ඉදිරියට යන දරුවෝ ගොඩාක් ඉන්නවා. දැන් ඊයේ දහම් පාසල් තරඟ තිබුණා. එතකොට කතික තරඟ වලින්, ඊළඟට දහම් දැනුමෙන්, පද්‍ය ගායනා වලින් දක්ෂතා පෙන්වන දරුවෝ ගොඩක් ඉන්නවා. ඇල්ෆා ස්ටුඩියෝ එකට එහෙම දරුවෝ එනවානේ චිත්‍රපැත්තෙන්. ඉතින් අන්න ඒ තරුවන්ට රුමේෂ් තරංග වගේ ගොඩාක් ඉදිරියට යන අවස්ථා තියෙනව මේ ලෝකේ. නවතින්න ඕන නැහැ, නවතින්න ඕන නැහැ. T20 ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළ ඉන්දියාවට හිමි වුණා. ශ්‍රී ලංකාවේ අපි අනුශූරීන් බවට පත් වුණා. ඒකත් විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ හැම ජයග්‍රහණයක්ම අපි ජයටම සමරමු. අපි හිතට ගමු මොන වගේ ගැම්මක්ද අපි ගන්න ඕනේ කියලා, මොනවද අපිට කරන්න පුළුවන් අපි ඉන්න තැන ජය සමරන්න කියලා. හිතට අරගෙන ඉදිරියටම යමු. ජය වේවා.

ජය වේවා මට, ජය වේවා පිට, ජය වේවා ලංකාවටම, ජය වේවා ලෝකෙටම. පොඩි කතාවක් කියනවා. මේ කතාව මම කැමති, මන් දන්නව ගුරුවරු අපිව ගොඩක් අහගෙන ඉන්නවා, විදුහල්පතිවරු අම්මල තාත්තල අපිව ගොඩක් අහගෙන ඉන්නවා. මේක අනිත් අයටත් ඔයා බෙදන්න ඉස්කෝලේ ගිහිල්ලා කියන්න. මේකෙන් අපේ දුවදරුවෝ හිතට ගන්න තියෙන දේවල් ගන්න. මම කැරපුත් එක්ක පාගල පොඩි කළොත් මට කට්ටිය මොනවා කියයිද? ඔයා කැරපුත්තෙක් පාගල පොඩි කරොත් සමහර විට ගොඩක් කට්ටියක් සතුටු වෙයි නේද? හානේ හොඳ වැඩේ කැරපුත්තට උනේ කියලා. ඔව්, එහෙම සතුටු වෙයි. හැබැයි මං ලස්සන සමනලේක පාගල පොඩි කළොත් අනිත් අය මොනවා කියයිද මට? හයියෝ, මහා නපුරු මිනිස්සෙක් නෑනේ, බලන්නකෝ එයා කරපු දේ, හරිම අපරාධයක් කරේ ලස්සන සමනලයා, එහෙම පාගනව දනේ සමනලේක් කියලා මහා අපරාධයක් විදිහට තමයි ඒක කියන්නේ දකින්නේ. හැබැයි ඒ අවස්ථා දෙකේදීම මම මොකද කළේ? එකම දේ කළේ. කැරපොත්තෙක් පාගුවා, ඒ වගේම සමනලෙක් පාගුවා. අවස්ථා දෙකේම එකම දේ කළේ. හැබැයි එහෙනම් ඇයි අනිත් අයගේ තීරණය වෙනස් වුනේ? ඇයි කැරපොත්ත පාගද්දී මට දෝෂාරෝපණය කළේ? එතකොට නෑ, කැරපොත්ත පාගද්දී දෝෂාරෝපණය නොකර සමනලයා පාගද්දී දෝෂාරෝපණය කළේ. කැරපොත්ත පාගද්දී හානේ කමක් නෑ කියලා හිතුවා. හැබැයි සමනලයා පාගද්දී අපරාධිනේ කියලා හිතුවා. ඉතින් මේකෙදි හිතන්න කතාවක් තියෙනවා. ඒකට හේතුව තමයි, මේක තව චුට්ටක් ඉස්සරහට අපි අරගෙන ගියොත්, බාහිර පෙනුම. අපි මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා හිතින් මවාගෙන ඉන්න මතවාද. අපි හිතනවා මේක මෙහෙම කළොත් හරිම ෂෝක්, හරිම හොඳයි. හැබැයි මේක මෙහෙම කළොත් හරිම නරකයි, ඒක නම් මහා අපරාධයක්. හැබැයි ඔයා දන්නවද, ඒ දේ නිසාම තමයි දවසක අපේ ජීවිත විනාශ වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපිට අපි කරන දේවල් ගැන පසුතැවෙන්නත් වෙන්නේ. ජීවිතයේ ඇතුලේ හැම මොහොතකම අපි අපේ කෝණයෙන් විතරක් අපි නිවැරදි කියලා හිතන්න ගත්තොත් එහෙම අපිට ගොඩාක් දේවල් මගහැරෙනවා, අපිට පසුතැවෙන්න වෙනවා. ඒ දේ නිසා මට විතරක් නෙමෙයි, මගේ වටේ ඉන්න මිනිස්සුන්ටත් දුක් විඳින්න වෙනවා, ඒකට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසාම තමයි අපි හිතන්න ඕනේ හැම දේ ගැනම තීරණ ගන්න කලින් හැම පැත්තෙන්ම දකින්න, හැම පැත්තෙන්ම හිතන්න. එක පැත්තකින් විතරක් බලලා, එක පැත්තකින් විතරක් හිතලා, එක කෝණයකින් විතරක් හිතලා, හානේ ෂෝක්නේ, හොඳයිනේ, මරුනේ, හයියෝ මොකද උනේ, ඇයි එහෙම කරේ, එහෙම කියලා හිතන්නේ නැතුව අපිට ස්වාධීන තීරණයක් ගන්න පුළුවන්. හැම පැත්තෙන්ම අපි හිතලා තීරණයක් ගත්තොත්. තව හිතන්න මේ දේ ගැන. හරි දේ විතරක් කරන්න උත්සාහ කරමු. එතකොට අපි වගේම අපිට ආදරය කරන මිනිස්සු සතුටින්ම ජීවත් වෙයි. තව ගොඩාක් ලස්සන දේවල් අපිට කරන්න පුළුවන් වෙයි. මට ඒ නිසා ඒක කියන්න ඕනි කියලා හිතුණා. අද අලුත් සතියක් පටන් ගන්න නිසා, අලුත් දවසක් පටන් ගන්න නිසා අපි හැමතිස්සෙම තීරණ ගන්නවා. දවස තිස්සෙම අපි කරන්නේ තීරණ ගන්න එක. හිතලා බලන්න, ලක්ෂ ගානක තීරණ අපි අරගෙන තියෙනවා දවස තිස්සේ. ඉතින් මේ තීරණ ගනිද්දී හැමෝටම සතුටු වෙන්න පුළුවන් යහපත්ම තීරණ ගමු.

0: කලබලේද කලබලේද? උදේම මහන්සිද දැන් එක හුස්මට වැඩ ටික කරගෙන යනකොට? හා? එහෙම තමයිනේ. හරි කමක් නෑ. මහන්සියට අපි ඉන්නවානේ. FM 95.8. උදේම හොඳම විටමින්ස් ටික අරගෙන හොඳම ශක්තියක් අරගෙන ඔයාට දවස පටන් ගන්න පුළුවන් නේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඉතින් අපේ පවුල හැමෝම එකතු වෙලා අපි අද දවසේ සුන්දරම දේවල් ටික බෙදා හරිමු. මෝ කරගමු. චමත්කාර වයිබ් එකම තමයි මං ඔයාට අද දවසේ අරගෙන යන්න කියලා යෝජනා කරන්නේ. මොකද මේක ලස්සනම සතියක් කරන්න පුළුවන්, හරිම චමත්කාරවත් ජනකම සතියක්.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුවේ වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3672.
3: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය.
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මම වැලිමඩ ආර්යසේන. මට අපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙත්ෙස්ෙන් සිවෝනෙදිලින් දැනගත්ත දෙවනගල කොමල්බන්දර වීරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණයක් කරගන්න ලැබුවා. ඒකත් නෝමල් තත්ත්වයට පත් වෙලා තියෙනවා. දෙවනගල කොමල්බන්දරම මැතිවට අනේක වාරයක් ඉඳෙනවා.
0: කතා කරන්න 0777-300-940.
1: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
7: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
8: FM 95.8 NetFM. NetFM Alpha Studio.
9: Brought to you by.
10: හරි දේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: හානේ දැන් ඇවිල්ලා තියෙන චිත්‍ර මමත් සමහර විෂන් කෑ ශාකාවලට ගියාම දැක්කා. හරිම සතුටුයි අපේ දරුවෝ මේ මාතෘකා පිළිබඳව හිතලා තියෙන විදිය, ඇස් ගැන හිතලා තියෙන විදිය. ඉතින් දැන් කැමති විදිහට ඇස් ගැන හිතලා අපි අඳින්න කියලා කිව්වනේ නේද? ඒ නිසාම හරිම ලස්සන චිත්‍ර වෙන විදිහකට හිතලා, හරිම නිර්මාණශීලී විදිහට හිතලා ගොඩාක් චිත්‍ර එවලා තියෙනවා. බොහොම ස්තුතියි. ඉතින් ඒ දක්වන ප්‍රතිචාරයට, ඒ උනන්දුවට, කැපවීමට, මහන්සියට අගේ කිරීම ගොඩක් තියෙනවා විෂන් කියා වෙතින්. විෂන් කියා පාට සිත්තම් සූදානම් කරන්නේ හැම අවුරුද්දක මේ නිසාමයි. අපේ දරුවෝ වෙනුවෙන් අම්මල තාතල මම දන්නවා දරුවන්ව හොඳටම උනන්දු කරනවා මේ දේට. දැන් සැප්තැම්බර් 25 වෙනිදා වෙනකන් තියෙනවනේ නේ. එහෙනම් තවම විෂන් කියා පාට සිත්තම් තරඟෙට ඔයාලගේ චිත්‍ර එව්වේ නැත්තම් ඉක්මන් කරන්න ඕන. දැන් මම මතකයි නේද කිව්වා ප්‍රාථමික, මූලික, ද්විතීක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ද්විතීක කියලා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ හැම දරුවෙකුටම දෙනන්න පුළුවන් අවස්ථාවක් විෂන් කෑ විතින් සලසල දීලා තියෙනවා. ලක්ෂ ගානක මුදල් තෑගි කුසලතාව වෙනකම්ම මුදල් තෑගි තියෙනවා. පළමු වෙන ස්ථානයේ ඉඳලා රුපියල් 10,000 ඉඳලා තමයි තෑගි පටන් ගන්නෙ. ඒ කියන්නේ තව තව ඉස්සරහට යනකොට මුදල් තෑගිේ වටිනාකම වැඩි වෙනවනේ. එහෙනම් ඉක්මන් කරලා එවන්න ඕන විෂන් කෑ ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිණයට. මතකයිනේ අම්මල තාත්තලා උනන්දු කරවන්න තව තවත් දරුවන්ව සැප්තැම්බර් 25 වෙනිදාට කලින් විෂන් කෑ පාට සෙත්තම් තරඟෙට එන්න ලියාපදිංචි වෙන්න කියලා කියන්නේ චිත්‍රය වන්න කියන එක. චිත්‍රයවල අනිවාර්යෙන්ම මේ තෑගේ ඔයාගෙම කරගන්න වටිනම වටින සහතික පතක් හම්බ වෙනවා. වට්සප් අංකෙකුත් තියෙනවා. මම ඒ අංකෙ කොයිකටත් කියන්නම්. මොනවා හරි විස්තරයක් දැනගන්න ඕන නම් වට්සප් මෙසේජ් එකක් දාන්න. 0777 981 6713.

ඡෝට දෙයක් ගැන කතා කරමු දෙයයි මමයි මොකද කියන්නේ ඔයාට මේ ගැන මොනවා හරි අදහසක් තියෙනවා නම් මම කැමති WhatsApp අංකයෙන් බෙදා ගන්නවා නම් 0711 95 95 95 ඔයා කැමතිද හැමෝම අතර කැපී පෙනෙන අතිශය අභිරහස් සිග්මා මානසිකත්වයක් ගැන ටිකක් හිතලා බලන්න මොකද මේ සිග්මා මානසිකත්වය කියලා කියන්නේ චුටක් සර්ච් කරලා බලන්න SIGMA සිග්මා මානසිකත්වය කියන්නේ මොකක්ද හැමෝම අතර කැපී පෙනෙන පුළුවන් ද මේ මානසිකත්වයෙන් සිග්මා කෙනෙක් කියලා කියන්නේ රැළේ යන කෙනෙක් නෙමෙයි රැල්ලට අහුවෙන කෙනෙක් නෙමෙයි ඔවුන් තනිවම තමන්ගේ ගමන යන නිහඬ සිංහයන් වගේ වව් සිග්මා කෙනෙක් කියන්නේ කවුද එහෙනම් රැළේ යන කෙනෙක් නෙමෙයි තනිවම තමන්ගේ ගමන යන නිහඬ සිංහයන් වගේ කෙනෙක් ඔවුන් කිසිම වෙලාවක අනුන්ගේ අවධානය පස්සේ දුවන්නේ නැහැ අයියෝ මට දෙන්නකෝ අවධානය එහෙම කියලා ඉල්ලන්නේ නැහැ තමන්ගේ වටිනාකම අනුන් ඉදිරියේ බාල්දු කරගන්නේ නැහැ අන්න සිග්මා මානසිකත්වය ප්‍රශ්න එනවා ගැටලු එනවා අභියෝග තියෙනවා බාධක තියෙනවා යන යන තැන බාධක යන යන තැන අභියෝග ගැටලු සමුදායක් තියෙනවා හැබැයි මේ හැම ගැටලුවකදීම මේ හැම බාධකයකදීම හැඟීම් බරව උත්තර හොයන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ උපරිම සන්සුන්ව නිශ්ශබ්දව ඉන්නවා ඔවුන් දන්නවා මොකද්ද කරන්න ඕනේ මොකද්ද මගේ ප්ලෑන් එක මම මේකට හොඳ තීරණයක් ගන්නවා අනවශ්‍ය උපදූප අනවශ්‍ය ඩ්‍රාමා ඔවුන් ළඟ නැහැ රඟන්න යන්නේ නැහැ සම්පූර්ණයෙන්ම මේ දේවල් වලින් ඈත් වෙලා තමන්ගේ පෞද්ගලික ඉලක්ක ජය ගන්න විතරක් හොඳට මහන්සි වෙනවා කැප වෙනවා අනිත් අයත් එක්ක ඉන්නවා හිනා වෙනවා විහිළු කරනවා සාමූහික තැන්වලට යනවා ටීම් වර්ක් එක තියෙනවා මේ හැමදේම තියෙනවා හැබැයි ඔවුන් සිග්මා පර්සනැලිටි එකක් මතක තියාගන්න ලෝකයේ මිල අධිකම දේ කාගෙවත් කොපියක් නොවෙන එක. ඔයා ඔයාගෙම වෙන එක. ඔයා ඔයාවම වෙන එක තමයි සිග්මා පර්සනැලිටි එක කියලා කියන්නේ. ඉතින් ඔයා ඔයාම වෙලා බලන්න මේ සිග්මා පර්සනැලිටි එකේ කෙනෙක්ද කියලා හිතලා බලන්න. එහෙම නොවෙන කෙනෙක් නම් පොඩ්ඩක් බලන්න ඔයාට සිග්මා මානසිකත්වයක් අතරට එන්න පුළුවන්ද කියලා. මරුනේ

කමෝ නොදිහය විනාඩිති ස්පහයි වෙලාව. අපි අද රුමේෂ් තරංගව මතක් කරන අපේ T20 ඉන්දියාවයි ලංකාවයි ඔක්කොම මතක් කරලා. කපු මොහොද කේක් එකක් බර්ත්ඩේ කේක් එකක්. හරි.

0: සතට පෙරේ එහෙම තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව වෙන්න ඕන. මම හරි මාසයි මම ආයයි කියනවා යාට. හැම කෙනෙක්ටම වයස් ભેදයකින් තොරව තනතුරු ભેදයකින් තොරව අපි චමත්කාර වයිබිකාද පතරවමු බෝ කරමු සතියම අරගෙන යමු. වෙන්නේ කපන්න යන්නේ හැමෝම මතක් කරලා ජය වේවා රුමේෂ් තරංග T20 ඉන්දියාවට සුබ පැතුම්. ඒ වගේම අනුශූරිනුනු ශ්‍රී ලංකාවට සුබ පැතුම්. හැමෝම මතක් කරලායි අපි මේ කේක් එක අද දවසේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් කපන්නේ බර්ත්ඩේ කේක් එකක් හැටියට. ඒ වගේම ඒගොල්ලන්ට සුබ පැතුම් කේක් එකක් හැටියට. කෑගල්ලේ පදිංචි කෑගලු බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න සහස්නා සඳමිණී නංගිගේ 13 වෙනි උපන්දිනය කියලා කියනවා. හරි, අපි සුබ පැතුම් එකතු කරමු. ඒ වගේම දිප්පිටි කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙන ගන්න නවිනී ප්‍රභාෂිනීගේ අද උපන්දිනය කියලා තියෙනවා. තව කවුද ඉන්නේ? අද උපන්දිනේ සමරනව ගම්පහ විජේරාම පාරේ තනෝජා කපුවත්ත මහත්මියට සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරනවා. මේ ගමුව සසෙක්ස් කොලේජ් එකේ විෂිනී සෙවන් දිනේ දහරිද විෂිනී සෙවුමා වෙන්න ඕනේ. අද සමරනව 14 වෙනි උපන්දිනය. ඉතින් මේ හැමෝටම සුබම වේවා, ජයම වේවා.
1: NetFM Alpha Studio. Alpha Studio.
0: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
0: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
1: NetFM Alpha Studio. Alpha Studio.

ලස්සන හිනාවක් දීලනේ තියෙන්නේ. ඉතින් අනේ හිනා වෙන්නකෝ. මොකටද ඔච්චර ලෝභ වෙන්නේ හිනා වෙන්න? උදේ කට්ටිය ඔයාට හම්බ වෙයි ගොඩක්. Good morning කියලා ලස්සන හිනාවෙන් ලස්සන සංග්‍රහයක් කරන්න ඉතින් එයාලට චමත්කාර වයිබ් එක අරගෙන යන්න හැම තැනකම. ජය වේවා. මම කසනේ.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872
5: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
0: විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 14 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග විශිෂ්ටයින්ගේත් විශිෂ්ටතමයාවෙයි ලෝක මල්ල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේත් පළමු තැන දිනා ගනී. පන්දුවාර් විස්ස ආසියානු ශූරියන් වූ ඉන්දියාව මොහොසින් නක්වි අතින් කුසලාණය එපා කියයි. පිටිය මැද ගැටුමක් ශ්‍රී ලංකාවට අනුශූරතාවය. තෝරා ගැනීමකින් තොරව සියලු දූෂිතයින්ට දඬුවම් දීමට අදාළ ආයතනවලට පූර්ණ බලය දී ඇති බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. ප්‍රදේශ රැසකට මහවැසි ගාල්ල යටවෙයි. හෝමු සමුද්‍ර සන්ධියේ සාකච්ඡා කල්යයි. අල් මකා වරාය මුදා ගැනීමට යෙමනයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර.
0: Net News, the truth people trust.
6: ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව රුමේෂ් තරංග සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කළා. ඒ විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරණ ලෝක මළල ක්‍රීඩා අල්ටිමේට් ශූරතා තරඟාවලියේදී මේ අතර ඉන්දිය ක්‍රීඩිකාවන් නැවත වරක් පිටිය මැද ක්‍රීඩාශීලී නොවන හැසිරීමක් දැක්වුවා. ඒ ඊයේ පැවති පන්දුවාර විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් පසුවයි. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. විශිෂ්ටයින්ගේත් විශිෂ්ටතමයා තෝරනු ලබන ලෝක මළල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ පිරිමිසවෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. ඒ මීටර 91.9 ඉහළ දක්ෂතාවයක් දක්වමින් ඒ ඉසව්වේ ලෝකමට්ටමේ ඉහළම දක්ෂතා සහිත කිහිප දෙනෙකුට පමණක් සහභාගී විය හැකිවන පරිදි ලෝක මළල ක්‍රීඩා සම්මේලනයේ විසින් මෙම තරඟාවලිය සංවිධානය කරනවා. එහි හෙල්ල විසිකිරීමේ ඉසව්ව පැවැත්වුණේ ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9:43. ඉසව්වේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් 8 පමණක් ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබුණා. රුමේෂ් තරංග මෙම තරඟයට සුදුසුකම් ලබා ගත්තේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ක්‍රීඩකයා සහ ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙසයි. සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කිරීමට එහිදී ඔහු සමත් වුණා. තරඟයේ දෙවන ස්ථානයේ දිනාගත්තේ ග්‍රෙනඩා හි ඇන්ඩර්සන් පීටර්ස් විසින්. ඔහු මීටර 86.18 දක්ෂතාවයක් දැක්වුවා. තුන්වන ස්ථානයේ දිනාගත්තේ ජර්මනියේ ජොලියන් වෙබර් විසින්. ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 85.89. තරඟාවලිය පැවැත්වෙන්නේ හංගේරියාවේ බුඩාපෙස්ත්හිදී. පන්දුවාර 20:20 ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානේ දිනාගත් ඉන්දිය කණ්ඩායම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා අතින් එම කුසලානේ ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊයේ පැවති අවසන් මහා තරඟයෙන් පසු පිටියේ ආందోళනාත්මක තත්ත්වයක් ඇති වුණා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන්නේ පාකිස්තාන අමාත්‍යවරයෙකුද වන මොහසින් නක්වි. මීට පෙර අවස්ථාවකදී ඉන්දිය පිරිමි ක්‍රිකට් කණ්ඩායමද ඔහු අතින් කුසලානයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. ඊයේ පැවති අවසන් මහතරගෙන් පසුව ඉන්දිය කාන්තා කණ්ඩායමද කියා සිටියේ මොහොසින් නක්වි අතින් කුසලානය ලබා නොගන්නා බවයි. තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වීමද ඔවුන් ප්‍රතික්ෂේප කළා. පන්දුවර 20-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වුණේ ඩුබායිහිදී. අවසන් මහා තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඉන්දියාව මෙහිදී කුසලානේ දිනාගත්තේ ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජයට පත් කරමින්. තරගයේ අවසන් වන විට ඩුබායිහි වේලාව රාත්‍රී 9:50ට පමණ ආසන්න වී තිබුණා. එහෙත් ඇති වූ මතභේදයන් හේතුවෙන් ත්‍යාග ප්‍රධානෝත්සවය ආරම්භ කළේ තරගය අවසන් වී විනාඩි 45කට වඩා වැඩි කාලයක් ප්‍රමාද වී. මෙලෙස ප්‍රමාද වී ආරම්භ වූ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී තරගාවලියේ අනුශූරතාවේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මොහොසින් නක්

0: ඉන්දියාව මෙලෙස මොහොසින් නක්විය තින් කුසලානේ ලබා ගැනීම ප්‍රතික්ෂේප කළබ වයිපැවසින්නේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා මෙන්ම පාකිස්තානයේ ප්‍රධාන දේශපාලන නායකයෙකු දවන මොහොසින් නක්විය තින් කුසලානේ ලබා නොගැනීම ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දිය කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අමෝල් මුසුම්දාර් සඳහන් කළේ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ගනු ලැබූ තීරණය වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි. තරගාවලිය දැන් අවසන් බවත් තරඟ ප්‍රතිඵල අනුශූරයන් වීම තමන්ට ප්‍රමාණවත් බවත් ඔහු ප්‍රකාශ කළා. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික මතගැටුම් හේතුවෙන් ඉකුත් කාලයේ පුරාවටම ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතට අතදීම පවා සිදු කළේ නැහැ. කෙසේ වෙතත් ඉදිරියේදී ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉන්දිය සහ පාකිස්තාන පිරිමි සහ කාන්තා කණ්ඩායම් නැවත තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වාසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද දිනේ අහස වලාකුළින් බරව පවතින ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට වැසි හෝගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
1: මේ දිනවල ශ්‍රී ලංකා ආසන පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතිනවා. මේ හේතුවෙන් දිවයිනේ බස්නාහිර මධ්‍යම සබරගමු දකුණු සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝගිගුරුම් සහිත වැසි අද දිනේදී බලාපොරොත්තු වෙනවා. එවගේම දිවෙන සෙසු ප්‍රදේශවලද පසරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසියු ගිකුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. මේ අතරින් බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති වෙන්න පුළුවන්. එවගේ විශේෂ මතක් කරන්න ඕනේ ගිකුරුම් සහිත වැසි සමග ඇතිව හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලා අපි ජනතාවගෙන් කාරණික ඉල්ලා සිටිනවා.
0: පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේද බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා net news ගාල්ල නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රලාල් සමගින්. ආයුබෝවන් රවීන්ද්‍ර.
2: ආයුබෝවන්. සුබ දසනක්. මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේම එමෙන්නම් විශේෂම සඳහන් කරන්න ඕන ගාල්ල සහ අවට ප්‍රදේශයට දානනිපාත වර්ෂාව පතිත වෙනවා. ඊයේ රාත්‍රී කාලයේ සිටම මෙම වර්ෂාව පතිත වීම නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක්ම ඊයේ රාත්‍රී කාලයේ සිටම ජලයෙන් ඇටවලා තිබුණා. ගාල්ල වක්වැල් මාර්ගයේ වගේම ගාල්ල බද්දගම් මාර්ගයේ ගාල්ල අම්බලන්ගොත්ත මාර්ගයේ කියන මාර්ගවල තමයි මෙම ජලගලින් තත්ත්වය තිබුණේ. යම් යම් ස්ථානවල ජලයෙන් ඇටවීම නිසා රතවන ධාවනයට බාධා එල්ලවලා තිබුණා. ඒ වගේම ගාල්ල පොලිසිය ඉදිරිපිට බොහෝ ස්ථාන ජලයෙන් ඇටවීම නිසා ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම එම ප්‍රදේශවල රතවන ධාවනය කෙරුණ නැහැ. කෙසේ නමුත් මේ වන විට යම් තාක් දුරට වර්ෂාව අඩුවෙලා තිබෙනවා. මනිසා එම ජලගලින් තත්ත්වය ක්‍රමෙන් පහවෙමින් පවතිනවා කියලා තමයි කියන්න පුළුවන්. මම රවීන්ද්‍ර චන්ද්‍රලාල් ගාල්ලේ සිට.
0: ස්තුතියි රවීන්ද්‍ර. හොරුන් සහ දූෂිතීන් අල්ලා දඬුවම් දීමේ ක්‍රියාවලිය සීමාවකින් තොරව සම්පූර්ණයෙන්ම ස්වාධීනව සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නොච්චියාගම පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මීට පෙර පැවති ආණ්ඩුවෙන් තෝරාගත් දූෂිතයන්ට පමණක් නොව කිසිදු තරාතිරමක් නොබලා සියලු දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතනවලට පූර්ණ බලය ලබා දී ඇති බවයි.
3: මම ජනාධිපතිවරයා ලෙස ඉන්නේ ඇස් දෙක බැඳගෙන ඉන්නේ. හරිද? කොයි හොරාද මට පේන්නේ? මට අදාළ නැහැ. කොයි දූෂිතයද මට අදාළ නැහැ. එයා ලොක්කද? ලොක්කගේ පුතෙක්ද? ලොක්කගේ බිරිඳද? නේද? ලොක්කගේ නැන්දද? වැඩක් නැද්ද අපිට? වැඩක් නැහැ. අපි ඇස් බැඳගෙන බලය දීලා තියෙනවා. ඒ ආයතන වලට බලය දීලා තියෙනවා. අදේ ආයතන ස්වාධීන කරලා පාසුකම් දීලා බලය දීලා තියෙනවා. අපි ඇස් දෙක වහගෙන දූෂිතයන්ට දඬුවම් දීම සඳහා අවශ්‍ය වෙන ආරක්ෂාව දීලා තියෙනවා. ඉස්සර අපේ රටේ තිබ්බේ දූෂිතය තෝරනවා. තෝරාද මේක අල්ලන එකෙන් දැන් සීමාවක් තියෙනවා නෑ. ඔක්කොම සලසුන් ටික දිහා හදලා දැන් තමයි නේද පරීක්ෂණ කරලා තියෙනවා. ටිපුගණු එකතු කරන් තියෙනවා. අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. අධිකරණේ නඩු අහනවා. නඩු අහලා විභාග කරලා දඬුවම් දෙනවා.
0: අතීතයේදී මහජන ධනය සොරාක

0: පිරිස්සුලට තම ජීවිතයේ ඉදිරි කාලයෙන් වැඩි කොටසක් සිරගෙවල් තුල ගත කිරීමට සිදුවන බවත් එම තත්ත්වය හමුවේ වැරදිකරුවන් අදවන විට දැඩි ලෙස කලබලයට පත්වති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
1: එක්කෙනෙකුට දඬුවමක් හම්බුණා, දැන් එයාට අවුරුදු 62යි, දඬුවම අවුරුදු 20යි, දඬුවම ඉවරවක 82යි. තව කෙනෙකුට දඬුවමක් හම්බුණා අවුරුදු 54යි, දඬුවම අවුරුදු 22යි, දඬුවම ඉවරවක 76යි. නෝනාට 15යි, මෙහි නෝන අවුරුදු 15යි. එතන මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඒගොල්ල විශාලස මහජනගේ හොර අනේ හොරකම් කරා කිසිදු සැලකිල්ලක් ලක් කරන්නේ නැතුව. හැබැයි දැන් දඬුවම් එනවා. දඬුවම් එනකොට ඒගොල්ලෝ දන්නව මොකද්ද? ඒගොල්ලන්ගේ ඉතුරු ජීවිත කාලෙන් වැඩි කාලයක් හිරගෙදර ඉඳ සිටවලා තියෙන බව ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දන්නවා. දැන් මොකද කරන්න ඕන? ඒගොල්ලෝ දැන් එන්න ඕන. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා අන්තිම සටන නේද? හිරගෙදර දොරටුව ගාව අධිකරණේ සාක්ෂියාර අවසන් වෙලා තියෙන නඩු ගණනාව, තීන්දුව දෙන්න නියමිත තියෙන නඩු ගණනාව, අලුත් නඩු ගණනාවක් ගොනු වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? අවුරුදු 70 30 වංචනිකයෝ ඒ ආණ්ඩුවලින් මේ ආණ්ඩුවලින් බේරි බේරි කට්ටි බලපන හිටියා. දැන් වැඩේ අතටම අහු වෙනවා. දැන් කට්ටිය කලබල වෙලා තියෙනවා. කට්ටිය කලබල වෙලා දැන් කියන මොකද්ද? මේ ආණ්ඩුව පන්නන්න ඕනලු. කාර්දිනේ කාණ්ඩ පන්නන්න ඕන. මේ කාට ගස්ති කියලා ජනතාවට ඕනද? මේ ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක. හැබැයි මේ ආණ්ඩුව පන්නන්න ඕන කියලා කෑ ගන්න කවුද? හොරේ ටූසිතේ කුඩුකාරේ පාතාලත් එක්ක සම්බන්ධකම් තියෙන කෙනෙක්. එයාට තමයි මේ ආණ්ඩුව එලවන්න ඕන.
0: හෝමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක තත්ත්වය පිළිබඳව ගල්ෆ් කලාපීය රටවල් සහ ඉරානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා තිබෙනවා. කලාපීය රටවල් අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමේ අරමුණින් එලෙස එම සාකච්ඡා කල්දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කලාපයේ ඇතැම් රටවල් කළ ඉල්ලීමකට අනුව ඉරානය සහ ඕමානය එක්ව මෙම තීරණය ගෙන ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර යේමනේ ප්‍රධාන රෙඩ් සී නාවික මාර්ගයේ පිහිටි උපාය මාර්ගික අල් මකා වරාය නගරය නැවත අත්පත් කර ගැනීම සඳහා යේමන රජයේ බලකායන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරාන සහාය ලබන හූති සටන්කාමීන් අල් මකා වරාය අත්පත් කර ගැනීමත් සමග යේමන රජයේ බලකායන් හූති ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්තා වනවා. මේ හේතුවෙන් කලාපයේ ගැටුම් තවදුරටත් උග්‍ර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 15,67,007 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව මෙම මාසේ ගත වූ පළමු දින 6 තුළ පමණක් සංචාරකයන් 31,885 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. එම කාල සීමාව තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 9,894ක්. ඊට අමතරව බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය සහ ප්‍රංශය යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: FM 95 FM 94.8 FM Divine Pura.
5: Good morning. දැන් වෙලා උදේ 7:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo Town.
2: Brought to you by
3: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
5: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117-388-388 මතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: විශ්වාස කරන අයට මේක යෝධ හයිය.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඕ ඉතින්
10: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
17: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
18: මෑන්හට්ටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
16: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
17: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
18: 69 දී හදටත් යනවා.
17: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
16: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
19: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
1: Net FM Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 7යි ඔන්න අලුත් සතියක ඇල්ගෝ ටවුන් අරගෙන අපි තුන්දෙනාම ඇවිල්ලා ඉන්නවා. ජෝරෙගල්ඩ් අටිනෝ.
1: ජෝරෙගල්ඩ්.
2: ජෝරෙගල්ඩ්. එම් පදේ කොහෙද තියෙන ගල්ද?
0: පොඩක් මේ හංගේරියාව පැත්තට යන්න හිතුණා. මොකද මේ අපේ ශ්‍රී ලාංකිකයන්ට හරි ආඩම්බරින් සතිය පටන් ගන්න පුළුවන්.
1: මොකද
0: රුමේෂ් තව අද ජාතිය පිළිඹිඹු කරන ටී-ෂර්ට් එක
1: ශ්‍රී ලංකන් ජර්සි එකක් අදන් ඇවිල්ලා තියෙන්නේ.
2: ශ්‍රී ලංකන් මේ රොමේෂ් අඳින්නේ මේ ජර්සි එක නෙමෙයිනේ.
1: මේ යව් ඒක නෙමෙයි.
2: කවුරු අඳින්නේ ජර්සි එකක්ද?
0: අපේ ක්‍රිකට්
1: ටීම් එකනේ.
2: ක්‍රිකට්. කොල්ලොද කෙල්ල කොල් කොම්ලොද කෑම්ලොද කියලා
1: අදාල නැහැ.
2: මොන වල තියේ අපේ කෙල්ලෝ ටික දුන්නා.
1: ඔව්.
2: ගේමක් මේ හැබැයි ඉතින් ඉන්දියාවනේ මන්දප්පා අයියෝ ලංකාවේ දේශපාලනේ වගේ නිකන් ඉන්දියාවේ ක්‍රිකට් දැන් ඈ
1: ඔව් නේ කිසිම නෑ ජෙන්ටල්මන් ගත ආ ජෙන්ටල්මන් ලා නෙමෙයි
2: ආ ජෙන්ටල් වුමන් ද වෙන්ද මේ සෙල් මේක සෙල්ලමකට අරන් තියෙන්නේ දැන් ඒගොල්ලෝ ක්‍රීඩාව
1: ඉන්දියානු ක්‍රිකට් ආධිපත්‍ය
2: මේ අරේ බ්‍රික් සමුළුව තියලා ලෝකේ එකතු කරන්ද ලොක්කා හදනවා මේ ක්‍රිකට් ගහන ඇටි කිච්චෝ ටිකක් උන් මේ ලොක්කන්ගේ දේශපාලනේ පිටියට ගේන්න
1: ඔව් ලොක්කම තමයි ඔය කියන්නේ නැත්තේ
2: ලොක්කම තමයි කියන්නේ නැත්තේ මේ හැබැයි ඉතින් ඒවනම් හරි අජූතයි
1: ඒ කියන්නේ දැන් ඔව් ආසියානු මේ ක්‍රිකට් සංගමේ සභාපතිවරයා පකිස්තාන ජාතිකයෙක්
2: නේ.
1: ඒක නෝයි ප්‍රශ්නේ.
2: ඔව්. දැන් හැබැයි දැන් ඒගොල්ලන්ගේ එක්කෙනෙක් ICC එකේ සභාපති වෙලා
1: අන්න ඒකයි.
2: ඔව්. ඒක ප්‍රශ්නයක් නෑ.
1: අපි ගිහිල්ලා අත විතරක් නෙමෙයිනේ. අපි ගිහිල්ලා හැමදේම මේ මිනිස්සුන්ට දෙනවන්නේ දෙන්න පුළුවන්. නේ අපේ මේ ජේෂාට.
0: ඔව්.
1: හැබැයි මේ ඒගොල්ලෝ කැමති නෑ. පකිස්තාන පුද්ගලෙක් ජාතිකයෙක් ප්‍රධානිය විදියට ඉන්න ආසියානු ක්‍රිකට් සංගමේ සභාපතිවරයාට අතට දෙන්න. ඒක කැන් කරන්නේ.
2: ඒතර පාකිස්තානු කට්ටිය මොනවා කියයිද?
1: මොනවා කියයිද?
2: ඉතින් හරි අපි ඒක වැඩ නැහැ. දැන් ක්‍රිකට් කොහෙන්ද ආවේ?
1: ක්‍රිකට් ආවේ
2: ඉංගලන්තේ. ඉංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියලා අපේ සුනිල් පෙරේර මහත්තයා සින්දුවකුත් කිව්වනේ. දැන් ඉංගලන්තේ අය 1500 ගණන්වල එක්තරා දවසක කියන්නේ හරියටම කිව්වොත් 1582 නෑ 1752 සැප්තැම්බර් 2 වෙනිදා නිදියගෙන ඇරුණේ කවද්ද දන්නවද?
1: 3 වෙනිදා නෙමෙයිද?
2: සාර මොකද හිතන්නේ?
0: මොකද?
2: දැන් ඊයේ කවද්ද දවස?
0: ඊයේ ඇවිල්ලා 13 වෙනිදා.
2: දැන් 13 නිදිය ගත්තම අපි ඇහැරෙන්න කවදටද?
0: 14 වෙනිදා එළියට.
2: 14 වෙනිනේ. දැන් සැප්තැම්බර් 2 වෙනිදා නිදිය ගත්ත සුද්දෙද්ද කකල්ලෙද්ද කියලා අදාල නැහැ. නිදිය ගත්තොත් සැප්තැම්බර් 2 වෙනිදා ඇහැරෙන්න වෙන්නේ කවදටද?
1: 3 වෙනිදාද?
2: 3 වෙනිදාද? දැන් මේක සමනල ගැටේ වැටෙන්නේ නැතුව අහගෙන ඉන්න. හැබැයි 1752 දී සුද්දෝ ඔයගෙන සුද්දෝ මේ එතකොට ඒගොල්ලෝ මෙහෙටත් ඇවිල්ලා එමින් ඉන්නවා මේ සැප්තැම්බර් 2 වෙනිදා නිදියගෙන විශ්වාස කරනවද ඇහැරුණේ සැප්තැම්බර් 14 වෙනිදා කියලා කියන්නේ අද වගේ දවසක කියලා
1: නෑ එතකොට සති දෙකකට විතර කිට්ටුයිනේ
2: ඒ කියන්නේ එච්චර නිදිය ගත්තා වගේද හිතෙන්නේ නෑ අර සාමාන්‍ය පැය ගන්න තමයි නිදිය ගත්තේ
1: හැබැයි
2: නිදිය ගත්ත සැප්තැම්බර් 2 ඇහැරුණේ සැප්තැම්බර් 14
1: 14.
2: එතකොට දවස් 11ක්ම
1: මොකද උනේ?
2: මේක පැය කීපය ඇතුළත. ඒක තමයි කතාව. අද තමයි ඉංගලන්තේ. මේ අපි කවුරුත් පාවිච්චි කරන ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේට 1752 දී මාරු වෙච්ච දවස. එතකොට දැන් මේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ හැදෙන්නේ පැරණි ජූලියන් කැලෙන්ඩරේ එකනේ. කවුද ජූලියන් කැලෙන්ඩරේ හැදුවේ? ජූලියස් සීසර් විසා. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව සාමාන්‍යයෙන් 10 දී විතර වගේ තමයි මේක හැදුවා කියලා කියන්නේ. හදලා මෙයා ඉතින් එයාගේ අධිරාජ්‍යය මේක පාවිච්චි කරා. මේක පාවිච්චි කරනකොට ඉතින් ඇත්තටම මේගොල්ලෝ ගණන්කාරයෝනේ, සීසර්ලා හිටියනේ, සොක්‍රටිස්ලා, පයිතගරස්ලා ඊට ගොඩාක් කාලෙට කලින් ඒගොල්ලෝ හිටියේ. හැබැයි ආභාෂය තිබ්බනේ. එතකොට මේ දැන් ඒගොල්ලෝ හොයාගත්තා මේ ඊට කලින් කී කී හිටියේ පෘථිවිය වටා සූර්යයා යනවා කියලානේ. ඊට පස්සේ මේගොල්ලෝ හොයාගත්තා නෑ නෑ ඕක නෙමෙයි වෙන්නේ මල්ලි, මේ අපි තමයි සූර්යයා වටේ යන්නේ කියලා. ඊට පස්සේ සූර්යයා වටේ ගිහින් එන්න ඉර නැගලා ඉර බහින දවස් කොච්චර යනවද කියලා මේගොල්ලෝ ගණනය කරා. සාමාන්‍යයෙන් 365ක් යනවා. හැබැයි 365ටත් පොඩ්ඩක් වැඩිපුර යනවා. 365යි අර කාලක් වගේ යනවා. ඒ කියන්නේ 365යි දශම 2.4 2.2ක් යනවා. හරිද? ඒක මාරයි කියන්නේ අපේ පිදුරුතලාගල කන්දේ උසත් මීටර් 2.4 2.2යි. 2422යි.
1: අවුනේ.
2: අවුනේ. මේ කෙසේ වෙතත් ඒක වෙනම කතාවක්. කොහොම හරි දැන් මේක හරියටම 365ට තියලා එකතු කරගෙන එනකොට මේගොල්ලන්ට මේ විනාඩි 11ක විතර පොඩි හුටප්පරයක් වුණා. ඉතින් ඒක ජුලියස් සීසර් ජීවත් වෙලා ඉන්න කාලේ එච්චර තලකිල්ලට ගත්තේ නැහැ. හැබැයි 100 200 300 400 500 1000 මේ මිලේනියම් එනකොට මේ 11ව එකතු වෙනවනේ. එකතු වෙලා දැන් මේගොල්ලෝ ඒ කාලේ අධික වර්ෂයක් ඇත්තරම අවුරුදු 4කට සැරයක් අධික වර්ෂයක් දාගෙන එහෙම කරගෙන ආවා. ඊළඟට මේ දැන් හැම අවුරුදු 4කටම සැරයක් නේ අධික වර්ෂයක් එන්නේ. එතකොට හැබැයි මෙහෙම එකකුත් තිබ්බා. දැන් අවසානයේදී බිංදු දෙකක් එන සමහර වර්ෂ අධික වර්ෂ සමහර වර්ෂ ඒගොල්ලෝ අධික වර්ෂ විදියට සැලකුවේ නැහැ. මම දන්න විදියට 1700 බිංදු දෙක තිබුණට ඒක අධික වර්ෂයක් වුණේ නැහැ. හැබැයි 1600 අධික වර්ෂයක් වුණා. එහෙම ගණනය කිරීමකුත් කරලා තිබ්බා මේ හුටපරය විසඳගන්න.
0: රයිට්.
2: ඕමම ඇවිල්ලා මේ කාලයක් යනකොට දැන් මේගොල්ලන් දැන් ඒ විශේෂ යුරෝප රටවල් වලට අර මේ දැන් ඍතු වේදේනවනේ. එතකොට අර විශ්වය එක්ක ගණනය කරලානේ මේ ඍතු සාමාන්‍යයෙන් ඒගොල්ලෝ හදාගන්නේ මාර්තු 21 තමයි මම දන්න විදිහට වසන්ත කාලය පටන් ගන්නෙ. එතකොට ඒක මාර්තු 21 නෙමෙයි, දැන් මාර්තු 21 තියෙනවා. අර ඔක්කොම එකතු වෙලා යනකොට ඒක වෙන දවසකට ගිහිල්ලා. ඊළඟට මේ ලොකුම ප්‍රශ්නේ උනේ වසන්ත විෂුවේ එක්ක තමයි යුරෝපයේ අය පාස්කු දිනේ ගණනය කරන්න පටන් ගත්තේ. දැන් මේක වෙනස් වෙනවා. ඉතින් මේක කතෝලික පල්ලියට ලොකු ප්‍රශ්නයක් වුණා. ඊළඟට මේ ප්‍රශ්නේ විසඳන්න මේ ඒවකට හිටිය ග්‍රෙගෝරියන් පාප්තුමා ඒ පැත්තේ හිටිය ගණන්කාරයෝ දෙන්නට වැඩේ බාර දුන්නා.
1: හරිද? ඒ කාලේ හිටපොයි.
2: ඔව් ඒ කාලේ හිටිය ගණන්කාරයෝ දෙන්නට මේ වැඩේ බාර දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ මේක निराකරණය කළා. අලුත් කැලෙන්ඩරයක් හදලා දුන්නා. ඒකේ ඉතින් ග්‍රෙගෝරියන් පාප්තුමා ඉතින් ඒ කාලේ නෝට 1580 ගණන් වෙනකොට කතෝලික ආධිපත්‍ය ලෝකේ පුරා විශේෂයෙන් යුරෝපේ පුරා සෑහෙන්න පැතිරලා තිබුණා. ඒකින්ද පාප්තුමා යටතේ තියෙන සියලු කතෝලික රටවල් මොකද දැන් පාස්කු ගණනය කරන්න බෑ, නැත්නම් ඔක්කොම රටවල් එකට පාස්කු සමරන්නත් ඕනේ. ඒකින්ද ඔක්කොම කතෝලික රටවල් ග්‍රෙගෝරියන් කැලෙන්ඩරය
1: පිළිගත්තා.
2: ඊට පස්සේ දැන් ඒ රටවල් එක ගනුදෙනු කරන රටවල් දැන් අවුල්. ඒගොල්ලෝ ජුලියස් සීසර්ගේ කැලෙන්ඩරය පාවිච්චි කරනවා. ඒගොල්ලෝ නැව පිටත් වෙන්නේ ජුලියස් සීසර් කැලෙන්ඩරේට, එන්නේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේට. ඕක අංජ වජල්නේ. ඊට පස්සේ ඕක හරියන්නේ නැහැ. ඉතින් ඒ රටවලුත් හිමීට මේ කැලෙන්ඩරේට අනුගත වෙන්න පටන් ගත්තා. කෙසේ වෙතත් ඉංගලන්තය මේකට සෑහෙන්න පස්ස ගැහුවා. මොකද ඉංගලන්තේ පාප්තුමාව පිළිගත්තේ නැහැනේ. ඒගොල්ලෝ පිළිගත්තේ කැන්ටබරි බිෂොප්තුමාව. අදටත් එහෙමනේ, ප්‍රොටෙස්ටන්ත් ඇංග්ලිකන් පල්ලිය තමයි. එතකොට පාප්තුමාවගෙන් මේගොල්ලෝ කැඩිලා ප්‍රොටෙස්ටන්ත් විප්ලවය සිද්ධ වෙලා. ඒකින්ද මේගොල්ලෝ මේක ඇද ඇද හිටියා. හැබැයි යුරෝපේ අනිත් රටවල් පාවිච්චි කරන්නේ ග්‍රිගෝරියන් කැලෙන්ඩරේ. තාම ජුලියස් සීසර් කැලෙන්ඩරේ පාවිච්චි කර ඉන්නවා සුද්ධෝ. ඉතින් ඕක කොහොම යන්න බෑ කියලා ඒගොල්ලන්ට තේරිලා ඒගොල්ලෝ අද වගේ දවසක දැඩි තීරණයක් අරගෙන අර එකතු වෙච්ච දවස් ටික පන්නලා අවුරුදු බලන්න දවස් 11ක වෙනසක් තිබිලා තියෙනවා ඒගොල්ලෝ සාමාන්‍ය ලෝකේ ඉංගලන්තය අතර දවස් 11ක් තිබිලා තියෙනවා ඒගොල්ලෝ රටවල් යටත් කරගන්න ගියාට මේ අවසානයේදී තීරණයක් අරගෙන සැප්තැම්බර් 2 වෙනිදාට පස්සේ කැලෙන්ඩරේ ටග් ගාලා පැන්නුවා සැප්තැම්බර් 14 වෙනිදාට එතකොට සුද්දන්ට දවස් 11ක් නැතුව ගියා
1: මගහැරුණා
2: මේ හිතන්න බ්‍රෙක්ෆාස්ට් 11ක්
1: ඔව්නේ
2: ඩිනර් 11ක් ලන්ච් 11ක් නෙයියේ
1: සෙල්ලන්ද
2: මට නම් මතක් වුණේ ඕවා
0: කෑම ටික
2: නේ මේ ඉතින් කෙසේ හෝ අවසානයේදී මේ කැලෙන්ඩරේ දැන් ඒ විදිහට ලෝකෙම පිළිගන්න තැනක් බවට පත් වෙලා ආවිල්ලා තියෙනවා ඉතින් ලෝකෙ විවිධ විදිහට වර්ෂ ගණන් කරනවා මේ කෙසේ වෙතත් දැන් පොදු සම්මුතිය යටතේ යන්නේ ක්‍රිස්තු වර්ෂ කියන එක ක්‍රිස්තු වර්ෂය හැබැයි ඔය ගොඩ දෙනෙක් හිතනවා ජූලියන් කැලෙන්ඩරත් එක්ක ඇතුන්නේ කියලා නෑ ජූලියන් කැලෙන්ඩරේ එන්න අවුරුදු 10කට විතර කලින් තමයි අර මේ මේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩරත් එක්ක ඇතුන්නේ කියලා හිතනවා බොහෝ දෙනෙක් මොකද ග්‍රෙගෝරියන් පාප්තුමා ඒක නිර්මාණය කළා දුන්න හින්දා හැබැයි ක්‍රිස්තු වර්ෂ කියන එක පටන් ගත්තේ මේ ග්‍රෙගෝරියන් පාප්තුමා ඔය අලුත් කැලෙන්ඩරේ හඳුන්ලා දෙන්න අවුරුදු 10කට විතර කලින්. ඉතින් ඊට පස්සේ ඒක දැන් හරියට මොකද ඒක මේ මේ අර අවුරුදු ගණන් කරන ක්‍රමයක් නෙමෙයිනේ මේ කැලෙන්ඩරේ කියලා කියන්නේ දින ගණන් කරන එකක් නේ. තේරුණාද? ඒ කියන්නේ ඒගොල්ලෝ අවුරුද්ද නෙමෙයි ගණන් කරේ ඇත්තටම
1: දින
2: අවුරුද්ද දින සති මාස තමයි මේ ජූලියන් කැලෙන්ඩරේ නුයි ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ නුයි ගණන් කරේ. ඊට පස්සේ අවුරුද්ද 1 2 3 කියන එක ගණන් කරගෙන එන විදිය ක්‍රිස්තු වර්ෂ බවට පත් වුණා. ක්‍රිස්තු වර්ෂ වල පොඩි දෝෂයක් තියෙනවා.
1: ඒ මොකද?
2: දැන් ක්‍රිස්තු වර්ෂ 1 තියෙනවානේ.
1: ඔව්.
2: එකෙන් පස්සේ 2 තියෙනවා.
1: ඔව්.
2: එකෙන් අනිත් පැත්තට ගියාම තියෙන්න ඕනේ මොකද්ද?
1: ආපස්සට ගියාම.
2: ඔව්.
1: හැබැයි අපි කියන්නේ ක්‍රිස්තු පූර්ව කියලා.
2: ඔව් ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව මොකද්ද වෙන්නේ?
1: පටන් ගන්න දේ ප්‍රශ්නයක් තියෙනවානේ.
2: බිංදු වර්ෂයක් නෑ ලෝකෙට.
1: ඔව්.
2: තේරුණාද? අද උදේනේ මටත් තේරුනේ. දැන් ඕක අනිත් අයට තේරලා තියෙනවද දන්නේ
0: නැහැ.
2: දැන් සාමාන්‍ය 0 1 2 කියලානේ සාමාන්‍ය ඉලක්කන් ටික ගණන් ගන්න ඕනේ. හැබැයි අපි දැන් අවුරුදු ගණන් කරන විදිහට ක්‍රිස්තු වර්ෂ 1. ඊට පස්සේනේ ක්‍රිස්තු පූර්ව 1. මැද්දේ අවුරුද්දක් නැහැ.
0: මැද්දේ අවුරුද්දක් නැහැ.
1: පටන් ගන්න.
2: අපි බලමු ඇල්කෝ ටවුන් එකේ හැටි මේක විසඳලා දෙන්න පුළුවන් කියලා. කෙසේ වෙතත් ලෝකේ අවුරුදු ගණන් කරන විදිහ තව ගොඩක් තියෙනවා. බුද්ධ වර්ෂ, ශක වර්ෂ, හිජ්‍රි වර්ෂ, කලි යුග වර්ෂ. ඒ ඔක්කොමත් එක්ක තියෙනවා මේ අද මේ බුද්ධ වර්ෂයෙන් ගත්තොත් 2570 බිනර මාස 14 වෙනි ඉඳන් තමයි යෙදෙන්නේ. ශක වර්ෂයෙන් ගත්තොත් 1948 භද්‍රපාද 23 වෙනි ඉඳන්, හිජ්‍රි වර්ෂයෙන් ගත්තොත් 1448 රබී අල් අවල් 30 වෙනි ඉඳන්, කලි යුගයෙන් ගත්තොත් වර්ෂ 5128 කන්‍යා රවි 29 වෙනි ඉඳන් තමයි අද අපි ආරම්භ කරන්නේ.
1: ඇල්කෝ ටවුන්.

0: FM Anubaha, FM Anuhatarai Tashumata, Net FM.
1: Udah hatai minat visi hatai dan.
2: Full charge again kilometer ekasi panahakata wedi durak nivase edima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena Bajaj Vigo electric 3 row darataya David Pieris e-mobility wetin 0114 750.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: එන්න
4: ෂා
1: පාරටම එනවා කෑමවල සුවඳ
4: රසත් එහෙම තමයි.
1: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
4: මම හැමදාම ගන්නේ Fortune Oil නේ.
1: ඉතින් මොකක්ද වෙනස?
4: ක්වොලිටි එකම තමයි.
1: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oil නේ.
4: ඇත්තම තමයි.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරා දිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 ප්‍රයිම් ලෑන්ස්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

FM Anupaha 94.8 Net FM Divainapura Net FM Algo Town.

0: උදේ 7යි විනාඩි 30යි අල්ගොටෝමේ වෙලාව. උදේ පාන්දරම පොඩි ගණන් ටිකක් හදලා තමයි වැඩේ පටන් ගත්තේ.
1: ඔව් නේ. දැන් ඔක්කොම දැන් අවුරුදු නේද?
2: කට්ටිය දැන් කැලෙන්ඩර් ගණන් හදන වෙලාව.
0: පොඩ සමනල ගැටේ වැටලා තියෙනවා.
1: සමනල ගැටේ වැටලා තියෙන්නේ. හරි. ඒක දැන් කල්පනා කරන්න එපා. හැබැයි ඉතින් මට කල්පනා වුණේ මේ හොඳ වෙලාවට අපි ඒ දවස් වෙනකොට ඉංගලන්තේ යටත් විජිතයක් නෙමෙයි.
2: නෙමෙයි.
1: 1815 වෙනි පස්සේනේ. ඒ දවස්වල ඉංගලන්තේ යටත් විජිතයක් කියන ලංකාවේ අපිට දවස් 11ක් අහිමි වෙනවා.
2: අහිමි වෙනවා නේ. අපිටත් ඔහොම තමයි හැරෙන්න වෙන්නේ. දවස් 11ක් විතර පහු කරගෙන. හරි. කොහොම හරි මේ දැන් මේ වෙනකොට ලෝකේ වැඩියෙන්ම මේ කතා වෙන රටක් තමයි සාරා. සෞදි අරාබිය.
0: රයිට්.
2: ඒකට හේතුව තමයි අපි දන්නවා දැන් මේ වෙනකොට ඔය මැද පෙරදිග යුද්ධයත් එක්ක ඒගොල්ලන්ගේ මේ ඔය පොළොව මතු පිටින් යන තියෙනවානේ මේ තෙල් නල කිහිපයක්.
0: ඔව්.
2: එහා කොනට යන ඒවා දැන් අර හෝමුස් සරහා යන්න අමාරු හින්දා එහා පැත්තේ කොනට තෙල් යවන නල කිහිපයක් තියෙනවා. දැන් මේවට ප්‍රහාර එල්ල වුණා. මේ ප්‍රහාර එල්ල වීමත් එක්ක ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඩොලර් 3කින් විතර පොඩ්ඩක් එහෙම එහෙ වුණා.
1: ආයෙ වැඩි වුණා නේ.
2: ඔව්. එහෙම වුණා.
1: ටක් ගාලා අපේ මේ කන්ත්‍රල් සංස්ථාව ඉදන් කිව්වා මිල සංශෝධනය වෙන්නේ කියලා කිව්වා ඒක මත.
2: අන්න හරි. ඒත් එහෙ මෙහෙ වෙලා තියෙන්නේ. වැඩි වෙලා කියුණත් ඒකයි. ඔයගොල්ලන්ගේ හිත රිද්දවන්න ඕනේ
1: නෑනේ.
2: සංශෝධනය වෙලා
0: තියෙන්නේ.
2: ඉතින් එතකොට තේරෙනවානේ සවුදි අරාබිය කියන්නේ ලෝකයේ ආර්ථිකයට මොනතරම්නම් මේ වටින රටක්ද කියලා. අන්නේ සවුදියේ පාරේ වැඩියෙන්ම දුවන්නේ ටාටලු.
0: රයිට්.
2: ඒ කියන්නේ මේ
1: සවුදියේ
2: විශේෂයෙන්ම මේ දැන් ඔය සාමාන්‍ය මගී ප්‍රවාහනය නෙමෙයි හැබැයි ව්‍යාපාර කටයුතු වලදී
1: ඒ කන්ස්ට්‍රක්ෂන්
2: වලදී
1: ඒක මාර බිල්ඩින් තෝ කියන්නේ සෞදි හදන්නේ
2: අන්න හරි ව්‍යාපාර කටයුතු ඊට පස්සේ ලොජිස්ටික් ගත්තට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ගත්තට පස්සේ ඕනේ අර
1: ටිපර් පෙළපාලි මතක් කරනකොට මට මතක් වෙන්නේ පිටිපස්සේ ගහලා තෙන්නේ TATA කියලා
2: TATA කියලානේ අන්න හරි ටටා නෙමෙයි ඒ තියෙන්නේ ටාටා කියලා හරිද ඉතින් සෞදි අරාබිය වගේම ලෝකයේ රටවල් 35කට අධික ප්‍රමාණයක විශ්වාසය දිනාගත්තු නමක් තමයි ටාටා කියලා කියන්නේ අන්නේ ටාටා ලංකාවට රන් ඉන්නේ අවුරුදු 65ක විශ්වාසයත් එක්ක ඩීමෝ ඉතින් ටාටා කිව්වට පස්සේ අපිට මතක් වෙන වාහන රේන්ජ් එකක් තියෙනවා ටාටා බස් තියෙනවා ටාටා iMovers තියෙනවා මහා පරිමාණයේ වැඩවලට යොදා ගන්න. ඊට පස්සේ ටාටා ඩීමෝ බට්ට ඉන්නවා. අපි කවුරුත් දන්න අපේ ගමේ හැම තැනම දකින්න ලැබෙන වාහනේ. ඊට පස්සේ ටාටා සුපර් එස් එක තියෙනවා. අලුතෙන් ආපු ටාටා අල්ට්‍රා එක තියෙනවා. සෞදියේ මේ වෙනකොට ඉහළ ඉල්ලුමක් තියෙන වාහනයක් තමයි අල්ට්‍රා කියලා කියන්නේ. ටාටා යෝදා ඩබල් කැබ් එකත් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා.
0: ඒක
2: 12 purpose වාහනයක්. ඉතින් මේ විදිහේ මේ වාහන ගණනාවක් ටාටාලා ලෝකයට දීලා තියෙනවා.
1: ටාටා කියන්නේ ඔටුව පිටේගේ සුල්තාන්ලක් දැන් පදින්නේ ටාටා.
2: ටාටා. ඒගොල්ලෝ දැන් ඔටුව පිටේ යන්නේ
0: නැහැ.
2: ඔටුව පිටේ ගිහිලා දැන් අමාරු ඒගොල්ලන්ගේ ලොකු business කරන්න.
1: ඒක
2: හින්දා මේ ටාටා දැන් ඔන්න ලංකාවටත් ඇවිල්ලා තියෙනවා අලුත්ම මාදිලි කිහිපයකින්. ඔයාට මේ ඕන මාදිලියක් දැන් මිලදී ගන්න පුළුවන් ඩීමෝ එකෙන් කෝල් එකක් දෙන්න 1388 කියන නම්බරයකට දැන් මේ ටාටාම ගන්න කියන්නත් හේතුවක් තියෙනවා මොකද අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් තියෙන නිසා
0: රයිට්
2: දැන් ඩීමෝ සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ලංකාවටේ මේ ඕන තැනකින් වාගේ ටාටා වාහනේ ඔයාට කිසි ප්‍රශ්නයක් කරදරයක් නැතුව අලුත් වැඩියා කටයුතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා
1: ඒ විතරක් නෙමෙයි ආචි අපේ ගම්වල ඉන්න බාසුන් නැලා හොඳටම දන්න ඇන්ජිම මොකද්ද කියලා අහන්න
2: ඕනේ අන්න ඒකයි
1: ඇන්ජිම ටාටා
2: ඔව් නේ කිසි වයක් නැතුව අවුලක් නැතුව එහෙමේ වැඩක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා
1: ආයර ආර මේ නියන මැන්ජිමට කෙරෝලක් ඇන්ජිමට තියලා එක කෙරෝල කනට තියලා ඇන්ජිම ලෙඩේ
2: කියන්නේ කන තියලා ලෙඩේ කියන්නේ
1: ඔව් වේදනාලාව වගේ
2: හරි ඉතින් ඒ නිසා තමයි කියන්නේ අපි බය නැතුව ආට පුළුවන් ටාටා වාහනයක් ගන්න ඒ වගේම තමයි ටාටා ජෙනුවින් අමතර කොටස් ගන්න පුළුවන් බලයලත් නියෝජිතයින් 600කට වැඩි පිරිසක් ලංකා වටේම ඉන්නවා ඉතින් ඔයාගේ ව්‍යාපාරය කරගෙන යන්න ඔයා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් කරනවා වෙන්න පුළුවන් නැත්නම් මගී ප්‍රවාහන සේවයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ එළවලු ටික පළතුරු ටික මාළු ටික එහෙට මෙහෙට ලංකාවේ ප්‍රවාහනය කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට ගැළපෙනම වාහනේ තමයි ටාටා කියලා කියන්නේ වැඩි විස්තර දැනගන්න නැත්නම් ටාටා එකක් මිලදී ගන්න කෝල් කරන්න 1388 හොට්ලයින් එකට
1: දැන් ටාටා වාහනයක් ගන්න ගියාම අපිටත් පෙන්නගෙන ප්‍රධාන ටාටා විතර නෙමෙයි ඕනම වාහනයක් ගන්න ගියාම මේ විශේෂයෙන් අපේ ව්‍යාපාර කටයුතු සම අපි පොඩි සොයන් රැකියාවක් කරනවා නම් නැත්තම් නිකන් සොයන් රැකියාවෙන් එහාට ගිහිලා දැන් පොඩ්ඩක් දියුණු වෙලා තිනවනවා නම් අපිට හිතනවා ලොරියක් ගන්න. ලොරියක් ගන්න හිතෙච්ච හැටිම අපිට හිතෙන්නේ මේ බට් එක ගන්නනේ.
2: ඔව්.
1: නේද?
2: ඔව්.
1: ඔව්. බට් එක ගත්තන් පස්සේ ඊට වැඩිය ලොකු එකක් ආයෙ ටාටාකින් ගන්න හිතනවා.
2: ගන්න හිතනවා. ඉස්සෙල්ලා මතක් වෙන්නේ ඉතින් බට්ටව තමයි ගන්න. ඔව්.
1: බට්ට වාහනයක් දාගෙන වැඩේ දියුණු කරගම්මු කියලා නේ මේ gedara ඉන්න අයත් කතා වෙන්නේ. හැබැයි ඉතින් බිස්නස් කරන අය තමන්ගේ අතේ තියෙන සල්ලි වලින් බිස්නස් කරන්නේ නැහැ. ලෝකෙම එහෙමයි. ඒකට වෙන වෙන මූල්‍ය උපාය මාර්ග තියෙනවා.
2: තියෙනවා. අනිවාර්යයෙන්.
1: විශේෂයෙන් වාහන සම්බන්ධයෙන් තියෙන ලෝකේ තියෙන පිළිගත්තම උපාය මාර්ගය තමයි ලීසින් කියලා කියන්නේ.
2: ඔය ප්ලේන් එහෙම ගන්න ඇනේ නෝ
1: නෑ ප්ලේන් ප්ලේන් හදන්නේ එයාබස් කම්පැනි හරි ජම් මොකද්ද බෝයිං කම්පැනි හරි නේ ඔය දෙකෝල්ලෝනේ හදන්නේ මේ දැන් එයාබස් අපි හරි සෑහෙන ළමයින්ට තියයිද දන්නේ
2: දැන්
1: නම් විදිහට එයාබස් කියලා
2: එයාබස් කියලා
1: එච්චරට
2: මේ
1: ඉතින් කෙසේ වෙතත් ඉතින් ගුවන් යාන ලීසින් කරලා ගන්න අපි බට්ටෙක් ලීසින් කරලා ගත්තා මොකක්ද නේ
2: ලැජ්ජාව ඈ
1: ඒකින්ද මේ අර අතේ තියෙන සල්ලි වලින් ගෙදරට වියදම් කරනවා මිසක් බිස්නස් කරන්නේ නැහැ.
2: ඒ
1: කියන්නේ බිස්නස් කරනවා කියලා කියන්නේ ඒකට අවශ්‍ය ප්‍රාග්ධනයනේ දාන්න ඕනේ.
2: දාන්න ඕනේ.
1: මේ දැන් ප්‍රාග්ධනය අතිරික්තේනේ මේ මුදලාලිට පාවිච්චි කරන්න පුළුවන් නොනමාතරතරම් මලක් කරන් දෙන්න. ඒක ලීස් කරලා ගන්න බෑනේ.
2: බෑනේ.
1: හරිද? එතකොට ලීස් කරලා ගන්න පුළුවන් දේවල් තමයි වාහන කියලා කියන්නේ. ඉතින් ලීසින් කරනවා කියලා කියන එක සමහර වෙලාවට ගියාම බිස්නස් එක අතහැරලා දාන්න හිතනවනේ. විශේෂයෙන් මේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට එහෙම ඊයම් බහින රෝගයක් නැතුව ගියාම විතරක් නෙමෙයි නිකන් කෝල් එකක් දුන්නත් ලීසින් වලට ෆුල් සපෝට් එක දෙන තැනක් තමයි CDB කියලා කියන්නේ.
2: CDB කියලා කියන්නේ. ඉතින් ඔයාගේ brand new වාහනේ විතරක් නෙමෙයි. ඔයා registered වාහනයක් ගන්න යනවා නම් ඒත් ඔයාට ඔන්න ලීසින් පහසුකම් දෙන්න CDB එක සූදානමින් ඉන්නවා. ඉතින් ඔයාගේ ආදායමට, ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට මූල්‍ය සැලසුම් තියෙනවා. ඔයාට කතා කරලා ඔයාගේ ආදායම අනුව ඒක plan කරගන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝටම පොදු එකක් කියලා නැහැ. අර නුවා කියපු කතාව තමයි business කරද්දී අතේ තියෙන ඔක්කොම හූරලා ඒකට දාන්න එපා. එහෙම දැම්මට පස්සේ වැඩේ කියන්නේ business එකක් කියලා කියන්නේ profit or loss. ඒකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒ හැම එකටම ready පිට තමයි අපි වැඩේ කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාලට වසර 6ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් තියෙනවා. ඉක්මන් අනුමැතිය වැදගත්ම දේ business කරන කෙනෙක්ට රස්තිය ආදු වෙන්න බෑ leasing එකක් ගන්න ගිහිල්ලා. ඒ වගේම තමයි අවම ලියකියවිලි.
0: හොඳම කොටස ඒක.
2: ડોකියුමන්ට්ස් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ආයෙ වාට ලොකුවට අර එහෙම තියෙනවනේ සමහර දේවල් අර
0: ඔක්කොම ඉල්ලනවා. පරම්පරාවේ තියෙන ඔක්කොම ඩීටේල්ස් ටික ඉල්ලනවා සමහරු.
2: ඇයි ලීසින් එකක් ගන්න කියලා හිතනවනේ සමහර තැන් වලට ගියාම.
1: එහෙම සමහර අය ආන උදේට කාලාය මොනවද?
2: මොනවද?
1: අර වටේ විතර නක්කම් කොටම
2: නැහැ නේද? ඉතින් ලියකියවිලි අවම ප්‍රමාණයකින් වාට පුළුවන්කම තියෙනවා ඉක්මන් අනුමැතිය ලබා ගන්න. ඔයාගේ ලීසින් එකට ඉතින් කෝල් එකක් දෙන්න. ආයෙ වැඩි විස්තර මුකුත් ඕනේ නැහැ. CDB ට කෝල් එකක් දෙන්න. මෙන්න මේක තමයි නම්බර් එක. 01187388 කෝල් එකක් දීලා හිතේ නිදහසින් ඔයාගේ වාහනේ ඔයාට වාගේ කරගන්න පුළුවන්කම තියෙනවා.
0: රයිට්. දැන් මේ වීකෙන්ඩ් එකේ මට හම්බුණා මේ ලොකු කොකිස් බෑග් එකක්.
2: කොකිස් බෑග් එකක්
0: ලොකු බෑග් එකක්
2: මම දැක්ක නෑනේ පල්ලේ තියෙන එක.
0: ගෙදරට හම්බුනේ ඔය හම්බෙන ඔක්කොම මේ ගේන්න බෑ ආචි ඔෆිස් එකට.
1: මේ ඔෆිස් එකට ගේන්න එපා සාරා. ඔෆිස් එකට ගේන්න එපා මේ මට කෝල් එකක් දෙන්න.
0: නෑ මං කියන්නේ ගියේ මේ එක ගෙනාවෙත් නැහැ ගේන්නත් බෑ. මොකද යා
2: මේ ඉතුරුනෙත් නෑ.
0: නැහැ ඒක ඉතුරුයි. ඒක කන්න බෑ. ඒක හරියට බදලා නැහැ
1: ඒගොල්ලෝ.
0: එහෙම ප්‍රශ්නයක් තියෙනවා.
1: අර එන ලොගෙන ආපු එක හොඳයි.
0: ඔව් අපි බහුගේ කාලේ කතා කරේ අර තෙල් රස එනවා කියලා. කොකිස් එක ගන්න එහෙම. කොකිස් එකේ රස නෙමෙයි ඉන්නේ තෙල්ගේ රස. ඉතින් මම ආන්ටිකින් අහුවා ඔයා ෆෝචුන් ඔයිල් නෙමෙයිද දැම්මේ කියලා. ඊට පස්සේ එයා කිව්වා නැහැනේ මේ කඩෙන් ගෙනාපු නිකන් බෝතලයකින් බැන්දේ. නෑනුවා දැන් කොකිස් කියන එකට තෙල් ගොඩක් ඕනනේ. නෑ
1: ඒක තමයි.
0: ඉතින් දොර නිකන් කඩේ අහුවෙන බෝතලයක් අරගෙන එනවා. එහෙම හරියන්නේ නැහැ. එතන දැන් දැක්කනේ කොකිස් එක කාටවත් නැහැ. කොකිස් එක. නේද? අපරාධ.
1: හරි කොකිස් එකක් ගෙනාවා නම් කිස්සේකුත් දෙනවනේ
0: අනිවාර්යෙන් ඒකනේ ඒක නිසා තමයි වාට කියන්නේ ෆෝචුන් ඔයිල් ගන්න කියලා වාට කොකිස් නෙමෙයි ඔයාගේ තෙල් දාන ඕනම ආහාර වේල කදා ගන්න මොනවාද ඩෙවල් දාන්න වෙන්න පුළුවන් පපඩම් බදින්න වෙන්න පුළුවන් තව මොනවද ඇචි අපි තෙල් දාන කරන්නේ
2: ඇතිනේ අපි තව ටිකක් කියලා ඉන්න බෑ
0: මෙතන 10 වෙනකන් ඉන්න ඕනේ නේද
2: ඉතින් වාට මේ රසය සුවඳ ගුණාත්මක බව වගේම අනිත් පැත්තෙන් විශ්වාසය කියන හැම සාධකයක්ම සම්පූර්ණ කරන දෙයක් තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ මොකද අවුරුදු ගානක විශ්වාසයත් එක්ක තමයි ෆෝචුන් ඔයිල් මාකට් එකට එන්නේ දැන් වාට ෆෝචුන් ඔයිල් බ්‍රෑන්ඩ් එකෙන් ගොඩක් දේවල් මිලදී ගන්න පුළුවන් පොල් තෙල් විතරක් නෙමෙයි වාට තියෙනවා flavor oil
0: ඊට
2: පස්සේ වාර තියෙනවා cooking oil ඊට පස්සේ වාර තියෙනවා corn oil මේ ඕන දෙයක් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් අර සාරා කිව්වා වගේ නියම ප්‍රමිතියෙන් දේවල් හදා ගන්න නම් නියම තෙල් රහ එන්න නම් ඕනට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ පදමට බැදෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම fortune oil තමයි දාන්න ඕනේ විශේෂත්වය තමයි ඔයා දැනගන්න ඕන හැම කාරණාවක්ම label කරලා තියෙනවා manufacture date එක වෙන්න පුළුවන් expiry date එක වෙන්න පුළුවන් මොනවාද අඩංගු දේවල් වෙන්න පුළුවන් මේ හැමදේම බ්‍රෑන්ඩ් එකේ ලේබල් කරලා තියෙනවා. ඒක තමයි විශේෂත්වය. අන්න ඒ නිසා තමයි අපි බ්‍රෑන්ඩඩ් කියලා කියන්නේ. ඉතින් ෆෝචුන් ඔයිල් ඔයාට මිලිලීටර් 200 තියෙනවා බෝතල් පොඩි මේවා තියෙනවා. ඒ වගේම තමයි ලීටර් 20 ලොකු කෑනුත් තියෙනවා. කැමති විදිහට මිලදී ගන්න පුළුවන්. මිල රුපියල් 340 ඉඳලා තමයි පටන් ගන්නෙ. ආයෙත් ලොකුවට හිතන්න කරන්න දේවල් නැහැ. 340 න් පටන් අරගෙන ඉස්සරහට යන විදිහට තියෙනවා. යන්න ළගම තියෙන සුපර් මාකට් එකට, එහෙමත් නැත්නම් සිල්ලර වෙළඳසැලට මේ ඕන තැනකින් ඔයාට ෆෝචුන් ඔයිල් මිල දී ගන්න පුළුවන්. ඒ වගේමයි අමතක කරන්න එපා 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ.
0: රයිට්. දැන් ආචි අපේ ලෝකේ එක එක විදිහට කාලගුණය වෙනස් වෙනවා. වහිනවා, පායනවා, එල් නිනෝ එනවා, එක එක ඒවා එනවා.
2: දැන් ටිකක් වහිනවා අපිට.
0: දැන් ටිකක් වහිනවනේ. දැන් හිතන්න රස්නේ කාලෙක ඔයා ඉන්නේ කාන්තාරයක් වගේ පැත්තක් මැදනම් ඔයාට හිතෙනවා අයියේ මං මෙතන ගෙදර හදාගත්තේ කියලා. ඊට පස්සේ වහින කාලෙක යට වෙන තැනක නම් ඔයාගේ ඉඩම තියෙන්නේ. ඔයාගේ ගෙදර හදලා තියෙන්නේ ඔයාට හිතෙනවා මේ ඇයි මම
2: මෙතන හදාගත්තේ කියලා.
0: නේද? ඒතර ඔය දෙකටම හරියන තැනක එපා ඔයා ගෙදර හදාගන්න. ඒ වගේම තමයි මේ ඔයාගේ බබා ඉස්කෝලේ දාන්න, ඔයාගේ ඔෆිස් එකට යන්න, නැත්නම් බැංකුව වෙන්න පුළුවන්, සුපර් මාකට් එක වෙන්න පුළුවන්. මේ දේවල් වලට ළඟ තැනක තමයි ඔයා ඉඩමක් කරගෙන ගයක් හදන්න ඕනේ.
2: හදන්න ඕන. ඔව්. ඒ කියන්නේ මේ කොච්චර ආරක්ෂිතයිද කියලා ඔයා බලන්න ඕනේ. ආරක්ෂිතයි කිව්වට පස්සේ ඔය අපිට පේන්න තියෙන අනතුරු විතරක් නෙමෙයි, ඔය විදිහට ස්වාභාවිකව වෙන්න පුළුවන් දේවල්. ඒව අපිට කල් තියා දැනගන්න විදිහක් නැහැ. ඒ හැමදේම බලලා තමයි. කියන්නේ සමහර ඉඩම් තියෙනවා විකුණනවා යට වෙන්නේ නැහැ. එහෙම වැස්සක් වැස්සත් යට වෙන්නේ නැහැ කියලා විකුණනවා. හැබැයි වහිද්දි තමයි අපිට තේරෙන්නේ නැහැ එහෙම කිව්ව වගේ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ වැලිපැන්න ප්‍රයිම් ලොකේෂන් එක ගැන. ප්‍රයිම් ගෲප් එක තමයි මේ ලොකේෂන් එක ඔයාලට අරන් එන්නේ. අලුත්ගම මතුගම පාරට ආසන්නව අගනා බිම් කොටස් 96ක් ඔයා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ඉඩම් කොටසක් රුපියල් 118 ඉඳලා ඔයාලට මිල දී ගන්න පුළුවන්. මූලික ගෙවීම 125ක් විතරයි. ඊට පස්සේ ඉතුරු 75 ඔයාට මාස 24ක් පුරාවට පොලී රහිතව නොමිලේ ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ජීවත් වෙන්න සුදුසු බොහොම නිෂ්කලංක නවීන වටපිටාවක තමයි මේ ඉඩම් කැබලි 96 ආ වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. ආයේ ගොඩාක් විස්තර කියන්නේ නැහැ. කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 13:22 නම්බරකින්. මොකද මේ වෙනකොට ඉඩම් කැබලි 96ක් නම් තියෙන්න විදියක් නැහැ. අපි 96ක් කියන්න පටන් ගන්න දැන් සද්දයක් විතර වෙනවා. ඒ හින්දා ඉක්මනින්ම කෝල් එකක් දෙන්න 13:22 නම්බරකට. 13:22.
0: 13:22. හරි. අද අලුත් සතියක් නේ, අද මන්ඩේ. ඉතින් අලුත් දෙයක් කරන්න මේ සතිය.
2: මොකද එහෙම තියෙනවද අලුත් දෙයක් කරන්න අපිට?
0: තියෙනවා. මේ ඔයාගේ කිචන් ටේබල් එක වෙනස් කරන්න වෙන්න පුළුවන්. ඔයාගේ ඔෆිස් ස්පේස් එක අප්ග්‍රේඩ් කරගන්න වෙන්න පුළුවන්. නැත්නම් කාලයක් තිස්සේ සෝෆා එක අර මන් දන්නවා පොඩි හිලක් තිබ්බ නේද කියලා ඔයාගේ අර සෝෆා එකේ දකුණු
2: පැත්තේ
0: මේ අර අපි එකට කියන්නේ කවර් එක මේ ඩැමේජ් වෙලා වෙන්න පුළුවන්. නැත්නම් ගෙදර බවුව ඉන්නවා නම් ඒව ඩැමේජ් කරලා වෙන්න පුළුවන්.
2: ඌරලා.
0: මේ ඉතින් මේ සඳුද දවසේ ඔයා හිතා ගන්නවා මම මේ සතිය යනවා ඩම්රෝ එකට කියලා.
2: අනිවාර්යයෙන්ම ඩම්රෝකට ගියාට පස්සේ ඉතින් ඔයාට ලෝකයේ අංක 1 ගෘහ විදුලි උපකරණ විතරක් නෙමෙයි ගෘහ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ගෘහ භාණ්ඩවල විශේෂත්වය තමයි මේවා ලංකාවේ අපේ කර්මාන්ත ශාලාවල අපේම ශිල්පීන්ගේ අත්වලින් තමයි හැදෙන්නේ. ඒ නිසා ඒ ප්‍රමිතිය ගැන, අලවියෙන් පසු සේවය ගැන ආයෝවාට අවිශ්වාසයක් තියාගන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් අපි මතක් කරනවා යන්න ඩම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා. ඩම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකින් ගිහිල්ලා වාටර සාර කිව්වා වගේ අලුත් වෙනසක්, දැනෙන වෙනසක් ඔයගෙ දෙරට කරන්න පුළුවන්.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: උදේ 7යි විනාඩි 46යි දැන්.
2: කවුද කැමති එක වෙන්න? බිස්නස් කරන අපේ එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි. තෙල් කරනවා ඉහළයි. සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ශනීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 මතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් එස් 1.
3: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කන්නාඩි වෙන්න.
3: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
5: කෑම උයත්ති පොල්වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතේද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස දෙනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
8: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
9: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 අමතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සයිදායි.
10: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: FM 95 FM 94.8 Net FM Net FM Algo

0: උදේ 7යි විනාඩි 49යි අල්ගොටවුම් මේ වෙලාව. හරිද? අද උදේ පාන්දර මම එද්දි පුදුම වැස්සක් තිබ්බේ. මං හිතුවේ නෑ මේ
1: එන්න පුළුවන් වෙයි කියලා.
0: එන්න පුළුවන් නේ කියලා. ඒ වුණාට මොන වැසි වැස්සත්
1: කොහොම හරි එනවා.
0: කොහොම හරි අපි තවම ඕපන් කරන්න ඕනේ.
1: තවමට අපි එනවා හරියට 7 වෙද්දි. මෙහෙම හරියට 7 වෙද්දිත් නෙමෙයි 7ට කලින් දැන් සාරා ඇවිල්ලා යතුරු බාර අරන් එහෙම තියන ලොකු වැඩ කොටස.
0: ඔව් ඒ ටික කරන්නේ මම මේ දෙන්න එනවා හැමීට.
1: නෑ නෑ ඒව දිනවනවනේ. එහෙමනේ උදේට සිරියාවන්ත කෙනෙක් තමයි ඒ දේවල් කරන්න ඕනේ.
0: හරි එහෙම හරි මට සිරියාවන්ත කිව්වා නම්.
1: අපේ ගෙවල් වලත් එහෙමනේ. අම්මලා අක්කලා බිරින්දෑවරු තමයි ඔය වගේ දේවල් කරන්නේ.
0: ආ එහෙමද? ඔව්. ඔව් මේ අපි අහද්දි ස්ට්‍රෙස් නැති වෙනවලු දන්නවද? ඇල්ගොටවුම් අහද්දි.
1: ආ ඔව්
0: ස්ට්‍රෙස් එකින් අපි වගකීමෙන් හත වෙද්දී එනවා. ඔව්
2: ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙස් නැති කරන්න අපි කොච්චර
0: ස්ට්‍රෙස් එකක්
1: අපි දන්නේ. හරියටම හරි. ස්ට්‍රෙස් නම් මොනාද? හරි.
0: හරි.
1: ස්ට්‍රෙස් නැතුව ආයේ ගමන යන්න. වැඩට එන්න. ඔයගාව තියෙන්න ඕනේ වාහනේ තමයි BYD කියලා කියන්නේ.
0: රයිට්.
1: දැන් අද උදේ වැඩට එද්දි මම නම් දැක්ක BYD සෑහෙන ප්‍රමාණයක්.
0: පාරේනේ.
1: ඔයා දකින්නත් ඇති. ඔව්. ඔය සෑහෙන දුර බැහැර ගිවාගෙන නෙන්නේ.
0: ඒක ඔයා දකින්න.
1: ඔව් සමුදට. ඉතින් BYD එකක් ගන්න. එහෙම දැක්කට පස්සෙත් කට්ටියට පොඩි ආසාවක් එනවානේ මටත් BYD එකක් තිබ්බනම් කියලා.
0: ඔව්.
1: ඉතින් මේ වෙනකොටත් ওই පුද්ගලික අංශයේ වගේම රාජ්‍ය අංශේ.
0: රයිට්.
1: කටයුතු කරලා රාජකාරී කරලා විශ්‍රාම ගිය අපේ ඉන්නවනේ මේ වැඩිහිටි උදවිය.
0: ඔව්.
1: ඒගොල්ලන්ගේ පොඩි කැමැත්තක් තියනවා වෙන්න පුළුවන්. මේ වෙනකොටත් වාහනයක් තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් BYD එකට මාරු වෙන්න. දැන් කාලේ හරි. දැන් තමයි හොඳම කාලේ. ඒගොල්ලන්ගේ තරුණ කාලේ BYD තිබ්බේ නැහැ. කරන්න දෙයක් නැහැ ඉතින්. දැන් හැබැයි ඔන්න BYD ඇවිල්ලා තියෙනවා. දැන් මුළු ලෝකෙම පුනර්ජනනීය බලශක්තියට මාරු වෙද්දි ඇයි ඔයා විතරක් BYD එක

0: බිඳු අය එකයි එකයි දෙකයි එකසේ විසි පහයි එකසිය විසි පහ
1: ආය පරම් මතක්කන්න
0: බිඳු අය එකයි එකයි දෙකයි එකසේ විසි පහයි එකසිය විසි පහ
1: අන්න හරියේ නම්බෙකට කෝල්ලයක් දීලා ඔයා කියන්න BYD ගරුසරු එකෙන් මටත් ඕන මේ විදියට මාසිකව ගෙවාගෙන යන්න BYD එකක් ගන්න කියලා ගෙදර අරගෙන යන්න කියලා එතකොට ඔයාට BYD එක හම්බෙනවා විතරක් නෙමෙයි
0: ඕකේ
1: වාහනේ මිලදී ගත්ත දවසේ ඉඳලා පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේම කරගන්න පුළුවන්.
0: හරි.
1: ලංකා බැංකුවෙන් ඔයාට විශේෂ ලීසින් වාරික සැලසුමකුත් දෙනවා. ඔයාට වාහනේ ගන්න මුදල් අපහසුතාවයක් තියෙනවා නම්.
0: රයිට්.
1: ඒ වගේම තමයි ඔයාට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් විශේෂ රක්ෂණාවරණයකුත් හම්බ වෙනවා. ඒ වගේම තමයි නොමිලේ හෝම් චාර්ජ් එකකුත් හම්බෙනවා. වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් නොමිලේම කරලා දෙනවා. ඔය ඔක්කොම ඔයාට හම්බ වෙනවා. BYD ගරුසරු වෙතින් ඔයා විශ්‍රාමිකයෙක් නම්
0: විශ්‍රාමිකයෙක්
1: නම් එහෙනම් සාර මතක් කරපු නම්බෙකට දැම්ම කෝල් එකක් දෙන්න.
0: රයිට්. දැන් අද කාලේ ඉන්නවනේ මේ අචි ලොකුවට හිතන පොඩ්ඩෝ.
1: ඔව්.
0: අවුරුදු 5ට අඩුවේ පොඩ්ඩෝ සෙට් එකක් ඉන්නව නේද? ඒගොල්ලෝ නම් දැන් මොන ජෙනරේෂන් එකේද කියලා කියන්න මම අකුරු ටික පැටලිලා තියෙන්නේ. කොමාරි, ඒගොල්ලෝ හරි ලොකුවට හිතනවා. අපි වගේ නෙමෙයි. අම්මා කියන දේක් අහගෙන ඉන්නේ හැමතිස්සෙම ප්‍රශ්න කරනවා.
1: අපි මේ කියන්නේ මේ බෙටා ජෙනරේෂන් එකේ කට්ටිය.
0: අන්න දැක්කනේ මං කියේ මං කියන්නේ කෙනෙක් පැටලෙනවා. හරි කොහොමhari බෙටා ජෙනරේෂන් එකේ පොඩ්ඩොන්ගේ පෝෂණය ගැන හිතන එක. ලොකුවට හිතන පොඩ්ඩන්ගේ පෝෂණය ගැන අපි හිතන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට පෝෂණය ගැන හිතන්න තරම්
1: තාමෙච්චර ලොකු නෑනේ.
0: තේරෙන්නේ නැහනේ. ඒක නිසා දෙමව්පියෝ වෙන ඔයා වැඩිහිටියෝ වෙන ඔයා මේ පොඩ්ඩන්ගේ පෝෂණය ගැන අනිවාර්යෙන්ම හිතන්න ඕනි.
1: ඔව් ඒගොල්ලෝ යන්නේ හරිම තරගකාරී ලෝකයකට වෙනස් ලෝකයකට ඩිජිටල් ලෝකයකට. ඒකින්ද ඒගොල්ලන් කල් තියාම සූදානම් කරන්න ඕන. එහෙම සූදානම් වෙන්න නම් ඒගොල්ලෝ තාර්කික දරුවෝ විදියට වැඩෙන්න නම් මේ වයසේදී ඒගොල්ලන්ට ලැබෙන්න ඕන පෝෂණය ලැබෙන්න ඕන. ඉතින් යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් මේ අවුරුදු 5ට අඩු පොඩ්ඩන්ට හරි විදියට ලැබෙන්න ඕන. ඒක ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය, ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය, ශාරීරික වර්ධනය, ඊට පස්සේ ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වගේ තත්ත්වයන්ට බලපානවා. ඉතින් ඒ නිසා තමයි ගෙදර ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලට මේ වෙලාවේ අපි වහගෙන යන අම්මලා තාත්තලට අපි මතක් කරන්නේ ඔයාගේ පොඩ්ඩටත් Anchorpedia Pro MFGM දෙන්න කියලා. හැබැයි මේ Anchorpedia Pro විතරක් නෙමෙයි ඇන්කර්ල මතක් කරනවා බැලන්ස් ඩයට් එකක් එක්කම Anchorpedia Pro පොඩ්ඩට දෙන්න කියලා.
0: රයිට්. ඒ වගේම තමයි අචි මේ වගාවක ඉන්වෙස්ට් කළා. ඔයාගේ ලයිෆ් එක ඔයාට අලුත් කරගන්න පුළුවන් නම් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් නම් ඒක ලෝකෙටත් හොඳයි ඔයාටත් හොඳයි.
1: ඔව් ඒ කියන්නේ මේ ආයෝජන කිව්වට පස්සේ එක එක විදි ලෝකේ තියෙනවා. ඉතින් ඒ වගේ බොහොම ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ආයෝජන ක්‍රමයක් තමයි කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් කියලා කියන්නේ. ඔයාලත් පුළුවන් මේකේ ආයෝජනය කරන්න. කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒගොල්ලන්ගේ වගා වන් ලංකා වටේම තියෙනවා. දැන් ওই ගාල්ල පැත්තට යද්දි කුරුදු වවනවා. පොළොන්නර රෝට යද්දි නයිමිරිස් එහෙම තියෙනවා. මාතලේ යද්දි අබ තියෙනවා, තේ තියෙනවා. ඒ වගේම ගම්මිරිස් එහෙත් තියෙනවා. ඉතින් මේ වගේ ලංකාවේ විවිධ ප්‍රදේශවල ඒගොල්ලෝ විවිධාකාරයේ වගාවන් කරගෙන යනවා. ඔයාට තියෙන මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඒ වගාවන් වල ඔයාගේ මූල්‍ය ආයෝජනය කරන්න. මේක තමයි නම්බර් එක. 01 1 2 7 7 87 01 2 7 7 87.
0: රයිට්. මේ වස්සක් තියෙනවනේ නේද?
1: අසනීප ගති වැඩි මේ ටික.
0: අසනීප ගති වැඩි. ඒක නිසා තෙමෙන්න එපා. නැත්තම් තෙමුණත් කමක් නැහැ. මෙල්ඩෝල් කාඩය ළඟ තියෙනවනම්.
1: සිටු කුමාරයන් තෙමෙන්න එපා.
2: ඔබට සීතල
1: අගුණයි.
0: ඇයි සිටු කුමාරයෝ?
1: ඒකිරි වාගියන්.
0: කුමාරවරු තෙමෙන්නත් එපා. මේ විදිහට ගෑනු
1: ළඟ. මේ වෙලාවේ කුමාරවරු වහන් ඉන්නවා. ඒ කාට කියනවද? අපි නම් මේ ඉතින් පොදුවේ හැමෝටම
0: කියන. හැමෝටම කියන්නේ. හරි. කමක් නැහැ. කොහොමhari කුමාරවරු කුමාරිවරු ඔක්කොම තෙමුණට කමක් නැහැ. මෙල්ඩෝල් කාඩය ළඟ තියාගන්න. ඔයාට හෙම්බිරිසාව ඔලේ කැක්කෝ මගේ පතේ අමාරු වගේ පොඩි පොඩි ලෙඩ නිසා වගේ දවස මූඩ් එක අවුල් කරගන්න එපා. මෙල්ඩෝල් එකක් බීලා දවස හැරි
2: ඉතින් මම කල්පනා කරේ දවසකට කුමාරලා දෙන්නෙක් ඕනේ නේද?
1: අපිට නම් ඕන.
2: ඒගොල්ලෝ ඔක්කොම කුමාර වරුනේ.
1: ඔව්.
0: අයියෝ නුව.
1: වරුවයි වැඩ.
2: වරුවයිනේ. හරියට හරි අපේ කුමාරත් ඒ වගේ.

0: FM 94.8 Net FM Divaina Pura.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0.34 226 7046.
7: ඊසි නිසා ඇත්තටම ලේසිද?
8: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
11: FM 95 FM 94.8 Net FM.
12: උදෑසන විනාඩියේ කයිද

0: සත්‍යෝ ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. කොකේන් මද්‍රව්‍ය තොගයක් ගිල දිවයිනට විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේ රේගු මද්‍රව්‍ය පාලනංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. උගණ්ඩා ජාතික ගොවියෙකු වන සැකකරු අදාළ කොකේන් තොගය ගොලි 90ක් ලෙස සකස් කර උගණ්ඩාවේදී ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණෙති බවයි රේගු නිලධාරීන් පැවසුවේ. ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට පැමිණැති ඔහු ගුවන්තොටුපලේ පළමු මහලේ රැඳී සිටියේදී රේගු නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී ඔහු ගිල දමා තිබූ කොකේන් ගුලි 13ක් පිටතට දමා තිබෙනවා. ඉතිරි කොකේන් මද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සඳහා සැකකාර උගණ්ඩා ජාතිකයා මීගමුව මහරෝහල වෙත ඇතුළත් කළ බවද ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පැවසුවා. ඔහු ගිල දමා ඇති කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 5කට අධික වන බවයි පැවසෙන්නේ. මීළඟ නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8 විනාඩි 9 අයල්ගොටවුම වෙලාව අපි ආවේ අපේ දෙවනි පැයට.
1: දෙවනි පැයට. හරි. මේ පැය තමයි වෙලාව. දැන් ගෙවල් වල අපි වහගෙන ඉන්න කට්ටිය වෙන්න පුළුවන්.
0: ඕකේ.
1: ඔෆිස් එකේ අපි වහගෙන ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. ඔෆිස් යන ගමන් වෙන්න පුළුවන්. මොනා හරි කරන ගමන් අපි වහගෙන ඉන්නවනේ මේ වෙලාවේ.
0: work from home වෙන්න පුළුවන්.
1: ඔව් මොකක් හරි වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වෙලාවේ පොළව යටින් බංකරයක් ගන්න එක ගැන හිතන්න ඕන. එහෙම එපා. ඔයාට මේකට යන්න වෙනවා ස්විට්සර්ලන්තයට.
0: ඕකේ.
1: දැන් පහුගිය ටික කට්ටිය ගියා ඒ පැත්තේ.
0: හරි.
1: චොකලට් ගේන්න ගියා, ජිනීවා ගියා.
2: ආ ඔව් නේද?
1: එහෙම ගියානේ. දැන් මේ යන්න ඕනේ ඒවට නෙමෙයි. දැන් යන්න ඕන බංකරයක් හොයාගෙන.
2: මේ ඔය ජිනීවා කතන්දරයක් මම පොඩ්ඩක් කියන්නද?
1: හා ඒකත් කියන්න බෑ. ස්විට්සර්ලන්තේ ගියේ එකේ.
2: ඒක තමයි මේ ඔය ජිනීවා අපි තුන්දෙනාටත් යන්න පුළුවන්.
1: ආ එහෙමද?
2: ඔව්. ඔය ජිනීවා මෙහෙමයි. ජිනීවා මානවහිමිකම් ජිනීවා වල එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මේ මූලස්ථානයේ තියෙනවා. තව තව කාර්යාල තියෙනවා. දැන් අපි තුන්දෙනාට ඕන නම් ජිනීවා මානවහිමිකම් මූලස්ථානෙට යන්න පුළුවන්. අපි තුන්දෙනාට නෙමෙයි ලෝකේ ඉන්න ලෝකවාසී පෘථිවිවාසී ඕනම පුරවැසියෙක්ට යන්න පුළුවන්. තාම මං හිතන්නේ චන්ද්‍රවාසී සහ අඟහරු ලෝකවාසී අයට තාම අවසර දීලා නැහැ. මොකද ඒගොල්ලෝ අර එක්සත් ජාතීන්ගේ සංවිධානේ නැහැනේ. මේ
1: ඉන්න ඕනනේ.
2: ඒගොල්ලෝ ඉන්න ඕනේ. මේ ඉතින් ගිහිල්ලා මට මොනවා හරි කියන්න තියෙනවා නම් ටේබල් කරන්න තියෙනවා නම් මං හිතන්නේ ටේබල් කරන වார்த்தාව නම් පිටු කොච්චරද ගානක් වෙන්න ඕනේ. මට විනාඩි 3ක් හරි ඔන්නෝම පොඩි වෙලාවක් හම් වෙනවා. ඒ වෙලාවේ මගේ අදහස කියන්න පුළුවන්. මොනවා හරි මට ලෝකේ ගැන හරි මොකක් ගැන හරි මොනවා හරි විකල්ප අදහසක් තියෙනවා නම් ඒක ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට ජිනීවා ගිහිල්ලා කියන්න අවස්ථාව තියෙනවා. එහෙම මේ කියන්නේ අර ප්‍රධාන එකට නෙමෙයි ඈ
1: සැසිය නෙමෙයි.
2: ඔව් ප්‍රධාන සැසියට පුළුවන් ඒ රාජ්‍යයට අදාළ සහ ඊට අවසර තියන අයට විතරයි. ඊට අමතරව පරිවාර මේ ශාලා තියෙනවා. ඒ ඕනම එකක ගිහිල්ලා මගේ මානවහිමිකම් මගේ හෝ මං දන්න කියන
1: කෙනෙක්ගේ
2: මානවහිමිකම් කඩවීම පිළිබඳව ප්‍රකාශයක් කරන්න පුළුවන්.
1: ඒක
2: එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති. ඒකට අස්සම් කරලා තියෙන සීල් රටවල පුරවැසියන්ට එහෙම නැති කට්ටියටත් මං හිතන්න පුළුවන්. ඒ දීලා තියෙන අවස්ථාව මට මතක විදියට අපි වෙලාව බලලා කියමු. විනාඩි 3ක් හරි 7ක් නන්නේ නැහැ මම එච්චරම් වෙන්නේ නැහැ. 3ක්ද කොහෙද පුළුවන්. ඉතින් අපිට ගිහිල්ලා විනාඩි 3ක් කතාවක් කරලා ඒක වීඩියෝ කරලා දාලා අපි තුන් දෙනා
1: පුළුවන්නේ
2: පින්තූරයක් ගහලා අපි ජිනීවා ගියා කියලා
1: කියන්න ඕන.
2: යන්න
1: අපේ මානව හිමිකම් වෙනුවෙන් යන්න
2: ඕන. යන්න ඕන.
1: ඔව් ඒ ඉතුරු වෙලා ඊට පස්සේ අපිට පොඩි විසිට් එකක් එම දාලා ආවේ. දැන් ඒ විදිහට ඔන්න ස්විට්සර්ලන්තයට ගිහිල්ලා ජිනීවා යන්නත් පුළුවන්. දැන් මේ අපි මේ යන්නේ ස්විට්සර්ලන්තේ ජිනීවා නෙමෙයි. දැන් ඔය ස්විට්සර්ලන්තයටත් යනවනේ මේ ඇල්ප්ස් කඩුවැටිය. ඒ හරහා යනවා. යුරෝපේ රටවල් කිහිපයක් හරහා යනවා ස්විට්සර්ලන්තේ හරහාත් යනවා. ඔය ඇල්ප්ස් කඩුවැටිය යටින් මේ වෙනකොට අතිශය සංකීර්ණ ගැඹුරෙන් උමං පද්ධතියක් එක්ක ලොකුවට බංකර් හදනවලු.
0: කවුද
1: මේවා? මේ ආවට ගියාට නිකන් කට්ටිය පැක් වෙලා ජීවත් වෙන්න හදන බංකර් නෙමෙයි. මේවා ලක්ෂරි ඒවා. ඔයාගේ වාහන තියෙනවා නම් ෆෙරාරියක් තියෙනවා නම් ඔයාට ගිහිල්ලා මේක ඇතුලේ පාක් කරලා තියන්න පුළුවන්.
0: අපි අර මේ ෆිල්ම් වල බලනවා.
1: ෆිල්ම් වල අපි දැකලා තියෙනවානේ මේ ඒ ෆිල්ම්ස් වල දැක්ක දේවල් මේ වෙනකොට ඔන්න දැන් ඇත්තක් වෙමින් පවතිනවා කියලා තමයි ස්විට්සර්ලන්තයේ පැත්තෙන් ආරංචි වෙන්නේ. ඉතින් මේක ගැන මීට අවුරුදු කිහිපයකට කලිනුත් ලෝකේ කතා කරා. හැබැයි අද වෙනකොට ඒ ගැන වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මොකදයකට හේතුව තමයි මේ වෙනකොට ඒ වෙනුවෙන් කරන ආයෝජන සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඔයාට මේ එක බංකර එකක් අපි කියන්නම් අඩුම මිල මෙතනින් එහාට තව මිල ගණන් තියෙනවා. ඔයාට අඩුම මේ වෙලාවේ අතේ තියෙනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 1.23ක් ඔයාට පුළුවන් බංකර එකක් ගන්න.
0: හරි.
1: කිසි ප්‍රශ්නයක් නැතුව මේ ලක්ෂරි බංකර එකක් ගන්න පුළුවන්. ඔයාගේ මුළු සේසතම මේක ඇතුලේ ගබඩා කරලා තියන්න පුළුවන්. ඉතින් ස්විට්සර්ලන්තේ ඉන්න ව්‍යාපාරික මහත්තයෙක් තමයි ගැසර්ස් බවුල. ගැසර්ස් ෆැමිලි එක තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. මේ සමාගම සතුව මේ වෙනකොටත් ශ්‍රමිකයින් 300ක් විතර ඉන්නවා. මේගොල්ලෝ මේ ඔය පොළව යට කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් විශේෂඥයින්. මේගොල්ල තමයි මේ ප්‍රොජෙක්ට් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේගොල්ල ලෝකේ ඉන්න බිලියනපතීන්ගේ ඔළුවට දානවා කන්සෙප්ට් එකක්, නැත්තම් පොඩි බයක්. මෙන්න මේ විදිහේ ප්‍රශ්න ටිකක් අනාගතයේදී ඔයගොල්ලන්ට එන්න පුළුවන්. සමහරවිට න්‍යෂ්ටික යුද්ධයක් නිසා වෙන්න පුළුවන්, නැත්තම් දැවැන්ත ස්වාභාවික ආපදාවක් නිසා වෙන්න පුළුවන්. හිතන්නකෝ ඇස්ට්‍රොයිඩයක් වගේ ඇවිල්ලා වැදුනොත්, සුනාමියක් එහෙම ලොකු ආවොත් ඔගොල්ලෝ කොහෙද යන්නේ? ඔගොල්ලෝ හම්බ කරගත්තු සේසත මොකද කරන්නේ? ඕවා දාලා ඔගලන්ට එක ඇසිල්ලකින් ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. එහෙම හරියන්නේ නැහැ. ඔගොල්ලෝ දුක් මහන්සිලා නෙමෙයි ගොඩනැගුවේ. මම හදන්නම් ඔගොල්ලෝ වෙනුවෙන් අන්ඩර්ග්‍රවුන්ඩ් බංකර් සිස්ටම් එකක්. ඕගොල්ලෝ ඇවිල්ලා මේකේ ජීවත් වෙන්න, ඔගොල්ලෝ ඒ වෙනුවෙන් මට මේ ගාන දෙන්න. ඔයා දන්නවද මේ සංකල්පය, මේ කොන්සෙප්ට් එක ලෝකයේ මේ නිර්මාණය කරලා දැන් අවුරුදු කිහිපයක් ගත වෙලානේ. ඒ ගත වුණු අවුරුදු කිහිපය තුළ ස්විට්සර්ලන්තයේ ඇතුළට කොච්චර විදේශීය වත්කම් ප්‍රමාණයක් ගලාගෙන ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 11.5ක්.
0: ට්‍රිලියන.
1: ස්විස් බැංකුව කියනවා මේ වෙනකොට ස්විට්සර්ලන්තයේ ඇතුළට ස්විට්සර්ලන්තයේ නොවන විදේශීය වත්කම් ෆොරීන් ඇසට්ස් හරියටම කිව්වොත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 11.5ක් ගලාගෙන ඇවිල්ලා තියෙනවා. බිලියනපතීන්ගේ ඔළුවේ හදනවා බයක්. මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔගොල්ලෝ මේකට ඇවිල්ලා ආයෝජනය කරන්න කියලා. හැබැයි මේ පහුගිය ගත වුණු අවුරුදු ගානේ තමයි මේ වෙනුවෙන් වැඩිම ආයෝජන ප්‍රමාණය ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ බිලියනපතීන් ලෝකේ ඉන්න නිකන් හිතන්නකෝ සකර්බර්ග් වගේ කට්ටිය, මස්ක් වගේ කට්ටිය, බෙසෝස්ලා වගේ කට්ටිය අපිට වඩා දේවල් ලෝකේ ගැන දන්නවා. මේ වෙලාවේ ලෝකේ වෙන දේවල් ගැන අපිට වඩා සෑහෙන්න දේවල් ඒගොල්ලෝ දන්නවා. ලෝකේ මේ වෙනකොට ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වයන් වෙන්න පුළුවන්, නැත්නම් ලෝකේ ඇති වෙලා තියෙන ආර්ථික බිඳවැටීම් වෙන්න පුළුවන්, ලෝකේ සිද්ධ වෙන මේ ස්වාභාවික ආපදාවන් වෙන්න පුළුවන්. මේ දේවල් වල ඊළඟ ප්‍රතිඵලය මොකද්ද කියලා ඒගොල්ලෝ අපිට කලින් දන්නවා. මොකද ඒගොල්ලෝ අපිට වඩා ලෝකයේ බලවතුන් බොහොම සමීපයෙන් ආශ්‍රය කරනවා, ලෝකයේ විවිධ රජයන් එක්ක බොහොම සමීපයෙන් කටයුතු කරනවා. දැන් එලෝන් මස්ක් එහෙම ඉතින් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ හොඳ යාළුවනේ. දැන් පොඩ්ඩක් තරහ වෙලා ඉඩියර
2: දැන් තරහයි නේද?
1: දැන් පොඩ්ඩක් විරසක වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ රාජ්‍ය රහස්, ලෝකයේ පිළිබඳ රහස් අපිට වඩා දන්නවා. ඒ නිසාම වෙන්නේ නැතිලු ජාත්‍යන්තර මාධ්‍ය කියනවා ඒගොල්ලෝ මේ විදිහට දැන් මේගොල්ලෝ ආවට ගියාට ආයෝජන කරන්නේ නැහැ නේ. මොකද මේ මිනිස්සු එහෙම නිකන් හරි මේ අනුවණ තීරණ ගන්න කට්ටිය නෙමෙයිනේ. ඒගොල්ලෝ මෙහෙම තීරණයක් අරගෙන තියෙන මොකක් හරි හේතුවක් ඇතුව, මොකක් හරි දෙයක් ගැන ඉවක් වැටිලා තියෙන නිසා. ස්විට්සර්ලන්තයේ කවුරු හරි ව්‍යාපාරිකයෙක් මේ වගේ දෙයකට ආයෝජනය කළා, ඔන්න මම ඕගොල්ලන්ට බංකර් හදලා දෙන්නම්, ඕගොල්ලෝ ඇවිල්ලා ගන්න කිව්වට ගන්න නැහැ නේ. අපි වගේ ගිහිල්ලා එහෙම නිකන් ගන්න නැහැ නේ. මේ වගේ ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් ආයෝජනයක් කරලා ගන්නේ මොකක් හරි දෙයක් ගැන ඉවක් ඒගොල්ලන්ට දැනිලා තියෙන නිසා. පහුගිය අවුරුදු තුනේදී මේ මිලදී ගැනීම, මේ ආයෝජන සෑහෙන්න වැඩි වෙලා තියෙනවලු. මොකද ඉව මොන හරි දෙයක් ගැන වැඩිපුර වැටලා තියෙන නිසා. ඉතින් ලෝකේ ඉන්න මාධ්‍යවේදීන් විචාරකයන් කියන දේ තමයි අපිට ඕවය මේ බංකර් ගන්න යන්න බෑනේ. හැබැයි මේ මිනිස්සු වැඩිපුර මේවා මිලදී ගනිද්දි, වැඩිපුර මේවා ආයෝජනය කරද්දී අපි කෝකටත් කල්පනාවෙන් ඉන්න එක හොඳයිලු. මොකද මොන මොන දේවල් ලෝකේ වෙන්න යනවත් දන්නේ නැලු. ඒ නිසාලු මේගොල්ලෝ මේ විදිහට ලොකු ආයෝජන සිද්ධ කරන්නේ. ඉතින් කොහොම හරි මේ බිලියනපතීන්ගේ බය, තමන්ගේ වස්තුව රැක ගන්න තියෙන ආශාව භාවිතා කරලා ස්විට්සර්ලන්තය තමන්ගේ රට ඇතුළට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 11.5ක වත්කම් අරගෙන ඇවිල්ලා තියෙනවා.
2: හැබැයි අපි පිළිගන්න ඕන දෙයක් තමයි එක හාදේ ඔය වගේම බයට ඔක්සිජන් කුටීරයක ජීවත්
1: වෙලා හිටියා.
2: හැබැයි අවුරුදු කීයද ජීවත් වුනේ?
1: ඔව්, අවුරුදු 56ක් වගේ.
2: අවුරුදු 56ක් වගේ ජීවත් වුනේ. මේ යා තමයි මේ ගීතය ගායනා කරන්නේ.

0: ඒකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 8 විනාඩි 21යි දැන්.
4: නතරයේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
6: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
7: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
8: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් buy and win within smart TV rice cooker blender දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
9: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
10: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
11: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112 187 388 අමතන්න.
13: ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: Vision Care නවතුම ශාඛාව අම්බලංගොඩ Medihill Prohal පරිශ්‍රයේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න Medihill Prohal ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076 544 151.
15: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
16: මෙල්වා එක ලංකාවේ එක.
17: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
18: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු.
19: මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
12: FM 95 FM 94.8 NET FM. FM 95 FM 94.8 NET FM.

0: උදේ 8යි විනාඩි 28යි අල්ගොටවුම වෙලාව.
1: හරි. දැන් අපිට මතක් ගන්න දේවල් ටිකක් තියෙනවා.
0: ඔව්.
1: ඊට කලින් බලන්න. දැන් අපි මේ අපේ කෙල්ලන්ගේ ක්‍රිකට් ජයග්‍රහණ ගැන මේ ටික හරිම උද්දාමයෙන් සතුටින් කතා කරා.
0: ආඩම්බරින් කතා කරානේ.
1: ඇත්තටම හරිම ආඩම්බරයි සතුටුයි. එහෙම තමයි. කෙල්ලෝ වුණාම ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේ වැඩ කරන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්නන්න ඕන.
0: රයිට්.
1: ෆයිනල් එකේ එහෙම තමයි පොඩ්ඩ එමේ වුණා. ඔය ඉන්දියාවේ ඉන්න තැන්වල ටිකක් වැඩේ අමාරුයි. අපි බැලුවා කොල්ලෝ දාලා ගස්සන්න ඉන්දියාවට වැඩේ හරි ගියේ නැහැ. කෙල්ලෝ ටික දාලා බැලුවා වැඩේ කරගන්න ඒත් හරි ගියේ නැහැ.
0: රයිට්.
1: කොහොම හරි මේ ඉන්දියානු ක්‍රිකට් ව්‍යාප්තවාදය නවත්ත ගන්න මොකක් හරි කරන්න ඕන.
0: අනිත් රටවල්ටි ඔක්කොම එකතු වෙන්න ඕනේ.
1: එකතු වෙන්න ඕන නැත්නම් හරියන්නේ නැහැ මේක ඉන්දියාවට දීලා බලාගෙන ඉඳලා. හැබැයි මේ ඕගොල්ලෝ මේ ඇයි මේ අපේ ක්‍රිකට් ගහන කොල්ලන්ට කී කතා කියන්නේ? කොල්ලෝ එහෙම නැහැනේ. දැන් බලන්න මීට සතියකට විතර කලින් අර ටෙස්ට් මැච් එක වෙලේ ඉන්දියාවත් එක්ක මැච් එක ගොඩ දාපු සොනාල් මරු ක්‍රිකට් අනාගතය කියලා කිව්වා. එක්කෙනෙක් මයික් එකක් අරගෙන මේ බම්බල පිටිය පැත්තේ රවුම් ගැහුවා.
0: රවුනත් ගැහුවා.
1: සොනාල් ගැන ආහ්. එච්චර ඒ කොල්ලට හොඳ කියලා. ඒ කොල්ලෙක් නේ අපේ ජාතික කණ්ඩායමේ. කොල්ලෝ ඔන්න එනවා තැනකට. ඔන්න අපිට ආයේ බලාපොරොත්තු වෙනවා. ඔන්න අපේ ඉත්තෑව ආයේ ටික ටික ටියුන් වීගෙන එන්නේ. අපිට ඔන්න පේනවා ලෝක කුසලාන ජයග්‍රහණ. දෙහිලක වර්ල්ඩ් කප් එක කවද්ද තියෙන්නේ?
0: කවද්ද තියෙන්නේ?
1: 50 වර්ල්ඩ් කප් එක ඕස් 50.
0: 2027
1: තමයි තියෙන්නේ.
0: හරිද?
1: ඔව් ඊළඟ අවුරුද්දේ. අපි දැන් ලෝක කුසලාන බලාපොරොත්තු වුන් එක ඉන්නේ.
0: හරි.
1: අන්න ඒ වගේ පොඩි ආවනේ පොඩි නිකන් green lights ටිකක්. එහෙම ඇවිල්ලා මේ කෙල්ලෝ ඒෂියන් කප් එක පොඩ්ඩක් ගහගෙන ආවිදරයි කොල්ලෝ ටිකට බහින්න ගත්තා. එහෙම වෙන්නේ වා. ඕගොල්ලෝ කොහොමද කරන්නේ?
0: කොල්ලෝ වගේද කෙල්ලෝ කියලා නේ
1: කියලා පටන් ගත්තා. මැච් පාවා දෙනවා. එහෙම බෑ. ඕගොල්ලෝ අපිට මොන කතා කියයිද?
0: ඒක තමයි.
1: කොහොම කතා?
0: අජිර තරහ ගිහිල්ලා ඉන්නේ.
1: කොහොම වෙනස් වෙන්න එපා. කොහොම මේ හිටියා මේ වෙනස් වෙන්න එපා.
0: ඉතරි දෙනවා නේද
1: අජි? චපල වෙන්න එපා මං කියන්නේ. ඒ හරිද දැන් ඉතින් කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම වැඩ පෙන්නනවා අපිට ඕන කොහොම හරි ආයේ වර්ල්ඩ් කප් එකක් දිනන්න.
0: හරි.
1: එච්චරයි. ඒ වගේම තමයි මම කිව්වනේ මම ක්‍රිකට් ගැන ආයේ කතා කරන්නේ කොල්ලෝ ටික එකතු වෙලා ඉන්දියාවට ගහන්න ඕන.
0: ඔව්.
1: ආයි දුවන්න ගහන්න ඕන.
0: ඒකක් දෙන්න ඕනේ.
1: මොකද ඇරියස් ගොඩාක් තින ඔක්කොම අල්ලලා ගහන්න ඕනේ. එතකොට තමයි ඉන්දියානු ක්‍රිකට් ව්‍යාප්තවාදය ඉවර.
0: ඔව්.
1: ඊට පස්සේ මේ පන්තිය ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් ආයේ සාමාන්‍ය විදියට ක්‍රිකට් බලන්න.
0: ඕකේ.
1: එතකම් බලන්න.
0: ඉන්දියාව දනගස්සන්න ඕනේ.
1: දනගස්සන්න ඕන.
0: ඕකේ.
1: ඔව්. ඕම හරි.
0: දැන් අහන් ඇති අපේ ටීම් එක මේ ඇල්ගොටවුම
1: අනිවාර්යෙන්. අහන්න කොහෙන් හරි කවුරු හරි ඇහෙනව ඇතිනේ. ඉන්දියාවට ගහන්න ඕනේ.
0: රයිට්.
1: දනගස්සන්න ඕන ක්‍රිකට් වලින්.
0: ඕකේ.
1: වෙන වෙන ඒවායින් එපා. මොකද හදිස්සියට ක්‍රෙඩිට් ලයින් එකක් හරි ගන්න ඉන්නේ. ඉන්දියාව ඒ දනගස්සලා අන්තිමට තව ප්‍රශ්නයක්.
0: ප්‍රශ්න ඇති කරගන්න එපා.
1: හරි. දැන් ඔහොම දනගස්සන්නේ කොහොමද මොනාද ස්ට්‍රැටජීස් උපාය මාර්ග මොනාද කියලා කට්ටිය කල්පනා කර කර ඉන්නවනම් නිකන් කල්පනා කරන්න එපා. මං කියන්නේ මේ වර්ල්ඩ් කප් දිනන්න විතරක් නෙමෙයි. දැන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ඔයා FM 94.85 අපි වහගෙන ඉන්න ඔයා. ඔයාගේ ඉස්සරහා බිස්නස් ප්ලෑන් එකක් ගැන හිතනවා වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ ජොබ් එක ඇතුලේ වෙන්න පුළුවන් මොනා හරි දෙයක් ගැන හිතනවා වෙන්න පුළුවන්. නිකන් හිතන්න එපා. ඔයා හදාගන්න විජය කෝපි එකක් නැත්තම් විජය තේ එකක්.
0: ඕකේ.
1: එහෙම හදාගෙන අපි කියන රිසිප් කරන ගම. සිප් කරනවා කියන්නේ කොහොමද කියන අර
0: මේ කෝපි තේ කෝපි බොන්නේ හරියට
1: සිප් කරන්න
0: බිස්නස් මන් ලගන්නේ
1: බොන්නේ බා
0: බොන්නේ
1: බා බීගෙන බීගෙන යනවා ඊට පස්සේ
0: ඔව්
1: ඒක හිතන්න වෙලා
0: නැහැ
1: ඒක ඇතයි සිප් කරන්න හරියට ඒකට විජය කෝපි නැත්නම් විජය තේ එකක් අරගන්න අරගෙන හදා ගන්න කෝප්පයක්
0: රයිට්
1: හදාගෙන බොන ගමන් කල්පනා කරන්න අන්න ඉස්සරහට කරන්න ඕන දේවල් මොනවද කියලා ඔයාට මාර මේ අයිඩියාස් ටිකක් එයි ගලාගෙන දැන් මායි සාරයි වුණත් එහෙමයි ඔය කෝපි එකක් බොන ගමන් තමයි කල්පනා කරන්නේ විජේ කෝපි එකක් විජේ තේ එකක් බොන ගමන් කල්පනා කරන්නේ කේක ඒව
0: අපි දෙන්න ජාත්‍යන්තර ගැටලුනි කතා කරන්නේ
1: අන්න ඒව කල්පනා කරනවානේ කල්පනා කරලා අපි හැමදාම සිකුරාදට දාන එපිසෝඩ් එකක් රටෙම බැනුම් අහන්න ඔව් ඒ අපිට හිතන ඒවා
0: ඔව් කෝපි බීලා තමයි අපි අපි හිතන්නේ
1: එහෙම හිතන්නේ ඔයගොල්ලන්ට අමුතු දේවල් වෙනස් දේවල් නිර්මාණශීලී ක්‍රියේටිව් දේවල් හිතෙන්න පටන් ගන්නවා විජය තේ එකක් විජය කෝපි එකක් බිව්වට පස්සේ ඉතින් ඔයත් ට්‍රයි කරලා බලන්න
0: ඕකේ
1: ට්‍රයි කරලා බලලා අපිට වෙනස කියන්න
0: හරි ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ ඔයාට කැලණි අපේ ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක තියෙනවනේ දැන්
1: අපි මේ කියන්නේ මේ ගෙවල් හදන කට්ටියට හරිද ඕගොල්ලෝ ගෙදර වයරින් එක ගැන හිතන්න ඕන විශ්වාසනීයත්වය ගැන සලකද්දී ගෙදර වයරින් එක කියන්නේ අංක එකට හිතන්න ඕන දෙයක්. හැබැයි ඔය එක හිතන්නේ අන්තිමට. සාමාන්‍යයෙන් ගෙයක් හදද්දී නිකන් මට සාර කියන්න මේ ලිස්ට් ඩවුන් කරගෙන යන්න අපිට ඉස්සෙල්ලම මතක් වෙන දේවල් අපි ලොකුවට වියදම් කරන දේවල්
0: ෆවුන්ඩේෂන් එක.
1: හරි. ෆවුන්ඩේෂන්.
0: ෆවුන්ඩේෂන්. ඊට පස්සේ ස්ලැබ් එක. වහල ඊට පස්සේ ඉන්ටීරියර් ඇඳ අං මෙට්ට ඒ ටික ඊට පස්සේ ලයිටින් ඕවට තමයි නේද
1: ඕවට අපි සෑහෙන්න වියදම් කරනවානේ ඊට පස්සේ ගෙදර වත් ලෑන්ඩ්ස්කේපින් කරන්න ගියාට පස්සේ ඕවගෙන සෑහෙන්න හිතනවා ඊට පස්සේ ගෙදර තාප්පේ එහෙම ගානවා ගෙදරට වඩා උසයි
0: ගේට්ටුව
1: ඊට පස්සේ ගේට්ටු කණු ටික ලයිට් ඕවගෙන ඔක්කොම හිතනවා හැබැයි ගෙදර වයරින් එකට අපි මොකක් හරි කේබල් එකක් කොහෙ දාලා දාන්න අපි හිතන්නේම නැහැ හැබැයි එතන තමයි ලොකුම අනතුර සිද්ධ වෙන්නේ ගෙදර ස්විච් එකක් දැම්මම ප්ලග් පොයින්ට් එකට ප්ලග් එකක් ගැහුවම ඒක පත්තු වෙන එක සරල කාරණාවක් නෙමෙයි ලොකු විද්‍යාත්මක කාරණාවක් හරිද ඉතින් එතන පොඩි හරි මිස්වීමක් තිබ්බොත් ඒක අවසාන වෙන්නේ ලොකු ඛේදවාචකයකින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල් පර්පල් වය එක ඔය ගෙදරට දාන්න කියලා කැලණි කේබල්ස්ලා තමයි මේක අරගෙන එන්නේ මේ පර්පල් වය කියන ස්ටෑන්ඩඩ් එක වෙලද පොලට අරගෙන එන්නෙම කැලණිලා තමයි හරිද එහෙම අරගෙන එන්න ලොකු හේතුවක් තියෙනවා එක එක අයට හිතුණු විදියට හිතුණු පාටින් වයර් කෑලි විකුණන්න බැරි වෙන්න තමයි මේ පර්පල් ස්ටෑන්ඩඩ් එක මාකට් එකට අරගෙන එන්නේ.
0: හරි.
1: ඉතින් ඒ නිසා ඔයා ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් වයරින් කරනවා නම් අනිවාර්යයෙන්ම කැලණි ෆයර් ෂීල් පර්පල් වයක දාන්න අමතක කරන්න එපා. ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලණි ෆයර් ෂීල් පර්පල් කියලා කියන්නේ.
0: ඕකේ. හරි දැන් අපි ගෙවල් ලස්සන කරන විදිය ගැන කතා කරානේ.
1: ඔව්.
0: එතකොට ඔයාට මතක් වෙන්න ඕන පළවෙනි දේ තමයි කොහෙටද යන්න ඕනි මම කියන එක
1: කොහෙටද යන්න ඕන එහෙම යන්න තැන් තියනවද
0: ඒකනේ කොහෙටද යන්න ඕනි කියලා මතක් වුණ ගමන් ඒ ප්‍රශ්නේ ඔළුවට ආපු ගමන් ඔයාට මතක් වෙන්න ඕනි දම්රෝයකට
1: ගියාට පස්සේ දැන් අපි ඔය කිව්වනේ ගෙදර හදද්දි ගියක් හදද්දි වෙන්න පුළුවන් වියදම් කරන දේවල් වල ප්‍රයෝරිටීස් තියෙනවානේ ප්‍රමුඛත්වයේ අනුපිළිවෙලක් තියෙනවා
0: අනිවාර්යයෙන්
1: වයරින් කරන එක උඩින්ම තියෙන්න ඕන
0: සිකියුරිටි
1: එක ඒ ගැන හිතන්න ඕනේ මොකද දැන් ෆර්නිචර්ස් ටික අපිට හදිස්සියකට මාරු කරගන්න පුළුවන් වයර් මාරු කරන්න බෑනේ මේ තුන වල බිත්ති ගඩගඩ හැබැයි ඊළඟට සෙකන්ඩ් ෆේස් එක එනවා ෆර්නිචර්ස් ටික ෆර්නිචර්ස් මාරු කරන්න පුළුවන් වුණාට සාරා එහෙම හිතන වෙලාවට මාරු කරන්න අපිට හැකියාවක් නැහැ
0: මොකද ෆර්නිචර් කියන දේට අපි ලොකු ගාණක්
1: ඉන්වෙස්ට් කරනවා සෝෆා එකක් දාලා සතියක් විතරද ඒක හරි නැහැ කියලා තව සෝ එහෙම බෑ
0: නැඳුම් නෙමෙයි
1: ඔව් ඊට පස්සේ මේ නිදන කාමර කට්ටල දැන් එහෙමනේ තියෙන්නේ සෙටප් එකම ගන්න පුළුවන් අර අල්මාරි ටික ඇඳන් ටික ඒ ළඟ තියෙන ටේබල් එක අනේ ඔක්කොම ටික ගන්න පුළුවන් ඒවත් මේ අරගෙන හරි නැහැ කියලා ආයි සතියකින් දෙකකින් අපිට අහක් කරලා දාන්න බෑනේ ඒ නිසා තමයි අපි කියන්නේ යන්න දම්රෝ එකට. දම්රෝ එකේ මේ ඕන දෙයක් ඔයාට දැන් නියම ප්‍රමිතියෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: අවුරුදු 40ක් පුරාවට 1986 ඉඳලා අද වෙනකන් ලංකාවේ ගෘහ භාණ්ඩ ශාස්ත්‍රයේ අංක එකේ නම තමයි දම්රෝ කියලා කියන්නේ. දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. මේ ඕන තැනකට ඔයාට යන්න පුළුවන්.
0: ඕකේ.
1: මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. ඒ වගේම ප්‍රමාණය මෙන්න මෙහෙමයි. කොල්ලුපිටියේ තියෙනවා, නුගේගොඩ තියෙනවා, කටුබැද්ද තියෙනවා, රාජගිරිය, වත්තල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, රත්නපුර, අනුරාධපුර, මාතර, ගම්පහ, කිරිබත්ගොඩ. මේ හැම තැනකම තියෙනවා. මොනවාද මෙගා ප්‍රදර්ශනාගාර. මේ ඕන තැනකින් අපිට කියන්න තියෙන්නේ ඔයාට ගිහිල්ලා දම්රෝ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගෙදර ඉන්ටීරිය එක වෙන්න පුළුවන් නැත්නම් අගේ ඔෆිස් එකේ ඉන්ටීරිය එක වෙන්න පුළුවන්. හදනවා නම් ඩිසයින් කරනවා නම් ඒක කල් පවතින විදියට හදන්න නියම ප්‍රමිතියෙන් හදන්න. එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම දම්රෝ නිෂ්පාදනම දාන්න කියලා අපි මතක් කරනවා.
0: හරි. දැන් ඔය ඔක්කොම කරන්න ඔයාලට ඉඩමක් තියෙන්න ඕනේ.
1: ඉඩමක් තියෙන්න
0: ඕනේ. ඔය ඔක්කොම සෙල්ලම් ටික දාන්න ඔයාලට ඉඩමක් තියෙන්න.
1: අපි පොඩ ආපස්සට ආවේ.
0: ඔව්.
1: වයරින් කරා. ඔව්. ඊට පස්සේ ගෙදරට ෆර්නිචර්ස් ටික දැම්මා. දැන් ඉඩම හොයන.
0: ඉඩම හොයන්නේ දැන්.
1: ඔව්.
0: මොකද මේ ඔය අපි ඔක්කොටම අපිට තැන් තිබ්බට අපි මුලින් හරියට ඉඩමක් හොයාගෙන ඉන්න ඕනේ ගෙදර හදන්න.
1: හදන්න.
0: ඒක ඔයාට මොනවාද ස්වභාවික විපත් වලින් ප්‍රශ්නයක් වෙන්නේ නැති තැනක්
1: වෙන්න ඕනේ.
0: ඒ වගේ තමයි හොට් ස්පොට් එකක් වෙන්න ඕනේ.
1: වෙන්න ඕනේ.
0: නේද?
1: ඒ කියන්නේ ඔයාට ඉක්මනින් ඉස්කෝලේට යන්න පුළුවන් වෙන්න ඕන. ඔයාගේ ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාගේ කාර්යාලයට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න ඕන. පාරට බැස්සට පස්සේ බස් තියෙන්න ඕන. බස් ටික ඕන වෙලාවක තියෙන්න ඕන. ඒ කියන්නේ සමහර පැති තියෙනවා 6න් පස්සේ බස් නැහැ. පාන්දරට බස් එකක් හොයාගන්න නැහැ. එහෙම නැතුව ඔයාගේ ප්‍රවාහන පහසුකම්, ඔයාගේ අනිත් වැඩ කටයුතු බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් තැනකින් තමයි ඔයා ඉඩමක් ගන්න ඕන. ඉතින් එහෙම ප්‍රයිම් ලොකේෂන් එකක් ඔන්න දැන් වැලි පැන්නේ තියෙනවා. අලුත්ගම මතුගම පාරට ආසන්නව අගනා බිම් කොටස් 96ක් ඔයා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ඉතින් මේ එක ඉඩම් කොටසක් රුපියල් ලක්ෂ 18 ඉඳලා ඔයාට මිලදී ගන්න පුළුවන්. එකපාර ගෙවන්න ඕනේ නැහැ. මූලික ගෙවීම විදියට 125ක් කරලා ඉතුරු ප්‍රමාණය ඔයාට අවුරුදු දෙකක් ඇතුළත පොලි රහිතව පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 13:22ට කෝල් එකක් දෙන්න.
0: 13:22ට කෝල් එකක් දීලා ඔයාගිටම අදම වින් කරගන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
2: උදේ 8 විනාඩි 41යි දැන්
3: සුව පහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සසකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් ඉස් එකක්ම ගන්නේ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් ඉස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න.
6: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200
9: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112-387-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
12: මාළු කන්න කැමති කිරටද පිරිසටද
13: කැමති විදියකට
12: විජය කිරි මාළු 3-5 කුඩු හා විජය මිරිස් මාළු 3-5 කුඩු
14: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
12: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි
0: FM 95 FM 94.8 Net FM

0: උදෑසන විනාඩි 49යි ආයෙකට අහුම වෙලා අපි දෙවනි පැයත් ඔන්න ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ.
1: දැන් ඔයාගේ බිස්නස් එක කරගෙන යන්න. ඔයාට වාහනයක් ඕන නම්.
0: ඔව්.
1: මම කියන්නේ බය නැතුව ලීස් කරන්න. කලිනුත් අපේ නෝවා කිව්වනේ.
0: ඔව්.
1: අතේ තියෙන ඔය මුළු සේසතම ව්‍යාපාරයට යට කරන්න එපා.
2: ඔව්.
1: හරිද? එහෙම කරාට පස්සෙ ඔයාටම තමයි
2: ව්‍යාපාරයට යට වෙලා ඉන්න වෙන්නේ.
1: යට වෙලා ඉන්න වෙන්නේ. ව්‍යාපාරයට ආවත් යට වෙලා යනවා ඊට පස්සේ. ඒ නිසා තමයි කියන්නේ යන්න CDB එකට ඔයාගේ බ්‍රෑන්ඩ් නිව් එහෙමත් නැත්නම් රෙජිස්ටර්ඩ් වාහනයට දැන් ඔයාට බොහොම පහසුවෙන් ලීසින් එකක් අනුමත කරගන්න පුළුවන් හැකියාව තියෙනවා CDB එකෙන්. ඉතින් ඔයාගේ ආදායමට ගැළපෙන විදිහට ප්‍රධානම සහ වැදගත්ම කාරණාව ලීස් කරද්දි ඔයාගේ ආදායමට ගැළපෙන විදිහට ප්ලෑන් එකක් තියෙන්න ඕන.
0: ඒ
1: වගේම තමයි ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ඔයාගේ ප්ලෑන් එක හදලා දෙන්න CDB එක සූදානමින් ඉන්නවා. හිතේ තියෙන වාහනේ ඔයාට හරිම පහසුවෙන් ගන්න පුළුවන් හැකියාව එතකොට උදා වෙනවා. වසර 6ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් තියෙනවා.
0: ඒ
1: වගේම තමයි ඉක්මනින් අනුමැතිය ලබා ගන්න පුළුවන් ඩොකියුමන්ට්ස් කියන කාරණාවෙදි ඔයාට ගොඩාක් ලියකියවිලි ඕනෙ වෙන්නේ නැහැ. හරිම පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන්. රස්තියාදු වෙන කාලය නැත්තටම නෑ. රස්තියාදු වෙන්න ඕනේ නෑ. ඔයාට ගිහිලා බොහොම පහසුවෙන් CDB එකෙන් ඔයාගේ ලීස් එක අනුමත කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ළඟම තියෙන CDB ශාඛාවට යන්න, එහෙමත් නැත්නම් කෝල් එකක් දෙන්න 01 1 7 388 388 නම්බරයකට. හිතේ නිදහසේ ඔයාගේ වාහනේ ඔයාගෙම කරගන්න.
0: ඕකේ.
1: හිතේ නිදහසේ කියද්දි හරි ලොකු සුසුමක්
0: යනවා නේද?
1: රිලැක්ස් එකක්.
0: හෙළුණා නේද සුසුමක්?
1: මටත් දැනුණා ඒක.
0: හිතේ නිදහස.
1: නිදහසේ ඔයාගේ වාහනේ ලීස් කරගන්න පුළුවන් ඔයාට.
0: හරි. හිතේ නිදහසේ උයන්න ඔයාට මොනවද දන්නවද ගන්න ඕන එකම ඉන්ග්‍රීඩියන්ට් එක?
1: ෆෝචුන් ඔයිල්.
0: හරියටම හරි. මේ ඇත්තටම අචි තෙල්
2: කියන්නේ. හරි වාසනාවන්තයි නේද?
0: ඔව්.
1: හරිම ෆෝචුන් හරි. ෆෝචුන්
0: ඔව්. මොකද තෙල් හරියට දැම්මේ නැති වුණොත් සමහරලාට මේ කෑමක ඇලෙනවා භාජනේ. හරිද? තෙල් වැඩි වුණොත් කෑමක අර පෙඟෙනවා තෙල් වලින්. මම ඒකයි කියන්නේ තෙල් කියන එක පාවිච්චි කරන එක කලාවක් කියලා. හරිද?
1: ආට් එකක්.
0: ආට් එකක්. ඒක නිසා තමයි මට
2: ෆෝචුන් කියන එක දැන් වාසනාවනේ.
0: ඔව්.
2: හැබැයි මට ෆෝචුන් කියන එකේ වෙන අර්ථයක් ආවේ අපේ ෆෝචුන් මේ ස්ටැන්ලි පීටර්ස් මහත්තයා ප්‍රමුඛ ෆෝචුන් සංගීත කණ්ඩායමත් එක්ක. ෆෝචුන්ස්.
1: ෆෝචුන්ස්.
2: ඒ කියන්නේ මේ සතුට සඳහා.
1: සතුට සඳහා. ඔව්. ඒ කියන්නේ ඉතින් තෙල් පදමට තියනවා කියන්නේ ඉතින් සතුටෙන් ඉන්න පුළුවන්.
2: ඔව්. සතුට සඳහා තමයි තියෙන්නේ නේද?
1: තියෙන්නේ. ඉතින් රසය
2: දුක් විඳින කෑම කන්න ඕනේ නැහැ.
1: කෑම කන්න ඕනේ නැහැ නේ. කෑම කාලාය දුක් විඳින්න ඕනෙත් නැහැ නේ. ඉතින් රසය සුවඳ ගුණාත්මක බව වගේම ෆෝචුන් ඔයිල් විශ්වාසයත් එක්ක දැන් වාට ෆෝචුන් ඔයිල් ලංකාව පුරාම තියෙන සුපර් මාකට්ස් වලින් ඒ වගේම තමයි සිල්ලර වෙළඳසැල් වලින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆෝචුන් ඔයිල් කිව්වට පස්සේ මේ කොකනට් ඔයිල් විතරක් නෙමෙයි, පොල් තෙල් විතරක් නෙමෙයි. ඔයාට සන්ෆ්ලවර් ඔයිල් ඊට පස්සේ කුකින් ඔයිල් ඒ වගේම කෝන් ඔයිලු දැන් මිලදී ගන්න පුළුවන්. මිලිලීටර් 200 බෝතල් තියෙනවා. එහෙමත් නැත්නම් ලීටර් 20 බෝතලුත් තියෙනවා. රුපියල් 340 දැන් තමයි මිල ගණන් පටන් ගන්නෙ.
0: ඕකේ. හරි. දැන් ඔයාගේ ගෙදර ඉන්නව නේද? අවුරුදු 5ට අඩු.
1: ඉන්නවා.
0: හැම තිස්සෙම ප්‍රශ්න කරන.

0: ලට ලැබෙන්න ඕන.
1: ඒව
0: ලැබුණම තමයි යාලගේ මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, ඊට පස්සේ ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, ඒ වගේම තමයි සාමාන්‍ය දෘෂ්ටිය වගේ දේවල් හරි විදිහට ක්‍රියාත්මක වෙන්නේ.
1: ඒ
0: කියන්නේ පෝෂ පදාර්ථයන් හරි වයසදී ලැබුණ නැත්නම්
1: ඒවයේ
0: බලපෑම එන්නේ යාලා ලොකු වෙද්දී. අවුරුදු 10 12 13 වෙද්දී යාලට පෝෂණය ඕනම කාලෙදී, යාලට හොඳට හිතන්න ඕනම කාලෙදී, හොඳට වැඩෙන්න ඕන කාලෙදී තමයි ඒවයේ ප්‍රශ්න එන්නේ. හැබැයි ඔයා එයා ටැංක පීඩියා ප්‍රෝ MFGM දුන්නොත් අවුරුදු 5ට අඩුවාගේ පොඩ්ඩට ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ. ඒ නිසා තමයි ඇංක එක කියන්නේ ඇංක පීඩියා ප්‍රෝ විතරක් නෙමෙයි ඇංක පීඩියා ප්‍රෝ දෙද්දී බැලන්ස් ඩයට් එකකුත් දෙන්න කියලා. බැලන්ස් ඩයට් එකක් එක්ක ඔයාගේ පොඩ්ඩට ඇංක පීඩියා ප්‍රෝ MFGM දුන්නොත් එයාගේ හරි වයසදී හරි විදියට හිමින් සැරේ වැඩි වර්ධනය වෙයි.
1: ඕකේ. ඊට පස්සේ අද මන්ඩේනේ, අද
0: සඳ
1: සතියේක ආරම්භය. ඔයා ගෙදරට බඩු ගන්නේ ගොඩක් වෙලාට අද වෙන්න පුළුවන්. යන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. ඔයාට දැන් අපි අර පිරිමැස්මෙන් වැඩ කරන්න ඕනේ ඇති. විශේෂයෙන් මේ කාලේ අපි අර පිරිමැස්මෙන් වැඩ කරන්න ඕනේ. ඒක නිසා ඔයාට මාකට් එකේ මිලට වඩා අඩුවට ඔයාගේ ගෙදරට ඕන ඔක්කොම දේවල් ගන්න ඔයා යන්න ඕන කොහෙටද?
0: කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. Parampara Gananavak, Api Upava Balaganbova. Eha Mehanu Penna Vidyak Atulitipuno, Ape Namaya, Usastatte, Upa Upi Jivite Taram Vishwasakala, Benen Dina Takshane, Arakshava Ihalanangamin, Promithya Sahatika Kala, Gini Rekavarane, Jatika Surakshita Karanaya, Kalani Fine Shield Purple Wire, then Vilandapoli.
1: Kolamba Indang Honda Investment Kak Huena Mata, Alugama Matugama Parata Vinadi Pahai, Velipenna Adivegi Pivisumata Vinadi Pahalavai, Alugama Sancharaka Para.
2: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
3: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
4: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
5: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
6: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
7: ඊසි නිසා ඇත්තටම ලේසිද?
8: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
0: FM Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
9: Udena me ay vinadi ekai danne

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. මේමුරේ කයිකාවල ප්‍රදේශයේදී හීන්ගඟේ දියනාමින් සිටි 11 හැවිරිදි සාමණේර හිමිනමක් දියගිලි අපවත් වී තිබෙනවා. එලෙස අපවත් වී ඇත්තේ මිනුවන්ගොඩ දෙවලපොළ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ වැඩ සිටි සාමණේර හිමිනමක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් සමග මේමුරේ පුස්සේ ඇල ප්‍රදේශයේ පැවති දානමය පින්කමකට වැඩම කිරීමට එම ප්‍රදේශයට වැඩම කර තිබෙනවා. එහිදී තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග හීන්ගඟේ දියනාමින් සිටියේදී එම සාමණේර හිමියන් දියගිලි අපවත් වී ඇති බවයි පොලිසිය පැවසුවේ. කහටගස් දිගලිය ලෝල් නෑවල වැවේ දීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකුට අකුණු සැරවැදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහටගස් දිගලිය බේත්කෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය හේතුන් මත විශ්‍රාමිකව සිටි අයෙකු වනවා. අනතුරින් තුවාල් ලැබූ අනෙක් පුද්ගලින් දෙදෙනා කහටගස් දිගලිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතල තත්ත්වයේ පසු පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. මේළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
7: FM 95 FM 94.8 Net FM
3: අනුහතරයි දශම අට නෙත් FM දිවයින පුරා

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.
2: This FM, I'll go down.

0: උදේ 9යි විනාඩි 8යි අල්ගොතාවුමෙ වෙලාව. හරිද?
1: හරිද? හරිද?
0: දැන් මේ
1: මට දන්නේ.
0: මට ලොකු කම්ප්ලේන් එකක් තියෙනවා. හරිද හරිද නෙමෙයි.
1: ඔයා හැම මේ හිතන හිතන විදියට වෙලාව එහෙම කරන්න ලෑස්ති වෙන්න එපා.
0: නැහැ.
1: වෙලාව ඒ විදියට කියන්න.
0: ඒ විදියට කියන්න.
1: හරිද? එහෙම සෙල්ලම් දාන්න එන්න
0: එපා. මගේ පාලනේ යට තේනේ මේක තියෙන්නේ.
1: එහෙම මේ පාලනේ දුන්න කියලා ගෑන් ළමයින්ට වෙලාව එහෙම කරන්න බෑ. ඒවා ජාත්‍යන්තර සම්මත.
0: කොහොම හරි. කොහෙද හැමතිස්සෙම දුවන්නේ මේ?
1: මේ වැඩ දිනන.
0: මාරමේ. පුදුම විසී නේද?
1: වලන්නද මං ඇයි දිව්වේ කියලා.
0: ඇයි දිව්වේ?
1: දන්නේ නැහැ ඒකනේ. කෑ ගහලා බැනලා ඔක්කොම චෝදනා නගලා ඉවරයි.
0: ඔව්. එහෙම තමයි. ගැල්ලා මගේ හැටිනේ ඔක්කොම කියලා ඉවරනාට පස්සේ තමයි අහන්නේ ඇයි එහෙම කරේ කියලා.
1: නේ ඒකයි. ඕගොල්ලෝ ගෙදරට වෙලා ඕගොල්ලන්ට අපිට කතා කියන්න බයින්න ප්‍රශ්න කරන්න පුළුවන්.
0: ඔව්.
1: අපි මේ දුවන්නේ.
0: ඔව්.
1: ලෝකය බේරගන්න.
0: ලෝකය බේරගත්තද ආදින්?
1: මේ පුරවැසියන්ව දැනුවත් කරන්න තොරතුරු හොයන්න.
0: ඕකේ.
1: බොහොම වගකීම් සහගත දේවල් වලට තමයි දුවන්නේ.
0: රයිට්.
1: මං දැන් ගියා දුවලා ගිහිල්ලා.
0: හහ්.
1: මට මෙහෙන් දීලා තියෙනනේ පොඩි PC එකක්. හරිද?
0: ඔව්.
1: කම්පියුටරයක් දීලා තියෙනවා. ඒක තමයි මම ඔක්කොම වැඩ කරන්නේ.
0: ඕකේ.
1: මේ මං ඒකේ Zoom කියන සයිට් එකට ගිහිල්ලා.
0: රයිට්.
1: සාමාන්‍යයෙන් කාලගුණික තොරතුරු ගැන.
0: රයිට්.
1: ඒ වගේ දේවල් ගැන නිතර කැමැත්තක් දක්වන කෙනෙක් නම්.
0: ඕකේ.
1: ඔයාට ගිහිල්ලා පුළුවන්කම තියෙන ඒ සයිට් එක රිෆර් කරන්න.
0: හරි.
1: ඇකඩමික් කෙනෙක් නම් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඒක හරි හොඳයි ඈ.
0: අජේ ඒ වගේ වැඩ තියෙනවා
1: නේද? මම ඒ වගේ තියෙනවා පොඩි එක ඒක දේවල් ජිමික් තියෙනවා.
0: හරිද? මොකද්ද වචනේ?
1: Zoom.
0: නෑ මේ මොකද ජිමික්?
1: ජිමික් තියෙනවා.
0: ජිමික්.
1: හරිද? ඉතින් මම ගියා. ගිහිල්ලා මේ සයිට් එකෙන් බලන්න පුළුවන් ඉදිරි පැය කිහිපෙදී.
0: හරි.
1: නැත්තම් දින කිහිපෙදී මේ වර්ෂාපතනය කොහොමද බලපාන්නේ කියන එක. වර්ෂාපතනය විතරක් නෙමෙයි ඒකේ පෙන්නනවා සාරා. මේ වෙනකොට ලෝකයේ සක්‍රියව තියෙන මේ හරිකේන්ස් මොනවාද? එතකොට අපේ කලාපයට එද්දි තියෙන ඔය නිවර්තන මේ සුලිකුණාටු තත්වයන් මොනවාද? අඩු පීඩන කලාපයන් මොනවාද? ඔය ඔක්කොම බලාගන්න පුළුවන්. මං නිකන් බැලුවා.
0: හරි.
1: ඉස්සරහට අපිට කියන්නේ ආ සයිට් එක කියන විදිහට මේ වෙනකොට ලැබෙන සැටලයිට් දත්ත වලින් කියන විදිහට අපිට ටිකක් ඉස්සරහට වහිනවා.
0: රයිට්.
1: වැස්සකට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ඉදිරි පැය කිහිපෙදීත් මේ තියෙන වැසි තත්ත්වයේ යම් වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන් කියලා ඒ සයිට් එක කියනවා.
0: රයිට්.
1: ඉතින් ඒ විදිහටම අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් කල් තියාම කිව්වා කොහොමත් ඔක්තෝබර් විතර වෙද්දි මේ වැස්සේ වැඩිවීමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒකේ ලකුණු වෙන්න ඇති මේ ටික ටික පහළ වෙමින් තියෙන්නේ. මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක කොහොමත් මේ වහින කාලෙනේ. මේ වහින කාලේ වුණාට මේ ලැබෙන වැස්සට වඩා වැඩි වැස්සක් ඉදිරියේදී ලැබෙන්න නියමිතයි කියලා තමයි
2: කියන්නේ. ඒ කියන්නේ ලෝක කාලගුණ විද්‍යා මේ දත්ත පෙන්වන විදිහට කොළඹට නම් බලාකුලින් බැර අහසක් තමයි කියන්නේ. සීගිරියට නම් පහයනවා කියලා තියෙනවා නේ. පහයනනේ බලාකුලින් බලා අහසක්.
1: ඒක නුවාට වැදගත් එකක්. සීගිරියට පහයනවා.
0: සීගිරියට පහ. පුදුම ආත්මීය
2: බැඳීමක්.
1: ගාල්ලට වහිනවා. ගාල්ල යට වෙලා.
2: අද ගාල්ලට වහිනවා
1: හොඳට. දැන් යන්න වෙන්නේ මේ
2: ඉන්නේ. නුවරත් වලාකුලින් බර අහසක්.
0: ඔය දිනට හරි සතුටුයි නේද?
2: අනුරාධපුරේට ඒත් තියෙන වලාකුලින් බර අහසක් අද. යාපනයටත් අවුව පොඩ්ඩක් තිනවා. දවල් 12 එක අතර වැස්ස වැටෙන්න නියමිතයි. මඩකලපුවත් වලාකුලින් බර පොදරින්ග්ස් තියෙන
1: පොදරින්ග්ස්
0: තියෙනවා. අපේ නුවාගේ මේ වෙද මැප් එක ඕපන් කරගෙන ඉන්නේ දැන්.
2: ත්‍රිකුණාමලයට අද ආවුව පහයනවා ඈ. අන්න කාට හරි ආවුව ඕන නම් ආවුව තපින්න ඕන නම්
1: ත්‍රිකුණාමලේ.
2: මේ නුවරඑළිය ගිය කට්ටිය ඉන්නව නේද මේ දසලා. ඒගොල්ලන්ට වැස්ස තියෙනවා දවල් දෙකෙන් පස්සේ වහින්නේ. කරගන්න දෙයක් දැන් තමයි ඈ.
0: ඕකේ.
1: දැන් ඇතිනේ. අර ලංකාවේ පහල කොටසට දකුණ සහ බස්නාහිර මේ පැත්තට තමයි ටිකක් වැස්සෙන්
2: මේක මොකටද
0: වහිනා. ඒ මං ආවනේ මේ පැත්තට ඒකයි. කම්පා වෙලා අහස.
1: එහෙමද?
2: රට ඒවා එහෙටියන ඉර පායනවා.
0: ඉර පායලා හරි මේ වසන්ත කාලය වගේ තමයි මල් පිපිලා සත්තු හරි සතුටෙන් හැමී ඉන්නේ.
1: අපිට මයි දැන් ඉස්සරහට අර මුහුදට බිලි දුන්නා වගේ මොනවා හරි
0: මේක නෙමෙයි මට කතාවක් මතක් වුණා. ඔය මේ රටවල් වෙදර් ගැන කතා කරද්දී ඔයගොල්ලෝ දන්නවද මේ දෙන්නම අපි මෙච්චර කල් වැරදි වර්ල්ඩ් මැප් එක පාවිච්චි කරලා තියෙන කියා.
2: අයියෝ අපෝ අපි ඔක් කිව්වා. ඔයා ඇයි හිටියේ නැද්ද කොහෙද?
0: ආයි එහෙමද ඉතින් මන් නැති දවසට
2: අප්‍රිකාවට චීනයේ ඉන්දියාවේ ඔක්කොම ටික දාන්න පුළුවන්.
0: අන්න හරි. ග්‍රීන්ලන්තය ලොකුයි කියාගෙන අපි හිතියේ කියන්නේ අප්‍රිකාවට වඩා ග්‍රීන්ලන්තය ලොකුයි.
2: ඒක වෙන්නේ අර ප්‍රොජෙක්ෂන් එකත්
0: එක්ක. අන්න හරි. ඔව් ඒ කාලේ 1500 ගණන් වල හදපු මැප් එකේ ප්‍රොජෙක්ෂන් එක මේ ග්ලෝබල් නෝත් කියන එක පොඩ්ඩක් මේ ස්ට්‍රෙච් කරලා තමයි හදලා තියෙන්නේ. හැබැයි දැන් ඔකෙන් ප්‍රශ්නයක් එනවා. දැන් මේ දවස්වල ඩිස්කෂන් එකක් තියෙනවා ග්ලෝබල් නෝත් ග්ලෝබල් සවුත් කියලා බෙදිලා තියෙනවානේ. ඒ කියන්නේ සවුත් එකේ ඉන්න මිනිස්සුන්ට
2: හැමතිස්සෙම
0: ඔව් මේ උඩයි අටයි මේ දැන් අපි හිතන්නේ හැමතිස්සෙම නෝත් පෝල් එකේ ඉන්න මිනිස්සු දියුණුයි. ඒගොල්ලොන්ගේ දැනුම වැඩි. ඒගොල්ලොන් ඩිවලොප් සිවිලයිස්ඩ් කියලා. එතකොට ග්ලෝබල් සවුත් එකේ ඉන්න කට්ටිය එහෙම නැහැ කියලා හිතන්නේ. ඒතර මැප් එකෙත් ඔය අසාධාරණේ කොහොමද මේ විදිහට වුනේ?
2: ඒක තමයි වැඩි. අනිත් එක උඩ කට්ටියයි යට කට්ටියයි කියලා රවුම් ගෝල් එක කොහොමද කියන්නේ?
1: කියන්නේනේ.
2: ඔක්කොම ඉතල ඒ ප්‍රශ්න විසඳගෙන ඉන්නකෝ. ඒගොල්ලොමනේ කියලා දෙන උත්තර ද්‍රවයේ ඒගොල්ලෝ. දක්ෂිණ ද්‍රවයේ ඒගොල්ලෝ. අපි ලෝකේ දැන් දැන් උඩ කියලා පෙන්වුවම අපි අහස පෙන්වනවා. හැබැයි අපි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගියහම උඩ කොහෙද?
0: උඩ කොහෙද?
2: උඩ පෘථිවිය.
0: ඒකනේ.
2: ඒ උඩ කියන්නේ මිත්‍යාවක් නේ අපි හදාගත්තේ. එතකොට උත්තරක් ගොලේ මේ සූර්යග්‍රහ මණ්ඩලයේ වටේ කරගෙන ග්‍රහලෝකයක අපි කොහොමද ග්‍රහලෝකයේ උඩ පැත්ත මේ යටි පැත්ත මේ මෙහෙම කියලා කියන්නේ? ඒක අපි දාගත් එකක් අර මේ අවුරුද්ද ගන්නේ කරනවා වගේ තමයි.
1: අන්න ඒකයි. ඒ වගේ දේවල් තියෙනවා.
0: ඔව්.
1: ඉතින් ඒව ගැන කල්පනාවෙන් ඉන්න.
2: ඔව්. කල්පනාවෙන් වාහන ඕවා හිතේ හිතේ වාහන එලවන්න එපා.
1: ගෝලිය උසරයි ගෝලිය දකුණයි ගැන හිත හිත වාහන එලවන්න
2: එපා. එලවන්න බාරි පරිස්සමෙන් එලවන්න.
0: කොහොමරි ඔය ගෝලිය දකුණ ග්ලෝබල් සවුත් එකට තමයි මේ ක්ලයිමේට් වලින් වෙන ප්‍රශ්නත් වැඩිපුරම වෙන්නේ. හැබැයි ග්ලෝබල් නෝත් එකේ කට්ටිය කරන වැඩ නිසා තමයි එහෙම වෙන්නේ කියලා තමයි එක එක ස්කෝලර්ස්ලා කියන්නේ.
1: කොහොමරි ගමන්නේ ඉස්සරහට වැස්ස ටිකක් වැඩිපුර ලැබෙයි. ඒකින්ද වැස්සට සූදානමින් ඉන්න.
0: ඔව්. වැස්ස තාෂුටක් වැඩි කරන සින්දුවක් දෙන්නද?
1: දෙන්න බෑ.
0: මට බනින්න එපා හැබැයි. වැස්ස වැඩි වුණොත්.
1: මොකද්ද බලමු. හරි.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 9:00 විනාඩි 18යි දැන්.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක. හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: FM 95 FM 94.8 Net FM

0: උදේනාමයයි විනාඩි 25යි
1: 25යි
0: ඇල්ගටාම වෙලාව මේ දැන් කට්ටිය ඔෆිස් වල වැඩ කරනවානේ
1: ඔව් ඔෆිස් වල ඉඳලා නෙමෙයි ඔයාලා කට්ටිය ගෙදරත් වැඩ
0: ආ ගෙදරත් වැඩ නේ ගෙදර ඉඳගෙන වැඩ කරන කට්ටිය මේ ධම්මා දාචි
1: හා
0: මට කියනවා ඒගොල්ලන්ට නිදි මතයිලුවද
1: ඔහාට
0: බැස්සත් එක්ක
1: මේ මොකද්ද දැන් මම දැනුවත් ගුවන් විදුලිය කියන්නේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ අතිශය ප්‍රමාද මාධ්‍යයක් අපිට එහෙම ලේසියෙන් මේ වෙලාවේ මේ රිප්ලයි ෆීඩ්බැක්ස් ලැබෙන්නේ නැහැ
0: නෑනේ
1: සන්නිවේදන විද්‍යාවේදී එහෙම තමයි උගන්වන්නේ ඒ විද්‍යාව අතික්‍රමණය කරපු සොයා ගැනීම මොකද්ද ඔයා මේ වෙලාවේ මොකද්ද ඔයාට කොහොමද කවුද මෙහෙම කියන්නේ
0: ඒක රහසක් ඒක එළියට දැම්මොත් ඒක ප්‍රශ්නයක්
1: මේ වෙලාව හරි අපි හිතමු WhatsApp එකෙන් තමයි එහෙනම් ඕක එනවා ඇත්තේ
0: ඔව්
1: හරි හොඳයි
0: හරිද ඉතින් නිදිමත නැති වෙන සින්දුවක් දෙන්න කියලා කිව්වා
1: සින්දුව
0: ඔව් හා මම දැන් දුන්නා ඉතින් නිදිමත නැති වෙන
1: දැන් නිදිද
0: නන්නේ බලමු අපි හරිද හරි දැන් ඒ නිදිමත නැති වෙන සින්දුව අතරේ ඔයාට මතක් කරන්න ඕනි ඔයාගේ ගෙදර ආරක්ෂාව කියන එක ඔයා අනිවාර්යෙන් අංක 1 කරගන්න ඕනි
1: අනිවාර්යෙන්
0: ඔයාට එහෙම නැති වුණොත් දැන් අංක 1 කරගන්න
1: ඔව් මෙච්චර කල් තිබ්බේ නැත්නම් දැන්වත් හිතන්න පටන් ගන්න
0: මෙච්චර කල් තිබ්බේ නැත්නම් අනිවාර්යෙන්ම දැන්ම හිතන්න පටන් ගන්න මොකද අපි හිතන්නේ නැති සමහර දේවල් වලින් අපිට අනතුරු වෙන්න පුළුවන් හරිද චිනේ අපි කලිනුත් මතක් කරා අපි ওই වයර් එක ගැන ගෙදරට දාන වයරින් එක ගැන වැඩිය හිතන්නේ නෑනේ
1: හිතන්නේ
0: මේ අපි හිතන ඔය වුණ වයර් එකක් දානවා පේන්නෙත් නැහැ එළියට
1: මොකක් හරි ගමන් නැහැ කරන්ට් එක එනවනම් එච්චරයි
0: කරන්ට් එක එනවනම් ඔයාගේ ලයිට් ටික පත්තු වෙනවනම්
1: ස්විච් එක දැම්මම එච්චරයි
0: එච්චරයි
1: පත්තු වෙනවනම් එච්චරයි
0: ඔව් සමහර විට ස්විච් එක දැම්මම මුළු ගෙදරම ගිනිබත් වෙන්න පුළුවන් ඔයා හරියට වයරින් එක කරේ නැති වුණොත් ඒක නිසා තමයි ඔයාට කියන්නේ කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක ගන්න කියලා
1: පර්පල් වයර් එක ගන්න කියලා අපි කියන්නේ ඒකයි මොකද මේ ගිනි රිකවර්නේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් කියලා කියන්නේ
0: ඕකේ
1: ඉතින් මේ වෙලාවේ දැන් අපේ ගෘහණියන් ගෙවල් වල ඉන්නවනේ ඔගොල්ලෝ සෑහෙන්න විද්‍යුත් උපකරණත් එක්ක ගනුදෙනු කරනවා රේඩියෝ එකෙන් පටන් ගත්තම කුස්සියේ කොච්චර තියනවදනේ එක එක විදුලි උපකරණ
0: ඒ
1: ඔක්කොම ප්ලග් එකට ගහලා ප්ලග් එක ඕන් කරලා කරන්ට් එකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ගෙදර ආරක්ෂාව ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන. අපේ තාත්තලා, අපේ ස්වාමි පුරුෂයන්, ගෘහ මූලිකයන් විදිහට ගෙදර ආරක්ෂාව ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනවා.
0: අනිවාර්යෙන්.
1: අර ඇල්ෆා මේල් කන්ඩිෂන් එකක් කියලා කියන්නේ ඒකනේ. තමන්ගේ පවුලට, තමන්ගේ ආදරණීයන්ට ඇති වෙන්න පුළුවන් ආරක්ෂාවන් ගැන ඒගොල්ලෝ නිතරම අවධානයෙන් ඉන්නේ, කල්පනාවෙන් ඉන්නේ. පොඩි හරි දෙයක් වෙනසක් සිද්ධුනොත් ඉව දැනෙනවා. එහෙම අපිට ඉව දැනෙන්නේ නැති තැනක් තමයි ওই ගෙදර වයරින් එක කියලා කියන්නේ. අපි හිතන්නේ නැති තරම් හොරෙක් එන්න පුළුවන් කියලා හිතනවා. හොරෙක් ඇවිල්ලා මගේ නෝනා උස්සන් ගියොත් කියලා කරන්න පුළුවන් හැම ආරක්ෂිත පියවරම අනුගමනය කරනවා.
0: කරනවා.
1: ඊට පස්සේ මගේ දරුවන්ට කරදරයක් වෙන්න පුළුවන් කියලා තාප්පෙද, ගේට්ටුවද, CCTV කැමරාද මේ ඔක්කොම ආයෝජන අපි දෙපාරක් නොහිතා කරනවා. හැබැයි ගෙදර වයරින් එක මිස් වෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ දැන් මේ වෙලාවට ගෙදර ඔයා, ගෙදර තාත්තා නැත්තම් ස්වාමි පුරුෂයා ගෙදර නැති වෙලාවට ඔය තියෙන විදුලි උපකරණත් එක්ක ගනුදෙනු කරන්න වෙන කවුරුත් නෙමෙයි තමන්ගේ ආදරණීය බිරිඳ.
0: රයිට්.
1: එහෙම ගනුදෙනු නොකර ඉන්න බෑනේ. උයන පිහන වැඩ නොකර ඉන්න බෑනේ. මේ ඔක්කොම වැඩ කරද්දී ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක විදුලියත් එක්ක සෑහෙන ගනුදෙනු සිද්ධ වෙනවා. ඉතින් ඒ ගනුදෙනු වලින් ලොකු බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් වයරින් එක හරියට කරලා තිබ්බේ නැත්තම්.
0: ඕකේ.
1: ඒ නිසා තමයි අපි මතක් කරන්නේ කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක අනිවාර්යයෙන්ම ඔයාගේ වයරින් එකට දාන්න කියලා. ඉතින් අලුතෙන් ගියක් හදන කෙනෙක් නම් මේ වෙනකොට වයරින් එක ගැන තාම හිතලා තිබ්බේ නැත්තම් නැත්තම් හිතමින් ඉන්න කෙනෙක් නම් කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එකම ගන්න අමතක කරන්න එපා.
0: ඕකේ.
1: දම් පාටකින්, ලස්සන දම් පාටකින් ඔයාට දැන් ඕනම හાર્ඩ්වෙයාර් එකකින් මිලදී ගන්න පුළුවන්.
0: ඕකේ. දම් පාටව දාන්නයි කියලා හිතන්න පුළුවන්.
1: ඔව්, ඒක ස්ටෑන්ඩඩ් එක.
0: ඒක
1: තමයි සම්මතය. නියම ප්‍රමිතියේ සම්මතය තමයි දම් පාට කියලා කියන්නේ, පර්පල් කියලා කියන්නේ. ඒකින්ද දම් පාට වයර් දැක්කටත් ගන්න යන්න එපා. කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එකද කියලා බලලම අනිවාර්යයෙන්ම ගන්න.
0: හරියටම හරි. හරි ඒ විදිහට ඔයාගේ ගෙදර වයරින් කරගන්න නැත්නම් අර මට හිතුව ගමන් වයර් මාරු වෙනවා වගේ
1: වෙනවා දැන් ඔය වෙලා තියෙන මට ඇත්තට මේ මං හරි අමාරුවෙන් ඉන්නේ හිනාවෙම පාලනය කරගෙන මේ හරි හරිම අමුතු දේවල් සිද්ධ
0: වෙනවා
1: මේ රේඩියෝ එකේ මේ දැන් කියන එකට ප්‍රතිචාර අනිත් පැත්තෙන් එනවා
0: ඒක තමයි අපි බලමු කොහොමද වෙන්නේ කියලා
1: මහා පුදුමාකාර දෙයක්
0: හරි ඊට පස්සේ මතක් කරන්න ඕනි ටාටා අල්ට්‍රා ගැන
1: මට කියන්න ගොඩක් දේවල් තියෙනවා.
0: හැබැයි
1: මං කියන්න ඕනේ නැහැ ඒව ගැන. මොකද මේ වෙනකොට මුළු ලෝකෙම දන්න නමක් තමයි ටාටා අල්ට්‍රා කියලා
0: කියන්නේ.
1: දකුණු අප්‍රිකාව.
0: ඕකේ.
1: ඊට පස්සේ ඩුබායි. ඊට පස්සේ සවුදි අරාබි.
0: දකුණ කියපුවම අපට
1: දකුණු කියවම අපට ටිකස් වුණානේ. දකුණු අප්‍රිකාව නෙමෙයි කියන්නේ. හරි. ඊට පස්සේ ඩුබායි. ඊට පස්සේ සවුදි අරාබිය වගේ රටවල් ගණනාවක ඉන්දියානු හරියටම කිව්වොත් ඉන්ටර්නැෂනල් මාකට් 15ක විතර අතිශය ප්‍රචලිත නමක් තමයි ටාටා අල්ට්‍රා කියලා කියන්නේ. තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට, ලොජිස්ටික් වැඩ වලට ඉහළින්ම භාවිතා වෙන නමක් තමයි ටාටා අල්ට්‍රා කියලා කියන්නේ. මේ වෙනකොටත් කන්ෆර්ම් ඕඩර්ස් විතරක් තියෙනවා 45,000කට වැඩි ප්‍රමාණයක් ලෝකේ පුරාම. ඉතින් දැන් ලංකාවේ වටත් අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක ටාටා අල්ට්‍රා එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පළල් මුහුණෙන් ඕනනම් එහෙම ගන්න පුළුවන්, පටු මුහුණක් තියෙනවා. ඒ වගේම තමයි මේ තට්ටුවේ දිග, පිටිපස්ස ට්‍රේලරේ දිගත් බලන්න ඕනේ. දැන් ඔයාට අඩි 14.5 වගේම එතන ඉඳලා අඩි 22.5 වෙනකන්, ඒ කියන්නේ තට්ටුවේ දිග ගැන අපි මේ කතා කරන්නේ, ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට ටාටා අල්ට්‍රා ට්‍රක් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අල්ට්‍රා එකක් ගනිද්දී ඔයාට වොරන්ටි එකක් හම්බ වෙනවා. අවුරුදු 3ක් එහෙමත් නැත්නම් කිලෝමීටර් 103ක් වෙනකම්. ඒ කාලේ, ඒ කියන්නේ අවුරුදු 3 නැත්නම් කිලෝමීටර් 103 ඉවර වෙනකම් ඔයාගේ වොරන්ටි එකේ ඔයාට තෙල් ටික ගහගෙන වාහනේ පදින්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්, මොකක් හරි බ්‍රේක් ඩවුන් එකක් වුණොත් බය වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද දිවයින පුරාම ඩීමෝ සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ ඕන තැනකට ගිහිල්ලා අර මව් සමාගමේ විශ්වාසයත් එක්ක ඔයාගේ අල්ට්‍රා එක ඔයාට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් ගන්න 1388 හොට්ලයින් එකට. 1388
0: හරි,
1: ඒක හොට්ලයින් එක.
0: ඒක තමයි හොට්ලයින් එක. හරි, ඊට පස්සේ මතක් කරන්න ඕනේ ඔයාගේ ගෙදර ඉන්න ලොකුවට හිතන පොඩ්ඩට ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා. මොකද දන්නවද?
1: මොකද
0: යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ පදාර්ථ රසක් සමග තමයි මේ ඇන්කපීඩියා ප්‍රෝ එන්නේ. හරිද? එතකොට මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය, මේ ඔක්කොම හරියට නිසි අයුරින් වර්ධනය වෙන්න ඕන නම් ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න ඕන. දැන් මේ සමහර වෙලාවට අජී මේ ඒ වයසේදී හරි න්‍යූට්‍රිෂන් සැටුන් නැති වුණාම දැන් ලොකු වුණාම තමයි ඒකේ අවුල පේන්නේ. හරිද? يعني සමහර කට්ටියට තියෙනවනේ මේ මොනවාද බ්‍රේන් ෆන්ක්ෂනින් වල එක එක වෙනස්කම් තියෙනවා. සමහර විට ඒක පෝෂණ ඌනතාවයක් නිසා ආපු දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ පොඩ්ඩගේ නිසි කලට නිසි පෝෂණය දෙන වගකීම ඔයා බාර අරගෙන ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා මතක් කරනවා. හැබැයි සමබල ආහාර වේලක් දෙන ගමන්ම
1: ඇන්කපීඩියා
0: දෙන්න කියලා ඇන්කලම ඔයාට මතක් කරනවා. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕනේ මොකක් ගැනද දන්නවද? දැන් මේ නිදිමත නැති සින්දු දෙන්න කිව්වානේ. දැන් මං කියන්නේ මේ අද වහිනවා.
2: තේ අපි දොයි දොයි දොයි දොයි පුතා ගෙවුවේ.
0: ඒක ගෙවුවේ නෑ.
1: ගෙවුවේ නෑ.
0: ගෙවුවේ නෑ. ඒක මං කියන්නේ මේ වැස්සත් එක්ක ඔෆිස් එකේක AC එකක් තියෙනවා නම් විජේ කෝපි එකක් හරි විජේ තේ එකක් හරි හදාගෙන හිමීට වාඩි වෙලා
1: මං කියන්නේ 10න් පස්සේ නිදියන්.
0: 10න් පස්සේ නිදියන්.
1: ඔව්. ඉවරනේ.
0: ඔව්. 10න් පස්සේ හැබැයි
2: මොන වෙලාවදී යරි ඉංග්‍රීසි උනා වගේ දෙවෙනිද නිදියගෙන ඇහැරෙනකොට 14 වෙනිදා සැප්තැම්බර් 1752 උනා වගේ. ඔව්.
0: හැබැයි මෙහෙමයි තින් නිදා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද විජය කෝපි සහ විජය තේනේ. ඔයා එනර්ජයිස් වෙනවා මිසක් ඔයාට නිදිමතක් නම් එන්නේ නැහැ. ඔයා ප්‍රබෝධයෙන් ඔයාට සතියම වැඩ කරන්න පුළුවන්. ඔයා මන්ඩේ විජය කෝපි එකක් හරි තේ එකක් හරි බිව්වොත්.
1: හැබැයි මතක තියා ගන්න WP ලාංඡනය බල්ල ගන්න ඕන. අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP අකුරු දෙක තියෙනවද කියලා බලලම විජේ කෝපි හරි විජේතේ හරි ගන්න අරගෙන බොන්න.

0: Anu Paha FM, Anu Hatarai Dashumata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා dpmc ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: උදේ 9යි විනාඩි 37යි දැන්
4: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස බිරදී ගන්නේ නියම පොල් තෙල්මද වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වෙති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි

0: Samsung'dan Honda Tenay Damro.
1: Finishing wahala klesa kalara flow vajabena.
2: Sit bedagani kalpavati avalakshana novi.
1: Oyat wahalata washi wenna.
2: Finishing wahalak nam kalara tamai.
3: සේවය නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura.

0: උදේ 9 විනාඩි 46යි අල්ගටවුම වෙලාව.
1: එහෙනම් යා.
0: යන්නේ.
1: යන්න නම් BYD එකක් තියෙන්න ඕන.
0: ඔව්.
1: BYD එකේ තමයි යන්නේ නැතන් වල යන්න ඕන. නිකන් නෙමෙයි BYD Sea Lion.
0: අන්න හරි.
1: Sea Lion range එකක්ම දැන් ඇවිල්ලා තියෙනවා. Sea Lion 5 තියෙනවා, Sea Lion 6 තියෙනවා, ඒ වගේම තමයි Sea Lion 8 එක ඇවිල්ලා තියෙනවා.
0: Okay.
1: ඉතින් BYD Sea Lion 5 එක විශේෂ වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි මේක plug-in hybrid SUV එකක්. SUV මාදිලියේ වාහනය. ඒ වගේම තමයි plug-in hybrid එකක්.
0: Okay.
1: ඒ කියන්නේ මේක ඉන්ධන වලනුත් දහන මේ ධාවනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් පැත්තෙන් බැටරියනුත් ධාවනය වෙනවා.
2: දැන් අපි කියවනේ Sea Lion 4 ඇවිල්ලා තියෙනවා. නේ?
1: Sea Lion 5
2: ඇවිල්ලා තියෙනවා. 6 ඇවිල්ලා
1: තියෙනවා. 6 ඇවිල්ලා තියෙනවා.
2: 8 ඇවිල්ලා තියෙනවා. දැන් දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා නේද? කෝ එතකොට 7 කියනවා. ඒකෙදි BYD එකට කෝල් ඇදියා. ඔච්චරනේ 7 එකක්ම නම් ඕනේ නේද?
1: 7 එකක්ම නම් ඕනේ. එහෙම ඔයාලා කියන්නේ. එහෙම ප්‍රශ්න තියෙනවනේ කට්ටිය.
2: ඔව්.
1: 5 6 කෝ 7.
0: කෝ 7.
1: ලකී 7.
0: මං කියන්නේ අපිට ඕනේ කියලා. අනවශ්‍ය ප්‍රශ්නනේ. Sea Lion 5 එකක්.
2: ඒක අනවශ්‍ය වුණාට දී ගන්න එකනට අවශ්‍ය ඇතිනේ.
0: 5 එක
2: නම්බර් එක කියන්න.
0: නම්බර් එක කියන්න. පොඩක් ඉන්න.
1: 1025 කියලා කියන්නේ වාගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වයිලිය වැඩකට ගියොත් කැම්පින් වගේ ගියොත් වාගේ තියෙන මයික්‍රෝවේව් එකක් අවන්නයක් එහෙම මේ බැටරියෙන් ඕන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා වාහනේ බැටරියෙන් පවර් අප් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට්
1: ඒ වගේම තමයි ඉන්ටෙලිජන්ට් ක්‍රූස් කන්ට්‍රෝල් එක තියෙනවා වොයිස් ඇසිස්ටන්ට් තියෙනවා ඒ වගේම තමයි ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් කොලිෂන් වෝනින් සිස්ටම් එකක් තියෙනවා
0: ඒ කියන්නේ
1: ඉස්සරහට යද්දි මොනවා හරි බාධකයක් තිබ්බොත් ඔයාට කල් තියා දැනුම් දෙනවා තව ඉස්සරහට යන්න එපා හැප්පෙන්න පුළුවන් කියලා පිටිපස්සට රිවර්ස් කරද්දිත් ඒ විදිහටම දැනුම් දීමක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔප්ෂන්ස් දෙක තුනක් විතරයි අපි කිව්වේ මේ වගේ ඔප්ෂන්ස් ගණනාවක් එක්ක තමයි අපි මේ කියන Sea Lion 5 vehicle එක දැන් ඇවිල්ලා තියෙන මාකට් එකට. ඉතින් අර සාර මතක් කරපු නම්බර් එකට කෝල් එකක් අරගන්න 0112 125 125 කෝල් එකක් අරගෙන ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඒ වගේමයි ලෝක ප්‍රකට බ්ලේඩ් බැටරිය. මේක ලෝක ප්‍රකට බ්ලේඩ් බැටරිය කියනත් හේතුවක් තියෙනවා. මොකද මේ සාරා BYD ලගේ මේ බ්ලේඩ් බැටරියක BYD වාහනවල විතරක් නෙමෙයි තියෙන්නේ. මේ බ්ලේඩ් බැටරියකම මීට වඩා කෙමිස්ට්‍රි එක තව ටිකක් වෙනස් කරලා මේ වෙනකොට ලොකු බැටරි මේ ස්ටෝරේජ් තියෙනවානේ. ඒවයෙත් භාවිතා කරනවා. ඒ කියන්නේ මේ වගේ මහා පරිමාණ බැටරි නිෂ්පාදනය කරලා බලාගාර විදිහට
2: ඔය ගිය සිකුරාදාද කොහෙද හිමින් සීරේ අර බැටරිය සෙට් කරා
1: අපේ. සෙට් කරානේ අපේ. ඔව් අපේ සෙට් කරා. සද්දබද්ද නැහැ. බැටරියනේ.
2: අපි දැන් දන්නේ ඒ කියන්නේ දැන් අපි විදුලි පරිභෝජනය කරන ශ්‍රී ලාංකික හැටියට දැනගන්න ඕනේ. අපි සමහරවිට මේ මොහොතේ පාවිච්චි කරන බැටරියකින් එන විදුලිය වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්.
2: මොකද අපේ ජාතික විදුලි වල පද්ධතියට ප්‍රථම වතාවට බැටරි කරන්ට් එක ගිය සතියේ මේ ඉන්ස්ටෝල් කරා.
1: ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් මේ විදිහටම දැන් ඔය සෞදිය වගේ රටවල් ප්‍රොජෙක්ට්ස් ගණනාවක් මේ ක්‍රියාත්මක කරා මේ වගේ බැටරිස් එක. මොකද ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ ඔය සෝලර් පැනල් වලින් හදන අතිරික්ත විදුලිය කොහොමද ස්ටෝ කරලා තියාගන්නේ කියලා ජාතික පද්ධතිවල. ඉතින් ඒකට විසඳුමක් විදිහට දුන්නු බැටරිස් ගණනාවකුත් ඔන්න ඔය බ්ලේඩ් බැටරි එකම තමයි භාවිතා කරලා තිබ්බේ BYD ලගේ. BYD තමයි ලෝකෙට හදලා දුන්නේ. ඉතින් ඒ නිසා තමයි මේකට මේ ලෝක ප්‍රකට බ්ලේඩ් බැටරි එක කියලා කියන්නේ මුළු ලෝකෙම මේ ඔය විදුලිය මේ ස්ටෝ කරගන්න කටයුත්ත ගැන නැත්නම් ඒ කාරණාව ගැන සාකච්ඡා කරද්දී ලෝකෙට ඉස්සෙල්ලම මතක් වෙන බැටරිය තමයි බ්ලේඩ් බැටරි එක කියලා කියන්නේ.
0: ඕකේ.
1: ඒ බැටරි එකම තමයි ඔයාගේ Sea Lion 5 එකෙත් තියෙන්නේ.
0: රයිට්.
1: එච්චර ලොකු එකක් නෙමෙයි කාර් එකට ඇති වෙන එක.
0: ගැලපෙන එක. හරි. දැන් මේ Sea Lion 7 එක නැත්තේ ඇයි කියලා හරි නැත්නම් ඔයාට BYD එකක් ගන්න හරි ඔය ඕනේ හිකට ප්‍රශ්න තියෙනවා නම් කෝල් එකක් දෙන්න 0112 125 125. හරි ලේසි නම්බර් එක.
1: මතක තියාගන්න ලේසි.
0: මතක තියාගන්න ලේසි. හරි දැන් මේ අචීනුවා හිටපු ගමන් මෙතනින් පැනලා දුවනවානේ.
1: ඔව්.
0: හරිද? මම දැන් මේ දෙන්නා මෙතන දෙල පාස්සනවා.
1: පාස්සනවා.
0: ඔව්.
1: එහෙනම් ඉතින්
2: ඒක මෙල්ලම ඕන වෙනවා.
0: මෙල්ලම ඕනේ.
1: නැත්තම් වැඩේ සාර්ථක නැහැ.
0: මේ දෙන්නා කොච්චර නැත්තම් වැඩ දානවාද කිව්වොත් වෙන ඒවෙන් පාස්සල හරියන්නේ නැහැ. මෙල්ලම ඕනේ. මේ ආයි කාලයක් කාලයක් පවතින පාසන්න ඕන නම් ඔයා දාන්න ඕනේ වෙන මොනවත් නෙමෙයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් තමයි.
1: SLS සහතිකයත් එක්ක එන ලංකාවේ එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඉතින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න මහත්තුරු, ඒ වගේම තමයි පෑසුම් වැඩ කරන ශිල්පී මහත්තුරු මේ ඕන කෙනෙක්ට ගැළපෙනම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්මතයන්ට අනුකූලව අපි කියවනේ SLS සහතිකයත් එක්ක තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර හදලා තියෙන්නේ.
0: රයිට්. හරි, අපි ඉන්නේ සැප්තැම්බර් මාසේ, අද 14 වෙනිදා. සැප්තැම්බර් මාසේ කියන්නේ අපි හැමෝම බලාගෙන ඉන්නවනේ බුක් ෆෙයර් එක.
1: බුක් ෆෙයර් එක.
0: Yes.
1: ඊගා නෙමෙයි ඉන්ටර්නැෂනල් බුක් ෆෙයර් එක.
0: ඉන්ටර්නැෂනල් බුක් ෆෙයර් එක. ඉතින්
1: කවද්ද? සැප්තැම්බර් 25 වෙනිදා. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් ඔන්න BMICH පරිශ්‍රයේදී සුපුරුදු විදිහට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වෙනවා. ඉතින් 27 වෙනි වතාවට තමයි මේ විදිහට පැවැත්වෙන්නේ.
0: ඔකේ.
1: 27 වෙනි වතාවට පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 21 වෙනි වතාවට නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය, ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රාහකත්වය net fm අපි දරනවා. මොකද ඊට කලින් අපි හිටියේ නැහැ.
0: අපි හිටියේ
1: අපිට 21යි ඉන්නේ.
0: අපිට 21.
1: අවුරුදු 27න් 21ක් අපි හිටියා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක. ඔන්න ඉතින් මේ පාරත් ඉන්නවා. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්. අපි දාට හම්බෙමු.
0: අපිත් හම්බෙමු.
1: අපිත් එනවා. මේ පැත්තේ මේ ඕගොල්ලොත් එනවා නම් එන්න පොතක් එහෙම අපිට අරන් දෙන්න පුළුවන්. තෑග්ගක් විදියට එහෙම මතකයක් අපිට දෙන්න ඕන.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Net FM, I'll go down.
1: Brought to you by
2: Melwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
3: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
4: AC ගන්න එන්න තම්රු. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්රු.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න.
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
10: ඕ ඉතින්
9: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
13: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතෙන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
14: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
15: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ.
16: කොල්ල කෙල්ල කොට

0: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
1: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.17 388 388 අමතන්න.
4: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0.34 226 7046.
5: මුදලාලි
6: අනෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කුඩු ග්‍රැන්ඩිසෙකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
7: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
6: විජේ දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු වෙනවා.
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
9: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.112 125 125 125 මතන්න BYD කරුසරු.
10: Good morning! වෙලා උදේ 10:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම ඇත්නියස්.
2: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. වැලිකන්ද සෙවන පිටිය බොරවැව් ප්‍රදේශයේ නිදන් හාරමින් සිටියේදී අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනා ලබනදා 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වැලිකන්ද පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවටගත් සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වැලිකන්ද, කළුතර සහ සෙවන පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙක්. ඔවුන් නිදන් හාරමින් සිටින බවට වැලිකන්ද පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ සැකකරුවන් නිදන් හැරීමට යොදාගත් උපකරණද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේලඟ නෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: FM 95, FM 94.8, Net FM.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය, මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
5: වාසිනා මෙන කොහෙන්ද සර්?
6: ඩීල්බී වාසි, කොයි කාටත් වාසි.
7: ජනි එක දේ දුනු මාවත, දේ දුනු මාවත.

0: நிஷானி ஏக்க தேதுனு மாவத தேதுனு மாவத
1: දැන් ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් ඊයේ රාත්‍රියේ ක්‍රිකට් මැච් එක බලලා රෑ 11:00 විතර වෙනකන් ඇහැරගෙන ඉඳලා අද උදේ සඳ දවසේ වැඩම් පටන් ගන්නකොට පොඩි නිදිමත ගතියක් එක්ක තමයි වැඩ පටන් ගන්න කියලා මන් දන්නා. අන්න ඒ නිදිමත ගතිය නැති කරගන්න ඔයාලට හොඳ දෙයක් තමයි කියන්න හදන්නේ. ඒ තමයි හොඳ කෝපි එකක රස බලන්න. මං අහගෙන ඇල්ගොටවුන් එකේ කියනවා 10න් පස්සේ නිදා ගන්න කියලා. එහෙම නිදා ගන්න දෙනවද මම? ලස්සන සින්දුවක් අහලා පොඩි ඩාන්ස් එකක් දාගෙන ඉන්න අතරේ නිදිමත ගතියක් ආවොත් එහෙම අනිවාර්යෙන් කරන්න ඕනේ දේ තමයි රසම රස කෝපි එකක රස බලන්න. එහෙම කෝපි එකක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ෆ්‍රීලන්ඩ් කෝපි විතරයිනේ. කඩේ නම් ඉතින් කඩේට ගියාට පස්සේ ඕනි තරම් කෝපි ප්‍රොඩක්ට්ස් අපිට බලා ගන්න තියෙන එක එක සන්නාම වලින්. හැබැයි අපේම රටේ ස්වභාවික කෝපි අටවලින් නිෂ්පාදනය වෙන එකම කෝපි එක වෙන්නේ ෆ්‍රීලන්ඩ් කෝපි. කිසිම ස්වභාවික අමුද්‍රව්‍ය වලට අමතරව කිසිම કૃතිම අමුද්‍රව්‍යයක් કૃතිම රසකාරකයක් કૃතිම වර්ණකාරකයක් අඩංගු වෙන්නේ නැහැ. ස්වභාවික කෝපි විතරයි. අර කෝපි වල තියෙන ඔය කිමිකල් අරව මේවායි ප්‍රශ්න ඒවත් එක්ක අපේ ඔළුව අර තියෙන අපේ ඔළුව ඇතුලේ වෙන කිමිස්ට්‍රි එකේ අරව මේවා වෙලා කොහොම හරි අන්තිමට අපේ මොළය පොඩ්ඩක් උත්තේජනය වෙලා නුදි නිදිමත ගති කම්මැලි ගති ඒ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඒකට තමයි ඔයාලට මතක් කරන්නේ ෆ්‍රීලන්ඩ් කෝපි එකක් අනිවාර්යෙන් ඔයාගේ ගෙදරට අරගෙන ඉන්න කියලා. එහෙම කඩේට ගියාට පස්සේ සහල් අරගන්නකොට මේනක සහල් ගන්නත් අමතක කරන්න එපා. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේ උරුමය, අපේ රස, අපි ගාවට අරගෙන එන එකම දේ. ගෙදර වත් එක ඉදෙනකොට මුළු ගමටම හොඳ සුවඳක් දැනෙනවා නම් ඒ සුවඳ දැනකොට බඩගින්නක් අපිට දැනෙනවා කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. අපේ ගෙවල් වලත් හදන්නේ මේනක සහල්. ඒ රස, ඒ ගුණය, ඒ වගේම තමයි ඒ ක්වොලිටි එක ගැන මමත් ගොඩාක් සෑහීමකට පත් වෙච්ච හන්ද, සතුටු වෙච්ච හන්ද තමයි මේනක සහල් ගැන පණිවිඩය ඔයාලට කියන්නේ. දැන් ඔයාලට ළඟම තියෙන මේනක සහල් අලවි නියෝජිතයන් හරහා, ඒ වගේම තමයි සුපිරි වෙනද සැල් හරහා මේනක සහල් මිලදී ගන්න ඔයාලට පුළුවන්. අර අපි කවුරුත් කැමති නෑනේ බත් ටික කනකොට, බඩගිනි වෙලා බත් ටික කනකොට ගල් හරි වැලි හරි හැපෙනවනะ. ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව රසම රස බත් විඟානක රස බලන්න. ඒ බිංගානේ වැඩිපුරම තියෙන බඩ් එක හොඳම ක්වොලිටි එකෙන් තියෙන්න ඕනි. ඒක හඳන් මේනක සහල් අරගන්න, මේනක සහල් වැඩිපුර අරගන්නකොට මේනක සහල් බයි ඇන්ඩ් වින් එක, ස්මාර්ට් ටීවී එකක්, රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් දිනන්න ඔයාට අවස්ථාව තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. මොකද්ද කරන්න තියෙන්නේ? මේනක සහල් බෑග් එක අරගත්තට පස්සේ ඔය බෑග් එක ඇතුලේ කූපන් එකක් තියෙනවා. ඒක කන්න දෝනේ. නෑ නෑ නෑ නෑ, ඒකේ තියෙනවා නම්බර් එකක්. අන්නේ නම් එකට කෝල් එකක් කරගන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. ඒක යන්නේ මට නෙවෙයි. ඒක යන්නේ මේනක සහල් නියෝජිතයෙකුට. ඒගොල්ලෝ ගාවනේ තෑගි තියෙන්නේ. අන්න ඒගොල්ලෝ ඊට පස්සේ කූපන් එකේ තියෙන තෑග්ග උස්සගෙන හරි පටවගෙන හරි මොකක් හරි වාන එක ඔයාගේ ගේ ළඟටම ගෙනහල්ලා ඔයාට බාර දෙනවා. ඉතින් මේනක සහල් අරගෙන හොඳ අලුත් ස්මාර්ට් TV එකක TV බලන ගමන් බත් කන්න. එහෙම නැත්නම් ගෙදර හදන කෑම ටික අර රසම රස කෑම ටික හදාගන්න රයිස් කුකර් එකක් ඔයාට මේනක සහල් වෙතින් ලබා ගන්න පුළුවන්. බ්ලෙන්ඩර් එකක් ඔයාට තෑග්ගක් විදිහට දිනා ගන්න පුළුවන්. මේනක සහල් වැඩි වැඩියෙන් ගන්න අපේ රස, අපේ උරුමය තමයි මේනක සහල් කියලා කියන්නේ. ඊට පස්සේ මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඊයේ නම් ඉතින් පොඩි නිවාඩුවක් අරගෙන හිටියේ. අන්න අද කොල්ලෝ ආයෙත් පාරක් වැඩට බැහැලා. අද එන්නේ හරියටම කියනවනම් මාරවිල පැත්තට. මාරවිල පැත්තේ ඉන්න කට්ටිය ඔන්න සෝදානම් ඉන්න ලංකාවේ පළවෙනි වතාවට තමයි ෂෝරූම් එකක් හොයාගෙන නගරයට එන්නේ. වෙනදට නම් ෂෝරූම් එක හොයාගෙන අපි යන්න ඕනි, දැන් ෂෝරූම් එක එනවා අපි ගාවට. බලන්න ලෝකෙ කොච්චර දියුණු වෙලාද කියලා. ටයිල්ස් වගේ දේවල් අරගන්නකොට ඔන්ලයින් ඕඩර් කරලා අරගන්න එක එච්චර හරියන වැඩක් නෙවෙයි. මොකද දැන් ටයිල් එකක් වුණා තැනේ හැටියට අල්ලන්න ඕනි. ඉස්සර තැනේ හැටියට ඇනේ ගැහුවා වගේ දැන් තැනේ හැටියට ටයිල් එක අල්ලන්න ඕනි. වැඩිපුර ඉරේලිය වැටෙන දැනකට ටයිල් එකක් අල්ලනවා නම්, වෙරෙන්ඩෙහිකට වගේ ටයිල් එකක් අල්ලනවා නම්, එතෙන්ද දාන ටයිල් එක වෙනම ටයිල් එකක්, බාත්รูම් එකට දාන ටයිල් එක වෙනම ටයිල් එකක්. මොකද නිතර වතුර රැඳෙන තැනක්නේ. බෙඩ්රූම් එකට, ඒ වගේම තමයි ලිවින් ඒරියා වලට ඔයා අල්ලන්න ඕනි ටයිල් එක වෙනම ටයිල් එකක්. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක ඉනහඳා ඔයාට ඒ ගැන වැඩි විස්තර ඒගොල්ලෝ හම්බ වෙලාම දැනගන්න පුළුවන්. ඔයාගේ ගෙදරට දැනටමත් ටයිල් අල්ලලා තියෙනවා නම්, ඒ ටයිල් එක මාරු කරන්න ඕනි කියලා හිතනවා නම්, හැබැයි ටයිල් ටික කඩන්න වෙන හන්ද නම් ඔයා ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ අලුතෙන් ටයිල් අල්ලන එක. දැන් ඒකටත් හොඳ විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා ලංකා ටයිල්ස්. ලංකා ටයිල්ස් එක දැන් ඔයාට ටයිල් එකක් උඩ වුණත් තවත් ටයිල් එකක් අල්ලන්න පුළුවන්. මොනාද පුතේ ප්‍රශ්න තියෙන්නේ දැන්? ඒ වගේම තමයි වසර මැද වාසියක ලංකා ටයිල්ස් වෙනුවෙන්, ඒ වගේම තමයි අර බාත්รูම් එකට අල්ලන ෆිටින්ග්ස් වෙනුවෙන් 40%ක් දක්වා වට්ටම් ලබා දෙන්නත් ලංකා ටයිල්ස් සූදානමින් ඉන්නවා. රට පුරාම තියෙන අලෙවි නියෝජිතයන් හරහා. ඒ වගේම තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙන් ඔයාලට මේ වට්ටම් අත්විඳින්න පුළුවන්. කටිය ගොඩ දෙනෙක් ඉන්නවා, ඉස්සරහදී හැමීට එකතු කරගන්නම් හොඳේ. දැන්ට මේ සින්දු අහන්නකෝ.

0: FM Anu Paha, FM Anu Hatarai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 10:24.
4: Lanka Tiles Mobile Showroom දැන් ඔබේ නගරයටත්. September 15 අපි එන්නේ උදේ වෙන්නප්පුව හවස කොච්චි කඩේ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: පෘථුවියෙන් ළඟහරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
10: Meltol, හිසරතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol, පැරසිටමෝල් විශේෂයකි.
11: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
12: brought to you by
13: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා, සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
14: මොකද වයි?
15: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
14: හරි.
15: ඒකට මමයි තව ගෑල් ළමයෙක් යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
14: වෙන කාටද වයි? ඔයාට.
15: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

අපි මොකක් හරි දෙයකට ආදරේ වුණාට පස්සේ ඒ ආදරේ ගැන අපි ඒගොල්ලන්ට අඟවන්න අපි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන වචනයක් තමයි අපේ ඇස් කියලා කියන්නේ. ඒ අපේ ඇස් අපිට ඒ තරම්ම වටින හන්දා. ඇස් දෙක වගේ බලාගන්නන් ඇස් දෙක වගේ ආදරේ. ඔයා ආදරේ කරන රේඩියෝ චැනල් එකේ නමත් නෙත්නේ. එහෙම ඔයා ආදරේ කරන ඇස් වලට නිකම් මේ තැන් තැන් වලට ගිහිල්ලා ඒ ඇස් වලට කරන ට්‍රීට්මන්ට් කරලා හරියන්නේ නැහනේ. ඒ වෙනුවෙන් හොඳම සේවයක් දෙන තැනකට තමයි යන්න ඕනේ. එහෙනම් තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ අපි හැමදාම වගේ විෂන් කෙයා ගැන. දැන් විෂන් කෙයා අලුත්ම ශාඛාව අම්බලංගොඩ මෙඩි හෙල්ප් රෝහල් පරිශ්‍රයේදී විවෘත වෙලා තියෙනවා. පාරිභෝගික ඔබ වෙනුවෙන් අවශ්‍ය කරන සියලුම ගුණාත්මක අක්ෂි සේවාවන්, ඒ වගේම තමයි උසස්ම තත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච, මේ හැම දෙම මිලදී ගන්න යන්න ඒ අක්ෂි සේවාවන් ලබා ගන්න යන්න අපිට තියෙන හොඳම තැන තමයි විෂන් කෙයා කියලා කියන්නේ. දැන් අම්බලංගොඩ අවට ඉන්න ඔයාටත් පුළුවන් ගාලුපාර අම්බලංගොඩ කියන ලිපිණයේ තියෙන මෙඩිහෙල් ප්‍රෝහලට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන ගුණාත්මක අක්ෂි සේවාවන් හැම දෙයක්ම කරගන්න. ආයෙත් පාරක් මතක් කරනවා, ඔයාට ඔය තරම් වටින ඇස් දෙකේ වගකීම, ඒ වගකීම ගැන හරි හැටි දන්නේ නැති කෙනෙකුට බාර දෙන්නේ නැතුව විෂන් කෙයා ශාඛාවකටම ගිහිල්ලා ඇස් දෙකේ වගකීම ඒගොල්ලන්ට බාර දෙයි. ඒ වගේම තමයි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන ඔයාට මතක් කරන්න ඕනේ. කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්මයා දැන් ඉතින් එතුමා දෙවි කෙනෙක් වගේ තමයි අපේ රටේ ඉන්න ගොඩ දිනෙක් සලකන්නේ. ඒකට හේතුව එතුමා ගාවට සමහර වෙලාවට ගොඩාක් අසනීපෙන් යන ආදරණීය අම්මල තාත්තල ඉතාම ඉක්මනට නිරෝගී වෙලා සාමාන්‍ය නිකන් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා වගේ තමයි ඉන්නේ. සමහර කටිය ඇවිද ගන්නවත් දරුව තමයි එතනට යන්නේ. කවුරු හරි උස්සගෙන යනවා, එහෙම නැත්නම් වාහනයක තියාගෙන යනවා, රෝද පුටුවෙන් යනවා. එතනට ගිහිල්ලා ප්‍රතිකාර කරාට පස්සේ මෙන්න මාසයක් හමාරක් යනකොට යනවා සිරිපාදි, සීගිරි, දඹුලු ගලේ යන්න දින හැමදෙනම යනවා. අන්න ඒ ගානට ප්‍රතිකාර ලබා ගන්න නම් ඔය ඕනිම සුවන ඕන රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න යන්න සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘතයි. කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න 0777 300 740ට හරි 0773 273 540ට හරි. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති. සතිය ගානේ වාට මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටේ ක්‍රියාත්මක කරන්න එක හන්දා මේ පැතර කෝල් කරන්න 0111 255 33 63ට WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. ජනි මම කැමති ගේම් එකට එකතු වෙන්න කියලා මට කියන්න. Facebook fan page එකට එන්න මම post එකක් දාලා දිනවා. post එකට පහලින් comment එකක් දාලාත් ඔයාට මේ වැඩ කටයුත්තත් එකතු වෙන්න පුළුවන්. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක දැන් මුළු රටම හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් තුරන් කරන වගකීම අපි බාර අරගෙන තියෙනවා. ඉතින් ඒ හින්දම තමයි අපි ඔයාලට මතක් කරන්නේ තරුණ පරපුරේ ඉන්න අපේ ආදරණීය නංගිලා මල්ලිලට. පාසල් යන දුවල පුතාලා පවා මේ අවදානමට වැටිලා තියෙනවා. මොකද සමාජයේ ඉන්න ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා ඕගොල්ලන්ව මේ හානිකර මත්ද්‍රව්‍යයන්ට පුරුදු කරගෙන ඒගොල්ලන්ගේ බිස්නස් එක දවඩියක් ඉස්සරහට කරගෙන යන්න. නිකන් කල්පනා කරලා බලන්නකෝ ඔය හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ ඔයාගේ මොලේ අවුල් ගිහිල්ලා සමහර වෙලාවට මතක ශක්තිය නැති වෙලා යනවා. එකපාර තීරණ ගන්න තියෙන හැකියාවත් නැති වෙලා යනවා. නිකන් කල්පනා කරන්නකෝ ඔයාට එක්සෑම් එකකට ගිහිල්ලා නිකන් MCQ පේපර් එකක වගේ උත්තරයක් ලියන්න තියෙන අවස්ථාවක මොකක් හරි එකපාර තීරණයක් ගන්න තියෙන අවස්ථාවක හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කළා නම් ඉන්නේ කිසිම වෙලාවකට ඔයාලා මේ වැඩේ හරියට වෙලාවට කරගන්න හම්බ වෙන්නේ නැහැ. වාහනයක් වදින කෙනෙක් වුණා. ට්‍රැෆික් එකේ ඉන්නකොට එකපාරට වාහනයක් ඉස්සරහින් ඇවිල්ලා බ්‍රේක් එකක් ගහනවා. මොකද කරන්නේ? ඔයා මත්ද්‍රව්‍ය පාවිච්චි කළා නම් ඉන්නේ මේ වෙලාවට වාට මේ වැඩේ හරියට කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඇක්සිඩන්ට් වෙනවා. ඒ හින්දා තමයි ඔයාලට කියන්නේ මේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියලා. අම්මල තාත්තලගෙන් ඉල්ලන්න තියෙන කවුරු හරි හැම කෙනෙක් ඉන්නවනම් ඔයා දන්නවනම් අනිවාර්යයෙන් මේගොල්ලෝ ප්‍රතිකාර වලට උපදේශන සේවාවන් වලට යොමු කරන්න. අපේ රට, අපේ සමාජය අපිට ඉන්න සුදුසු තැනක් බවට පත් කරගන්න හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් සමාජය බේරා ගන්න කියන පණිවිඩය කියන ගමන් අපි යනවා සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරඟ වටයක්.

0: වෙලාව 10යි විනාඩි 34යි ඔයාට පොරොන්දුනා වගේම අකුරෙන් අකුර තරඟ වටයක් අරගෙන තමයි අවිල්ල තියෙන්නේ. මේ සතිය අපිට අලුත්ම ආරම්භයක් ගන්න තියෙන අකුරෙන් අකුර තරඟ වටයට මේ වෙලාවේ සම්බන්ධ වෙන කෙනා ලබා දෙන අභියෝගයත් එක්ක තමයි අපි ඉස්සරහට මේ සතියේ තරඟය ක්‍රියාත්මක කරන්න සූදානම් ඉන්නේ. දැන් පහුගිය සතියේ අපිට කතා කරලා ජයග්‍රහණය කරපු නුවන්දි වගේ මේ සතියේ ජයග්‍රාහී බලාපොරොත්තු තියාගෙන නෙතෆෙම් දේදුණු මාවතේ අකුරෙන් අකුර තරඟයත් එකතු වෙන්න මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ වැඩි දුරක ඉන්න කෙනෙක් නෙවෙයි, මේ ළඟපාත මහරගම ඉඳන් අපිව අහගෙන ඉන්න මේ වෙලාවේ සද්දෙටම රේඩියෝ එකක් දාගෙන ඉන්න ඉන්දිකා. ඉන්දිකා අයුබෝවන්, සුබ උදෑසනක් වේවා. හරි, මොකද කරන්නේ ඉතින් මේ වෙලාවේ? හරි, තව පොඩ්ඩක් සද්දෙන් කතා කරන්න සිද්ධ වෙනවා. හොලන්නේ නේද? පුළුවන් නේද? හරි, අපි යන්න හදන්නේ අකුරෙන් අකුර තරඟ වටේට. මේ වටේදි මං ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට පළවෙනි වචනේ පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ හැම වචනකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට ගියාගෙන යන්න තියෙන්නේ. හරියට නිකන් අර රැප් කියනවා වගේ. දැන් එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. වචන දෙක ගන්න එකට එකතු කරලා කියන ඒවා තියෙන්නේ. අර මල්වත්ත, පාට පෙට්ටි, ඒ වගේ ඒවා කියන්නත් තොට්ටු නෑ. හරිද? හරි, අපි බලමු අද දවසේ අභියෝගය කොහොම වෙයිද කියලා අපිට කතා කරන ඉන්දිකාගේ. දැන් ඉන්දිකා, තරඟයට යන්න කලින් මම දැන් ඔයාට අකුරක් දෙන්න බෑ. ඔයාට දෙන අකුර තමයි මහරගම ඉඳන් අපි වහගෙන ඉන්නේ. මහරගම අයිති වෙන්නේ බස්නාහිර පළාතටනේ. බස්නාහිර කියන වචනයේ හතරවෙනි අකුර මොකද්ද? ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න? අපි යමු මේ අකුරෙන් අකුර.
1: Your time starts now.
2: හන්දිය, යානේ, යාපනේ, යතුර, රඹුටන්, නයන, නෙන්දා, දඬුව, වඳුරා, රාගම, මඳුර, වසන්ත, තරිඳු, දරුවා, වංගෙඩි, යාල, ලස්සන, නිලාන්, නංගි, සම්පා, හපනා, නපුරු, නපුරා, තාජිගිරි, දන්තල, රහිරු, රුවන්, නයෝ, මිරිස, සතුමල්, ලසන්ත, තමාරා, රංජන, නාමල්, ලියෝන්, නිලන්ත, තාපි, සමන්ත, තලාහෙන, නුවන්, නිපුණි, නිලන්ත, තිනිර, රාහුල, ලංගව, මාතර, සංජනී, නළුවා, වාහනේ, යුතුකව, මල්ල, ලකිතුරු, මතුක, මතක, කලපුව, වතුර, රාත්‍රි, යාපපු, වල්මත්.
0: කාලය අවසන්, කාලය අවසන්, කාලය අවසන්. ළංගම කියලා වචනයක් කිව්වා නේද? ළංගම කියලා වචනයක් කිව්වා නේද? මට නිකන් ඇහුණා එහෙම කියනවා. හරි, මම බලන්නම්කෝ. ළංගම කියලා කිව්වනම් ළංගම කියන්නේ වචනයක් නෙමෙයි, ඒක විල අර කෙටි කරලා කියන එකක්. ලංකා ගමනාගමන මණ්ඩලය කියන එක. අපි බලමු අපේ ඉන්දිකාගේ අභියෝගය කොහොම වෙයිද කියලා. හෙට තමයි මම ගණන් කරන් එන්නේ. ඉතින් ඔවා සින්දුවට ඉන්නේ කවුද එකතු කරගන්න? බොහොම ස්තුතියි ඉන්දිකා මේ පැත්තට කතා කරාට. දිග්ගටම නෙත් FM අහගෙන ඉන්න.
2: හරි හරි.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇඩි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david piris motor company private limited වෙතින්
3: වේලාව දැන් 10යි විනාඩි 43යි
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
5: වාසිනා මෙන කොහෙන්ද සර්
6: dlb වාසී කොයි කාටත් වාසී
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබ තදම රස බලන්න
9: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
12: පොත් අපගේ net වගේ
13: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර දන්පොතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහාය කි ශ්‍රී ලංකා දන්පොත් රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්
3: වෙලාව 10යි විනාඩි 45යි
14: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්
14: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද
3: ඩිනර් එක රෑනේ
14: ආදත් වැරද්දුවනේ ලෝකේ රසම කෑම තියෙන්නේ නේද ලෝකේ රසම කෑම හදන්නේ මම හිටු ගෙදර දැන් ගාන පොල්
15: කිලියේ කිලියේ මනි මනි මේ
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: වෙලාව 10යි විනාඩි 46යි දැන් මං උදේ ආපු වෙලාවේ ඉඳන් මගේ කොන්ද රිදෙනවා මං කල්පනා කරා මොකද්ද මේකට හේතුව කියලා ඊට පස්සේ තමයි මතක් වුණේ මේ දවස් ටිකේ මගේ වැඩේ ටයිල් අදින එක මොකද දැන් අලුතෙන් ගෙයක් හදන්න හිතාගෙන ඉන්නවා නම් තියෙන ගෙදර රිපෙයාර් කරනවා නම් ටයිල් අලනවා නම් මේක තමයි ඇවිල්ලා තියෙන සුපිරිම කාලය ලංකා ටයිල්ස් එකේ මොබයිල් ෂෝරූම් එකත් ඔයාගේ ගමට එනවා ඊට අමතරව ලංකාව පුරාම තියෙන ලංකා ටයිල්ස් අලෙවි නියෝජිතයන් හරහා වසර මැද වාසියෙක්ක 140ක් දක්වා වට්ටම් ලබා ගන්න පුළුවන් ඉතින් අපේ දර්ශන ඉන්නවනේ දර්ශනට කියලා මං ගෙන්න ගත්ත ටයිල් ඔෆිස් එකෙන් ගෙදරට අදිනවා ගෙදරින් කාමරයට අදිනවා මේ දවස්වල ටයිල් උස්සන එක තමයි මගේ වැඩේ දර්ශන ඉතින් මොකද වෙන්නේ? ඔයාට එහෙම කොන්ද කැක්කුම් නැද්ද? ටයිල් ඇදලා.
17: ආයිබෝ TNE ටයිල් ෂෝරූම් එක ඉතින් මේ වෙනකොට අපි ඉන්නේ TNE ටයිල් ෂෝරූම් ඉදිරියට තමයි දැන් අපි ඉන්නේ. නවීන විලාසිතාවන් ගිනියොත් මොස්තර හිත් ටයි රේන්ජ් එකක්ම තියෙනවා මොකද අලුත් ඩිසයින් ඔන්න ගොඩක් මේක දුවලා තියෙනවා සුන්දර මාරවිලට ජනිත් ඉතින් අපි ආදරණීය මාරවිල කවදත් අලුත් ටාගට් නේත් අහගෙන අපි ආදරණීය හිතවතුන්ට හිතවතුන්ට අවස්ථාව දෙනවා ඔබේ සිහින නිවහන ඔන්න හැඩ කරගන්නවා නම් ඔන්න හේකට හොඳම කාලය තමයි මේ කාලය ජනිත් මොකද වසර මැද වාසිත් එක 140ක් දක්වා නැවෙන්ත වාසියක් වට්ටමක් තමයි මේ විදිහට ඔන්න හද දවසේ ඉඳි අපි සුන්දර මාරවිලට එකතු කරන්නේ ඉතින් ජනිත්තු වගේම ජනිත් අපි මේ වසල පොඩ්ඩක් හරි අමාරු ටයිල් අනිවාර්යයෙන් ඉතින් මේ පැත්තේ ඔන්න තවත් තියෙනවා විස්තර ගොඩක් මොකද ටයිල් විලාසිතාවන් මොස්තර රසක් තියෙනවා ඉතින් මේ අතර ජනිතර අපි කියනවනේ හැමදාමත් වගේ අර ලංකාව ටයිල් කලව හන්වදු සම්මමේ තමයි ලංකාවයි
3: කියලා. ඔව්.
17: අනිවාර්ය. එතකොට ලංකා ටයිල් ඉතින් හන්වදු නම් ඉතින් අපි ජනිත් කූල් රූෆ් ටොප් ටයිල් කියලා එකක්.
3: අහහ්.
17: මොකද අපි ගෙදර තට්ටු දෙකක් වගේ තියෙනවනම්.
3: ඔව්. ඉතින් මම ගත්තනේ ඒක. මම දන්නවා ඒක ගැන.
17: ඒකනේ කියන්නේ ඉතින් අපි ජනිත් ඉගෙන ඉස්සර දන්නවා. ඉතින් දවල් පුරාට වැටෙන රාස්මි. එතකොට අපේ නිවසට ඇතුල් වෙනකොට රෑට ඉන්න හරි අමාරු ජනිත්. ඒක නිසා තමයි ජනිත් කොහොම හරි කූල් රූෆ් ටොප් ටයිල් එක.
3: මොකද AC දාන්න වෙන අමතර වියදමක් යනවනේ. මේක ලේසි.
17: අනිවාර්ය. ඒක හිඳ එකෙම වැඩේ ෂේප්. ඉතින් වගකීමක් තියෙනවා. ඉතින් ලංකාවේ ප්‍රථම වතාවට තමයි ලංකා ටයිල් ඉතින් මේ හඳුන්වාම සිද්ධ කරන්න. ඉතින් ඔබට අවස්ථාව දෙනවා අපේ net අහගෙන අපේ ශ්‍රාවකින්ට කූල් රූෆ් ටොප් ටයිල් එක දාගන්න ඕන නම් ඔන්න කූල් එකේ ඉන්න පුළුවන්. මොකද මේ කූල් රූෆ් ටොප් ටයිල් එක හරහා ඔබේ නිවසට ඇතුල් වෙන හිර කරන ආපසු හරවලා තමයි යවන්නේ. ඒක නිසා අර ඇතුළට රස්නයක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔන්න කූල් එකේ ඉන්න අවස්ථාව දෙනවා ජනි ඉන්නා වගේ කූල් එකේ ඉන්න පුළුවන්. වසර මැද වාසි වෙන කවුරුවත් දෙන්නේ නැහැ ජනි. ඒ ලබනනම් ලංකාවට ටයිල් කළා හදන සම්මන් විදියට ලංකා ටයිල් තමයි හඳුන්වා දෙන්නේ. ඉතින් මෙහෙම කියනකොට ජනි අපි අද ඉන්නේ ආදරණීය මාරවිල පුරවරේ TN ටයිල් ප්‍රදර්ශන කාර්ය එක්ක තමයි මේ ඩෙවෙන්ට් වලට කටයුතු කරනවා. ඉතින් ඔබට අවස්ථාව දෙනවා TN ටයිල් ෂෝරූම් ගත්තොත් එහෙම මාරවිල හොරගොල්ලේ දිනන එහෙම නැත්නම් වෙන්නපු පන්සල් අන්දිට ගියත් ප්‍රදර්ශනකාරයක් තියෙනවා. එහෙම නැත්නම් හලාවත මයික් කොළඹට යනවා නම් ඔන්න ඒ පැත්තේ තියෙනවා. ඒ වගේම හලාවත පාර සම්බල ඕනෑම ප්‍රදර්ශනකාරයකට යනවා නම් ඔන්නවට පුළුවන් වසර මැද වාසි 140ක් දක්වා ලබා ගන්නත් අවස්ථාව දෙනවා. ජනිත් ඉතින් ඒක නිසා අපි ආදරණීය මෙත් ශ්‍රාවකින්ටත් අවස්ථාව ලබා දෙන සූදානම් වුණා. අද දවසේදී ලංකා ටයිල් ජංගම ප්‍රදර්ශනකාරයේ තියෙනවා සුන්දර මාරවිල පුරවරේ මේ පැත්තට එකතු වෙලා මේ වැත්තර එකතු වෙලා මේ ජංග වේදිකා ප්‍රදර්ශනකාරට උඩ වෙලා වාට අවශ්‍ය කරන ටයිල් ටික බාප්පයා ටික උපාංග ටික මේ සියල්ලම ඔන්න අද දවසේදී දෙවන්ත වාසියක් ඔන්න 140ක් දක්වා දෙවන්ත වාසියක් එක්ක මිලදී ගන්න අවස්ථාව ලබා දෙන සූදානම්. ඉතින් අපි ජනිත් ඔන්න අවස්ථාව දිනුවා මේ පැත්තට එකතු වෙලා දැන් ජනිත්ගේ ටයිල් ටික හරි ඊළඟට දෙන්නේ බාප්පයා අයිටම් ටික. ඒකට දෙනවා ඒකට මම මේ පැත්තට ගියවා ජනිත්ට දෙනවා කොළොමා බාප්පයා සහ උපාංග. මොකද වසර 25ක වගකීම් කාලයක් ලබා දෙනවා ජනිත්. ඒක නිසා ඔන්න ඒ පැත්තෙන් වාඩ පුළුවන් කොළොම බාත්‍ය සහ උපංග මම ජනිත් මේ පැත්තේ ලෑස්ති කරලා තිනවා. ඉතින් ජනිත් බොහොම ස්තුතියි අවස්ථාව මේ පැත්තට එකතු කරලා.
3: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්න මේ පැත්තට ආවට පස්සේ. දැන් ගොඩාක් වෙලාවට අපේ ඔය තේරීම් කරන දේවල් කාන්තාවන් ගන්න මෙන්න මේ දේවල් පිරිමි අය ගන්න මෙන්න මේ දේවල් එහෙම තේරීම් ගොඩාක් අපිට තියෙනවානේ. එහෙම තේරීමක් නැති දෙයක් ගැන තමයි මම මේ වාට මතක් කරන්න හදන්නේ. දැන් පහුගිය දවස් ටිකේ අපි හැමෝම මේ පාරේ ගහලා තියෙනවා දැක්ක පෝස්ටර් එකක් ඊසි නිසා ලේසිද කියලා. මටත් කල්පනා කරගන්න බැරුව හිටියේ මොකද්ද මේ කියන්නේ ඊසි නිසා ලේසිද කියලා. තේරුම් ගන්න බෑනේ එකපාරට එහෙම දැක්කට පස්සේ. ඔන්න දැන් තමයි මට ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙලා තියෙන්නේ. මේ ඊසි නිසා ලේසි කියලා තියෙන්නේ ආර්ය ඊසි සනීප ආරක්ෂකතුවාය පිළිබඳ. මේක සමහර වෙලාවට කල්පනාවට එනවා ඇති පිරිමි ළමයින්ට මොකටද මේ දේවල් ගැන දැනුවත් වෙන එක කියලා. හැබැයි ගොඩාක් වෙලාවට අපේ ආදරණීය කවුරු හරි අක්ක කෙනෙක් වෙන්න පුළුවන්, සහෝදරියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන්, ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. මේ වගේ අය වෙනුවෙන් ගොඩාක් වෙලාවට ඔය සනීප ආරක්ෂක තුවා ගන්න කඩේ යන වැඩේ කරන්න වෙන්නේ අපේ ආදරණීය පිරිමි පාර්ශවයට. අන්න ඒ හින්දා තමයි කොල්ලොත් මේව ගැන දැනගෙන ඉන්න ඕනේ කෙල්ලෝ වගේම කියලා ඔයාලට මතක් කරන්නේ. අපේම රටේ අභිමානවත් දේශීය නිෂ්පාදනයක් තමයි ආර්ය ඊසි සනීපාරක්ෂක තුවාය කියලා කියන්නේ. ඉතින් මේකේ මේ සිල්කි ඩ්‍රයි මෘදු බව, ඒ වගේම තමයි මේ බහුස්තර, ඒ කියන්නේ මල්ටි ලේයර් ආරක්ෂාව තියෙන හන්දා කාන්තාවන්ට ගැළපෙනම සැනිටරි නැප්කින් එකක් තමයි මේක. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ රුපියල් 150ක විතරයි වෙන්නේ. සමහර වෙලාවට දැන් අපේ ඔළුවේ තියෙන කාරණාවක් තමයි මොකක් හරි දෙයක ගාණ වැඩි නම් ඒකේ ක්වොලිටි එක වැඩි කියන එක. ඒක තමයි අපි දැනගෙන ඉන්න බොරුම දේ. එහෙම ගාන වැඩි වෙන්න ඕනේ නැහැ, ක්වොලිටි එක වැඩි වෙන්නේ. SLS සහතිකය තියෙනවද කියලා බලන්න. ඒ වගේම තමයි බුද්ධිමත් පාරිභෝගිකයෙක් නම් SLS සහතිකය තියෙනවා කියලා කියන්නේ ක්වොලිටි එක රජයෙන්ම සහතිකයක් දීලා තියෙනවා කියන කාරණාව අපි දැනගන්නවනේ. දැන් හරියටම කියනවා නම් එහෙම අපි මේ කතා කරන ආර්ය ඊසි සනීපාරක්ෂක තුවාය තියෙන ක්වොලිටි එක නිසාම තමයි රජයෙන් පාසල් දරුවන්ට නොමිලේම සනීපාරක්ෂක තුවා ලබා දෙන වැඩසටහනේදී, තිලිනපත් වැඩසටහනේදී ආර්ය ඊසි සනීපාරක්ෂක තුවායම ලබා දෙන්නේ. ඒක හන්ද තමයි ඔයාට මතක් කරන්නේ. වා ගෙදරින් එළියට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන වෙලාවට සැනිටරි නැපකින් එකක් අරගන්න යන වෙලාවට ආර්ය ඊසි සනීපාරක්ෂක තුවායම ඔයා වෙනුවෙන් තෝරා ගන්න කියලා. සිංදුවට යන්න කලින් මම ටග් ගාලා කීප දෙනෙක්ව එකතු කරගෙන යන්න තමයි බලන්නේ මේ වෙලාවේ WhatsApp messages හෝ ගාලා ඇවිල්ලා තියෙනවා. යන්න හදන්නේ මුලින්ම වරකාගොඩ අනුරගාමන්ට එකට ගිහිල්ලෙන්. එතන ඉන්න කෙල්ලෝ සෙට් එක හැමදාම වගේ සද්දෙට මාව අහගෙන ඉන්නවනේ. සඳුනි නදී ලක්ෂි සමන්මලි සාම තමර පූජ නිමාලි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි ආසිරි අක්කවයි ගැරිජ් එකේ නීල් අයියවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. හැමදාම වගේ මට ඉතින් සුදු මහත්යෝ කියලා කියන්නේ අපේ DR ගාමන්ට් එකේ සෙට් එකනේ ගම්පහ තියෙන ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මොරටුවේ සුජානි චන්දිමා ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ අපේ අප්සරා දංගල් ඉඳන් අපි වහගෙන ඉන්නේ වගේ පවුලේ හැමෝමයි ඔයාවයි මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්

0: FM 95 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Akunulake Namah Bhavana Ratapuram Rasagenayana Aule Savama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: ඩීල්බී වාසි කොයි කාටත් වාසි
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනාගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
6: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
8: අපේ අම්මා ගෙදර ආවද?
9: නැහැ. අම්මෝ මෙයා වෙනදිත්වා.

0: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
1: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
2: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
3: වෙලා උදේ 11:00.

0: සත්‍යෝ ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: බයෙන් බය අලුත්වන අලුත් පැය විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්‍යුස් සමග මම කේසර. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රියානතුරු පහකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ හබරණ කන්තලේ මාර්ගයේ අලුත්තොය ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ඇති බවයි. කන්තලේ දෙසට ධාවනය වූ මෝටරරථයක් රියදුරට පාලනය කරගත නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරරථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා. එහිදී ජීවිතක්ෂයට පත් ඇත්තේ මෝටරරථයේ සිටි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර හොරෝපතාන මෙදවච්චිය මාර්ගයේ කිරිගල්වැව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මෝටරරථයක් ඇලකට පෙරළි තවත් අනතුරක් සිදුව තිබෙනවා. එහිදී මෝටරරථයේ සිටි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. අනෙක් පුද්ගලයන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිරින්ද, අනුරාධපුර සහ හක්මන යන ප්‍රදේශවල සිදු වූ රියානතුරු තුනකින් බවයි පොලිසිය සඳහන් කළේ. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය, මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
7: වාසිනා මෙන කොහෙන්ද සර්?
8: ටීල් බී වාසී.

0: අපිටුවන රඩියගෙති
1: මූඩ් දෙක චිල් කරන හැපි පිල් එක ජනි එක දේ දුනුම්මා.

වෙලාවේ 11යි විනාඩි 9යි net fm දේදුණු මාවත අහගෙන ඉන්න වෙලාවේ මූඩ් එක චිල් කරන හැපි පිල් එක net fm දේදුණු මාවත ඉතින් මේ වෙලාවේ net fm facebook fan page එකට යන ඔයාට ඒ මූඩ් එක චිල් කරන හැපි පිල් එක මූණට මූණ බලාගෙන කතා කරන්න පුළුවන් මොකද net fm facebook fan page එකේ මේ වෙනකොට මම facebook live එකක් ඇවිල්ලා තියෙනවා එන්න net fm facebook fan page එකට වැඩි වැඩියෙන් comment කරන්න මොකද්ද ඒකට හේතුව මම ලෑස්ති මේ පැයේදී අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටේ ක්‍රියාත්මක කරන්න කෙනෙක්ව තෝරගන්න net fm facebook fan page එකේ ඉන්න කට්ටිය අතරින් ඒක හන්ද එන්න net fm facebook fan page එකට live එක ඇවිල්ලා දිනවා live එකට comment කරලා join වෙන්න ඔයාට chance එක තියෙනවා මේ වෙනකොට Facebook live එක බලාගෙන ඉන්න කීප දෙනෙක්ව එකතු කරගෙන අපි වැඩේ පටන් ගමු. අපේ නිරංජි අඹගහ ගෙදර සුපුරුදු විදිහටම අපිව බලාගෙන ඉන්නවා. මට මතක විදිහට නිරංජි අපිව අහගෙන ඉන්නේ දෙහි අත්ත කණ්ඩේ ඉඳන්. ඒ වගේම තමයි අපේ තාරුකා සෙනවිරත්න මීරිගම ඉඳන් අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපේ අප්සරා තංගල්ලේ අප්සරා ඉරෝෂ් පෙරේරා Facebook live එක බලාගෙන ඉන්නවා. සුජානි චන්දිමා ඉන්නවා. ඒ වගේම අපේ SKSK කියලා කෙනෙකුත් කමෙන්ට් කරලා දිනවා නමක් නැත. SKSK කියලා තමයි දාලා තියෙන්නේ. කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා නම් හොයාගන්න අමාරු. උපුල් නිශාන්ත, බදුල්ලේ ශාලිකා, ඒ වගේම තමයි උරුබොක්ක සිරි කුමාර අයියා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න අතරේ අපි හැමෝම අපේ ලකී එක ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ. වාසනාව ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ. හැබැයි එහෙම වාසනාව ගැන බලාපොරොත්තු තියාගන්න අතරේ මේ වාසනාව වෙනුවෙන් මොකක් හරි වැදගත් වැඩකුත් කරන්න ඕන. නිකම්ම වාසනාව ඔයාව හොයාගෙන ඉන්නේ නැහැනේ. ඔන්න ටිකට් එකක් වගේ ළඟ අරගෙන තියාගත්තොනින් වාසනාවට එන්න පාරක් තියෙනවා. ටිකට් එක හරහා වාසනාවට ඔයා ගාවට එන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඔයාට මතක් කරන්න හදන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ඔයාට හඳුන්වා දීලා තියෙන අලුත්ම වාසිය වාසි ලොතරැයි දැන්ම අරගන්න කියලා. මේක මේ ඩිජිටල් ටිකට් එකක් විදිහටත් එනවා. ඔයාට නැත්නම් අර සාමාන්‍යයෙන් අපි ටිකට් එකක් අරගන්න විදිහට අරගන්න පුළුවන්. දැන් ඔයා දන්නවනේ නේද ඇප් එක තියෙනවා කියලා DLB ස්වීප් ඇප් එක. ස්වීප් ඇප් එක හරහාත් ඔයාට වාසි ලොතරැයි මිලදී ගන්න පුළුවන්. තෑගි මොනවාද හම්බ වෙන්නේ? තෑගි හම්බ වෙනවා මාර තෑගි. රුපියල් මිලියනේ සුපිරි ජයමල්ලක් ඔයාට දිනා ගන්න පුළුවන්. ජයාංක දෙකක්, ඒ වගේම තමයි සුපිරි අංකයක්. ඉංග්‍රීසි අකුරක් විතරයි ඔයාට ගලපන්න තියෙන්නේ. අංක දෙකක් විතර ගැලපුණා කියලා කියන්නකෝ. ඒ කියන්නේ වාසනාව චුට්ටක් තිබිලා අන්න එහෙම වුණාම ඔයාට රුපියල් 25,000 මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වාසි ලොතරැයියේ මංගල දිනුම් නැදීම එළඹෙන ඔක්තෝබර් මාසේ පළවෙනිදා. ඒ කියන්නේ දැන් අද 14 වෙනිදානේ. තව හරියටම කියනවා නම් දවස් 16කින් වගේ සිද්ධ වෙන්න නියමිතව තියෙනවා රජ වාසි නමින්. එදාට තව තවත් තෑගි එක සුවිශේෂී දිනුම් නැදීමක් කරන්න සූදානමින් ඉන්නවා. ඒක හන්දා මේ අවස්ථාව මගහැරගන්න එපා. ඔයාට රජ වාසි තුලින් තෝරා ගන්නා විශේෂ අංක ගැලපීමෙන් ඉලෙක්ට්‍රික් මෝටර්බයික් එකක්. ඉලෙක්ට්‍රික් මෝටර්බයික් කියන්නේ නෑනේ, ඉලෙක්ට්‍රික් යතුරු පැදියක්. ඒ වගේම තමයි රුපියල් 25,000 මුදල් තෑගි. මේ හැම දෙයක්ම දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒක හන්දා ඔයාගේ වාසනාව ගැන විශ්වාස කරලා අදම ජා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔයාට හඳුන්වා දීලා තියෙන වාසි ලොතරැයිය මිලදී ගන්න කියලා අපි ඔයාට මතක් කරනවා. Facebook live එකේ ඉන්න කට්ටිය කමෙන්ට් දානවා මාර විදිහට. ඉතින් ඒ කට්ටිය එකතු කරගන්න ඕනේ. ගොඩ දෙනෙක් කමෙන්ට් කරන හන්දා පොඩ්ඩක් ඉන්න යන්න. සුදු මහත්තයෝ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ අපේ දීප්ති අක්කා. ඊළඟට මකුලලෝ රංජිත් දිසානායක අයියා ඉන්නවා. ඊට පස්සේ නිරෝෂණී තිලකරත්න Facebook live එක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපේ කිරිබත් ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සඳුනි. සඳුනි මං ඔයාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. මේ පැයේදී අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයත් එකතු වෙන්න එන්න net fm facebook fan page එකට. මුලින්ම කරන්න ඕනි දේ තමයි අපේ facebook fan page එක follow කරන එක. ඊට පස්සේ live එකට comment එකක් දාන්න, live එක share කරන්න. මම ඔයාව ගන්නම් game එකට.

වෙලාවේ 11යි විනාඩි 16යි. Facebook එකේ කියලා කට්ටිය ඉතින් comment කරගෙන යනවා මං ඒගොල්ලොත් එක්ක එක එක විකාර කතා කිය කී හිටියා. ඔයගොල්ලෝ තෙන්න ඉතින් ඒ පැත්තට. රමණි සුමේදක්කා Facebook live එකේ අපිව බලාගෙන ඉන්නවා. දීපිකා රණේපුර ඩුබායි ඉඳන් තමයි අපිව බලාගෙන ඉන්නේ Facebook live එකේ. සුජාතා වීරක්කොඩි හයි ජනී මල්ලි සුබ දවසක් වේවා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් රේණුකා දමයන්ති මොනරාගල සියඹලාණ්ඩු ඉඳන් තමයි අපි බලාගෙන ඉන්නේ රේෂා මදුෂානි ඉන්නවා දිලෝෂා කාර්යවසම් ඉන්නවා ඊට පස්සේ ගංගා සින්දුවකට යාව එකතු කරගන්න කියලා තියෙනවා ඔයා මට සින්දුව දෙනවද නැද්ද එහෙම කියලා අහන්නේ නිපුණී මේ නිපුණී ඇවිල්ලා අපේ අනුරාධපුරයේ නිපුණී මං ඔයාව එකතු කරගන්නම් ඔයා ඉල්ලන සින්දුවත් මං කොහොම හරි ඔයාට දෙන්නම් නිපුණී හරිද ඊළඟට අපි යන්න හදන්නේ මේ අපේ නිපුණ ඉල්ලන සින්දුව තමයි රොෂාන් ෆර්නෑන්ඩෝ කියන්නේ ෆ්ලෑෂ්බැක් ගෲප් එකේ මේ අන්තිම සටනේ සින්දුව. දැන් වැඩේ තියෙන අපි මේ වෙලාවේ අහන්න යන්නෙත් ඇත්තටම රොෂාන් ෆර්නෑන්ඩෝගේ සින්දුවක්. මම මේ සින්දුවට ඔයාව ස්පෙෂලි එකතු කරගන්නන්න නිපුණ. ඔයා ඉල්ලන සින්දුව මං හෙට හරි අනිවාර්යෙන් අරගෙන ඉන්න ට්‍රයි එකක් දෙන්න. සින්දුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේනක සහල් විදිහට එන්නේ අපේ ගොවි මහත්තුරු බොහොම ආදරෙන් බලා කියාගෙන අරගන්න හොඳම සහල්ස් වෙන්නේ අග්‍රඵලය. ඒ හොඳම සහල් ටික නිකන් ඔයාගේ ගෙදරටම අරගන්න තියෙනවනම් ලේසියෙන්ම ඒ ලේසියම ක්‍රමයේ තමයි මේනක සහල් අරගන්න එක කියලා කියන්නේ. මේක ලේසියෙන්ම ඔයාට හොයාගන්න පුළුවන් ළඟම තියෙන අලවි නියෝජිතයන් හරහා ඒ වගේම තමයි සුපර්මාකට්වල. දැන් මේනක සහල් ඔයාට අරගන්න පුළුවන්. සහල් කිව්වට පස්සේ අපිට මතක් වෙනවනේ අර ಜಾති ಜಾති ගොඩක් නාඩු තියෙනවා, කීරි සම්බා තියෙනවා, සම්බා තියෙනවා, මල් නාඩු තියෙනවා, රතු කැකුළු, සුදු කැකුළු. ඔය ඕනික ජාතියකින් ඔයාට මේනක සහල් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මම කියපු ಜಾති වලට වඩා ඔයා කන සහල් ಜಾති තියෙනවා නම් ඒ ಜಾති වලනොත් මේනක සහල් එනවා කියන එක මතකයේ තියාගන්නකෝ. මේනක සහල් buy and win එක දැන් ඔයාට smart tv එකක්, ඊට පස්සේ blender එකක්, rice cooker එකක් මේ හැමදේම දිනන්න අවස්ථාව තියෙනවා. කිචන් එකට වාසි ගොඩක් තමයි තියෙන්නේ. අනේ සාලෙටත් තියාගන්න පුළුවන් ස්මාර්ට් ටීවී එක. ඔයාලා කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් මේනක සහල් මිලදී ගන්න එක විතරයි. මේනක සහල් බෑග් එක ඇතුලේ තමයි මේකට අදාළ වවුචර් එක තියෙන්නේ. වවුචර් එකේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න. එතකොට නියෝජිතයෙක් ඔයාව හොයාගෙන එනවා හිස් අතින් නෙවෙයි තෑගි අතේ පුරවගෙන. මේනක සහල් අපේ උරුමය, අපේ රස. මේනක සහල් වලින් බත් එක හදලා හරි රසට කෑම වේල කන්න නම් ඒකට හොඳම කුළුබඩු වලින් හදාගත්ත හොඳම කුළුබඩු දාලා එකතු කරගෙන හදාගත්ත එළවලු මොනා හරි මස්මාළු මොනා හරි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අර අපි දන්නවනේ ගෑවුණත් ඇති කියලා කියන සමහර ව්‍යංජන තියෙනවනේ බත්වල කන්න පුළුවන්නේ. අන්න එහෙම ගෑවුණත් ඇති විදිහට කන්න පුළුවන් එළවලු ව්‍යංජන මස්මාළු අපි හදාගන්නේ ෆ්‍රීලන් කුළුබඩු දාලා. ෆ්‍රීලන් කුළුබඩු කියලා කියන්නේ ඒ කාලේ ඉඳන්ම අපේ ආච්චි අම්මලා අපේ අම්මලා කෑම රස කරන්න එකතු කරගත්ත මැජික් එක. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි ෆ්‍රීලන් නිෂ්පාදන හැදෙන්නේ. ෆ්‍රීලන් කුළුබඩු ටික තියෙනවා, නූඩල්ස් ටික තියෙනවා, සෝයා මීට් ටික තියෙනවා. ඔය අතරේ ෆ්‍රීලන් කුළුබඩු වල තියෙන ස්පෙෂල්ම දෙයක් තමයි මේ බැදපු තුන පහ කොඩු එක කියලා කියන්නේ. දැන් ගෙවල් වල ඉන්න අපේ උයන්න වැඩි වෙලාවක් ගත කරන අපේ ගෘහණියෝ, අම්මලා, ආච්චි අම්මලා, ඒ වගේම තමයි වයිෆ්ලා මේ හැමෝම දන්නවා මේ බැදපු තුන පහ කොඩු එකක් දැම්මට පස්සේ එළවලු වලට, මස්මාළු වලට එන්නේ කොයි වගේ හොඳ රසක්ද කියලා. එන්නිකන් කල්පනා කරලා බලන්නකො බෙදපු තුන පහ කුරු ටිකක් හදා ගන්න උනාට පස්සේ අමු තුන පහ කුරු ටිකක් කබලේ බෙදලා අරගන්න ඕනි නෝතින් එහෙම හචින් යනවා ඉවරයක් නෑ නේද? එහෙම වහන්සි වෙන්න ඕනි නෑ. වෙලාවත් ඉතුරු කරගන්න පුළුවන්. ෆ්‍රීලන් බෙදපු තුන පහ කුරු බැකට් එක කඩේ තියෙනවා කියලා මතක තියාගන්නකො. රෝස්ටඩ් කරි පවුඩර්. හරිනේ තේරෙන සිංහලෙන් කිව්වා. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් වෙතින් අරගෙන එන මොබයිල් ෂෝරූම් වැඩේ ගැන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අද තියෙන්නේ මාරවිල නගරයේ. දැන් ඔයා මාරවිලවට ඉන්නවනම් වෙනදට තමයි ෂෝරූම් ගානට ගිහිල්ලා රස්තියාද උනේ. දැන් එහෙම ඕනි වෙන්නේ නැහැ. ඔන්න ෂෝරූම් එක ඇවිල්ලා තියෙන ඔයාගේ නගරේට. අද මාරවිල නගරයේ ඉන්නවා වගේම තමයි හෙට දවසේදී කට්ටියම එනවා උදේවරුවේ වෙන්නප්පුවට, හවස් වෙනකොට කොච්චි කඩේට. එවට ඔයා ඉන්නවනම් ලෑස්ති වෙලා ඉන්න. ලංකා ටයිල්ස් කණ්ඩායම, විශේෂඥ කණ්ඩායම හම්බ වෙන්න පුළුවන්. ඔයාගේ ගෙදර සාලෙට වෙන්න පුළුවන්, බෙඩ්රූම් එකට වෙන්න පුළුවන්, බාත්รูම් එකට වෙන්න පුළුවන්. හරියටම ගැළපෙන ටයිල් වර්ගයේ තෝරගන්න ඒගොල්ලෝ ඔයාට උදව් කරනවා. උදව් කරනවා විතරක් නෙමෙයි තව ලොකු උදව්වක් කරනවා. ඒක ලංකා ටයිල්ස් මේ දවස්වල මිලදී ගන්න හැමෝටම හම්බ වෙන උදව්වක්.
ඒ තමයි වසර මැද වාසියක 140ක් දක්වා වට්ටම්. ඔයා අරගන්න බාත්රූම් ෆිටින්ග්ස් වලට, ඊට පස්සේ ලංකා ටයිල්ස් වලට ලබා දෙන්න. ලංකා ටයිල්ස් ආයතනය සූදානමින් ඉන්නවා රට පුරාම විහිදිලා තියෙන අලෙවි නියෝජිතයන් හරහා. එහෙම නැත්නම් ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙන් ඔයාට මේ වට්ටම් ලබා ගන්න පුළුවන් කියන කාරණාව විතරක් මතක තියාගන්නකෝ. ඉස්සර තමයි අපි ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික අරගන්න ගියාට පස්සේ නිකන් ඔහේ තියෙන ටයිල් එකක් අරගෙන ආවේ. දැන් එහෙම ඕනි නෑ. අනිවාර්යයෙන්ම විශ්වාසය, ඒ වගේම තමයි කල්පැවැත්ම, ගුණාත්මක භාවය, මෝස්තරය, මේ හැමදේම තියෙන ටයිල් එකක් තෝරන්න ඕන. එහෙම ටයිල් එකක් නම් ඉතින් ඒ තියෙන්නේ ලංකා ටයිල්ස් විතරයි. සින්දුවට යන්න හදන්නේ. ඒ අතර එන්න Net FM Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11 විනාඩි 26යි.
4: finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
5: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි.
4: ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් color up තමයි.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රෝ.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ NLV තනඩිතහනේ ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතම සම්පත තනඩිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ලංගම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 15 අපි එන්නේ උදේ වෙන්නප්පුව හවස කොච්චි කඩේ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: ඉතනාවි පාස් මතාව කිදුර ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලංවෙන්න එපා. හිතක උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නෙත් අහන්න.
7: මොකද වයිෆ්?
8: ඔයා ගැතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
7: මම ගන්නවා.
8: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
7: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
8: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
7: වෙලාව 11:29. ඒ කියන්නේ අපිට අකුරෙන් අකුර තරඟ වටේට යන්න කාලය ලං වෙමින් තියෙන්නේ. මේ පැතර කෝල් කරන කට්ටියට වගේම WhatsApp messages එවන කට්ටියට වගේම වැඩිපුර මම අවධානය ලබා දෙන්නේ Facebook live එකේ මේ වෙලාවේ අපිට comment කරන කට්ටියට. NetFM Facebook fan page එකට ඇවිල්ලා අපේ live එක හොයාගන්න, live එකට comment කරන්න ඔයාගේ නම, ගම, contact number එක. තව පුංචි වෙලාවකින් කියන හරියටම මේ සින්දුවෙන් පස්සේ බම ලෑස්ති. අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. ඒ අතරේ වාට මතක් කරන්න ඕනි ආයුම ආයුර්වේද වේද මැදුර ගැන. දැන් නිකන් කල්පනා කරලා බලන්න අපිට මේ ඉන්නකොට මේ ජීවිතයේ කොයි වෙලෙත් අනිත්‍යයි කියලානේ අපි කියන්නේ. කොයි වෙලේ පිළිකාවක් වගේ ලෙඩක් තියනවා කියලා දැනගන්න හම්බ වෙයිද දන්නේ නැහැ. දිය වැඩියාව හැදිලා කියලා කොයි වෙලේ අපිට දැනගන්න හම්බ වෙයිද දන්නේ. ඉස්සර තමයි වයසට යනකොට ඔය ලෙඩ හැදෙනවා කියලා අපි නිකන් හිතාගෙන හිටියේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් පොන්චි ළමයින්ට පවා මේ දිය වැඩියාව වගේ ලෙඩ රෝග හැදෙනවනේ. අපේ ආහාර රටාවත් එක තමයි ඒක නම් වෙන්නේ ඉතින්. හැබැයි ඔය ලෙඩ රෝග හැදුනට පස්සේ ඒවට බය වෙලා ඉඳලත් හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි හොඳ තැනකින් ප්‍රතිකාර ගන්න පුළුවන් කියන දේ මම ඔයාට මතක් කරන්නේ. ලංකාවේ ගොඩ දෙනෙක් විශ්වාසය තියලා තියෙන සහ ඔයාටත් යන්න පුළුවන් හොඳම තැනක් තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයව ඔයාට හම්බ වෙන්න පුළුවන් එතනදී. සඳුදා අඟහරුවාද පොය දවස් සැරම ඉතිරි හැම දවසකම සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර විවෘතයි. ඔය සුව කරන්න බෑ කියලා කියන රෙඩ් රෝග තියෙන්නේ. මං අර කලින් කිව්ව කැන්සර්ස්, ඩයබටික් කියන දිය වැඩියාව පිළිකා. ඒ වගේම තමයි තව ස්නායු රෝග වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් පවා මේ ඕනිම රෝගයකට, චර්ම රෝග, මේ හැම රෝගයකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයා ගාව තියෙනවා. ඒක හන්ද කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන යන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට. නම්බර් එක තමයි 0777 300 940. එම නැත්තම් 0773 273 540ට කතා කරන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන ඔයාට මතක් කරන්න ඕනි. මේ සැප්තැම්බර් මාසයේ පොත්වලට ආදරය කරන හැමෝගෙම අවධානය දිනාගෙන තියෙන්නේ සැප්තැම්බර් මාසයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන්. මොකද මේ ඇවිල්ලා තියෙන්නේ සාහිත්‍ය මාසය, එළඹෙන්නේ කියවීමේ මාසය. සාහිත්‍ය මාසයේදී කියවීමේ මාසය වෙනුවෙන් අලුත් පොතක් මිලදී ගන්න අපි කතා කරනවා ඔයාටත් ඉන්න කියලා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සුපුරුදු විදිහටම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී තමයි වැඩ කටයුත්ත පැවැත්වෙන්නේ. ඒ කියන්නේ BMICH එකේදී සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳන්, ඒ කියන්නේ ළඟ ළඟම එනව දවස, සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකන් මේ වැඩේ පැවැත්වෙනවා. හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් විවෘතයි. දේශීය විදේශීය පොත්පත්, නවකතා, කේටි කතා, කාව්‍ය, ඊට පස්සේ දැනුමට අවශ්‍ය කරන පොත්පත්, මේ හැමදේම වගේම පාසල් යන දුව දරුවන්ට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය පොත්පත් හැමදේමත් වට්ටම් සහිතව මිලදී ගන්න අවස්ථාව ඔයාට මේ හරහා ලැබෙනවා. 27 වෙනි වතාවට තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවර සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව විදිහට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ නෙත් FM රේඩියෝ වේපි. වගේම තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳවත් අපි ඔයාලට මතක් කරනවා. දැන් ඕනි තරම් අපිට රටේ සිද්ධ වෙන, සමාජයේ සිද්ධ වෙන අපරාධ, හොරකම් වගේ දේවල් ගැන හම්බ වෙනවනේ. ওই දේවල් වලට ලොකුවටම හේතුව වෙන්නේ හානිකර මත්ද්‍රව්‍ය සහ ඒ වටේ බැඳිලා ඉන්න කට්ටිය. ගොඩාක් වෙලාවට අපිට හානිකර මත්ද්‍රව්‍ය වලට පොළඹව ගන්න ඕන නම් අපේ තරුණ පරපුරේ කට්ටිය, අපේ නංගිල මල්ලිල පොළඹව ගන්න ඕන නම් ඒගොල්ලෝ කරන්නේ මුලින් සල්ලි ගන්නේ නැතුව නිකන් දෙනවා පාවිච්චි කරලා බලන්න කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා මේවට ඇබ්බැහි වුණාට පස්සේ නවත්ත ගන්න බෑ කියලා. ඊට පස්සේ ඇබ්බැහි වෙලා බඩු ඕනි වුණාට පස්සේ ඔන්න එතකොට තමයි මතක් වෙන්නේ අතේ සල්ලි නෑ, සල්ලි හොයා ගන්න ඕනිම වැඩක් කරන්න පුළුවන් කියලා. අන්න ඒ ආකාරයට තමයි රටේ අපරාධ කරන කට්ටිය බිහි වෙන්නේ. ඒ හින්දා ඔයාට ඒ වගේ කාඩ් එකක් වද්ද ගන්න ඕනි නෑනේ. හැමදාම අනාගතයේ ලස්සනට තියෙන කෙනෙක් විදිහට ජීවත් වෙන්න හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියලා මතක් කිරීම අපි ඔයාලට කරනවා. මොකද ඇබ්බැහි වුණාට පස්සේ ඒ වයින් ගැලවෙන්න ක්‍රම තියෙනවා. හැබැයි ඒක සෑහෙන අමාරුයි, ඊට වඩා 10,000 ගුණයක් ලේසි කවදාවත් ඔය හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ඉන්න එක. ඒකනත් මතක් කරන අතරේ අපි යන්න හදන්නේ සින්දුවට. මේ සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක එන net fm facebook fan page එකට මගේ ලයිව් එක ඇවිල්ලා තියෙන්නේ. ලයිව් එකට කමෙන්ට් එකක් දාන්න, ඔයාගේ නම, ගම, contact number එක, එහෙම නැත්නම් whatsapp message එකක් දාන්න, facebook fan page එකේ දාලා තියෙන post එකට කමෙන්ට් එකක් දාන්න, call එකක් ගන්න 01 12 53 63 ට. game එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 38යි. මේ වෙලාවේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ අපේ Facebook live එකේ කට්ටිය බලාගෙන ඉන්න අතරේ WhatsApp messages ම ගොඩාක් දාලා තිබුණු කෙනෙකුට තමයි මම අවස්ථාව ලබා දෙන්නේ මේ වෙලාවේ. මොකද ඒ තරමට message දාලා මගේ අවධානය දිනා ගත්තා හන්දා. මම යන්න හදන්නේ මඩවලට ගිහිල්ලා එන්න. ඒ මඩවල යනවා කියලා කිව්වට මම දන්නේ නැහැ මඩවල තියෙන්නේ ලංකාවේ කොහෙද කියලා. මම ඉතින් ඒ විස්තරات දැනගන්න බලාපොරොත්තුෙන් අපි සම්බන්ධ කරගත්තා ඉෂානිව. ඉෂානි, අයබෝවන් සුබ උදෑසනක් වේවා.
1: අයබෝවන් සුබ උදෑසනක්.
0: කොහෙද ඉෂානි මඩවල තියෙන්නේ? අපි දන්නේ අපේ ගෙවල් වල අර වැස්ස කාලේ හැදෙන මඩවල වල විතරයි.
1: මහනුවර.
0: රයිට්. හරි. ඔන්න අද තමයි මම දැනගත්තේ මඩවල තියෙන්නේ කොහෙද කියලා. දැන් මම දන්නවා රේඩියෝ එක අහන කට්ටියත් මඩවල තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම් ඔන්න අද දැනගත්තා. හරි. අපි යන්න හදන්නේ ගේම් එකට. මේ ගේම් එකේදී ඔයාලට මම අකුරක් දෙනවා. ඇතර මන් නෙවෙයි අකුර දෙන්නේ. Facebook live එක මේ වෙලාවේ බලාගෙන ඉන්න කට්ටිය. ලයිව් එකේ ඉන්න කට්ටිය දෙන අකුරක් මම ඔයාලට දෙනවා. ඊට පස්සේ අකුරෙන් වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර මේ වචන දෙක ගන්න එකට ගැට ගහලා කියන වචන තියෙන්නේ. අන්න ඒවා කියන්නත් බෑ. ලෑස්තිද ගේම් එකට යන්න? රයිට්. අපි යමු අකුරෙන් අකුර තරඟ වටයට. මේ වෙලාවේ ඔයාට දෙන අකුර මොකක්ද දන්නවද? මේක ඇත්තටම මේ අපි Facebook live එකේ ඉන්න කට්ටියත් එක්ක මම තමයි plan කරලා කිව්වේ මෙන්න මේ අකුර දීලා බලමු මේක අමාරුයි කියලා. හරිද? ඕ ගොඩක් අමාරු අකුරක් දෙන්න හදන්නේ. ආකර්ෂණය කියන වචනේ දන්නව නේද? ආකර්ෂණය. ඒ වචනේ හතරවෙනි අකුර.
1: ශයන්න.
0: ශයන්න. ලෑසිද තරඟයට යන්න? Right, අපි යමු අකුරෙන් අකුර තරඟ වටයට.
2: Your time starts now.
1: අපිට යහන නළුව වරක කලාඹ වඳුර රත්තර නවේ යන්තරේ යක්ෂයා යහපත තරා වාතර නරක කප්පේ ටකරම මල්ලි ලියන්න නාගය යාපව වන්දනාව වතුපිටියේ ලස්සන නරියා යක්ෂිනී නීත තාතා තාරුව කන්දි දිස වත්තර ලංජි සිංහල ලාම්පුව වාෂ්ට භාර නංගි ගිරවා වසත තමරා යාවනා නින්ද ලලඹුවන් වෙරළ ළමේ යක්ක ලසන්ද රක්කාලි ලියාරා රුණුම යනවා වලස දමිය ලංකාව වත්ත සතුව වෛර යක සරුංගල යමුනා නගුල ලක්ෂ්මී නිලන්ත තාලේ යාමිනී විනේෂා සානිකා කඩුව වරිය වතේ රාත්‍රියේ යතුර රබාන නන්දනී
0: කාලය අවසන්. කාලය අවසන්. අනේ කොහොමද මේ වචනයක් හොයාගත්තේ අකුරෙන්? අපි මේ plan කරලා plan කරලා ඔයාව අමාරුවේ දාන්න බලාගෙන ඒක දුන්නේ. හරි හරි හරි හරි. අපි අන්න හදන්නේ සින්දුවක් අහන්න. කවුද මේ වෙලාවේ සින්දුවක් අහන්න එකතු කරගන්නේ?
1: අහන හැමෝම
0: එකතුර ගන්නවා. අකුරු දුන්නේ මම. බොහොම ස්තුතියි. දිගටම net අහගෙන ඉන්න.
1: හෙටම අහන්න
0: පුළුවන්. ඔව් ඔව් ඔව්. හෙටම කියන්න.

0: FM, anu hatarai da jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙතින්
2: වේලාව 11 විනාඩි 46යි
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0770 313 36 36
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
8: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලිය අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
11: මහේ දරුවගේ නම සජිත නිම්නේ එයාට වයස අවුරුදු 9යි මේ ආයතනයේ දැරිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ එන විට ළමගේ ධන ඉසුතික දිගාර ගන්න බැරුවයි සිටියේ නමුත් දැන් ඒ ධන ඉසුතික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ දැන් එයා කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනය ලැබිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලනවා.
10: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716856956956
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම අමතන්න ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකයෙක්
2: වේලාව 11 විනාඩි 49යි
13: මේ හස්බන්ඩ්
2: මොකද වයිෆ්
13: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ
2: වෙන කාටද වයිෆ් ඔයාට
13: අදත් වැරද්දුවානේ චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි

වෙලාව 11යි විනාඩි 50ක් වෙලා තියෙන වෙලාවේ ටග්ගාල ඕගොල්ලන්ව සින්දු වලට එකතු කරගෙන ඊළඟ පැයේ ප්‍රවෘත්ති අහලා හම්බ වෙන්න යන්න තමයි හදන්නේ. හෙලෝ ජනි, මම කෑගල් ඉඳන් හිමාලි. ඊයේ මගේ බර්ත්ඩේ එක තිබුණා. අද තමයි බිසී නැතුව නිවාඩු පාඩුවේ ඉන්නේ. ඒක හන්ද මාව ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඒ වගේම උපන්දිනයට සුබපතන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා හිමාලි. හිමාලි, ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා අනිත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි එකතු කරගන්න කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගෙදර මේ වෙලාවේ කට්ටියක් වැඩ කරනවලු. ඒ හැමෝමත් එකතු කරගන්න කියනවා. දැන් බර්ත්ඩේ එක ගැන පණිවිඩේ ඒගොල්ලන්ටත් ඇහිලා ඒගොල්ලොත් කේක් කිල්ලයි දන්නේ. දැන් කලින් නම් මට විතරක් කේක් කෑල්ලක් දීලා බේරෙන්න තිබුණා. දැන් මං හිතන්නේ ගෙදර වැඩ කරන කට්ටියටත් කේක් දෙන්න ඕනි වෙලා ඇති. මොකද ඒගොල්ලන්ට මං කියන එක ඇහෙනහම්. යටියන්තොට හොරන්දල නිතූ ගරාජ් එකේ සෙට් එක මේ වෙලාවේ සුපුරුදු විදිහට මාව අහගෙන ඉන්නවා. එකතු කරගන්න ඕනි සෙල්වම් කුමාර, ඊට පස්සේ හොඳ සින්දුවක් දෙන්න කියලා කියන ජයම්පති අයියා. කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. නුගේගොඩ ගංගා, ඒ වගේම තමයි අපේ ඇල්පිටියේ පුන්සරා, මං ඔයාවත් එකතු කරගන්නම්. බද්දේගම ඉන්දිගස් කැටි රන්වන් බිම්මල් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න රුවන් කුමාර්. පන්දියේ පළවෙනියා උනේ සමන් කුමාර, මෙයා ඇවිල්ලා රුවන් කුමාර්. මං ඔයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ අපි යන්න හදන්නේ ජනී මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියන කොහේ ඉඳන්ද මේ ඇහැලියගොඩ ලක්මණ ඉඳන් අපි වහගෙන ඉන්න චන්ද්‍ර සිරිව එකතු කරගන්න. එයාවයි රංජීව මෝටර්ස් එකේ වැඩ කරන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. එහෙනම් අපි 12 ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ හම්බ වෙලා කතා කරමු. ඔය නම් කියපු නැති හැමෝගෙම නම් ටික මං ඊළඟ පැයේදී කියන්න බලාපොරොත්තු වෙනවා. හරි.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunu Lake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනාමින කොහෙන්ද සර්?
5: පීල් බී වාසී.

0: විෂංකයා නවතම ශාකාව අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රහල් පරිශ්‍රයේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂ සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් ප්‍රහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076 544 151.
1: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
2: එහෙමයි.
1: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
2: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
1: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
2: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
1: ඈ?
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ඊසි නිසා ඇත්තටම ලේසිද?
5: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 15 අපි එන්නේ උදේ වෙන්නප්පුව හවස කොච්චි කඩේ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
8: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
9: ඔතනින් පස්සේ උණ දේවල් හරි පුදුමයි.
10: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
8: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
9: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
10: 69 දී හඳටත් යනවා.
9: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
8: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
11: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
12: Net FM. Algo Town.
13: Brought to you by
14: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands
15: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
16: Samsung ගන්න හොඳම තැනයි Damro.
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
18: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
19: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
2: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galanee Fire Shield Purple

0: බැංක පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: FM Algo Town FM Anupaha FM Anu Hatarai Dasama Atarai Dasama Atarai Net FM Divina Pura
2: වෙලාව තවල් 12යි.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3872
4: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
0: විශ්වාස කරන සත්‍ය.
2: අයිබෝන් අද 2026 සැප්තැම්බර් 14 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
2: සිරස්තල මිලිමීටර 100 ඉක්ම වූ මහවැසි තවදුරටත් ඇතැම් ප්‍රදේශවල මාර්ගත් ජලයෙන් යට වෙයි. වැසි ලැබුණත් ප්‍රධාන ජලාශවල ජලමට්ටම 144 දක්වා පහළට. පොහොට්ටුවේ අනුරපුර රැලිය ගැන තැන තැන තවමත් එක එක කතා. මතභේදයට තුඩු දුන් පිළිකා ඖෂධ ගැටලුව නිරාකරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. යුක්රේන පෝලන්ත සීමාවේ දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්. බොරිස් ජොන්සන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටිසක් නූලෙන් බේරෙයි.
0: Net News, the truth people trust.
2: දෙවෙනි ප්‍රදේශ කිහිපයකට තවදුරටත් මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. එසේ වැසි ලැබුණත් ප්‍රධාන ජලාශවල ජලමට්ටම 144ක් දක්වා අඩු වෙලා ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ශ්‍රී ලංකාවේ පහළ වායු ගෝලයේ හටගෙන ඇති කැළඹිලි සහගත තත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වී හැකි බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ පළාත් කිහිපයකම ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
5: මේ වන විට ශ්‍රී ලංකාව ආශ්‍රිත 15 වායු ගෝලයේ කැළඹි සභාවයක් පවතිනවා. මෙහි බලපෑම මත ඊයේ රාත්‍රී කාලයේ සහ අද උදෑසනත් දිවෙනේ බොහෝ ප්‍රදේශවල වැසි වාර්තා වෙන විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර මධ්‍යම වයඹ සහ ඌපලාත්වල ඊයේ රාත්‍රී කාලයේ සැලකිලි වර්ෂාපතනයන් වාර්තා වුණා. ඒ වගේම අද උදෑසන කාලයේ විශේෂයෙන් බස්නාහිර සබරගමු සහ දකුණු පළාත්වල මිලිමීටර 100 ක්ම වැසි සමහර ස්ථානවල වාර්තා වෙනවා. විශේෂයෙන් මේ කැළඹි සභාවේ බලපෑම අද දිනේත් පවතින නිසා විශේෂයෙන් දිවෙනේ බස්නාහිර සබරගම්මුව මධ්‍යම වයඹ දකුණු සහ ඌව පළාත්වල අහස වලාකුළෙන් බරව පවතින එවැගේම විටින් විට වැසි හෝ ගිගුරුන් සැතවැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේ පවතිනවා. ඊට අමතරව දිවෙනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් එකෙන් පමණ පසු තැනින් තැන ගිගුරුන් සැතවැසි අපේක්ෂා කරන්න පුළුවන්. බස්නාහිර සබරගම්මුව මධ්‍යම වයඹ දකුණු උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක්ම තද වැසි අද දිනේදීත් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.
2: වැසි සමග අකුණු සහ තද සුළං ඇතිවීමේ අවධානමක්ද පවතින බවයි කාලුවන විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසුවේ.
5: විශේෂයෙන් මතක් කරන මේ පෞද්ගල ගිගුරුන් සැතවැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානම තියෙන වගේම කෙටි කාලයක් තුළ තද සුළං සහ තද වැසි එන්න පුළුවන් මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන් අකුණු මගින් සිදුව හැකි අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින්න කැමැති. මේ කැළඹිලි ස්වභාවයේ බලපෑම අද දිනේත් පවතුනින් පසුව මේ කැළඹිලි ස්වභාවයේ ක්‍රමයෙන් දිවෙනෙන් නිවතට ගමන් කිරීමේ හැකියාව තමයි පවතින්නේ. කෙසේ නමුත් නිර්තදී කොටසේ වැසි සැති කාලගුණ තත්ත්වය ඉදිරි දින කීපෙදිත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ අනිවාර්යයෙන්ම දිවෙන වටා මුහුදේ තත්ත්වයේ ගත්තොත් විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි පවතින ඇතම් ස්ථාන ගිගුරුන් සැතවැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතින ගිගුරුන් සැතවැසි පවතින අවස්ථාවලදී බුදු ප්‍රදේශ තාවකාලික රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ වගේම හලාවත සිට කොළඹ ගාල්ල මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන මුහුදු ප්‍රදේශවල රළු උස මීටර 2-3 දක්වා ඉහළ යාමේ හැකියාව පවතින නිසා මේ මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නෝ දිවර්සා නාවික ප්‍රජාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙකු විශේෂයෙන් මතක් කරනවා.
2: මේ අතර ඊයේ පස්වරුවේ සිට ඇදහැළුණු අධික වැස හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවුණා. ඒ සම්බන්ධයෙන් තවත්තරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ වෙනවා නෙට් නිවුස් ගාල්ල නියෝජිත රවීන්ද්‍ර චන්ද්‍රලාල් සමගින්. අයිබෝන් රවීන්ද්‍ර.
6: අයිබෝන්, මේ වන විට ගාල්ල නගරයට සහ ගාල්ල අවට ප්‍රදේශවල පවතින්නේ යහපත් වූ කාලගුණ තත්ත්වයක්. කෙසේ නමුත් ඊයේ රාත්‍රී 7ට පමණ ආරම්භ වූ වර්ෂාව අද උදෑසන දක්වාම පැවතියා. මේ නිසාම ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රසක් ජලෙන් යට වුණා. ඒ වගේම රතවන දාවණයක් අඩාල වෙයි තිබෙන ආකාරය දකින්න ලැබුණා. කෙසේ වෙතත් මේ කතා කරන මොහොත වෙන විට ගාල්ල නගරයක අවහිර තිබූ මාර්ග රසක්ම දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. රතවන දාවණිය සාමාන්‍ය ආකාරයෙන් සිදුවෙනවා.
2: ඇදහැළුණු අධික වැස හේතුවෙන් අලුත්ගම නගරයේ ඇතැම් ස්ථානද ජලයෙන් යටවුණා. මේ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙනෙන නිත් නිවුස් අලුත්ගම නියෝජිත තුසිත කුමාරද සිල්වා.
7: කාලයක් පුරා පැවති අධික පෑවිල්ල පහව යමින් අද අවිලම්බ සිට බේරුවල මැතිවරණ බල ප්‍රදේශයේ පොලිස් වසම් කීපයකට ඇදහැළුණු වර්ෂාවෙන් නිවාස රැසකටත් වගාබිම් රැසකටත් හානි සිදු වෙලා තියෙන අයුරු අපිට දැක ගැනීමට හැකි වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ අද පළාත් පාලන සතිය ආරම්භ වෙන මුල්ම දවස. බේරුවලට නම් ඒක එච්චර සුභ දවසක් වෙන්නේ නැහැ. මොකද මේ වන විටත් වර්ෂාව ඇදහැළමින් පවතිනවා. ඇයි කීපයක් සිස්සේ අලුයම් කාලයේ ඇදහැළන වැස්සෙන් දුසිතු විදිහට ජනතාවට එම වැසි ජලයෙන් පීඩාවක් හිමින්නට සිදුවෙලා තියෙනවා. ඒකට විශේෂයෙන්ම හේතුව බේරුවල ප්‍රාදේශීය සභාව මාර්ග වෙබස තියෙන කානු පද්ධති නඩත්තු නොකිරීම බවයි එම ජනතාව කියා සිටියි. අද පළාත් පාලන සතිය තුළ මම හිතන්නේ ඒ අදාළ ආයතන පීඩාවට පත්වෙච්ච ජනතාවගේ ගැටළු වලට සවන් යොමු කරනවා නම් ඒ මිනිස්සුන්ට යම් සහනයක් ලැබුණා ඇති බව මේ අවස්ථාවෙන් මම ප්‍රකාශ කරනවා. නෙට් නිවුස් වෙනුවෙන් සුසිත කුමාර සිල්වා, අලුත්ගම සිට.
2: කෙසේ වෙතත් දෙවෙනී පිහිටි ප්‍රධාන ජලාශවල ජලමට්ටම 145කට ආසන්නාගයක් දක්වා පහත බැස තිබෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා සඳහන් කළේ මෙම ජල ප්‍රමාණයන් කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වන බවයි.
8: මෙවන විට දිවයිනේ පිටි ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති ජල ප්‍රමාණය 145කට ආසන්න අගයක් ගන්නා අතර විශේෂයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශවල පවතින ජල මට්ටම 133කට ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලයේ සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ පවතින ජල ප්‍රමාණය මෙවන විට 120කට ආසන්න අගයක පවතින්නේ. කෙසේ වෙතත් මෙවන විට යලකන්නේ අවසන් අවධියට පැමිණ ඇති බැවින් මෙම පවතින ජල ප්‍රමාණය කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වන අතර මෙම ජලාශ වලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද පානීය ජල ගැටලුවක් ඇති නොවේ අපේක්ෂා කරනවා. විශේෂයෙන් ඉදිරි මහකන්නේ මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින අතර අම්පාර දිස්ත්‍රික්කයේ මහකන්නේ වගා කටයුතු සැප්තැම්බර් මාස 15 දින වන විට ආරම්භ කිරීමට මේ වන විට පෙර කන්න සහ කන්ඩ්‍රැස්සින් පවත්වා තීරණය කිරීමට සැලසුම් කළ තිබෙනවා.
2: වාරිමාර්ග දෙපාර්තමේන්තු යටතේ පාලනයවල ඇතැම් ජලාශවලින් පානීය ජල පහසුකම්ද ලබා දෙන බැවින් එවැනි ජලාශවල ජලය වගා කටයුතු සඳහා නිකුත් නොකරන බවයි HMPD හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
8: විශේෂයෙන් ප්‍රධාන ජලාශවල ජලාශ උන්නච්චී ජලාශය සහ මුර්ථවල ජලාශයේ ජල මට්ටම යම් අවමගයක් පවතිනවා. ඒ කෙසේ වෙතත් එම ජලාශවලින්ද මේ වන විට වගා කටයුතු සඳහා වගා කටයුතු අවසන් වී ඇති බැවින් වාරි ජලය නිකුත් නොකරන අතර එම පවතින ජල ප්‍රමාණය ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් පානීය ජලය සඳහා ප්‍රමාණවත්වයේ අපේක්ෂා කරනවා. අනිකුත් ජලාශවල බොහෝ ජලාශවල ජල මට්ටම 10%කට වඩා වැඩි අගයක් පවතින බැවින් විශේෂයෙන් පානීය ජල ගැටලු ඇති නොවන අතර ඉදිරි වර්ෂාපතනයත් සමග මෙම ජලාශවලට ජලය ලැබීමත් සමග වගා කටයුතු ආරම්භ කිරීමේ
2: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය දොළොස්වනදා රාතපුරයේ පැවැත් වූ ජනරලිය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළවනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාද අදහස් දැක්වුවා. ඒ ඊයේ දිනේ කහට ගස්තිගලේ පැවති ජන හමුවකදී
9: අපේ සමාජයේ ඉතාමත් ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි අනුරාධපුරයේ ඊ අපි දැක්කේ. ඔච්චරයි. රටේම ඔච්චරයි. චූටි ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා. ඒකල කියන මොකද්ද? හොරා කෑවට කමක් නැහැ. හිරේ යවන්න බෑ. එහෙම තියනවද? එහෙම තියන්න ඕනද? එහෙම තියන්නේ මතක තියාගන්න. නේද? ඒකල හිතන මොකද්ද? හොරාට අප්පුඩි ගහනවා. සමහර අය පෙළපාලිනවා අපේ හොරා අපිට හොඳා කියලා. එහෙම ආණ්ඩු. එහෙම ඔය තමයි ඉතුරු වෙලා ඉන්න අන්තිම ගෝත්‍රික කණ්ඩායම. ඔච්චරයි. රටේම ඔච්චරයි. කාටකස්තිකලින් ඉන්නවද? දූෂිතයන් පස්සේ යන අය, වංචනිකයන් පස්සේ යන අය, වංචනිකයන් දඬුවම් දෙන්න එපා කියන අය, වංචනිකයන් හිරේ දාන්න එපා කියන අය කාටකස්තිකලේ නැහැ. රටේම චුට්ටක් ඉන්නවා. හරිද? එඳ සමාජයට වගකීමක් තියෙනවා. අපි ආණ්ඩුවක් හැටියට මම නීතිය ක්‍රියාත්මක වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්න, අපරාධකරුවන්ට දඬුවම් දෙන්න යාන්ත්‍රණය හදලා තියෙන්නේ.
2: කෙසේ වෙතත් සිය පක්ෂයේ සංවිධාන කළ අනුරාධපුර ජනරලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක්වූ අදහස් පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව ඉදිරිමාන මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
10: ඉස්සකෝම ඒ රැලිය ලංකාවේ ආණ්ඩුවකට විරුද්ධව ආණ්ඩුවක් බලයට පත් වෙලා අවුරුදු දෙකකට පස්සේ කියන්නේ ලංකා ඉතිහාසයේ ආණ්ඩු බලයට පළමු වරට පත් වෙච්ච අලුත් දේශපාලන ව්‍යාපාරයකට එරෙහිව ජනමතයක් මහ රැලියක් නිර්මාණය වෙනවා කියන එක ඉතාම ලොකු දේශපාලන සිද්ධියක්. ඒ අභියෝගාත්මක දේශපාලන සංසිද්ධිය ඉතාම බලවත් විදිහට අනුරාධපුර ජනසටන රැලිය විදිහට අපි දැක්කා. ඒක හුණ්ඩුවක් නෙමෙයි, ඒක දැවැන්ත විශාල පිට්ටනියක්. ඒ වගේම පිට්ටනිය විතරක් නෙවෙයි සෙනගෙහිටියේ අනුරාධපුර නගරේ ජීවත් වෙන අනුරාධපුර නගරේ හරහා යනේන මහජනයා දැක්ක අනුරාධපුර නගරයේ මොනතරම් දැවැන්ත ජන සහභාගිත්වයක් තිබාද කියලා. ජනාධිපතිතුමාට ඒ රැලිය පුංචි එකක් නම් ඒක එයා කතා නොකර හිටියනම් හරිනේ. ඒ රැලිය කිසිදු දේශපාලන බලපෑමකින් තොර නම් ඇයි ජනාධිපතිවරයා ගැන කතා කරන්නේ? ජනාධිපතිවරයා රාජ්‍යයේ පළමු පුරවැසියා විසින් ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා නම් ඒ විසින්ම තහවුරු වෙනවා නේ. ඒක ලොකු පොලිටිකල් ඉවෙන්ට් එකක් කියලා.
2: සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරයේ පැවැත්වූ ජනරැලිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
11: 2022 මේ රට බංගලොත් කරපු වරද නිවැරදි කරගෙන රාජපක්ෂ කෙනෙක් නැවත ජනාධිපති පරේක් බාටපත් කරන්න තරම් මේ රටේ මිනිසුන්ගේ ඔළුවේ අමාරුවක් නැහැ. එහෙම නේද? එයා තමයි හොඳ කොල්ලා ජනාධිපති කියලා කියන්න අත උස්සන්න පුළුවන් මිනිස්සු ඉන්නවා නම් ඒ බත්කර මිනිස්සු වෙන්න බෑ. ඒ අය රැලිය ඔය මොනවා කරත් සල්ලි දිනන රාජපක්ෂ මහත්තුරුන්ට හොඳයි. අපිට වගේ නෙවෙයි. ඔය බස් ටිකක් ගෙනහලා රැලි කරේ ඒවා ගැන හිතන්න එපා. ඒවා චූන් එකක් විතරයි.
2: පෙළික රෝගීන් සඳහා ලබා දෙන ඖෂධවල මතුව තිබූ ගැටලුව මේ වන විට නිරාකරණය කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ එම ඖෂධවල යම් හිඟයක් පැවතුනත් මෙවන විට එම තත්ත්වය නිරාකරණය කර ඇති බවයි.
12: මේකේ ලේබල් එක තියෙන එක අවශ්‍ය වෙන්නේ ඒක නිසා. මේක ඖෂධය වෛද්‍ය සපීම් මාංශයට ගෙනාවාම වෛද්‍ය සපීම් මාංශයෙන් මේ වෙනස හොයාගෙන ඊට පස්සේ මේක අපිට යොමු කරා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මේක පිළිගන්න පුළුවන්. ඉතින් අපි හිතුවා අපිට මේක පිළිගන්න බෑ කියලා. පිළිදුන්නත් දෙන්න අනුමත කරන්න ඕන. අපිට ඒක ගැන විශ්වාසයක් ඇතුව අනුමත කරන්න පුළුවන්. එතකොට මේ නිසා ඇත්තටම යම්කිසි හිගයක් ඇති වුණා. මේ ඖෂධ දැන් ඒ හිගේ මග පවත්වලා මැඩ පවත්වලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් හිගයක් නැහැ. දැනට රෝහල්වල ඖෂධ තියෙනවා. ඒ වගේම පුද්ගලික අංශය තුල ඖෂධ තියෙනවා. රෝහලක යම්කිසි ඖෂධයක් නැත්නම් මේ ඖෂධය නැත්නම් ඒක පුද්ගලික අංශයෙන් දැනට මිලදී ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශ අවසර දීලා තියෙනවා. ඒ නිසා රෝගීන්ට දැනට මේ පිළිබඳ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. 5000ක් ඊට කලින් සතිය 7000ක් ආවා. දැන් ලැබෙන සතියේ යනකොට තවත් 6000ක් එනවා. ඊට පස්සේ 25 වෙනිදා වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා තවත් 25000ක් එයි කියලා. ඒ නිසා අපිට දැනුම් දීලා තියෙනවා මේ ආනයනය කරුවන් විසින් මේ ආකාරයට සැපයීම් කරනවා කියලා. ඒ නිසා මේ ඖෂධය පිළිබඳ දැනට කිසිම හිගයක් නැහැ. හිගයක් තියුණා. ඒක ඇත්ත. මේ ප්‍රශ්නය නිසා හිගයක්
2: ඖෂධ අනයනය කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ ප්‍රමිතීන් සම්බන්ධයෙන්ද සභාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.
12: ඖෂධයන් නියපාදනය කිරීමේදී විවිධ නිර්ණායක තියෙනවා. ඒ ඖෂධයේ තත්වය තහවුරු කිරීම සඳහා මේක එකක් තමයි මේ ඖෂධයේ ලේබල් එක කියන්නේ. ඖෂධ නියාමනය කරන ආයතන වලින් ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී මේ නිර්ණායක අණුව සකස් කරන ලද ලේබල ඒ ඖෂධ ගෙන්වන ආයතනය මගින් ලබාගෙන තමයි මේ සඳහා අනුමැති දෙන්නේ. තියෙන මාත්‍රාව සඳහන් වෙන්න ඕන, ඖෂධය කොහොමද දෙන්නේ කියලා සඳහන් වෙන්න ඕන, නම්බර් එක සඳහන් වෙන්න ඕන, එක්ස්පයරි ඩේට් එක සඳහන් වෙන්න ඕන, මැනුෆැක්චරර්ගේ නම සඳහා. මේවා තමයි අත්‍යවශ්‍ය නිර්ණායක. මේ සියල්ලම ඖෂධ නිෂ්පාදකින් දන්නා මේ සියල්ලම ඖෂධ නියාමන ආයතන වලින් නියාමනය කරන දේවල්. ඒකට ඖෂධය ලියාපදිංචි කිරීමේදී මේ පිළිබඳ පැහැදිලි නිර්ණායක අණුව සකස් කරන ලද ලේබල අනුමත කළා තමයි මේ නියාමනය සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට එහෙම නිර්ණායක වලට නොයා කරන ඖෂධයක් අනුමත කරන්න බෑ. මොකද මේක ඇතුලේ තියෙන මොකක්ද දන්නේ?
2: යුක්‍රේන පොලන්ත සීමාව ආසන්නයේ පිහිටි යහූදීන් දුම්රිය ස්ථානයේ තිබූ දුම්රියක එන්ජිමකට රුසියානු ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වේද වෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන්, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක ජොනතන් පවෙල් ඇතුළු යුරෝපා රාජතාන්ත්‍රික පිරිසක් ගමන් කළ දුම්රිය අදාළ ස්ථානය පසුවී නිමේෂයකින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. අදාළ ඩ්‍රෝන ප්‍රහාරය එල්ලවීමට විනාඩි 15කට පෙර ක්‍රියාත්මක කළ හදිස්සිවත් කිරීමේ නියෝග හේතුවෙන් ප්‍රහාරයට ලක් වූ දුම්රිය සිටි සියලුම මගින් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකි වූ බව යුක්‍රේන බලධාරීන් පැවසුවා. මේ හේතුවෙන් අදාළ ප්‍රහාරයෙන් කිසිදු ජීවිතහානියක් සිදු වී නැහැ. යුක්‍රේන රාජ්‍ය දුම්රිය සේවය පවසන්නේ රුසියානු ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය රාජතාන්ත්‍රිකයන් ගමන් කළ දුම්රිය වීමට ඉඩකඩ ඇති බවයි. කෙසේ වෙතත් රුසියාව සඳහන් කරන්නේ තමන් ප්‍රහාර එල්ල කළේ දුම්රියේ යටිතල පහසුකම් වෙත පමණක් බවයි. මෙම සිදුවීමට මුහුණ දුන් ස්වීඩනයේ හිටපු අගමැති කාල් බ්ලිට් සඳහන් කරේ තමන් ගමන් කළ දුම්රියද නවත්වා හදිසිවත් කිරීමේ සඳහා සූදානම් වන ලෙස බලධාරීන් දැනුම් දුන් බවයි. කෙසේ වෙතත් මිනිත්තු කිහිපයකට පසු තත්ත්වය යහපත් බව දැනුම් දීමෙන් අනතුරුව තම දුම්රිය පොලන්තේ දොරොසුන් දුම්රිය ස්ථානය වෙත සුරක්ෂිතව ලඟා වූ බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු එක්ස් ගිනුමේ සටහනක් තබමින් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සඳහන් කර ඇත්තේ පොලන්ත සීමාව ආසන්නයේ තිබූ සිවිල් දුම්රියකට ප්‍රහාර එල්ල කිරීමට තරම් පුටින් මෙහෙයුයේ කුමන විකෘති තර්කයක් දැයි තමන් නොදන්නා බවයි. මේ යුක්‍රේන වැසියන් දිනපතා මුහුණ දෙන අහඹු සහ අර්ථ විරහිත ප්‍රහාරවල තවත් එක් අවස්ථාවක් බවද ඔහු පෙන්වා දී තිබෙනවා. දිනපතා එල්ලවන මෙවැනි රුසියානු ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා යුක්‍රේනයට වහාම ගුවන් ආරක්ෂණ පද්ධති ලබා දෙන ලෙසද බොරිස් ජොන්සන් මිත්‍ර රටවලින් ඉල්ලා සිටිනවා. විශිෂ්ටන්තීන්ගේ විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් පල්ලිමු ස්ථානයේ දිනාගත් සිය පුත්‍රයා පිළිබඳ තමන් බෙහෙවින් සතුටු වෙන බව රුමිෂ් තරංගගේ මව පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් නෑ පැවසුවේ සිය පුත්‍රයා මෙම තරගයෙන්ද ජයග්‍රහණය කරනු ඇතැයි තමන් දැඩි අපේක්ෂාවෙන් සිටි බවයි.
13: මට කියාගන්න වචන නැහැ. ඒ තරම්ම සතුටුයි. කියන්න තරම් වචන නැහැ මට. ඒ තරම්ම සතුටින් මම මේ දවස්වල ඉන්නේ. මගේ නෑදෑයෝ, මගේ සහෝදරයෝ, ඒ වගේ මියාළු පහර සියලු දෙනාත් එකතු වෙලා අපි මේ මීට් 3-4ම මේ විදියට දැලුවා. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මම මගේ දරුවෝ වෙනුවෙන්. මට ඉස්සරහට කියන්න තියෙන්නේ මගේ දරුවා පණ වගේ හැමෝගෙම මේ ආරක්ෂා කරලා දෙන්න කියලා.
14: හිතුවද මේ වගේ ජයග්‍රහණයක් කරයි
13: කියලා? දරුවා ඉතින් දිගින් දිගට වෙනකොට මට ඉතින් එහෙම පෙරදේ කියලා හිතුන්නේ නැහැ. හැමදාටම ඉතින් එයා කවදාවත් පෙරදුන්නේ නැහැ. එයා ජයග්‍රහණයම කරේ. අදත් ඒ වගේම ජයග්‍රහණයක් තමයි හිතුවේ.
2: විශිෂ්ටන්තීන්ගේ විශිෂ්ටතම යතෝරණ ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීම පිරිම ඉසව්වෙන් රුමේෂ් තරංග පළමු ස්ථානය දිනාගත්තේ මීටර 91.9ක ඉහළ දක්ෂතාවක් දක්වමින්. ඒ ඉසව්වේ ලෝක මට්ටමේ ඉහළම දක්ෂතා සහිත කිහිප දෙනෙකුට පමණක් සහභාගී විය හැකි වන පරිදි ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ විසින් මෙම තරගාවලිය සංවිධානය කරනවා. ඉසව්වේ ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකින් 8 දෙනෙකුට පමණක් ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවනවා. රුමේෂ් තරංග මෙම තරගාවලියට සුදුසුකම ලබා ගත්තේ හෙල්ල විසිකිරීම පිරිම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ක්‍රීඩකයා සහ ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙසයි. සිය විශිෂ්ටත්වයෙන් නැවත තහවුරු කිරීමට එහිදී ඔහු සමත් වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් හිදී. සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් නවතම ඩිජිටල් ලොතරැයි පතක් වන වාසි වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. ලොතරැයි ඉතිහාසයේ තවත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් ඩිජිටල් තාක්ෂණයේ මුසවූ මෙම නව ලොතරැයි පත හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා. මේ එහිදී අදහස් දක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා.
15: අද ලොතරැයි ඉතිහාසයේ තවත් විශේෂ දවසක් හැටියට සටහන් වෙනවා. මොකද සංවර්ධන ලොතරැයි මගින් අලුත් ලොතරැයියක් අපි වෙළඳපොළට හඳුන්වලා දෙනවා වාසි කියලා. ඇත්තටම මේක හඳුන්වා දෙන්නට සිද්ධ වුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපෙන් එක ලොතරැයියක් අපි ඉවත් කළා පහුගිය අවුරුද්දේදී, ජයෝදා ලොතරැයිය. ඒ වෙනුවට ලොතරැයියක් අපි හඳුන්වා දිය යුතුව තිබුණා. දෙවෙනි කාරණයක් තිබුණා, අපේ ලොතරැයි වෙළඳපොළ තුළ අපි ළඟ තියෙනවා ඉතාම කෝටි ගණන්වල විශාල තෑගියන ලොතරැයි, ඒ වගේම ලක්ෂ දෙකහමාර දක්වා යන ලොතරැයි. ඒ අතරතුරේ අපිට තේරුම් ගිය එක කාරණයක් තියෙනවා, මිනිසුන්ගේ ඉල්ලීම ඉල්ලීමක් තිබුණා විශාල තෑගි කෙනෙකුට දෙන වෙලා කුඩා කුඩා තෑගි සාමාන්‍ය ප්‍රමාණයේ තෑගි විශාල ප්‍රමාණයක් ජනතාව අතර බෙදෙන්න ඉඩක් හදන්න පුළුවන් නම් ඒක වඩා වැදගත් කියලා. අනේ ඒ කාරණේ තමයි දෙවෙනි කාරණේ අපි ඒක සලකා බලමු. මේ කාරණා දෙක නිසා ලොතරැයි අපි වෙළඳපොළට නිකුත් කරනකොටත් ඊළඟට අපිට සලකා බලන්න සිද්ධ වුණු කාරණයක් තිබුණා. ඒ තමයි මේ ලොතරැයි මොන විදිහේ ලොතරැයියක් හැටියටද අපි හඳුන්වලා දෙන්නේ කියලා. අපි අවසාන වශයෙන් තීරණය කළා මේක ඩිජිටල් බේස් එකේ යන ලොතරැයියක් බවට පරිවර්තනය කරන්න. මොකද මේ රටම එතනට යොමු වෙමින් ඉන්නවා. අපි අලුත් පරම්පරාව කම්පියුටර් සාක්ෂරතාව පිළිබඳව ඉතා ඉහළ මට්ටමක ඉන්නවා. එතකොට රටෙන් 50ක් 60ක් 70ක් විතර දැන් වෙනකොට ඔය කියන අධ්‍යාපන මට්ටම සහ දැනුම් මට්ටමේ ඉහළ තැනක ඉන්නවා. ඒ අයට ළඟා විය හැකි තැනක ඉන්නවා. ඒ වගේම රට එතනට යොමු වෙමින් ඉන්න නිසා අපි මේ සම්ප්‍රදායික ලොතරැයි ක්‍රමයෙන් එහාට ගිහිල්ලා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කළ හැකි යමක් තියෙනවද කියන කාරණිය ගැන අපි හොයලා බැලුවා. ඒ නිසා මේක මූලිකව ඩිජිටල් ලොතරැයියක් හැටියට අපි වෙළඳපොළට අඳුන්වලා දෙනවා.
2: Net News Nimava. Net News Milaga Pradhana Pravriti Prakashaya.
16: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
17: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
18: Te dunu mamata Te dunu mamata
19: Brought to you by
20: Atunu lake namahu bavana rata purama rasa gena yana Aule sama rasa karakana Mother Freela noodles taste ke trust ke
21: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
22: වාසිනා මෙන කොහෙන්ද සර්?
23: ටීල් බී වාසි. කොයි කාටත් වාසි.
24: Solid!

අවසාන පැය වැඩටික පටන් ගන්න. දැන් මේ වෙලාව පුංචි බඩගින්නක් හේම දැනෙන වෙලාව මන් දන්නවා මට දැනෙන බඩගින්න ඔගොල්ලන්ටත් මේ වෙලාවේ දැනෙනවා ඇති කියලා. කොහොම හරි ඉතින් කෑම වෙලා වෙනකන් ඉතින් අපිට වැඩටික ඉස්සරහට කරගෙන යන්න සිද්ධ වෙනවානේ. ඒ හින්දා ඔයාට කෑම වෙලාව වෙනකන් ඔය බඩගින්න අමතක කරලා තියාගන්න පුළුවන් සුපිරි සින්දු සෙට් එකක් දැන් පැය භාගයක් විතර අපිට ඉතුරු වෙලා තියෙනවා. මේ වෙලාවේදී අහන්න අවස්ථාව දෙන එක තමයි මගේ එකම පරම බලාපොරොත්තුව. මේ පැය පටන් ගන්නකොටම කට්ටිය එකතු කරගන්න තියෙනවා. ඒ අතරේ ඔයාට මතක් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ මතක් කරන්න හදන්නේ net fm දේදුණු මාවතත් එකතු වෙලා ඉන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාසි ලොතරැයිය පිළිබඳ. දැන් ප්‍රවෘත්ති අහනකොටත් අපිට මේ ගැන විස්තරයක් අහන්න හම්බ වුණානේ. වාසි ලොතරැයි ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඒකෙදි කියවෙච්ච කාරණාව තමයි මේ වාසි ලොතරැයි හඳුන්වා දෙන්න විශේෂම හේතුව වුණේ. දැන් ගොඩාක් වෙලාවට දැන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් ගොඩාක් තියෙනවා. ඒ අතරේ ලොකෝ තෑගි එක්කෙනෙකුට දෙන්නෙකුටනේ හිමි වෙන්නේ. හැබැයි දැන් ඔයා වාසි ලොතරැයි අරගන්න එකත් එක්ක ඔයාට අවස්ථාව හම්බ වෙනවා අර වැඩි තෑගි දෙන වැඩි ජයග්‍රාහකයන් ප්‍රමාණයක් බිහිකරන එක අරමුණු කරගෙනනේ වාසි ලොතරැයි ඔයාට හඳුන්වා දීලා තියෙන්නේ. ඒක හන්ද ඔයාට ජයග්‍රාහකයෙක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. නිකම්ම නිකන් තෑගි නෙවෙයි හම්බ වෙන්නේ. ලක්ෂ පහේ තෑගි, ලක්ෂ 25000 තෑගි, ඒ වගේම තමයි 50000 තෑගි, මිලියනේ සුපිරි තෑගිකුත් තියෙනවා. ඒක හන්ද කරන්න තියෙන්නේ වාසි ලොතරැයි අදම මිලදී ගන්න. ඔයාලට මේක ටිකට් එකක් විදිහට අරගන්නත් පුළුවන්. නැත්නම් බොහොම ලේසි DLB sweep app එක හරහාත් ඔයාලට මේ ටිකට් එක ඩවුන්ලෝඩ් කරගන්න buy කරන්න පුළුවන්. අංක දෙකක් විතරක් ගලපලා රුපියල් 25000ක් බලන්න. අංක දෙකයි රුපියල් 40ක් වියදම් කරලා අංක දෙකක් ගලපලා රුපියල් 25000ක් හම්බ වෙනවා කියලා කියන්නේ ආයේ ඉතින් මොනතරම් සතුටක්ද. ඒ වගේම තමයි ඔයාට ජයාංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අකුරයි ගලපුවොත් සුපිරි ජයමල්ල විදිහට රුපියල් මිලියනයක් දිනා ගන්න පුළුවන්. කාලේ තාලේට ගැලපෙන විදිහට ඔයාට ජයාංක දෙකක් විතරක් ගලපලා ඉංග්‍රීසි අකුරකුත් ගලපලා රුපියල් 105ක සුපිරි තෑග්ග දිනා ගන්නත් අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම තමයි තවත් සුපිරි අංකයක් එක්ක ජයාංක දෙකක් ගලපුවොතින් රුපියල් 50000ක් දිනා ගන්නත් ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේ වාසි ලබා ගන්න නම් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් හඳුන්වා දීලා තියෙන වාසි ලොතරැයි අදම මිලදී අරගෙන ඔයාගේ වාසනාවට පොඩි චාන්ස් එකක් දෙන්න කියලා මම මතක් කරමු. ඒ විදිහටම වාසනාව යව හොයාගෙන එන විදිහක් තමයි මේ කියන්නේ. මේ වාසනාව ඔගොල්ලන්ගේ ගෙවල් ළඟ ඉන්න වාසනාව නෙවෙයි. හොඳේ මේ කියන වාසනාව ඔයා ගාවට එන්නේ මේනක සහල්ලයි. දැන් මේනක සහල් බයන් වින් තරගයත් එක්ක ඔයාට චාන්ස් එක තියෙනවනේ ස්මාර්ට් ටීවී එකක්, බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක් ජයග්‍රහණය කරන්න. තෑගි පැත්තකින් තියමුකෝ. අපිට වටින්නේ හොඳ හාල් ටිකක් අපේ ගෙදරට අරගෙන යන්න පුළුවන් නන්නේ. මොකද අපි කෑමට ගන්න කෑම ප්‍රමාණය අතරින් වැඩි හරියක් තියෙන්නේ බත්. ඒක හන්දා කන බත් ටික හොඳට තියෙන්න ඕනේනේ. අන්න ඒ හන්ද තමයි මේනක සහල් ගැන මම ඔයාට හැම වෙලෙම මතක් කරන්නේ. මේ හැම දෙයක්ම අපි පාවිච්චි කරලා අත්දැකීම් අරගෙන ඔයාට කියන්නේ මෙන්න මෙහෙමයි මේක හොඳයි කියලා. ඒ හින්දා තමයි කිසිම බයක් සැකක් නැතුව ඔයාට මේනක සහල් අරගන්න කියලා මම මතක් කරන්නේ. නාඩු සම්බ, කීරි සම්බ, සුදු කැකුල්ලු, මල් නාඩු, තවත් වර්ග රසකින් මේනක සහල් ඔයාට අරගන්න පුළුවන්. මතක තියාගන්න ඕනි එකම දේ තමයි මේනක සහල් හාල් බෑග් එක ඇතුලේ කූපන් එකක් තියෙනවා. හදිසියට ඕක කඩලා රයිස් කුකර් එකට දාලා තම්බගෙන කන්න එපා කූපන් එකේ. මොකද කූපන් එකේ තමයි තියෙන කන්ටැක්ට් නම්බර් එක. අන්නේ නම්බර් එකට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දැම්මට පස්සේ කූපන් එකේ තියෙන තෑග්ග ඔයාට ගෙනල්ලා දෙන්න. මේනක සහල් කණ්ඩායම සූදානම් වෙමින් ඉන්නවා. මේනක සහල් කියලා කියන්නේ පිටරට දෙයක් නෙවෙයි, අපේම රස, අපේම උරුමය, අපිට අරගෙන ඉන්න දේශීය සන්නාමයක්. ඒක හන්ද බය නැතුව මේනක සහල් මරගන්න. සින්දුවට යන්න කලින් මං ඉක්මනට කටි එකතු කරගන්න හදන්නේ. මං එකතු කරගන්නවා ලව්වේ කරුවක්ව. ගොඩක් ආදරෙන් ඔයාවයි පවුලේ සියලුම දෙනාවයි එකතු කරගන්නම්. ඒ වගේම තමයි බරුදැල් පොළ SL ප්‍රනාන්දු අයියා. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනී මල්ලි. ලස්සන හින්දි සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා දෙන්න හොය ලක්මාලි. කුමාරි ඉන්නවා, කුමාරි මිස් දුල්මි, ගයන් දිනිදු, හර්ෂණ එක්ක පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. මහරගම දුලාණි අක්කා කතා කරා, හොයවත් එකතු කරගන්න මම මේ සින්දුවට. කලවානේ පුෂ්පා, හොයවයි පවුලේ සියලුම දෙනාවයි මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම තමයි අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ ත්‍රිකුණාමලයේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩ අයියා ඇතුළු පවුලේ සියලුම දෙනා. ඒ වගේම තමයි මේ දිග මැසේජ් එකක් දාලා තිනවා අවිස්සාවේල්ලි බොතේජු ෆැමිලි එකේ සෙට් එක එකතු කරගන්න කියලා. මේ මැසේජ් එක මට දාලා තියෙන්නේ කවුද කියලා හොයාගන්න
කලින් මං එකතු කරලා ගන්න කියලා තියෙන කට්ටිය එකතු කරගන්නම්කෝ. ආ නිලූකා කිරිබත් ගොඩි දා මැසේජ් එක දාලා තියෙන්නේ. නංගි ශානිකා අකල තුන්දෙනා ඉන්නවා. දිස්නා රෂීකා ඊට පස්සේ චතුරිකා. එයාලගේ ෆැමිලි වල හැමෝමත් එකතු කරගන්න කියනවා. අපේ නිලූකාගේ හබියා එයාගේ නම ගාමිණි එයාවත් එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි පොල් ගහවල ඉන්න චූටි පුන්නි පුංචිවත් එකතු කරගන්න කියලා කියනවා. ගානි ෆැෂන් ඇන් ඩිසයින් එකේ වැඩ කරන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා. කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ චතු චතු කියන්නේ මේ කහපොළ හේලිත ෆැෂන් එකේ චතු චතු නංගිගේ කාන්තා බලෑනිය සෙට් එකත් මම එකතු කරගන්නම්. පරුස්සැල්ල ඉඳන් සේපාලි හොටෙල් එකේ සේපාලිකා අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තමයි සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි. ඊට පස්සේ මම යන්න හදන්නේ නිවන් තිඩියේ දේවින්න්‍යා ෆැෂන් එකට. මගේ මූණේ hina ඇති වෙන්නේ අපේ දේවින්න්‍යා ෆැෂන් එකේ දීප්ති අක්කවට කතා කරලා තියෙන විදිය දැක්කම. සුදු පැංචෝ කියලා දිනවා, සුදු මහත්යෝ කියලා කියනවා. ඉතින් කොච්චර සතුටක්ද බලන්නකෝ මේ මට. ඉනෝෂ්තර්, අනුෂා, ලලිතක්කා, මානෙල්ලක්කා, අමන්දි නංගි, නදීෂමිස්, දමික මල්ලි, ක්‍රිෂාන්ත අයියා, සසංකා හැතුළු යාළුවෝ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ගලේ කඩේ රයිගම ඉඳන් සරච්චන්ද්‍ර ඩයස් අයියා තහගෙන ඉන්නවා. මම එකතු කරගන්නම්.

බෙන්තර පාලමෙන් එහා ඉන්න කට්ටියට විතරක් නෙවෙයි, යාපනයේ පැත්තේ ඉන්න කට්ටියට, කුරුණෑගල පැත්තේ ඉන්න කට්ටියට, රත්නපුරේ පැත්තේ ඉන්න කට්ටියට, ලංකාවේ හැමෝටම යන්න පුළුවන් අසනීපයක් උනාට පස්සේ හොඳම තැනක් තමයි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. මොකද කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ඉන්නවා එතන. එතුමා ගාව ප්‍රතිකාර තියෙන ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට. සඳුදා අඟහරුවාද පොයේ දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාලට කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස්, ස්නායු රෝග, චර්ම රෝග, පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග, ඕනිම ලෙඩකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයාව හම්බ වෙන්න යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න, නැත්නම් පොලිමේ ඉන්න සිද්ධ වෙයි. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්නත්, වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට පුළුවන්. ගෙදරක සතුට නැඳෙන්න ලොකු හේතුවක් තමයි මේ ගෙදර හැදෙන කෑම බීම. කෑම හැදුවට පස්සේ ඒ කෑම එක රස නැත්තම් කටේ තියන්න බැරි නම් ටිකක් සතුට පොඩ්ඩක් අඩු වෙනවා. එහෙනම් තමයි ඔයාලට මතක් කරන්නේ ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි, ඔයා හොටෙල් එකක් කරනවා නම් හොටෙල් එකේ හදන කෑම වේල උනත් රසට හදා ගන්න ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එකතු කරන්න කියලා. දැන් නිකන් කල්පනා කරන්නකෝ, ඔයා නිකන් ඉන්දියන් රෙස්ටෝරන්ට් එකක් වගේ කරනවා නම් ඉන්දියාවේ රසට කෑම හදා ගන්න කැමතිනේ ඔයා. එහෙනම් ඒකට ගැළපෙනම දේ තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. ඉන්දියාවේ රසට කෑම ටික හදා ගන්න බලුවන් හෙළ මසාලා පවුඩර් එක. ගෙදරදිත් ඉතින් ඒ විදිහටම බලුවා. එළවලු ජාති වලට ඔයා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර්. මාළු වලට නම් රෙඩ් කරි මසාලා පවුඩර්. මස් ජාති වලට පාවිච්චි කරන්න ඕනි බ්ලැක් කරි මසාලා පවුඩර්. රහසක් කියන්නද? හැමදාම කියන රහසක් අද දැන් මේක ප්‍රසිද්ධ රහසක්. නිකමට මෂ්රූම් වලට, පොලොස් වලට, ඒ වගේ නිකන් දාලා බලන්නකෝ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එකේ බ්ලැක් කරි මසාලා එක හිතාගන්න බැරි රසක් එන්නේ. ඉන්දියාවේ රස අරගෙන ආවට සම්පූර්ණයෙන්ම ලංකාවේ අපේම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන්නේ. කිසිම කෘතීම රසකාරකයක් ඇද්දලත් වෙන්නේ නැහැ, කෘතීම අමුද්‍රව්‍ය අඩුලත් වෙන්නේ නැහැ. බය නැතුව පාවිච්චි කරන්න කෑමට ගන්න පුළුවන්. සිංදුවට යන්න කලින් මං ඉක්මනට යනවා ගිහිල්ල එන්න, අනුරාධපුරේ පැත්තට ගිහිල්ල එන්න. සුබ දහවලක් ජනී පැටෝ, අපිවත් සිංදුවකට එකතු කරගන්න කියලා කියන්නේ නිපුණි. අනුරාධපුරේ ඉඳන් නිපුණි නංගි මං ඔයාව එකතු කරගන්න. බුලත් සිංහල ඉඳන් නිශාන්ති විජේරත්න මැසේජ් එකක් දාලා තිනවා. චාන්දනි, නතාලියා, දෙනුක, වික්ටර් කට්ටිය එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපේ මේනක සඳරුවන් මොනරාගල ඉඳන් අපි වහගෙන ඉන්නේ. ජනී, අපිවත් ටිකකට එකතු කරගන්න සිංදුවකට. අපිට හොඳටම පැලෙන්න වැස්ස. එහෙම කියලා මට කියලා තියෙන්නේ කවුද දන්නවද? අපිට මැසේජ් එක දාලා තියෙන දේවතුරේ චණ්ඩි. චණ්ඩි නෙවෙයි චන්දි. හබී සුමුදු, සූටි කී, දින්දු කොළු, පූජා දු, යාළුවෝ සෙට් එක එකතු කරගන්න කියනවා. නිලු අක්ක, දිනු අක්ක, කඩේ අක්ක, ඉෂා, සචි, රණේ, සදා, ඉරා ආදරින්ම එකතු කරගන්නම් කට්ටියම. ඊට පස්සේ ගොඩකවල ඉඳන් ශෂිකා, මං ඔයාවයි පවුලේ සියලුම දෙනාවයි මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ජනි, ගුඩ් ආෆ්ටර්නූන්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. හම්බන්තොට කළුදොදොල් කඩේ මගේ මිතුරු කැල, ඒ වගේම තමයි මේ වෙලාවේ සද්දෙනව මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කෑගල්ලේ තටාක පාරේ තිමුදි කිචන් එකේ සෙට් එක. අද ඒගොල්ලන්ගේ රසික මල්ලිගේ හැපි බර්ත්ඩේ එක. රසික මල්ලි සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙතෙෆෙම් අපි ටීම් එකේ හැමෝමත් ඔයාට සුබ පතනවා, සුබ උපන්දිනයක් වෙන්න කියලා. දැන් ඉතින් කේක් කෑල්ලක් එහෙම එවන්න මේ පැත්තට. ඊළඟට යනවා කුවේට් වලට ගිහිල්ලා ඉන්න. කුවේට් ඉඳන් ප්‍රියන්ත අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියනවා, මං එකතු කරගන්නම්. ඊට පස්සේ අපි යන්න හදන්නේ සද්දෙන මේ වෙලාවේ අපි වහගෙන ඉන්න අපේ ධම්මිකා අක්කගේ ගෙදරට ගිහිල්ලා ඉන්න. නාරම්මල ඉඳන් අපි වහගෙන ඉන්නේ. දුව ඊෂදී, ඊට පස්සේ පුතා තමිරු, මේ දෙන්නම ඉස්කෝලේ ගිහිල්ලා මහත්තයා ගාමිණීවත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ යන්න හදන්නේ අපේ අර නම කියන්නේ නැති යාළුවා එකතු කරගන්න. ඊයේ කොල්ලගේ අතින් නම ගියුණා. එයා කියන්නේ එකතු කරගන්න කියලා. එයා ගොඩාක් ආදරය කරන වඩමුල්ල හන්දියේ ලවලු කඩේ ඉන්න අපේ කෞශල්‍ය නංගිවනේ. ගොඩාක් ආදරෙන් මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ කට්ටිය, අපේ රමණි සුමේදක්කගේ කට්ටිය, ශෂී, දෙවුලි, බාති, තුසිත, කල්හාරි, පුංචි එවින්, කැනඩාවින්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියා මේ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ තියෙන රශ්මික මෝටර්ස් එකේ සෙට් එක, සමීර කුෂන් වර්ක්ස් එකේ යාළුවෝ කට්ටිය හැමෝම එකතු කරගන්නම්.

0: FM anu hatırı da şuma ata ne FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 12:45.
4: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
6: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0176437371.
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 15 අපි එන්නේ උදේ වෙන්නප්පුව හවස කොච්චි කඩේ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
9: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
10: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
11: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
12: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
11: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩාරම්

0: நெத்துவாகன் சனி எக்க தேதுனு மாவத்த
1: වෙලාව 12යි විනාඩි 47යි. ඔයාලව පෙම්මොම් චිල්ලි තියලා පදවන්න මේ කලින්ම ඇවිල්ලා ඉන්නේ ජානු. ජානුට මැදිරිය දෙන්න කලින් දැන් මේ මගේ වෙලාවනේ. මෙතන මගේ වැඩ ටික කරගෙන තමයි යන්නේ. මාත් ඔයාව අහගෙන ඉන්නේ. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කුරුණෑගලින්දම් ප්‍රභා මැසේජ් එකක් දාලා තියෙනවා. මම ඔයාව එකතු කරගන්නම් ප්‍රභා. ඊට පස්සේ අපේ සුනේත්‍රා කුමාරී දෙයියන්දරින්දම් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මම ඔයාවත් එකතු කරගන්නම්. ඩිලා නිරෝෂ් හංවැලිදම් මැසේජ් එකක් දාලා තියෙනවා. හලෝ ජනී, මගේ නම කිව්වද? එහෙම අහන්නේ කෑගල්ින්දම් හිමාලි වැඩේ තියෙන්නේ මං නම කියන වෙලාවේ යා දුවව අරගෙන එන්න ගිහිල්ලානේ මොන්ටිසෝරි. බලන්න දැන් දෙවෙනි පාඩටත් කියන්න උනා. මම ඔයාව එකතු කරගන්නම් හිමාලි, ගොඩක් ආදරෙන් මේ සින්දුවට. මකුල්ලලෝ රංජිත් දිසානායක, නදිමාල ඇන්ඩර්සන් පාර තියෙන චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි. ඊට පස්සේ ඉතාලියේ මෙසීනාවල ඉඳන් අපි අහගෙන ඉන්න අපේ අනුර ලක්ෂ්මන් අයියායි පවුලේ සියලුම දෙනාවයිත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ මැදවචී අරුණ අයියගේ වැඩපලේ සෙට් එක එකතු කරගන්න, කට්ටියම එකතු කරගන්නවා. ඉන්දික තුෂාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ, හැමෝම එකතු කරගන්න මේ සින්දුවට. ඊළඟට යන්න හදන්නේ රුවන්වැල්ලේ සැන්ඥා ඉලෙක්ට්‍රිකල්ස් එකට ගිහිල්ලා ඉන්න. නම ඉතින් කියවන කට්ටියට දෙයියන්ගේම පිහිටයි. ලක්මිනි කර්ටන් ෂොප් එකේ සෙට් එක රොෂානි, අයෝමි, ලක්මිනි කට්ටියමත් එකතු කරගන්නම් මම මේ සින්දුවට. ඒ වගේම තමයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා දෙනවා ඊජී අනුරයියා පුස්සැල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඊළඟට යන්න හදන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ මගේ මිතුරු කැල එකතු කරගන්න. සාලිය, මංගලිකා, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. කෑගල්ලේ රාම්මයියා, ඒ වගේම තමයි අපේ මඩපාත ලක්ෂ්මන්, තමරා, නිෂානි, චේතනා, පුංචි පුතා තේජාවූර් ඇතුළු සෙට් එකත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ අනේ ජනී, මටයි මගේ සුදුටයි සින්දුවක් දෙන්න කියලා අපේ බුලත් කොහොපිටියේ ලෑවලින්දන් ජයම්පති අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. බල්ල කෙටුව නිෂා ටේලර්ස් එකේ ප්‍රියන්ත බ්‍රේක් හවුස් එකේ සෙට් එක එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. එහෙම මෙසේජ් එකක් දාලා කියන්නේ කවුද කියලා නෑ, කොහොමරි කට්ටියම එකතු කරගන්න. මොනරාගල බඩල් කුඹුරේ ඉඳන් විනීත මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් නිලන්තවත් එකතු කරගන්න කියනවා, පවුලේ හැමෝමත් එකතු කරගන්න කියනවා, කට්ටියම එකතු කරගන්නම්. ජපාන නිශාන්ත අයියා, ඔයාගේ යාළුව කට්ටිය ඉෂාන් සහ ගාමිණී මම එකතු කරගන්නම් මේ සින්දුවට. අනිවාර්යයෙන්ම මගේ මෙසේජ් එකක් කියවන්න කියලා හුන්නස්ගිරි ඉඳන් මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා හුන්නස්ගිරි අර SMT ඇපරල් එකේ යාළුව කට්ටිය තමයි. ජානු පැටියව එකතු කරගන්නලු. පැටියා නෙවෙයි ඔයගොල්ලෝ හරියට දැක්කනම් පැටියා කියන්නේ නැහැ, අලියා කියලා කියන්නේ. ඊළඟට හාලියල ගලවුඩ 12:90 උපුල් ඉලෙක්ට්‍රොනිකස් එකේ සෙට් එක එකතු කරගන්නවා. යාළුවෝ කට්ටියම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ සින්දුවට. තව නම් ටිකක් තියෙනවා, ඒක නම් ටික ජානුට කියලා කියව ගන්න. හරිද?

අපි ගොඩක් කැමතිනෙ අපි ගාව නැති දේවල් කට්ටිය කවුරු හරි මෙන්න මෙයා මෙන්න මේ වගේ කියලා කියනවාට. එහෙම තමයි ඉතින්. ගෑල් ළමයි වුණත් කැමති ඒගොල්ලෝ පාරේ යනකොට දැක්කම කොල්ලෝ කියනවනම් මේ ඩයස්ගේ නංගිද? බුදු අම්මෝ ලස්සන. එහෙම කියලා කියනවට කැමති. ඒ හන්ද තමයි ඉතින් මේ සින්දුව ලෑස්ති කරගත්තේ. මොකද මගෙන් පස්සේ ඉන්නෙත් එහෙම කැමති ගෑල් ළමෙක්නේ. ඩයස්ගේ නංගි වගේ නම් ලස්සන නෑ. ඒක ඉතින් Facebook live ආවට පස්සේ බලාගන්න. යන්න තමයි හදන්නේ හෙට උදේ 10ට Net FM දේදුණු මාවතෙන් සුපුරුදු විදියට හමු වෙමු. පරිස්සමින් ඉන්න මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Day dunu mamata, day dunu mamata.
1: Brought to you by.
2: Aku nulake nama hubawan raka puram rasa genayana. Aule sama rasa kerakana. Mother Freela noodles, taste ke trust ke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: ඩීල්බී වාසි. කොයි කාටත් වාසි.
3: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
8: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසද සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
9: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0767 716 7872.
12: කොහෙද අවසරෙ යන්නේ මේ බද්ද බද්ද?
13: කවුදානේ මේ කළුවට කළුවේ?
12: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
13: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක

0: හතර වටේ
1: දවල් එකයි දැන්.

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසරණ. 2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රුරජින අවසන් මහතරඟයේදී විවාහක රුරජින ලෙස තේරීපත් වූ පුෂ්පිකාදී සිල්වා මහත්මිය කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර ඇයට පහර දී මැතුණු චෝදනා ලබා සිටි කැරලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන විත්තිකාරියන් නිදොස්කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සඳහන් කළේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. විත්තිකාර චූලා පත්මේන්ද්‍ර මේ වන විට මියගොස් සිටින බවත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. මීළඟට නිවුස් පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස්වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news, the truth people we trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව.
7: Brought to you by.
8: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus ගිනුමා.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
10: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
13: FM 95 94.8.

0: Kinder Hände war. Kinder Hände war.
1: Hi. Dawale kai vinadi 10 ay velama. Good afternoon. කොහමද සෙට් එකද? අලුත් සතියක් අලුත් දවසක් පටන් අරගෙන තියෙන්නේ. දැන් ඉතින් දවසෙන් භාගයක් ගෙවිලා ගිහිල්ලා දවල් 1යි විනාඩි 10ක් වෙනකොට කට්ටිය දැන් ලන්ච් ටයිම් එක හැම පහු කරගෙන යන ගමන් ඉන්නේ. හොඳට කාලා බීලා දැන් ආයෙමත් වැඩ ටික පටන් අරගෙන නේද තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් කොහේ කොහොම මේ වෙලාවේ හිටියා මේ පැත්තට හිමීට එන්න ඕනි. වැඩ කරන ගමන් ලස්සන සින්දුවකට ආදරය කරන කටිය එකතු කරගන්න. හවස 4 වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා. එහෙනම් ඉතින් අදත් වෙනද වගේම කෝල් කරමු, මෙසේජ් කරමු, වීකෙන්ඩ් එකේ තියෙන ගොසිප් ටිකත් එකතු කරගෙන එන්න. කියන්නකෝ බලන්න අද උදේ කොහොමද වැස්ස ඔයාලගේ පැත්තට? තාමත් වහිනවද? මෙහෙට නම් දුන්න හොඳට වැස්ස. අර සඳුදා උදේට වහිනවා කියන්නේ ඉතින් උදේට නැකිට ගන්න බැරුව ඇදට වෙලා ඉන්න කට්ටියව ආයි පාරක් ඒ විදිහටම තියන්න හිතනව නේද? ඒ වුණාට අර නිවාඩු කියන වචනෙට කැමති නැති මම නම් ඒ වැහි කියන දේවල් තකන්නේ නැතුව වැඩට ආවා හරියට වෙලාවට. මොන වගේ දෙයක් ඔයාට මුලින්ම කියයිද? අන්න එක ටග්ගල කමෙන්ට් කරන්න. මම කියන්නම්කෝ හිමීට මට මොනවා කියයිද කියලා. හරි, එහෙනම් ඉතින් ඒ දේවල් ටිකත් කරගෙන යන ගමන් ලස්සන සින්දුවකට වගේ කට්ටිය එකතු කරගන්න අතරේ අද බර්ත්ඩේ විෂස් එහෙම තියනවා නම් ඒ ඔක්කොම ටික අරගෙන මේ පැතට එන්න. මම ඒ ඔක්කොම ටික කියන්නම්. එහෙනම් ඔයාගේ වගේයි ගින්දර හැන්දෑව මේ විදිහට පටන් ගමු. මං ඔයාගේ ජනු.

0: Hit FM Kinderhändeva Vidjanu.
1: දවලකයි විනාඩි 15යි වෙලාව. ඉතින් දැන් ඔන්න ඔයාගේ මගේ කච කච ටයිම් එක පටන් අරගෙන තියන්නේ. මගේ කච කචේ හගෙන ඉන්න ගමන් හිමීට මේ පැත්තේ මුකෝම WhatsApp messages පැත්තේ දැම්ම යන්නේ නැහැ. කෝල් කරන කටියක් දැම්ම කියන්නේ නැහැ. තාම chance එක තියෙනවා ඔයාට ටක් ගාලා මගේ message එක එවන්න. ඒ අතරේ මට වඩා මතක් කරන්න තියෙන දේවල් ටික මම මෙහෙම හිමීටි මතක් කරගෙන යන්නද මෙන්න මේ දේවල් ටික ඉස්සලාම් මතක් කරලා ඉන්නම් ඔයාට. RDB බැංකුව ගැන මතක් කරලා ඉන්න ඕනේ. RDB බැංකුවේ Youth Plus ගිරුමක් කියලා කියන්නේ. ඉතින් තමන්ගේ අනාගතේ ගොඩනගා ගන්න බලාපොරොත්තුව තියාගෙන ඉන්න තරුණ කෙල්ලන්ට කොල්ලන්ට එයාගේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරගන්නේ කරමුණු කරගෙන හඳුන්වා දීලා තියෙන RDB Youth Plus ගිනුම තමයි දැන් ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් තියෙන හොඳම ඉතිරි කිරීම. දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුවේ මේ RDB බැංකුව කියලා කියන්නේ ඉතින් වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙන RDB බැංකුවේ මේ අලුත්ම ගිණුම, ඒ කියන්නේ RDB Youth Plus ගිණුමක් ඔයා ආරම්භ කරනවා කියලා කියන්නේම ඔයාගේ අනාගත මූල ස්ථාවරත්වය හොඳ ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේක ගිණුමකට එහා ගිය දෙයක්. ඔයාගේ මූල පුරුදු වැඩි දියුණු කරගන්න, මූල සාක්ෂරතාවය ඇති කරගන්න, ඒ වගේම තමයි වගේ මූල විනය ගොඩනගා ගන්න අනාගත ආයෝජනයක් සඳහා මේ හැම දෙම මූලික කරගෙන තමයි මේ විදිහට RDB බැංකුව Youth Plus ගිනුම ඔයාට අලුතින් හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් යන්න ඔයත් ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගිහින් ඔයත් අදම ආරම්භ කරන්න RDB Youth Plus ගිනුම. මේක හරහා ඔයාට සුවිශේෂී පහසුකම් රැසක් අත් විඳින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාලා සඳහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ව්‍යවසායකත්වයේ සඳහා වෙන්න පුළුවන්. ඔයා ණය ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාට අඩු පොලි අනුපාත යටතේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. වගේම අපකරුවන් හොය හොය රස්තියාදු වෙන්න දෙයක් නැහැ. අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාවක් තියෙනවා දැන් RDB බැංකුවේ Youth Plus ගිණුමක් ඔයාට තියෙනවා නම්. ඒ වගේම තමයි විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන් ඔයාට RDB බැංකුවේ Youth Plus ගිණුම හරහා. ඉතින් මේ හැම දෙම ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ඉතිරි කිරීමක් කරගන්න. ඉතින් ඒ නිසා දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුවේ Youth Plus ගිණුම කොට අදම ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගිහින් ආරම්භ කරන්න. ගොඩක් ගැනු ළමයින්ට පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොච්චර අපහසු කාලයක්ද? ඇයි මෙහෙම අපහසු වෙලා තියෙන්නේ? අපහසු කරගෙන තියෙන්නේ තමන්ම තමයි, තමන්ගේ වැරද්දෙන්ම තමයි. ඒකට ලොකුම හේතුව තමයි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. මම ඔයාට කියනවා, ඔයා පාවිච්චි කරන්නේ හරිම පෑඩ් එක නම් කිසිම වෙලාවක ඔයාට පීරියඩ්ස් කාලේ අමුතුවෙන් අපහසුතාවයක් අරගෙන එන්නේ නැහැ. විශේෂයෙන්ම ඔයා කල්පනා කරලා බලන්න, අපි බස් එකේ ට්‍රැවල් කරන කෙනෙක්, ඩේලි බස් එකේ ට්‍රැවල් කරන කෙනෙක්. එහෙම වුණාම බස් එකේදී වුණත් අපි කොච්චර අපහසුතාවයකට පත් වෙනවද? පොඩක් ඉඳගෙන ඉන්න තැනින් නැකිටි එනකොට උනත් හිතට පොඩි බයක් තියෙනවා ලීක් වෙලාද දන්නේ නැහැ. මොකද අපි ඇඳගෙන යන පෑඩ් එක එච්චරට අන්ෂුව. ඒ වගේම තමයි ඇඳගෙන ඉන්න අපහසු පෑඩ් එකක් අපි පාවිච්චි කරන්නේ සහ ගිවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් නෙමෙයි. සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. මේ කියන කරුණු කාරණා හින්දම ඔයා ඔයාගේ පීරියඩ්ස් දවස් තවත් අපහසු කරගෙන තියෙන. එහෙනම් මම ඔයාට කියනවා, පීරියඩ්ස් කාලය අමුතුවෙන් අපහසු කාලයක් කරගන්න නැතුව, ඔයා අසමෙන් කරපු වැඩ අතහැරගන්නේ නැතුව, ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගිවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩකක් වෙන ෆේම්ස් අය ඔයාට පුළුවන් මිලදී ගන්න. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් ෆේම්ස් අය ඔයාගේ අතට පත් වෙනවා. දෙවන පුරාතන නාම සුපිරිවෙන් සලකින් ෆාමසි වලින් ඔයාට ෆේම්ස් අය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. හරි, එන්නේ පණිවිඩයක මතක් කරාට පස්සේ මම යන්නම් ටග්ගල WhatsApp messages පැත්තට. ජනීමට එක එකව කියලා ගියා නේද? අපි අල්ල ගන්නම් එයාව. මොන්රගල චාමර කර්ණකේ වැඩ කරන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දාක් දෙන්න කියලා තියෙනවා. ජය වේවා සිටකටම ආදරණීය චාරු. ඔයා ඉතින් මගේ වස්තු කැටේනේ. ගුඩ් ආෆ්ටර්නූන් ඔයාට. අදනම් කාලෙකට පස්සේ අපිට වැස්සා හරිම සතුටුයි. දෙනවද ඔයා කැමති සින්දුවක් අපිට? ආදරේ හොඳේ අපි. මං කැමති සින්දු ටිකක් තියෙන නම් ස්ටොප් එකක් හන්දෙන් ලෑස්ති කරගෙන තියෙන්නේ. කලතර ශශී දේවල් ඉබාධිය ක්‍රමණි සමය දක්කා ට්‍රිප් එක ගිහින් ආවනේ පරිස්සමට. කැනඩාවේ චන්න ඇන්ජ මිෂල් ඒන්ජල් එක, ඒන්ජල් ඒඩ්‍රියන් එක, පුංචි සෝෆියා ඉන්නවා. අද උම්ම එක සෝෆියාට දෙන්න යාහගෙන ඉන්නේ. සෝෆි පැටියෝ, ඔයාට තමයි මේ උම්ම ගහනිද? කාටවත් දෙන්න එපා. ඔයාම ළඟ තියාගන්න. හරිද? ආයේ හෙට එකක් දෙන්නා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි විනාඩි 25යි.
3: Meltdol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 15 අපි එන්නේ උදේ වෙන්නප්පුව හවස කොච්චි කඩේ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

දවලකයි විනාඩි 28යි. බලන්නකෝ පෑයක් ඉක්මනට යන ඉක්මන. වෙලාව එහෙම තමයි. ඉතින් වෙලාව පුදුමාකාර ඉක්මනට යනවා. ගෙවිල ඉක්මනට යනවා. හන්දිපට කරගත්තු දෙයක්වත් නැද්ද මන් දන්නේ නැහැ. හරි, මතක් කරන්න තියෙන වෙන දේවල් ටිකව ඉක්මනට මතක් කරලා ඉන්නම්කෝ මම. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන මතක් කරන්න ඕනේ. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන ඕන වෙලාවක ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මුලින්ම මතකද එන්නේ මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඒ විදිහට හැමෝගේම හදවත එළිය විශ්ව ආයතනයක් බවට පත් වෙන්න හේතුව මොකක්ද? එතකොට හේතුව තමයි ඉතින් 100% හරිම ප්‍රතිඵලවට අරගෙන එන නිසා. ඉතින් 100% හරිම ප්‍රතිඵල අරගෙන එන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ආයුර්වේද ඖෂධ ඔයාටත් දැන් මිලදී ගන්න පුළුවන්කම තියනවා. විශේෂයෙන්ම කියන්න ඕනි දියවැඩියාවට තිත තියමුද? එහෙනම් හරියටම හරියන දේ මොකද්ද? සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වන සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක තමයි. එහෙනම් ඔයා දැන් අරගෙන පාවිච්චි කරන්න ඕනේ. විතරක්ද ප්‍රතික්ෂාව, කැස්ස, උණ ඇඟපත වේදනාව. දැන් මේ දවස්වල මේ පේනවනේ හිටි හැටියේ කොහෙදෝ නැති වැස්සක් කඩම් පාත් වෙනවා. එතකොට ඉතින් අර කොහෙවත් තිබ්බ නැති හෙම්බිරිස්සා, කැස්ස, උන්න, ඇඟපත වේදනාව. දැන් ඔයා ජනියත් යනකොට කීකීගේ කොන්ද රිදනවා, ඇඟ රිදනවා. අරකයි මේකයි. මං ඉතින් එයාටත් කිව්වා සෙවනගල මදුකා කැස්සට පණියක් අරගෙන පාවිච්චි කරන්න කියලා. මම නම් ගෙනihin තියාගෙන ඉන්නේ. ඒ වගේම තමයි ලිව එකේ තෙල්. ඒ කියන්නේ පැටි ලිව. බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක තියෙනවා නම් දැන් මොකටද බය වෙන්නේ? එහෙනම් පැටි ලිව වලට තිත තියන්න හරියටම හරියන දේ තමයි සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක කියලා කියන්නේ. කැමප්‍රියයි නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ ආශ්‍රේණය නම් ඒකට තමයි 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් බෝතලයක් ගෙදර තියාගන්න කියලා කියන්නේ. අසමෝදකම් හොය හොය රටවට යන්න දෙයක් නැහැ. ඔයා ගෙදරින් එළියට ගිය වෙලාව කරගෙන ඉන්න සෙවනගල අසමෝදකම් බෝතලයක් ගෙදරක තියෙන්න ඕනි. අසමෝදකම් බෝතලේ තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආතරේ තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හාවෙල් එක. හොඳ කොණ්ඩයක් වවා ගන්න ඔන්නවට සෙවනගල ශ්‍රියාදේවි හාවෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල ආම්ල පිත්ත සොය. දැන් අර හෙරිදනවා, අර දනිස් කැක්කුමයි මේ දනිස් කැක්කුමයි ඔවා කිය කින්න දෙයක් නැහැ. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල හන්දිරාජ තෛලය ඔවා පාවිච්චි කරන්න අට නිට්ටාවටම සුව කරගන්න පුළුවන් ඔය තියෙන සියලු වේදනා. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙන්නේ. ගැන දැන් ඔයා දන්නවා. ඉතින් පොඩි කාලයක් නෙමෙයි වසර 40ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන අපේ වෙදකම අපේ උරුම එක්ක බැඳිච්ච සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 31 33 40 0747 31 33 40 ඔත් කෝල් එකක් දෙන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. එතනින් පස්සේ ගෙදර අලුත් අඩියා කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? එහෙම නැත්නම් ගේ අලුතින් හදන්න හිතාගෙන ඉන්නවද? ඔය ඔක්කොම අතරේ ඊළඟට කරන්න තියෙන එකම දේ තමයි ගෙදරට ඕනි කරන හොඳම ටයිල් ටික තෝරගන්න එක. ටයිල් තෝරගන්නවා කියලත් ආවට ගියාට ඉතින් අපි ටයිල් තෝරගෙන හරියන්නේ නැහැ පුතේ. හරිද? මොකද ටයිල් තෝරගන්නවා කියන්නේම දිගු කාලීන තීරණයක්. විශ්වාසනීයත්වය, ගුණාත්මක භාවය, කල්පවැත්ම, ඒ විතරක් ද අලංකාර මෝස්තර හැමදේම එකම තැනකින්, ඒ ඔක්කොම දේවල් ටික එකම තැනකින් ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඔයා ගන්න ටයිල් ටික තියෙන තැනින්ම ඔය කියන දේවල් ටික තියෙනවා නම් ආයිතින් බය වෙන්න දෙයක් නැහැ නේද? මොකද මං ඔයාට අර හැම වෙලේම කියන්නේ අපිවම ලස්සන කරගන්නවා වගේ තමයි. අපි හදන ගේ අපි ලස්සන කරගන්නකොට හොඳම ටයිල් එකට අරගන්න ඕනේ. එහෙනම් ඉතින් හොඳ විශ්වාසයක් තියන්න පුළුවන් තැනකින් ඔයාගේ ටයිල් ටික තෝරගන්න. ඒකට තමයි මං ඔයාට කියන්නේ වසර 50ක විශ්වාසය දිනාගත්ත ටයිල් කරනේ පුරෝගාමි ලංක ටයිල්ස්. ඒ වෙනුවෙන් තෝරගන්න මේගොල්ලන්ගේ අලුතින්ම සූදානම් වෙච්ච වැඩේ. මේගොල්ලන් මේ වෙනකොට කරගෙන යන අලුත්ම වැඩේ තමයි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් කියලා කියන්නේ. ඉතින් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම ඔන්න ඔයාගේ නගරයටත් එන්න සූදානමින් ඉන්නවා. ඉතින් ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බෙලා ඔයාට එතෙන්ට ගිහිල්ලා ඔයාගේ නිවසේ අලින්දයට නිදන කාමරේට නාන කාමරේට හරියටම ගැලපෙන ටයිල් බාත්ව්‍යා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් අද කවද්ද? අද 14 වෙනිදා. අද උදේවරුවේ හිටියා මාරවිල නගරයේ. දැන් මේ වෙනකොටත් මාරවිල නගරයේ ඉන්නවා මේ කට්ටිය. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් මාරවිල ඉන්න කෙනෙක් නම්, මාරවිලාවට ඉන්න කෙනෙක් නම් යන්න මාරවිලට. මේ වෙනකොට මාරවිල ඉන්නවා ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අපේ ටීම් එක. එතෙන්ට ගිහිල්ලා ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් විශේෂඥ කණ්ඩායම හම්බෙලා ඔයා ප්ලෑන් කරගෙන ඉන්න විදිහට ඔයාගේ ගෙදරට ඕන කරන ටයිල් ටික, බාත්‍යා, උපාංග මේ හැම දෙම සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එතකොට හෙට 15 වෙනිදා හෙට එනවා උදේ වෙන්නපුවට
හවස එනවා කොච්චි කඩේට. ලැස්ති වෙලා ඉන්නේ අවට ඉන්න කට්ටිය වෙන්නප්පු ඉන්නවා උදේ හවස ඉන්නවා කොච්චි කඩේ. ඔන්න මේ හැමෝටම ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න පුළුවන් වෙනකොට ඔයත් යන්න ඔයාලට ළඟප තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. මොකද ලංක ටයිල්ස් වසර මැදි වාසි තුලින් තෝරාගත්තු ටයිල් සඳහා 40%ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. එතනින් පස්සේ මෙන්න මේ කට්ටිය එකතු කරගන්න මම යන්නේ ටක් ගාලා WhatsApp messages පැත්තට. patthala.lk team එක අහගෙන ඉන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා සෙට් එකටම. මේ සින්දුවට එකතු කරගන්න මගේ සුදුමණික ඔයාවද? ආවා ආවා. ජානු සුද්ධිය ආදරේ ගොඩක් අහස තරම් මොම්මා සුදුනෝනා ගින්දර වගේ සින්දුවක් දෙන්න පැටියෝ. බොකුන්දර නිවන් තිරිය දෙන්න ෆැෂන් එකේ දීප්ති අක්කා. ඉනෝස ලලිතා කානු ශාමානෙල කාමන්දි රංගි ක්‍රිෂාන්ත අය දහයකනු මංගලි ෆැෂන් ගාමන්ට් එකේ යාලුව සෙට් එකත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. එදිරින් පස්සේ බඩුදල් පලෙසල් ප්‍රනාන්දය මැසේජ් කළා තිනෝ සින්දුවක් අහන එකතු කරගන්න කියලා. මේ හැන සින්දුවට එකතු කරගන්න මෙන්න මේ සෙට් එකත් ඉන්නවා. අපිටත් සින්දුවක් දෙන්න. මම ඉන්දික දෘෂාන සාරා විනෝදිනි ඉන්දුමින සචින්ත ඉන්දුසර සකුන්ත සිලුනී මාත්මා සුනන්ද අරුණ නන් ස්ටොප් එකක් නම් හාලු නන් ස්ටොප් එකක් දුන්නා. කලාව මැදවච්චි අරුණායගේ වැඩපලේ සැටක ජය වේවා සැටකට මේ සින්දුවට එකතු කරගන්නම්. මාපලගම් පියාජය අයත් ඉන්නවා සින්දුවක් ගහන එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කලතර පණාපිටියේ චාමර ස්ටෝස් එකේ අපේ චාමර අයියා ධනුෂා කා දෙන්නම එකතු කරගන්නම් මේ සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: දවල් එකයි විනාඩි 47යි
3: ඒසේ මෙසේ එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්
4: දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයිනපුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න.
8: ලංකා රේටින් BBB-Stable Outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික
9: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලර තමයි
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
12: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
13: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
14: පොත් අපගේ net වගේ.
15: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
16: දවල්ලේකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net FM ගින්දර හැන්දෑවා.
2: හමුදු හින්දි සින්දුවක් දවල්කයි විනාඩි 49යි. හින්දි සින්දුවක් ගහන්න දෙන්න ලෑස්ති කරගත්තා. හැබැයි ඊට කලින් මට මතක් කරන්න තියෙන ඔයාට මෙන්න මේ පණිවිඩේ Active Plus. මෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් තියෙනවාද? ආතරයිටිස්, සන්ධි රෝග, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙච්ච ආබාධ, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වල තංශ භාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, එහෙම නැත්නම් උපතින් හරි උපතින් පසුව හරි ළමුන්ට ඇති වෙන යම් යම් ආබාධ, කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාට හොඳම අවස්ථාවක් මෙන්න ආයෙමත් උදා වෙලා තියෙනවා. Active Plus Center 3 කොට්ටාවේ ශාඛාව තියෙනවනේ. ඔන්න මේ කොට්ටාවේ තියෙන ශාඛාවේ 3 වැනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් මාසේ 8, 9, 10 කියන දවස් තුන පුරාවට නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් Active Plus Center 3 කොට්ටාවේ ශාඛාව ඔයා වෙනුවෙන් මේ වැඩේ සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයා මේ කිසිම වෙලාවක මේ අවස්ථාව මිස් කරගන්න බා. තව හොද්දටම ඔයාට කාලේ තියෙනවා. වෙන වැඩ හැම ඒ දවස්වලට plan කරගෙන හිටියා නම් මම ඔයාට කියනවා ඒ වෙන වැඩ ටික ඔක්කොම නතර කරන්න, ඒවා වෙන දවස්වලට දාගන්න, කල් තියා ඒවා කරගන්න. ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුන වෙන් කරලා තියාගන්න. Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවට යන්න. මොකද මේ දවස් තුන පුරාවට ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායම විසින් නොමිලේ පරීක්ෂා කරලා වට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. වගේම තමයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක විශේෂ වට්ටමක් හම්බෙන ඔයාට මේ දවස් තුන පුරාවට. ඒ විතරක් නෙමෙයි ආයුර්වේද නිෂ්පාදන සඳහා 25%ක වට්ටමකුත්, තවත් විශේෂ ප්‍රතිලාභ රසකුත් ඔයා වෙනුවෙන් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසේ 8, 9, 10 කියන දවස් තුනේ Active Plus Center 3 ඒ කියන්නේ ඔයාට පුළුවන් කොට්ටාවේ තියෙන ශාඛාව තියෙනවනේ Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවට මේ දවස් තුනේදී ගිහිල්ලා මේ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාගේ පවුලේ සමාජිකයින් වෙන්න පුළුවන්, ඔයා දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ විදිහට ලෙඩ රෝග වලටින් පීඩාවට පත් වෙලා ඉන්න ඔයා වෙන්න පුළුවන්. මේ කවුරුණත් මම ඔයාට කියනවා, ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී අනිවාර්යයෙන්ම ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 පොට්ටව ශාකාවට අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් වැඩි විස්තර දැනගන්න, යන දිනය වෙලාව වෙන්කර ගන්න, දැම්මම කෝල් එකක් දීලා ඒ වැඩ ටික ලෑස්ති කරලා තියාගන්න. වෙන වැඩ නම් දාගන්න එපා. ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුනේදී කතා කරන්න ඕනි මෙන්න මේ නම්බර්ස් වලට 0734227870 කියන නම්බර් එකට කෝල් කරන්න. එහෙම නැත්නම් 0775511918 0775511918 කියන නම්බර් එකට කතා කරන්න. මතකයිනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව තියෙන ශාඛාවේ තමයි මේ පාර. ඒගොල්ලන්ගේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 8 9 10 කියන දවස් තුන පුරාවට මේ නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව සූදානම් කරලා තියන්නේ. අපි අමුතු අගල WhatsApp messages පත්‍ර කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. සදිර මහගෙන ඉනෝ මම තොයාව අම්පර පරිණ ගාමන්ට හන්දිය හෙල්මට් ජැකට් කරේ අපේ අතුකොරලා අයියා එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. ගිනි ගින්දරි කොහොමද? මම කුමාර හේරාජ්, බිරින්දෑව මනෝජ් හිනල්මිනි, ආදරණීය දුව මිනාරා සෙහන්සා, පුත්‍ර රත්නය, ආදරණීය පුතා විලේෂ පංචසර, ලස්සන සින්දාක් දෙන අපේ ෆැමිලි එකටම නෙත්තහන හැමෝම එකතු කරගන්න ඔයත් හරි. මේ සින්දුවට එකතු කරගන්නම් අයියා. හයි ජානු, අපිවත් සින්දුවකට එකතු කරගන්න. සඳූපමා දේවින් දිහෝමාගමින් ලස්සන නමක් තියෙනවා. අඩමේ සේදඩ එකතු කර ගන්නා

ಕೆ ಮೂಡ್ ಬೂಸ್ಟ್ ನೆತ್ತೆ ಫೆಮ್ ಕಿಂದರ ಹೆಂದೇವಾ ವಿಜಾನು ವಿಜಾನು.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සහගත ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකයෙක්.
1: දවල් එකයි විනාඩි 57යි.
2: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0776437371
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313636
4: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ.
6: කොල්ල කෙල්ල කොට

0: அக்மாவி தெல் ஃபேட்டி லிவர் பயவென்னிப்பா சிவனகல லிவர் பூஸ்டின் கேப்சூல் அரகான் அப்பே விதகம அப்பே உருமய 40 வசரக அபிமானய சிவனகல ஆயுர்வேத 0.47 31 340
1: கிந்தர ஹண்டேவ
2: brought to you by
3: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
5: fems ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0.34 226 7046
8: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙකහන්න නෙත් FM කින්ද.

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම ඇත්නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියුස් සමග මම ඩිල්ෂාන්. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මේ අතරින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. මේ අතර සැප්තැම්බර් මාසයේ ගත වූ දින 13ක කාලය තුළ ඩෙංගු රෝගීන් 2,146ක්ද වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන් වාර්තා වීම සැලකීමේදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 20,742ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,235ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,291ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,247ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news, the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, net FM.
6: කින්දර හැන්දෑව
7: brought to you by
6: youth එකේ ඔයාගේ future එකට plus point එකක් RDB youth plus. youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා.
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
9: FEMS අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
12: FM 95 94.8.

Net FM Kinder Händeva Vigiano. එහෙම WhatsApp chat එකේ ඉන්න මෙන්න මේ කටි එකතු කරගෙන අපි මේ පැය පටන් ගමු එහෙනම් වරකගොඩ අනුරගාමන්ටගේ ජානු පැටිය අපි දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරිචන්ද්‍ර ස්ටෝස් ගැබ චන්ද්‍රා යා චන්ද්‍රියා කා කොහොමද ප්‍රදීපා නිමල් අපිටත් ලස්සන සින්දක් දෙන්න උම්මත් ඕනි ඊට පස්සේ චන්ද්‍ර පුසලා ඔබියෝ ජනපදෙන් මැසේජ් කරලා තියෙන අන්ඩ්‍රයි එකතු කරගන්න මේ සින්දුවට හයි ජානු බෝලේ ඔන්න ජනී බැන්න ජානු පැටියා නෙමෙයි ජානු අලිය කියලා. අනේ ඉතින් මං ඔබට මොකුත් කියන්නේ මොකද? හරිම පොඩි මිනිස්සයා මට ඒවා කියලා තියෙන්නේ. මෙතන පඩිපලෙන් වැටුනොත් එහෙම පෙරලෙනවා ඉතින්. පහලට යන ගම්ම. අර බැරල් එක පෙරලෙනවා වගේ. එනෝ මට අලිය කියන්න. අභිනන්දන්න එයාත් එක්ක බලාගන්න. මං බලාගන්නම් කොයාත් එක්ක එව්වා. දෙන්න කොපිටත් ලස්සන සින්දුවක් හමි සුමුදු පූචදු චුඩික්කි දිනදු කලු මගේ අලුව සෙට් එකයි දිනුවක්ක නිලුවක්ක කඩයක්ක සචි ඉෂාරා එරා සඳු රණේ කියලා කෙනෙකුත් ඉන්න ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දක් අහමු දේවදුර චාන්දියක් මැසේජ් එක වලදී චාන්දියක් මේ හැන සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ හයි ගින්දරි අපි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මුදානායක වෙනද සංකේනේ නුවර පාරේ අක්කලින් මැසේජ් කරලා දිනවා මේ හැන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ ගින්දර හැන්දෑවක් වේවා කොහොමද මොණ්ඩරගලින් මේනක සඳුරන් මැසේජ් කරලා තියෙනවා මේ හැන සින්දුවට එකතු කරගන්නම් ගින්දරි සුබ දහමලාග් හම්බද්දට කලදදල් කැදී මම ශාන කාරන්ද නිලන්ත මහීමා ශෘෂිමා රන්දිමා සින්දුවක් ඕනි උම්මකකු දෙන්නා

දවල් දෙකයි විනාඩි 14යි වෙලාව. අපි මෙන්න මේ ටික මතක් කරගෙනම යමු නේද මේ සින්දුවට කට්ටි එකතු කරගන්න. ෆෙම් සෑ ගැන වඩ මතක් කරන්නම්. ගෑනු ළමයි දැනගන්න ඕනි දෙන්නේ මේ ෆෙම් සෑ කියලා කියන්නේ. මන් දන්නවා කොහොමද දැන් ගෑනු ළමයි පාවිච්චි කරන්නේ ෆෙම් සෑය. මොකද එයාලා කැමති පීරියඩ්ස් කාලේ කියලා ඒ දවස් නිකන් අමාරු කරගන්න නැතුව හරි පහසුවෙන් ගෙවන්න සහ ආසාවෙන් කරපු වැඩ බොරුවට මොකටද අතහරගන්නේ නේද? තමන්ට තමන්ව මිස් වෙනවට කවුරුත් කැමති නෑනේ. එහෙනම් තමන්ගේ දේවල් මිස් කරගන්න නැතුව කරගන්න ඒ දවස් වලට ආදි. ඔයා ළඟ තියෙන්න ඕනේද තමයි ෆෙම් සෑය කියලා කියන්නේ. ඉතින් අපි පැය දෙකක් ගන්නකොට අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕනි, ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස් සත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පැය දෙකක් වෙන්න ඕනි. ඔය කියන දේවල් ටික හරියටම තියෙන පැය දෙක තමයි දැන් ඔයාට මාකට් එකේ ගන්න තියෙන ෆෙම් සෑය කියලා කියන්නේ. SLS ISO සහතික සහිතව ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්වයේ පැය දෙකක් විදිහට දැන් ඔයාගේ අතට සාධාරණ මිලකට පත් වෙනවා ෆෙම් සෑය. වෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් මේක මිල දී ගන්න පුළුවන්. ඔය අනිත් දේවල් තමන්ගේ ළඟ තියාගෙන ඉන්නවා වගේම තමයි ඔය බෑග් එකේ පුරවගෙන ඉන්නේ මේකප් කරන්න ඕන කරන දේවල් ටික. අන්න ඒ වගේ ගෑනු ළමෙක් වුණාම තමන් ළඟ අනිවාර්යයෙන්ම පෑඩ් එකක් තියාගන්න. එහෙම තියෙන්න ඕනි පෑඩ් එක තමයි ෆෙම් සෑය කියලා කියන්නේ. මේ වහගෙන ඉන්න පිරිමි ළමයි කියනවා නම් ඕවා අපිට වැඩක් නැහැනි කියලා දෙන්න තියන්නේ. එයාලත් මෙව දැනගෙන ඉන්න ඕනි. ඔය ගෙදර ඔයා ඉන්නේ කඩේ යන්න. අම්මා හරි අක්කා හරි නංගේ හරි කිව්වත් එහෙම කඩේට ගිහිල්ලා හදිසියෙවත් පැඩ් පැකට් එකක් අරගෙන එන්න කියලා. ඒවට ලැජ්ජ වෙලා හරියන්නේ මෙව ලැජ්ජ වෙන්න කාරණා නෙමෙයි. ඔය දැනගෙන ඉන්න ඕනේ යාළට පහසුම දේ මොකද්ද කියලා. එහෙනම් ෆෙම්ස් අය අම්මා නංගි අක්කා විතරක් නෙමෙයි කවදා හරි දවසක ඔයාගේ ජීවිතේ ඔයාට එකතු වෙන පාට්නර්. අන්න එයා වෙනුවෙන් හරිම දේ තෝරගන්නවා නම් ඒ ෆෙම්ස් අයම තමයි. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් ෆෙම්ස් අය ඔයාගේ අතට පත් වෙනවා. එතනින් පස්සේ මම ඔයාලට මතක් කරනවා බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනාව වෙන්න පුළුවන්, ආහාර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසුව හරි දරුවන්ට ඇති වෙන යම් යම් ආබාධ, කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාට හොඳම අවස්ථාවන් හම්බ වෙන්නේ ඇක්ටිව් ප්ලස් ආයතනය තුලින්ම විතරයි. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2, ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3. ඔන්න මං ආයෙත් එක්වට නිවැරදි කරන්න ඕනි. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 තුන්වෙනි ශාඛාව තමයි කොට්ටාවේ තියෙන ශාඛාව. ඉතින් මේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ තියෙන ශාඛාවේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුනේදී ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුනේදී ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවේ තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ 8, 9, 10 කියන දවස් තුනේ ඔක්තෝබර් මාසේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට සහභාගී වෙන්න කොට්ටාවේ තියෙන ශාඛාවට ගිහිල්ලා. ඉතින් මේ අවස්ථාව මග අරගන්න එපා. ඒ දවස් තුනේදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. මතකයිනේ ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුනේදී කොට්ටාවේ තියෙන ශාඛාවේ තමයි පැවැත්වෙන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවේ තමයි මේ වැඩේ පැවැත්වෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ දවස් තුනේ වෙන වැඩ දාගන්න නැතුව අනිවාර්යයෙන්ම යන්න. මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25%ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ පවුලේ සමාජිකින් එක්ක ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් දින වේලාව වෙන් කරගන්න කාල එකක් දෙන්න. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න 0342217870. අයි නම්බර් එක කියන්න 0342472870. එහෙම නැත්නම් 0777511039018 0777511039018 කියන නම්බර් එකට කාල එකක් දෙන්න. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාඛාවේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් තමයි ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුනේදී මේ විශේෂ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව සූදානම් කරලා තියෙන්නේ. කෝල් කරපු මෙන්න මේ කටියත් චග්ගල් එකතු කරගන්න. මේහෙන සින්දුවටම සයිරි කෝල් කරා දියතලාවෙන් අච්චිඅම්මව එකතු කරගෙන සින්දක් අහමු කියලා කරි කිලගස්කඩ අරුණාය කතා කළා. ඊට පස්සේ ගොඩ දවසකට පස්සේ මෛත්‍රීපාලය මංගලින් කතා කළා. මංගලිකා මధుකා මధుරංග මధుසංක සෙට් එකම එකතු කරගන්න. ඡය වේවා. ඊට පස්සේ
රෑගම අරුණයි අනුරා අයියාගේ කඩේ අපේ අනුරා අයියායි බණ්ඩාර මල්ලි වයිසින්දෝකට එකතු කරගන්න කියලා කිව්වා. මේ සින්දෝට එකතු කරගන්නම්. ඒත් එක්කම වලස්මුල්ල ෆිල්ම් හෝල් එක ඉස්සරහ පෙට්‍රොවිල් පාගේ කොල්ල තුන්දෙනා වීර අයියා බණ්ඩාර අයියා ධර්ම අයියා තුන්දෙනා එකතු කරගන්නවා මේ හැන සින්දුවට. ඉන්න දිග්ගටම නැත් එක්ක ඊට පස්සේ වල් පිටමල් උපාලය කතා කරා. දම්යක්කා දුෂාන් මිහිරංග සින්දුවකට එකතු කරගන්නකවා. අශෝක අක්කා කතා කළා බදරලියෙන්. අශෝක අක්කා මේ සින්දුවට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 2:23.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: අලුතැන කාටම මෙල කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද
6: කවුදානේ මේ කළුවට කළුවේ
5: මං තමයි නංගි කළු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
6: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
5: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
6: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
7: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන boring නැති evening drive එක
8: net fm හතර වටේ හතර වටේ
9: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු

දවල් දෙකයි විනාඩි 29යි වෙලාව. හරි, මම මේ වෙලාවේ NetFM official Facebook fan page එකේ ලයිව් එකක් ඇවිල්ලා තියෙන දැන් ඉතින් NetFM official Facebook fan page එක පැත්තට එන්න, ලයිව් එකට join වෙන කට්ටිය, සින්දුවකට ආදරය කරන කට්ටිය එකතු කරගන්න, ටක් ගාලා comment එකක් දාන්න. හරි, එහෙම කට්ටිය ලයිව් එකට join වෙන අතරේ මට මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටික මම ඔයාලට මුලින්ම මතක් කරලා ඉන්නම්. මෙන්න මේ ටික පිල්ලි වලට ඔයාලට මතක් කරගෙන යන්න ඕනි. හරිද, මුලින්ම මතක් කරනවා මම ඔයාට ඔයාගේ ජීවිතේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම කරන්න නම් දිවයිනේ ප්‍රමුඛතම සහ දවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවේ Youth Plus ගිණුමක් ඔයාලට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් RDB බැංකුව හඳුන්වා දෙන අලුත්ම ගිණුම තමයි RDB Youth Plus ගිණුම කියලා කියන්නේ. ඉතින් RDB බැංකුවේ Youth Plus ගිණුම කියලා කියන්නේම ගිණුමකට එහා ගිය දෙයක්. ඔයාගේ මූල්‍ය පුරුදු වැඩි දියුණු කරන්න, මූල්‍ය සාක්ෂරතාවය ඇති කරන්න ඒ විතරක් නෙමෙයි, මූල්‍ය කලමනාකරණය, මූල්‍ය විනය ගොඩනගන්න, අනාගත ආයෝජනයන් සඳහා කියන කරුණු කාරණා ගණනාවක් මූලික කරගෙන තමයි මේ විදිහට RDB බැංකුව Youth Plus ගිණුම ආරම්භ කරන්නේ. ඉතින් වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවන්ත ශාඛා ජාලයක් තියෙනවා මේ RDB බැංකුවට. ඒ විතරක් නෙමෙයි, මිලියන 6කට අධික ගනුදෙනු කාර්ය ප්‍රචාවක් ඉන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ අතරින් එක්කෙනෙක් වෙන්න. ඔයාගේ අනාගතය කරන හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් RDB බැංකුවේ Youth Plus ගිණුමක් ඔයාත් අදම ආරම්භ කරන්න යන්න. අදම ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගිහින් ආරම්භ කරන්න ඔයාටත් පුළුවන් RDB Youth Plus ගිණුමක්. ඒ ඔයාගේ අනාගතය වෙනුවෙන්. ඉතින් ඔයාගේ උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාලා සඳහා වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යවසායකත්වය සඳහා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට අඩු පොලි අනුපාතය යටතේ ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපකරුවන් හොය හොය දැන් අර හිමේ රස්සිය අදු වෙන දේකුත් නෑ. ඔයාට අපකරුවන් රහිත ණය ගැනීමේ පහසුකමක් තියෙනවා දැන් RDB බැංකුව තුල. ඉතින් ඔයත් RDB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කළා තියෙනවා. මේ විදිහට පහසුකම් රැසක් අත් විඳින්න පුළුවන්. තව විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවා ඔයාට අත් විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයත් අදම ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න. ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීමට RDB බැංකුවේ Youth Plus ගිණුමක් ඔයත් අදම ආරම්භ කරන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැනත් ඉක්මනට මතක් කරන්නම් ඔයාට. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවෙකම ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕනම කෙනෙක්ට මුලින්ම මතකට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. හේතුව තමයි මේක මේ තරමටම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ. 100%ක් හරීම ප්‍රතිඵල ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ඖෂධ වලින් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන නිසා. උදේට ගෙදරින් හොදට යන මිනිස්සයා හවසට එන්නේ කැස්සක් හෙම්බිරිස්සාවක් උණක් ඔය වගේ දේවල් හදාගෙන නම් දැන් ඉතින් ගෙදරක තියන්න ඕන දේ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ඕක තියනවා කියන්නේ ඔය අරගෙන එන ලෙඩ අනික් කටියට බෝ වෙන්නෙත් නැහැ. පටන් ගත්ත තැනින්ම ඉවර කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් එයාටත් දෙන්න දෙයට හවසට සෙවනගල මදුකා කැස්සට පැනිය. ඒ වගේම sugar ඕකනේ ලොකුම ප්‍රශ්නේ. දැන් ඉතින් 10 දෙනෙක් ගත්තොත් 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ටම ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒකට හොඳම විසඳුම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ තියෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඒ වගේම තමයි පැටිලිවර් වලට තිත තියන්න දැන් ඔයාලට පුළුවන්. පැටිලිවර් වලට තිත තියන්න නම් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක තමයි දැන් ඔයාලට පාවිච්චි කරන්න තියෙන්නේ. මේ විදිහට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ එකීමේකී නොකී නිෂ්පාදක ගණනාවක් කමල්වන්දුල වීරපිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම, අපේ උරුමය, 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ආදම කතා කරන්න. 047 31 43 540 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. සැප්තැම්බර් මාසෙ පටන් ගත්ත ගමම කට්ටිය ප්ලෑන් කරන්නේ මොකද්ද? ප්ලෑන් කරන්නේ ඉතින් වෙන මොනවද නෙමෙයි, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳ ගන්න යන්න නේද? ඉතින් 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දෙත් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී පවත්වෙනවා. ඒ උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම්ම. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න ඔයාට ආරාධනා කරනවා. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රය පැවැත්වෙන 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අමතක නොකර ගොඩ වෙන්න කියලා. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය, ඒ වගේම NetFM අපි තමයි මෙවරත් නිලගුවන් විදුලිය ලෙස කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක ඉන්නේ. හරි, ඒ පණිවිඩෙත් මතක් කරගෙන යමුටක් ගල WhatsApp messages පැත්තට කවදින්නේ කියලා බලන්න.
ගින්දරි ගින්දර හැන්දෑවට අපිත් එකතු වෙනවා. මහරක මින් දුලානියක්ක මැසේජ් කළා තියෙනවා මේ සින්දුවට එකතු කරගන්න. ආයක සින්දුවක් නෙමෙයි සින්දු ගොඩක් තියෙනවා. ජන සුබ දහමලක් බෝලේ මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා ගොඩක වෙල ශෂික මැසේජ් කළා තියෙනවා මේ සින්දුවට එකතු කරගන්න. මඩපාත සුබෝදි වැඩිහිටි සමිතියේ මෙන්න මේ කට්ටිය එකතු කරගන්න. ආනන්ද හේමපාල කරුණාදාස සෝමදාස රංජිත් ඉලෙපරුම නන්දලාල් සිරිකුමාර ජයතිස්ස ලක්ෂ්මණ අය සෙට් එක එකතු කරගන්න. හයි ගින්දර සුදු බෝලේ ජා බෝලේ ජානු මැණික දෙන්නකෝ සින්දු වැස්සක් අපි බොකුන්දර 10:90 පරිමංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලිකා ශ්‍රයන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත නිවන්තිරිය දේවින්ද ෆැෂන් ගාමන්ට් එකේ ඔක්කොම සෙට් එකත් එකතු කරගෙන අහමු සින්දු ගොඩාක් ආදරේ ගොඩාක් උම්මා මාතාදරේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited වෙතින්.
2: දවල් දෙකයි වෙනාඩි 41යි. එන්න
3: ෂා
2: පාරටම එනවා කෑමවල සුවඳ
3: රසත් එහෙම තමයි.
2: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
3: මොකක්දනේ ඔයාගේ රහස?
2: මම හැමදාම ගන්නේ Fortune Oil නේ. ඉතින් මොකද්ද වෙනස?
3: ක්වොලිටි එකම තමයි.
2: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oil නේ.
3: ඇත්තම තමයි.
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
5: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
8: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0776 43 73 171
9: Hello.
10: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

දවල් දෙකයි විනාඩි 43යි. හනදෙන් ලෑස්ති කරගත්තේ මේ හන සින්දුවට. ටංගල කට්ටිය එකතු කරගන්න මම WhatsApp පැතරත් යන ඕනි. ඊට පස්සේ Facebook Live එකේ කියන කට්ටියත් මතක් කරන්න ඕනි. බලමු කවුද ඉන්නේ කියලා Facebook Live එකේ. කවිඳු ඉන්නවා, ඊට පස්සේ සෙනිත් ඉන්නවා, ලක්මාලි ප්‍රියදර්ශිනී ඉන්නවා, උපුල් ප්‍රයන්ත ඉන්නවා, JMS කුමාර චන්ද්‍රමා පළගමයි ඉන්නවා. ඔයාවත් එකතු කරගන්නම්. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? අපේ ඉෂාරා ඉන්නවා, රංජිත් ධර්මසිරි ඉන්නවා, ලක්මාලි අක්කා. ඔයාවත් එකතු කරගන්නම් අනිවාර්යයෙන්. මේ හැන සින්දුවට WhatsApp messages පැතර ගියාම මෙන්න මේ කටියත් එකතු කරගන්න ඕනි. හයි සුබ දහවලක් ගින්දර මැණික. කොහොමද ඔයාට උම්මා මැණික? අපේ පිළියන්දල කහපල හේලිත ෆැෂන් එකේ සමන්තිමානෙල් කුමාරියානු, උපමා ප්‍රියදර්ශනී, රූපා ජයශානියා, චන්දිනි ශාන්ති, සුනේත්‍රා දෙවුමිනිලු, දේවින්දි, අක්කි සුදා. අද අපේ අසංඛයගේ උපන්දිනේ. යාද විශ් කරන අපේ මේ කෙල්ලගොඩ මැද්දට වෙලා ඉන්න එකම කොල්ලා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. අසංඛ අනංගයා වගේ ඉන්නානේ කෙල්ල ටිකක් කට කරගෙන. Happy birthday. නැත්තිම එක අපි ගොඩම ගොඩක් ආදරෙන් ඔයාගේ ඔය වටේ ඉන්න කෙල්ල ටිකට විශ් කරනවා වගේම ගොඩක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. මට උම දෙකක් ඕනි, ආදරෙයි පන දෙකක්. අර අසංකිට චුට්ටක් දෙන්න බර්ත්ඩේ එක හින්දා හනිද? ජය වේවා. සුබ ගින්දර මද්දහනක් සුද්ධි. ජානු ගින්දර බෝලේ, ගොත ගොත ගින්දර මාලේ, පාමීන් මදහස ලීලේ, උම්ම වෙදන සුදු බෝලේ. ආදරේ උම්ම ඕනි. නිපුණි අනුරාධපුරෙන් මැසේජ් කළා තියන්නේ. ජානියාගේ කොන්ද රිදෙන්නේ ඔතන එකේ විදිහකට ඉන්නේ නෑනේ. කැරකෙනවනේ, අඹරෙනවනේ, වැඩ ගොඩයි. කොන්ද රිදිලා මේරුණත් ඇතිලු. මට එක එකව කියනවනේ, අන්න ඒකයි යටහොම් වෙලා තියෙන්නේ. නිපුණි ආදරේ හරිද? හයි, අපි තව අහගෙන ඉන්නේ. අපි වත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මමයි මගේ ෆැමිලි එකේ ආවයි නැත්නම් හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා. හම්බරාදුවෙන් දිල්රුක්ෂි මැසේජ් කළා තියෙනවා. උම්මලු කපටි කමට උම්ම ඉල්ලන්නේ, උම්ම එක කෙවනවා. හයි හයි ජනු, කොහොමද ආට? අදත් අපි ගින්දර හැන්දෑව එක්ක ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව සාලිය සෆා එතනේ. සාලිය එක්ක අනිෂ්ක ඉන්නවා. යාළුව හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා සෙට් එකටම. ගිනි ගින්දරේ උම්ම කැටි ආවද පැටියෝ? කොණ්ඩ කිරිල්ලි උම්ම තුනක් ඕනි. අජිත් ජයවර්ධන, අජිත් චමින්ද ජයවර්ධන අයියා යටි අන්දර ඇලහැර පාරේ හොඳ සින්දුවක් එක. සුදු අම්මි අම්මෝ මතක ඇති කාලෙකින් කවුරුත් ඔහොම කතා කරලා නැහැ. මනියත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. මම ජයම්පති අයියා බුලත් කොහොපිටිය ලෑවලි. දෙන්නටම දෙන්නම් බෙදා ගන්න උම්ම දෙකක් හරිද?

0: සමග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ඊසි නිසා ඇත්තටම ලේසිද?
4: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: අල්ප

ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.

0: சுந்தர ஹண்டேவா.
1: Brought to you by
2: யூத் எகெயின் நோயாக ஃபியூச்சர்க்கு தி பிளஸ் பாயிண்ட் எகாக் ஆர்டிபி யூத் பிளஸ். யூத் எகெடம செட் பண்ண பேங்கிங் பார்ட்னர் ஆர்டிபி யூத் பிளஸ் கீனுமா.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
0: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: බැයෙන් බැය අලුත් වන අලුත් පැය.

0: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම තරංග අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් සම්බන්ධයෙන් ගොනු කර තිබෙන අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් සම්බන්ධයෙන් කර තිබෙන නිගමනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත් සමග කරුණු තහවුරු කිරීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියෝග කළා මෙම පෙත්සම අද අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවුම් ලැබුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල මෙම පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කළා. මිලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: FM 95 FM 94.8 Net FM
3: ඉන්දර හැන්දෑව
4: brought to you by
5: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
7: frames එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 70 46
10: FM 95 94.8

හවසතුනයි වින්නාරි 8යි සුබ සැන්දවක්. අපි දෙන්නගේ අන්තිම පැයට තමයි මේ විදිහට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරමු, මැසේජ් කරමු, සින්දුව කියලා ගන්න මේ පැතරේ මුවෙනං ඉමීට කෝල් කරපු කට්ටිය තියෙනවා, මැසේජස් ඔබ කට්ටිය තියෙනවා. යන්ත්‍රේ මතක් කරන්න ඕනි, Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් ඔන්න ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුන පුරාවට නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාත් යන්න Active Plus Center 3 කොට්ටාව ශාඛාවට. ඔයා වෙනුවෙන් තමයි මේ වැඩේ පැවැත්වෙන්නේ. ඔයා දන්නවනේ Active Plus බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය කියලා කියන්නේ බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම්, ආතරයිටිස් වෙන්න පුළුවන්, වෙනත් සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනාව, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන අබද, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුන්නාව, ආබාධ හා වෙනත් පැරලයිස් රෝග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ ඉන්නම උපතින් හරි උපතින් පසු හරි යම් යම් ආබාධ වලට ලක් වෙච්ච ඒගොල්ලන්ට, එහෙම නැත්නම් කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාට මේ කිව්ව සියලුම රෝගවලට හරියටම හරියන තැන තමයි Active Plus කියලා කියන්නේ. ඉතින් Active Plus වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තුල Active Plus Center 3 ශාඛාව තියෙන්නේ කොට්ටාවේ. ඉතින් මේගොල්ලන්ගේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් තමයි ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුන පුරාවට මේ නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ දවස් තුනේදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක්ද මේ දවස් තුනේ යන ඔයාට මේ දවස් තුන පුරාවටම ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15%ක විශේෂ වට්ටමක් සහ ආයුර්වේද නිෂ්පාදන සඳහා 25%ක වට්ටමක්ද තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔක්තෝබර් මාසේ 8, 9, 10 තව දවස් තියෙනවා. හැබැයි ඔයාව දැම්ම ඉඳලා දැනුවත් කරන්නේ මේ සම්බන්ධව. වෙන වැඩ දාගන්න හරි දක්ෂයිනේ අපේ කට්ටිය. ඔය වගේ වැදගත් දේවල් අමතක කරලා වෙන වැඩ කරන්න නම් හරි දක්ෂයි. මම මේ ඔයාට ඉක්මනට මතක් කරන්නේ මේ ගැන. අනේ දවස් වලට නම් වෙන වැඩ දාගන්න එපා. පස්සේ කියන්නත් එපා මිස් වුණා කියලා. ඒ නිසා ඔක්තෝබර් 8, 9, 10 කියන දවස් තුනේ ඔයා තියන්න Active Plus Center 3 කොට්ටාවේ තියෙන ශාඛාවට අනිවාර්යෙන්ම. යන්න කලින් දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. ඔහොමම ලියා ගන්නකෝ, නැත්නම් ෆෝන් එක අතේ තියෙනවා නම් ඩයල් කරගන්න. 0134-22-817 එහෙම නැත්නම් 0777-511-18 0777-511-18 ෆෙම්ස අය කියන්නේ ගෑනු ළමයි ළඟ තියෙන මොනි පෑඩ් එක. ආයි අරව මේවා අරගෙන නිකන් පස්සේ කියන්න එපා. ඒ දවස්වලටත් පුදුමාකාර අමාරුවක් තියෙන්නේ. ආසාවෙන් කරපු හැම වැඩක්ම අතහැරගෙන ඉන්නේ. දන්නෙම නැතුව මට මේ වැඩ ටිකක් මිස් වුණා. ජොබ් ඉන්ටර්වියු එකක් වෙන්න පුළුවන්, ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එක්සෑම් එකක් තියෙන දවසක් වෙන්න පුළුවන්. කොච්චර වැදගත් දේවල් මේ පීරියඩ්ස් කාලේදී අපි අතහැරගන්නවද? ඕක කරගන්නේ විශේෂයෙන්ම අපි පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. අපි පාවිච්චි කරන පෑඩ් එක අපිට ඇඳගෙන ඉන්න අපහසුයි නම්, ලීක් වෙයි කියන බයෙන් ඉන්න ඕනේ නම්, ගෙවන මිලට කිසිම වටිනාකමක් නැති පෑඩ් එකක් නම් අපි පාවිච්චි කරන්නේ, ඇත්තටම ඔය කිව්ව දේවල් ටික අපි මිස් කරගන්නවා. ඊට වඩා ගොඩාක් වැදගත් දේවල් පමණ අපි මිස් කරගන්න ට්‍රයි කරනවා. ගෙදරට වෙලාම ඉන්න තමයි බලන්නේ. හැබැයි මං ඔයාට කියනවා, පාවිච්චි කරන පෑඩ් එක ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්වේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි. අන්න එහෙමනම් ඔයාට දැන් මාකට් එකේ මිලදී ගන්න තියෙන එකම පෑඩ් එක තමයි ෆේම්ස් අය කියලා කියන්නේ. SLSA ISO සහතික සහිතව සාධාරණ මිලකට ෆේම්ස් අය දැන් ඔයාගේ අතට පත් වෙනවා. ඒ නිසා අරගන්න ඔයාගේ හැම දවසක්ම එක වගේ ගෙවන්න. පීරියඩ්ස් දවස් කියලා අමුතුවෙන් ඔයාට ඒ දවස් ඔයාගේ ඔළුවට බරක් කරගන්න ඕනේ නැහැ. වෙනද වගේම වැඩ ටික හරි ලස්සනට කරගෙන යන්න පුළුවන්. එහෙනම් ඔයාගේ අතේ තියෙන්න මොණි, ඔයාගේ ළඟ තියෙන්න මොණි ෆිම්ස් අය විතරමයි. හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් දැන් ඔයාට RDB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. RDB බැංකුව කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුවනේ. ඉතින් ඒගොල්ලන් අලුතින් ආරම්භ කළා RDB Youth Plus ගිණුම. ඉතින් RDB Youth Plus ගිණුම මේ විදිහට ආරම්භ කරන්න තීරණය කළේ වර්තමාන තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වය ශක්තිමත් කරන කරුමුණු කරගෙන. මේක ගිණුමකට එහා ගිය දෙයක්. මූල පුරුදු වැඩි දියුණු කරන්න, මූල සාක්ෂරතාවය ඇති කරන්නේ විතරක් ද උසස් අධ්‍යාපනයට, වෘත්තීය පාඨමාලා සඳහා සහ ඔයාගේ ව්‍යවසායකත්වය සඳහා ඔයාට පහසු පොලි අනුපාත යටතේ ණය ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා. RDB බැංකුවේ Youth Plus ගිණුමක් තියෙනවා. ඒ වගේම විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවා ඔයාට හම්බ වෙනවා. මේ විදිහට පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන් RDB බැංකුවේ Youth Plus ගිණුම හරහා. ඉතින් වසර 42ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන RDB බැංකුව කියලා කියන්නේ ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙන එකම බැංකුවක්.
ඉතින් ඔයාටත් පුළුවන් ළඟම තියෙන ආඩිබි බැංකු ශාඛාවට යන්න. ගිහිල්ලා ඔයාත් අදම ආරම්භ කරන්න ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳ මිතිරි කිරීම කරන්න ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක්. ජානුමැනික අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්නකෝ. අපි අහලියගොඩ චමින්ද මෝඩස් එකේ බොස් චමින්ද ඇතුළු කොල්ල සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා කොල්ල සෙට් එකට. Good evening, Gindari. Yadigan from Deshani Studio. Okay, apu lassana sindaka ekathu karaganna busu busu wat ekathu karaganna kiyala thiyenawa. Sudamani kaadare ee lassana sindawakata mama ekathu karaganna umma. Balangara petikala. Shriyani akka. Hi Chanu, apu lassana sindawakata ekathu karaganna ko. Kadukannavi Kumari akka, oyawat netthana hemoma ekathu karagannawa kiyala thiyena. Jay wewa akka. ආදරණීය සුන්දර දවසක් ආදරණීය සුදු මැණික ආදරෙයි කෑගල්ල කංකිරිය හැටි මුල ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න උම්මා කැටේ ලාලනී රේණු සුදු අම්මා සරචන්ද සය ගලේකරි රයිගමි මැසේජ් කරලා තියෙනවා ඉදිරිින් පස්සේ සුබ දහවලක් ගින්දර මැණිකේ දැන් සුබ සැන්දෑවක් වස්තුවේ යටි අන්දර පරුසල්ල සේපාලි හොටෙල් එකේ සේපාලිකා අරලි ස්ටෝස් එකේ හරේන්ද්‍ර මල්ලියවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ අනිවාර්යෙන් එකතු කරගන්න. හෙලෝ ගින්දර සුන්දරි මොන්න රාගල චාමර ෆැෂන් එකේ හැමදාම පියවහනවා ලස්සන්ට වැඩේ කරනවා නියමයි සුරේෂ් thank you හරිද හැමදාම ඔය විදිහට net එක ඉන්න ඕනි ගින්දර හැන්දෑව අහන්න ඕනි හරිය හයි ජානු ഉണ്ടസ്കിരിയ നവീൻ എക്സ്പോർട്ട് ആൻഡ് ഗിഫ്റ്റ് ഹൗസ് സന്ദട്ട് മഹകിന ഇന്ന കേളത്തിന ജയവേവാഹിനാ ഇതി അമാരുവെ ഹരി ജാനുക്ക് കിയവില്ലത്തേക്ക് ഗിന്ദ്രഹന്ത മഹകന വെടക്കറണ് ഗത്തമായി ഇന്ന ഗമൻ തമായി അത് മകി കിയവില്ല ഹകനോട്ട് അമാരുദ്രുവണ്ണയ്യ ഇതറിതു നഹോന്നേ අනේ ආදරේට එහෙම කිව්වේ අපි හරි ආසයි වගේ කියවිල්ලට අන්න එහෙමෙන්න රුවන් කුමාර අයියා රන්වන් විමල් ඉඳගස් කැඩිය බද්දේ ගම ආදරේ මාතරි සුදු බෝලේ ජානු ආදරේ හැමදාමත් ආට සුබ සැන්දෑවක් ගලසට සින්දාක් දෙන්න උම්ම එකකුත් ඕනි සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් යාටි අන්තොට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 විනාඩි 27 තායි.
3: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්.එල්.බී. තනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාත්‍රකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
7: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
8: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
7: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
6: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට අවුරුදු ගාණක් මම බෙහෙත් ගත්තා, මට සුවපත් වුණේ නැහැ. ඊට පස්සේ මට රෙට් FM රේඩියෝ එකෙන් කමල්බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා. මම ඒකට ගියා. දෙපාරයි බෙහෙත් ගත්තේ. මගේ රිපෝට්ස් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන අය කමල්බන්දු ලෙඩ මහත්තයාට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තයා නිරෝගී කමම ලැබෙන්න ඕන.
6: කතා කරන්න 0777 300 940.
10: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.

කියන්න කට්ටිය කොච්චරද ඉන්න කියලා කිව්වොත් මට ඒ ඔක්කොමටි කියාගන්න පුළුවන් වේද කියලා මට මේ හිතාගන්න බර වුණා. ඊට කලින් මම මෙන්න මේ කට්ටිය එකතු කරගන්නම්කෝ. රිකිල ගස්කඩ මයිල් පීටියසලෝන් දිනේෂ් රිය කැපේ සෙට් එක. හැමදාම වගේ වුණාදත් මම වහගෙන ඉන්නවා කියලා මට කතා කළා. ජය වේවා ශාම විජේසිං අක්කා. සන්දීපනී නංගි, නොවන්තිකා නංගි. කොහොමද ඉතින්? එකතු කරගන්නම් මේහෙන සින්දුවට. එතනින් පස්සේ සංගීත් පුතා ඊට පස්සේ ලියනරාජයාගේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. එතනින් පස්සේ අපේ ලියනරාජයාත් කතා කරනවනේ. ලියනරාජයා ඔයාවයි වාගේ ෆැමිලි එක ඔක්කොම එකතු කරගන්න මේ හැන සින්දර බලංගොඩ හෙළපන්දිනේ ජයපාලත් නායක අයියා. ඔයාවයි වගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්නම්. ඊට පස්සේ රඹුක්කන කාන්ති අම්මා ඉනෝ මාර පැටියයි ෆැමිලි එකේ හැමෝම. ඊට පස්සේ රඹුක්කන මාකට් එකේ සෙට් එකයි ඔක්කොම එකතු කරගන්නම්. දැන් කොහොමද අමාරට? ඊට පස්සේ ටයිටැනික් සලෝනික අපේ තුෂාර කොල්ලා. ඔයාවයි මේ වෙලාවේ සලෝනික ඉන්න කටි ඔක්කොමයි අපේ ලසායියයි රසිකයියයි ඔක්කොම එකතු කරගන්නම් මේ සින්දුවටම. එතනින් පස්සේ මම යනවා WhatsApp messages පැත්තට. ආදරණීය ජානු, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. අපි තරිඳු එළවලු කඩේ අතියන්තට කඩේ දෙන හැමෝම එකතු කරගන්න. ඔයාගේ වැඩසටහන් ලස්සන කරන්න. අනේ thank you comment එකට එකතු කරගන්නම්. ජය වේවා සෙට් එකටම. බොරලස්කමු දිනිත විමුක්ති හර්ෂ්‍රහේම චන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සර චන්ද්‍රයා එකතු කරගන්නම් මේ සින්දුවටම. හෙලෝ ජානු, ඔම්මා මිස් අපිවත් එකතු කරගන්න. මීගම ඔර්ලෝසු කනුව ළඟ ජයසිරි බතික් ස්ටාෆ් එක. ජය වේවා ජානු පැටිය. අපිට ලස්සන සින්දුවක් දෙන්න අපි අවිස්සාවෙල්ල හසිඳ හෝටල් එකේ. හැමදාම නෙත් අහනවා මම මංජුලාගේ හස්බන්ඩ් නිශාන්ත. ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අද තමයි සලාම් මැසේජ් කරේ කියලා තිනා. ජය වේවා. මන් දැන් බලන් ඉන්නවා හැමදාම මැසේජ් කරන ගං. හරිද? හෙලෝ හෙලෝ අක්කේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. බොරැල්ලෙන් නවෝද් මැසේජ් කරලා තියෙනවා. ඔන්න නවෝද් මං වගේ මැසේජ් එක කිව්වා. ජය වේවා. හයි ගින්දරි, සුබ දවසක්. මම නිෂා ඇල්ල බල්ල කෙටුවා. නිෂා ඩෙලස් එකේ ප්‍රියන්ද බේක් හවුස් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් කාමු. උම්මා ආදරේ නගා. දිලානි රෝෂණි නොහංගලෙන් අවත එකතු කරගන්නම් මේ සින්දුවට. එතනින් පස්සේ ජානු මැනික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි SMT අපරල් හුන්නස් ගිරියාද අපේ වාසල මාමගේ උපන්දිනයට විශ් එකක් දෙන්න. අපේ කෙල්ල කොල්ල ටිකට උම්ම එකකුත් දෙන්න. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. අපේ වාසල අංකල් happy birthday. නැත්නම් එක අපි ගොඩම ගොඩක් හදරෙන් ආඩ විශ් කරනවා ඔගේ යාළුවෝ ටික වගේම. ඔයාටත් මේකෙන් චුට්ටක් ඉල්ල ගන්න හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතින් මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: හවස 3 විනාඩි 47යි. රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් වෙතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඊසි සනීප ආරක්ෂකතුවා දැන් රුපියල් 150යි.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසිසයි.
8: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම. රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0762 43 73 171.
9: පෘථුවිඳ ළඟහරුට රේල් පාර. ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM. අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
10: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
11: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්ද පද්ද?
12: කවුදානේ මේ කළුවට කළුවේ?
11: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
12: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
11: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net FM හතර වටේ යනවා.
12: මොනවා? දැන් ඒ ලෝකෙත් අහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
13: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
14: net FM හතර වටේ. හතර වටේ.
15: හෙලෝ.
16: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ

හවස 3යි විනාඩි 50යි වෙලාව. එහෙනම් ඉතින් මම දැන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැබැයි මට යන්න කලින් එකතු කරගන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම කියන්නේ ෆෑ. මම කොස්ගම සරෝදය පරිණුවන්. මගේ සිල්ලර කඩේ ඉන්න ගමන් ඔය වහන ලස්සන සින්දුකර ජානුනාගේ ඔවයි මගේ ඇටරියෝ සෙට් එකයි. මගේ වයිෆ් අයෝ මා දුවනේත් මේ පුතා අනුසර අම්මලතා තාත චන්ද්‍රේ අක්කගේ පුතා කවිදුවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න නම් ගියෝ. අපිට ලොකුම එකක් ඕනි. ඊට පස්සේ අපේ ලලිත් අංකල් මැසේජ් කරලා තියෙනවා. ඔව් ලලිත් අංකල් ඒක විශේෂ දවසක්. වර්කගොඩ ආසිරි අක්කත් නීල් අයියත් දෙන්නටම දිග උම එකක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ අද චතුලි දුවගේ බර්ත්ඩේ එක. යාට බර්ත්ඩේ විෂ් එකක් දෙන්න ගොඩාක් ආදරය කරන හස්බන්ඩ් සමිඳු. ඊට පස්සේ මීගමුවෙන් තාත්තා අම්මා අයියා සචින්දු අක්කා මනෝහාරි මනෝහාරි නෙමෙයි මනෝරි ලස්සන සින්දුවකටත් එකතු කරගන්න කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you චතුලි, happy birthday. ගොඩම ගොඩක් ආදරෙන් ආගේ ෆැමිලි එකේ හැමෝම ආඩ විශ් කරනවා. ඉතින් නැත් ටීම් එකේ අපි විශ් නොකර කොහොමද ඔයාට? මමත් ගොඩම ගොඩක් ආදරෙන් ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන් මේ හැන සින්දුවටම එකතු කරගන්නම් හරිද? එතනින් පස්සේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා සයිරි මැසේජ් කරලා තිනා. සයිරියෝ ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අක්කා කියලා චමෝදි මැසේජ් එකක් එවලා තිනා. චමෝදි මේ සින්දුවටම ඔයාවත් එකතු කරගෙන මම යනවා. එහෙනම් අපේ අසාය විලා සාටීඩ අපි ආයෙත් හම්බ වෙමු ඔයාගේ මගේ ඕන්දම ටයිම් එක දවල් එක හෙටත් ගින්දර හැන්දෑවෙන්. එතකම් පරිස්සමට ඉන්න ඕනි, දිගටම නෙත් එක්ක ඉන්න ඕනි. එහෙනම් කල්ලෝ හැපි ගියා මං එයාගේ ජනු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකම සමාජිකකි.
1: හවස 3:55
2: Meltdol හිසරතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: अंका टाइल्स हेड कराई चमत्कार सुंदरुनवातन
1: අලුතන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින් ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි
4: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා
4: 69 දී හදටත් යනවා
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද
0: මිස් කරගන්න බැරි රහස් දැනගන්න කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක සතියේ දිනවල උදේ 7ට
5: Net FM Algo Town
6: Brought to you by
7: අලුත්කම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands
8: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි
9: Samsung ගන්න හොඳම තැනයි දම්රු
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න
11: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි
12: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
13: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire Tank වෙනද පොලේ
14: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජය කුරක්කන් පිටි
15: විජය කුරක්කන්
16: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
1: අලුත් තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: Net FM Algo Town
17: ගින්දර හැන්දෑවා
6: Brought to you by
18: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus ගිනුමා
19: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
9: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට sugar නම් සෙවනගල මදු කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
2: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0.34 226 7046
4: සුබ සන්දේවක් හවස 4යි දැන්

0: ඔබවෙ ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.

0: Aluttvana. Alut pei. Vipassava. Et news.
1: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග 2012 වසරේ මෝදර දීවරවරය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේය කියන චෝදනා සම්පාදයෙන් හිටපු දීවර මාතේ රාජිත සේනරත් ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට රිහිබ ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහදිකරණයේ හමුවේ යළි විභාගයට ගෙනුණා. ඒ කොළඹ මහදිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ එහිදී පැමිණිලි සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඉන්නතුරුව විත්තිය නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න විමසීමද සිදු කරන බවයි net news අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඉන්නතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ නොවැම්බර් මාස 17 වෙනිදා දක්වා කල් තිබුණා. මිලඟ net news පසුවර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
3: FM 95 FM 94.8 Net FM
4: දිනන ලොකුම සුපිරි තෑගිදන එකමලුත් රයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
5: හිරු පායනෝමෙන් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
6: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: මරු බං!

සුබසඳව කවස 4යි විනාඩි 8යි වෙලාව අලුත් සතියක වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක අන්නේ විදිහට අදවා වැඩ කරන දවසක් නේ නේද සඳුදා උදේ පාන්දරම වැඩට ගිහිල්ලා ඊට පස්සේ අර නිවාඩු පාඩු ඉඳපු ඔක්කොම අමතක කරලා ආ දැන් සුපුරුදු විදිහට වැඩ කරන්න පටන් අරගෙන තියෙන්නේ ඒ නිසා සමහර වෙලාවට සෑහෙන වැඩ කරන ගමන් ඉන්න අයට පොඩි මහන්සියක් එහෙම දැනෙනව හවස් වරුවේ ප්ලේන්ටියක් එහෙම බීලා ගෙදර කට්ටිය උනත් ගෙවල් දොරවල් වල අස්පස් කරන වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා හවසට තේ එකක් බොන ගමන් පාරේ යන්නේන ගමන් ඊට පස්සේ වාහනේ යන්නේන ගමන් බස් එකේ යන්නේන ගමන් මාව අහගෙන ඉන්න වෙලාව තමයි මේක ඒ නිසා ඔයා මේ වෙලාවේ කොහේ කොතන කොහොම හිටියත් කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා සතියන්තය ගැන කතා බහ කරන්න අලුත් සතිය ගැන පොඩ්ඩක් මාත් එක කතා කරන්න ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගන්න ඊට පස්සේ බර්ත්ඩේ එකක් ඊට පස්සේ මොනවා හරි දෙයක් තියෙනවනම් අවසරනේ සෙලිබ්‍රේට් කරන්නේ නේද එතකොට ඊට කලින් ලංකාවටම හෙන්න විශ්ව එකක් එහෙම දෙන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ පැත්තට එන්න පුළුවන් 2:55:33:63 තියෙනවා අතිශය කෝල් කරන කට්ටියට අවස්ථාව දෙන්න බලාගෙන ඉන්නවා අද දවසේදී. ඉතින් ඒ නිසා 2:55:33:63 තකාල කෝල් එකක් ගන්න 0711:95:95:95 තියෙන ටිකක් බිසි කට්ටියට. ඒ කියන්නේ වැඩ කරන ගමන් කෝල් කර කර මාත් එක්ක කතා කර කර වැඩ කරන්න අමාරුයි වගේ නක්. ඔයාට අග්ගාල මැසේජ් එකක් දාන්න WhatsApp එකකින්. ඔයා කොයි විදිහට මගේ ළඟට ආවත් මං ආව අනිවාර්යෙන් මතක් කරනවා. දවසේ නෙතෙෆේ මොපිජ් එක මේ දවස්වල සෑහෙන්න අපේ පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය සෑහෙන්න ඇක්ටිව් මොකද සෑහෙන්න ප්‍රමාණයක් අපිට නෙතෙෆේ Facebook පිටුව හරහා අපිට ප්‍රතිචාර හම්බ වෙනවා අපේ පෝස්ට් වලට ඊට පස්සේ වීඩියෝස් වලට ඒ නිසාම හද පොඩි ජොලි පෝස්ට් එකක් දාලා තියෙනවා ඔය පේජ් එක පැත්තට ගිහිල්ලා කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා ඊට පස්සේ දැන් සිකුරාදාව සැප්තැම්බර් මාසේ 18 වෙනිදා වෙද්දී වාට අපි ලෑස්ති වෙලා ඉන්න කිව්වා සිකුරාදා රාත්‍රියේ අතිශය ප්‍රේක්ෂක ආදරයත් එක්ක දවසින් දවස ප්‍රේක්ෂක ආදරය වැඩි වෙන NetFM DJ9 face to face attack show අපි දෙවන තරඟ වටේ ජයග්‍රහී වාසනාවන්ත තරඟකරුවන් 14 දෙනෙක්ගෙන් ආරම්භ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එතකොට 18 වෙනිදා, ඒ කියන්නේ මේන සිකුරාදා අපි පළවෙනි තරඟ වටේ දෙවෙනි වටේ පළවෙනි තරඟය අපි අරගෙන ඉන්නේ හම්බන්තොට සහ කෑගල්ල දිස්ත්‍රික්කය අතර. ඉතින් ඒ නිසා කලින් වටේ ජයග්‍රහකයෝ දෙන්නෙක් තරඟ කරන්න ලෑස්ති. ඉස්සරහට අපි වැඩි විස්තර කියන්නම්. ඔයාගේ මනාපයෙන් ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරි. හරි, වැඩේ පටන් ගන්න කලින් මම මේවට මතක් කරන්න හදන්නේ විෂන් කියන නවතම ශාඛාව හම්බලංගොඩ මෙඩිකල් ප්‍රොහල් පරිශ්‍රයේදී ආවෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇස්වල පෙනීම සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඊට පස්සේ වාට ඇසීම සම්බන්ධව ගැටලු තියෙනවා නම් මේ සියල්ල අක්ෂිහා ශ්‍රවණ සේවාවන් සියල්ල ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා විෂන් කියා අම්බලංගොඩ මෙඩිකල් ප්‍රොහල් පරිශ්‍රයේ තියෙන ශාඛාව පැත්තට ගියාම. ඉතින් ඒ නිසා ඔයාට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සිවිකාචය තුළු සියලුම දේවල් මිලදී ගන්න ඔයා අනිවාර්යෙන් යන්න අම්බලංගොඩ මෙඩිකල් ප්‍රොහල් පරිශ්‍රයේ තියෙන විෂන් කියා නවතම ශාඛාවට. මෙඩිකල් ප්‍රොහල් ගාලුපාර අම්බලංගොඩ කියන ස්ථානයේ තමයි තියෙන්නේ. එතකොට 0746 544 15 18 0746 544 15 18 නම්බර එකට කතා කරොත් ඔයාලට වැඩි විස්තර දැනගෙනම යන්න පුළුවන්. හවස 4 විනාඩි 11යි වෙලාව. ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ ටික සඳුද දවසේ පටන් ගන්න හදන්නේ. කෝල් කරලා මැසේජ් කරලා ආදරය කරන කට්ටිය වේවත් යන්නේ නැතුව ඔයා මං ගාවටම වෙලා ඉන්න ඕනේ. දන්නවනේ මම DJ Azar.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 4 විනාඩි 18යි දැන්.
3: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
4: Sit වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
6: 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
1: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
8: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කණ්ණාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.99 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
10: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
11: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම් ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0112277787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
12: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් හතර අතෙන් සින්දු ඇහෙන මෙතෙපෙම් හතර වටේ

හවස 4 විනාඩි 23යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ලස්සන සින්දු ටිකක් අහලා මේ පැත්තට ආවේ ඔයාලට මතක් කරන්න සෑහෙන දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට අහන්න දෙන්න සින්දු ටිකකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් සයුරි මාව මේ වෙලාවේ අහගෙනලු ඉන්නේ. හරිද? ඊට පස්සේ මගෙන් කෝල් එකක් දීලා ඇහුවා සයිවා කීයටද Facebook live වෙන්නේ කියලා. එතකොට තමයි මට මතක් වුණේ අපි සෑහෙන කාලෙකින් Facebook live එකකින් හම්බුුනෙත් නෑ නේද කියලා. අන්න ඒ නිසා හවස 4:00 විතර මම Facebook live එකක් එන්නත් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඊට කලින් මෙන්න මේ ටික මතක් කරන්න ඕන. වසර ගණනාවක් පුරාවට මහ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රටේ සංවර්ධනයට සහ සුබසාධනයට වගේම ජීවිත සවිබල ගන්වන්නත් දැවැන්ත දායකත්වයක් ලබා දීපු ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ලොතරැයි කලාවේ පෙරලියක් සිදු කරපු රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක ලංකාවේ මෙතෙක් දැවැන්තම සුපිරි තෑගි දෙකකින් ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB Mega Power ලොතරැයිය කියලා කියන්නේ. එතකොට මේ වார்த்தාව යලි යලි තලුත් කරමින් ලංකාවේ ලොතරැයිකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව දැන් ඔයාලට NLB Mega Power ලොතරැයිය අරගත්තාම ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් හිමි කර ගන්නත් පුළුවන්. ඒ වගේම රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග හිමි කර ගන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් දැන් ඕනම කෙනෙක්ට තියෙන බලාපොරොත්තුවක්නේ සල්ලි තමන්ගෙම කියලා වාහනයක් කියලා කියන්නේ. එතකොට දැන් රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ ජීවිතේ තියෙන හීන සියල්ලම හැබෑ කරගන්න හැකියාව තියෙනවා NLB මෙගා පවර් ලොතරැයියෙන්. තියෙන්සා වැඩට යන එන ගමන් හරි ටවුන් එකට යන එන ගමන් හරි එහෙම ලොතරැයි විකුණන මහත්මයෙක් දැක්කොත් ඔයාට අග්ගාලා ගිහිල්ලා NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්න. මොකද සමහර වෙලාවට අද ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන්. තියෙන්සා පොඩි ට්‍රයි එකක් දීලා බලන්න. දවස වාසනාවන්ත වෙන්න නම් මං කියන්නේ උදේට රසමරස කෑම වේලක් තියෙන්න ඕනනේ. උදේ නැගිටිනකොටම අම්මා බත් උයන සුවඳ ඊට පස්සේ බත ඉදෙන සුවඳ එහෙම දැනෙන්න ගත්තාම අපේ දවසම නිකන් පොඩි වෙනම සුබදායි ගතියක් වාසනාවන්ත ගතියක් අපිට දැනෙනවානේ. මොකද කෑම මේසෙට අම්මා බත් ටික බෙදලා ගෙනල්ලා දුන්නාට පස්සේ ඒ දැනෙන රසය සුවඳත් එක්ක අපේ දවස හරි ප්‍රබෝධමත් වෙනවා. හැබැයි ඔවා ඕකෙම අනිත් පැත්ත ඉතල බලන්නකෝ. උදේ පාන්දර ලෑස්ති වෙලා වැඩට යන්න ඔක්කොම කරගෙන කෑම මේසෙට ඇවිල්ලා වාඩි වුණාම බත් එක පොඩ්ඩක් අමුගතියක් දැනෙන්න ගත්තොත් එන එහෙමත් නැත්නම් බත් එක නිකන් බෙරි වෙලා වගේ දැනෙන්න ගත්තොත් දවසම ඉවරයි නේ. උදේ පාන්දර නැගිටගෙන මහන්සි වෙලා උයපේකටත් පාඩුයි. අන්න ඒ නිසා තමයි මම කියන්නේ දවසට හොඳ ආරම්භයක් එන්න නම් උදේ කෑම වේල හරි විදිහට තියෙන්න ඕන. එතකොට උදේ පාන්දර බත් ඉව්වට පස්සේ හරි විදිහට බත් ටික උයා ගන්න නම් හොඳ හාල් එකක් ගෙදර තියෙන්න ඕන නේද? රසය සුවඳ වගේම ගුණාත්මක භාවයත් අංක 1 තියාගෙන හැම දෙයක්ම කරන හොඳ ගෘහණියක් නම් අනිවාර්යෙන් හාල් ගන්නකොට හොඳට තෝරලා බලලා ගන්න ඕනනේ. එතකොට දැන් වැඩිපුරම සහල් මිලදී ගන්නකොට අපේ ගෘහණියෝ බය නැතුව විශ්වාසයෙන් මිලදී ගන්න සහල් වෙළඳ නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වාගෙන ඒ කාලේ ඉඳලා මේ වෙනකම් ආපු සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. විශේෂයෙන්ම ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ කෑම මේසේ බත් පිඟානට එනකම් මේ සියලුම ක්‍රියාවලියන්ට වටිනාකමක් එකතු කරමින් පූර්ණ අධීක්ෂණයක් යටතේ හොඳම තත්වයේ උසස්ම සහල් ඔයාට ලබා දෙන්න තමයි හිරු සහල් හැමදාමත් කටයුතු කරන්නේ. අන්න ඒ නිසාම තමයි මේ විශ්වාසයත් එක්ක එදා ඉඳලා අද වෙනකන් අපේ අම්මලා ආච්චිලා විශ්වාසයෙන් කඩේට ගිහිල්ලා නම කියලම හිරු සහල් ඉල්ලන්නේ. දැන් ওই ගෙවල් වල එක එක හාල් ಜಾති කනවනේ නේද? එතකොට නාඩු, කීරි සම්බා, සම්බා කැකුළු හාල් ඊට පස්සේ කැඩුණු නාඩු, කැඩුණු කීරි සම්බා මේ දවස්වල සෑහෙන කට්ටිය හරි ආසයි පොඩි අය එහෙම හරිම රහ කරලා කනවනේ මේ කැඩුණු හාල් එක. මේ සියලුම සහල් වර්ග වලට හිරු සහල් හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනව. ඒ නිසා සාමාන්‍යයෙන් දැන් මෙහෙමනේ සමහර වෙලාවට උදේ පාන්දර බත් తిව්වට පස්සේ ඔක 12 එක පහ වෙච්ච ගමන් ටක් ගාලා පිලුණු වෙනවා. ඊට පස්සේ දැන් හස්බන්ඩ් පොඩ්ඩක් පරක්කු වුණොත් එහෙම කෑම කන්න බත් එක දිගාරලා බලද්දි බත් එක පිලුණු වෙලා. එහෙන් පිටින් මහක දාන්න වෙනවනේ. ගෙදර ආවට පස්සේ ඊට පස්සේ ප්‍රශ්න. සල්ලි දීලාත් හරියට හාල් එකක් ගන්න බැරි වුණානේ. ඔය වගේ කතා ඕනතරම් අහන්න හම්බෙනවනේ නේද? එනිසා ඉතින් මං කියන්නේ සල්ලි ඉතුරු කරගෙන මාසෙට සහල් වලට යන වියදමත් ඉතුරු කරගෙන රසට බඩපිරෙන ගුණාත්මක බත් වේලක් කන්න නම් ඔයා අනිවාර්යෙන් අරගන්න ඕනේ ලංකාවේ අංක 1 විශ්වාසවන්තම සහල් වෙළඳ නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ඔයාට ඕනම වෙළඳ සැලකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එනිසා තමයි ඔයාට මං කියන්නේ හිරු සහල් හිරු පායනවා මෙන් විශ්වාසයි කියලා. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා මම සයුරි මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සාපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා අනුර මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම සින්දු ටික ලස්සනයි අසා මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා චතු මැසේජ් කරලා තිනවා. Thank you චතු. ඔයාවත් එකතු කරගන්නම් අසා මම බදුල්ල කැටවලින් සමන්ත සැලොන් එකේ සමන්ත
පවුල කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කිව්වා. ඊට පස්සේ කෝල් කරන කට්ටියටත් මම අද chance එක දෙනවා කියලා කිව්වනේ. එතකොට මුලින්ම කතා කරේ මට වලස් මුල්ලේ 3 wheel park එකේ කොල්ල සෙට් එක. නීල් ඊට පස්සේ බණ්ඩාර ධර්මේ සෙට් එකම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ඔය කෝල් එකක් ගත්තේ නැත්නම් message එකක් දැම්මේ නැත්නම් ඩග්ගල මේ පැත්තට එන්න. Facebook live එකිනුත් හම්බෙමු.

0: Raatin, Sindu Ehenä, Net FM, Hatarawate.
1: විකිලගස් කඩපැත්තට යන්න හදන්නේ මේ වෙලාවේ සැලොන් දිනේශ්‍රී එකේ සෙට් එකම වහගෙන ඉන්නවා. ඊට පස්සේ ශාමවයි සංදීපනීවයි නුවන්තිකාවයි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ගුඩ් ඉවනිං අසා අපිත් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා. මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. 12 චන්ද්‍රකාන්ති නිසංසලා ඊට පස්සේ රන්ද සෙව්වන්දි ඔකෝම කට්ටියව එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. අපි වරක්ගොඩ පැත්තට ගියාම අනුර ගාමන්ට් එකේ කෙල්ලෝ සෙට් එකවත් අනිවාර්යෙන් මතක් කරන්න කියලා තියෙනවා. හා නම් ටිකත් එක්ක මේ වන්නකෝ මම ඒක උඩ මතක් කරන්නම්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. අද කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝධ රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
1: ඊසි නිසා ඇත්තටම ලේසිද?
2: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: සුව පහසුව කල් පැවැත්ම වගේම නිමාවත්තිනුත් ඉතා ඉහළ ඔෆිස් චෑස් නම් දම්රෝම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලිවලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්ද BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
10: පොත් අපගේ net වගේ
11: ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
12: හතර වටේ
13: brought to you by
14: දිනන ලොකුම සුපිරි ටැගිදන කමලොතරය NLB මේකාපව ඔබත් අදම මිලදී ගන්න.
15: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
16: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

அவச ஹதராய் வினாடி ஹதலிஸ் தேகாய் அபி நெத்எஃப்எம் ஒஃபிஷியல் ஃபேஸ்புக் பேஜ் எகன் லைவ் அவிலா இன்னே இதுங்க என்சா லைவ் எக பலாகிரி இன்ன கட்டியே மெதரிங்க ஹாட கமெண்ட் கரன்ன ஆதரே கரன கட்டியே வெகது கரகன் சான்ஸ் எக தியன வா உபேக்ஷா பிரசாதினி அசாது வால அஸ்னாய் கியலா தியனோ மைதன சஹன காலகின் தெக்க ஹந்தது கோஹெது ஹரித ஹிட் பஸ்ஸே பிரபாஞ்சன மே மாத்தினோ மாவத் எகது கரகன் கியல் தியனோ இவகேம உசித இரோஷன தேங்க் யூ உச்சித மங்க ஆவத் குடா காதரிங் இலங்கட்ட லாஸ்ட் கிரகின் தீன சிந்துட எகது கரகன் இவகேம அசாய் அப்படி லசன் சிந்து கோணி அபித் மேவிலா ஆவ தமய ஹகின் இன்னி கியல மட்ட மெசேஜ் எக கமெண்ட் எக தால தீனோ கயா நிந்திக தேங்க் யூ கயான் ஒயாவத் குடா காதரிங் எகது கரகன் இட பஸ்ஸே கௌதுமே இன்னே ஹாய் கோமதசா அபித் மேவிலா ஆவ தமய பலாகின இன்னி கியல மட்ட கமெண்ட் எக்கா தால தீனவா இஷானி தேங்க்யூ இஷானி ஓவாத் குட காதரி மதக்கரன் ஹரி லைவ் எக்கிட்ட ஓ தாமத்தாவே நெத்தான் டக்கால லைவ் எக்க பத்திர என்ன ஓ லைவ் எக்கிட்ட எனக்கம் மம்மி மதக்கரன் தான் சாமானியங்க கியாக் காதர கினெக்ட சேஹன்ன வெதகத் தியாக் கேன முகத்து தான் வாது கெதர சிவிலிம கேன சாமானியங்க கியாக் காதர கோட்ட அப்பி கே அத்துலத்து பெணும கேன சேஹன்ன ஹிதனவானி இத்தகோட்ட கெதர சிவிலிம கியல கியானே ஹரியட்ட நிகாங்கர பித்தி ஹதரத் தெக்கம தியன ஈலங்க பித்தியாக் வகை ஏ கேன் சாமானியங் சிவிலிம கேஹுவாட பஸ்ஸு தமாய் மங்கிதானே ஓனம கெதரட்ட ஹரி சார்த்தக நிமாவக் கென்னே ஹபே உனாட்ட ஒய ஆவட்ட கியாட சிவிலிம கஹலா ஹரியன்னே நே மொகது சிவிலிம கேஹுவாட பஸ்ஸு இதிங் ஆய் ஜீவித காலேட்டம எக்கை வெண்ட ஓன நெத்தான் காலேன் காலேட சீலிங் ஷீட் மாறு கரன்ன ரிப்பேர் கரன்ன இட பஸ்ஸே ஓக ஆய் பெயிண்ட் கரன்ன நம்மனங் ஏவவல்ட்ட வியதம் கரன்ன கியாம் இவரயக் நேனினே ඔය ගොඩක් වෙලාවට කට්ටියට ගයක් හදන එක එපා වෙන්නේ කවදාකවත් ඒකේ හදන එක ඉවර වෙන්නේ නැති වුණාම නේද යන වියදම් ඉවරයක් නැති වුණාම අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදර සිවිලිම ගහනවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ලිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ මේ දවස්වල හැමෝම දන්නවනේ ගෙදර සිවිලිමට ගොඩක් දෙනා නිර්දේශ කරන ඩිසයින් එකක් තමයි අර නැචරල් වුඩ් ලුක් එක කියලා කියන්නේ කියන්නේ ස්වභාවික ලීයෙන් හැදුවා වගේ පෙනුමක් එන්න ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ විශේෂයෙන්ම දැන් මේක ඇවිල්ලා ඔයාලට අවශ්‍ය වර්ණ ගණනාවකින් මිලදී ගන්න පුළුවන් අනිත් එක තමයි මේක ස්වභාවික ලීයෙන් කරා වගේම පේනවා මොකද අර ලී වෛරං අනම් මනම් මේ හැමදේම තියෙන නිසා මේ පේන්ට් එකත් එක හරිම ලස්සන පෙනුමක් එන නිසා මේක නැචරල් වුඩ් ලුක් එක නියමටම තියෙනවා හරිද ඊළඟ කාරණාව තමයි මම ඔයාලට කිව්වා වගේ මේක කාලෙන් කාලෙට ආයෙත්ින් මාරු කරන්න ඊට පස්සේ ෂීට් මාරු කරන්න එහෙම ඕන වෙන්නේ නැහැ ජීවිත කාලෙටම එකයි කියලා කියන්නේ මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ මතුපිට තින්තා ලේපනය සඳහාම විශ්වාසයෙන් වසර 5ක වගකීමක් හම්බ වෙනවා අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා මේකේ කලයේ පොඩි හරි ඩැමේජ් එකක් වුණත් ඔයාලට මේගොල්ලොත් එක්ක කතා බහ කරලා රීපේන්ට් එකකට යන්න පුළුවන් වගකීමක් සහිතව අනිත් එක මේක වේයෝ කන්නේ නැහැ දිරන්නේ නැහැ ඊට පස්සේ උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ සිවිලිම ෆික්ස් කරාට පස්සේ අර මැද්ද සමහර වෙලාවට ඔය දැකලා තියෙනවද සමහර කට්ටිය සිවිලිම ගැහුවාම පොඩි හිඩසක් එහෙම තියෙනවා පොඩි ඇදගතියක් පේන්න ගන්නවා ඒ කිසිම දෙයකට ඔයාට මුණ දෙන්න වෙන්නේ නැහැ මොකද මේක ඇවිල්ලා මාර නීට් මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ෆික්ස් කරන්න හරි ලේසි විදියට ඉතින් ඒ නිසා ඔයා පාරිභෝගික විශ්වාසය ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම දිනාගත්ත කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකට යන්න අමතක කරන්න එපා මොකද මේකේ ෂීට් එකටත් වසර 25ක වගකීමක් හම්බ වෙනවා ජීවිත කාලයටම එකයි නිසා ආයෙ ඉතින් අමතර වියදම් නැහැ ඔයාලට වැඩි විස්තර දැනගන්න 011.5යි 748යි 738ට කතා කරොත් පුළුවන් 011.5යි 748යි 738ට කතා කරලා වැඩි විස්තර දැනගන්න කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන තමයි මේ විදිහට මතක් කරේ සැප්තැම්බර් මාසය කියලා කිව්වහම අපිට ටග්ගාල මතක් වෙන්නේ මොකද්ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මොකද කියවීමේ මාසයේ වෙනුවෙන් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වෙනි සංවත්සරයේ සමරන ගමන් මේ පාරත් සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH එකේ තියෙනවා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් ඔයාලට මේ අතරතුර ඕනෑම වෙලාවක ගිහිල්ලා ඔයාලට අවශ්‍ය කරන පොත්පත් ටික මිලදී ගන්නත් හැකියාව තියෙනවා ඊට පස්සේ ඉතින් අර කාලයක් තිස්සේ ගන්න බලාපොරොත්තු වෙන ඉඳපු පොතක් පතක් තියෙනවා නම් ලංකාවේ පොත් ප්‍රකාශකයන් සියල්ලම වගේ මේකට සහභාගී වෙන නිසා ඔයාලට ලේසියෙන්ම මිලදී ගන්නත් පුළුවන් හිතා ගන්න බැරි ඩිස්කවුන්ට් ගොඩක් තියෙනවා මේ වැඩේ සංවිධානය කරන්නේ හැමදාමත් වගේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිල ගුවන් විදුලි මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ net fm අපි. ඉතින් එන්සා ගැනත් මතක් කරලා අපි Facebook live එකේ තව පොඩි වෙලාවක් ඉන්නවා. ඔය ආවෙ නැත්නම් ටග් ගාලා live එක පැත්තට එන්න. මම ඔයාව මතක් කරන්නම්.

අපි තාමත් Facebook live එකේ ඉන්නේ මේ වෙලාවේ යුනිෂා සිල්වා ඉන්නවා live එක බලාගෙන ඒ වගේම ඊට පස්සේ කවුද ඉන්නේ තව ජයනි රවීනා ඔයාවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට සරසි සිල්වා ඒ වගේම ලක්මාලි ප්‍රියදර්ශනී ඒ වගේම උචිත ඉරෝෂණ අපේ DJ තිෂුගේ මල්ලි ඔයාවත් එකතු කරගන්නම් thank you ජය වේවා චනුදි දෙනෙත්මා ඔයාවත් ගොඩක් ආදරේ මේකටම එකතු කරගන්නම්

0: වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් ඔව්ට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයකි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලෝම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලෝම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධනහි සමාරුව සුවපත් කරලා දුන්නට.
1: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0761856956.
2: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
3: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
4: ගින්දර හැන්දෑව විජානු.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හවස පහයි විනාඩි දෙකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ දිවස්ම නැත් නියුස්.
3: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
4: කවුදනේ මේ කළුවට කළුවේ?
3: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
4: අයියෝ අයියා, මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා, දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
3: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
4: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
5: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
6: net fm හතර වටේ. හතර වටේ
0: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
7: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ශ්‍රී ලංකා වාසන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබර්ගමු සහ දකුණ මෙන්ම ඌ යන පළාත්වලත්, අම්පාර සහ මඩකලපෝ දිස්ත්‍රික්කවලත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කරනු කාලගුණ නැවකයේ දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. කංකසන්තුරේ සිට පුත්තලම, කොළඹ සහ ගාල්හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බවද අද පස්වරුවේ නිකුත් කරනු කාලගුණ නාවිකයේ වැඩිදුරටත් සඳහන්. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news, the truth people trust.
6: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
8: FM 95, FM 94.8, net FM.
9: බරු බං

සුබසන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 13යි. අපි සින්දුරිකා කහලා අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. හවස 5යි විනාඩි 13ක් වෙනකොට කෝල් කරපු මැසේජ් කරපු සෙට් එක මතක් කරලා මේ පැය පටන් ගත්තා නම් මට හොඳයි කියලා හිතනවා. අද පොඩ්ඩක් එහෙම මෙහෙම මට එන ආරංචි වල හැටියට නම් පොඩි වැස්සක් තියෙනවනේ. තේන්සා ගෙදර යනකොට ටක් ගාලා බල බල ඉන්න එපා. එන බස් එකේ ටක් ගාලා නැගලා ගෙදර යන්න ඕනේ. හරිද? ගොඩක් වෙලා ඉඳලා වැස්සට අහුනොත් ඔයා ගෙදර යන්න රෑ වෙනවනේ. ඉතින් ඒ නිසා බල බල ඉන්න නැතුව ටක් ගාලා තෙමෙන්න නැතුව බස් එක නැගලා යන්න ඕනේ. ඕකේ? ඊට පස්සේ ගෙදර ඉන්න කට්ටිය එළියට යන්න නැතුව ගේ ඇතුළට වෙලා ඉන්න ඕන. මං කියන්නේ ඔය සමහර පැතිවලට සෑහෙන්න පෑවිල්ලනේ මේ දවස්වල. ඒ වගේ පැතිවලට පොඩ්ඩක් වහිනවනම් සෑහෙන්න වටිනවනේ. හයි, කොහොමද සාල ලස්සන සින්දුවක් ඕනේ. මම බොකුන්දර නිවන්තිඩියේ දෙවින්‍යා ෆැෂන් එකේ සෙට් එක දීප්තිවයි නෝෂ් සර්වයි ඊට පස්සේ අනුෂවයි ඊට පස්සේ ලතාවයි මානෙල්වයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඒ වගේම ජයම්පති අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු බුලත් කොහු පිටි ඉඳලා. අනිවාර්යෙන් මම ආව එකතු කර ගන්නම්. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවාසා. අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ ලස්සනම ලස්සන සින්දුවකට මාවත් එකතු කර ගන්න කියලා. මට අප්සරා මැසේජ් එකක් දාලා තිනු. Thank you අප්සරා. මාවත් එකතු කර ගන්නම්. සාමාන්‍යයෙන් අපි සල්ලි හම්බ කරන්නේ ලස්සනට ජීවත් වෙන්නනේ නේ. ලස්සනට වාහනයක් අරගෙන ඊට පස්සේ අතෙත් සල්ලි ගියක් හරි වැඩිපුර තියාගෙන ඒ සල්ලි වලින් ගියක් දොරක් හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න තමයි අපි මහන්සි වෙන්නේ. එතකොට ලස්සන ජීවිතයක් ගත කරන්න මහන්සි වෙන ගමන්ම මං කියන්නේ වා පොඩ්ඩක් ඔයාගේ වාසනාව තුරගා බලන්න ඕන. අන්න ඒ නිසාම තමයි ඔයාලට මම මේ මතක් කරන්න හදන්නේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට වැඩි වැඩියෙන් තෑගි ලැබෙන ලොතරැයි තමයි NLB මෙගා පවර් ලොතරැයි කියලා කියන්නේ. NLB මෙගා පවර් ලොතරැයි කියලා කියන්නේ නිකම්ම නිකන් ලොතරැයියක් නෙමෙයි. ඔයාගේ ජීවිතේ සෑම සීනයක්ම හැබෑ කරන ලොතරැයිය. ඒ කියන්නේ ලොතරැයි කලාවේ පෙරළියක් සිදු කරපු රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්. ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් ලොතරැයිය කියලා කියන්නේ. එතකොට මේ වார்த்தාව යලිත් අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව දැන් වාට කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. ඔයාගේ මුදල් සීනේ වගේම සුපිරි මෝටර රථයක සීනියත් සැබෑ කරගන්න ඔයා අදම රුපියල් 40ක් දීලා NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. මේ මතක් කිරීම ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. මං කියන්නේ ගෙදරට හාල් මිලදී ගන්නකොට ඔයා චුට්ටක් කල්පනා කරලා හාල් ටික මිලදී ගන්න ඕන. දැන් ලංකාවේ ගෘහණියන් ගොඩක් වෙලාවට ගෙදර අපේ දුවා දරුවෝ ගැන තමන්ගේ හස්බන්ඩ් අම්මා තාත්තා ගැන සෑහෙන්න හිතලානේ කැම බීම හදන්නේ. කවදාකවත් අපේ දරුවන්ට අපි ගුණාත්මක භාවයෙන් අඩු කිසිම දෙයක් දෙන්නේ නැහැ. හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ආයේ වගකීම දශමයටම ඉටු කරනවා කියලා මං දන්නවා. එතකොට චුට්ටක් ওই දේවල් ගැන කල්පනා කරද්දි හාල් ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන. මොකද සමහර වෙලාවට අපිට වෙළඳ පොලේ හම්බ වෙන්නේ 100%ක්ම හොයා ගන්න එක හාල් හොඳ නැති වෙන්න පුළුවන්. ඔයා මුලින්ම බලන්න මේක විශ්වාසවන්ත සන්නාමයක්ද කියලා. ඉතින් එතකොට එහෙම බලනකොට ඔයාට විශ්වාසවන්ත සන්නාමයකට බය නැතුව ගන්න පුළුවන් අංක එකේ සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මේක ඩෙල්මේජ් එක අවුරුදු ගාණක් තිස්සේ වගකීමක් ප්‍රමිතියක් ගුණාත්මක භාවයක් සහිතව අඛණ්ඩ වෙන සන්නාමයක් නිසා ඉතින් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ලංකාවේ ඕනම වෙළඳසැලක සාමාන්‍ය මුදලාලි කෙනෙක් වුණත් බය නැතුව රෙකමන්ඩ් කරන සන්නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. ලංකාවේ ගෘහණිය වැඩියෙන්ම මිලදී ගන්න සහල් සන්නාමය මේක. මොකද බත මේ සාමාන්‍යයෙන් බත ඉව්වට පස්සේ බෙරි වෙන ප්‍රශ්න, ඊට පස්සේ බත අමු වෙන ප්‍රශ්න, ඔය කිසි දෙයක් නැහැනේ හිරු සහල් වල. ඔයාට හරි පදමට නියම රසයත් සුවඳත් ගුණාත්මක භාවයත් එක්ක රසට බත් ටිකක් කන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් අරගන්න හිරු සහල් කියන්න මම දන්නවා. ඒ විතරක් නෙමෙයි, දැන් සාමාන්‍යයෙන් මම මෙහෙම කියන්නම්කෝ, අපි සල්ලි වියදම් කරනකොට හැම දෙයකටම අර පිරිමැක්ස්මක් සහිතව අපතේ දාන්න නැතුව සල්ලි වියදම් කරන්න ඕනනේ. දැන් සමහර වෙලාවට ඔයා හිතන්න ඔයාගෙන හාල් එක නිසා ටික දවසක් ගියාට පස්සේ දැන් හාල් එක එකපාරට ඉගෙන බත් තියනකොට හාල් එක එකපාරට පිලුණු වෙනවා නම් ඊට පස්සේ බෙරි වෙනවා නම් ඊට පස්සේ අමුයි වගේ නම් ඔය බත් ටික හැම මහක දාන්න වෙනවනේ කන්න බෑනේ. එතකොට ඔයා හිතන්නේ එතකොට මාසෙකට යන හාල් ප්‍රමාණය සැහෙන්න වැඩි. මේ මහක දැම්මාම යන වියදමත් වැඩි. එතකොට හිරු සහල් මිලදී ගත්තට පස්සේ ඉක්මනට පිලුණු වෙන ප්‍රශ්න, ඊට පස්සේ බත අමු වෙන ප්‍රශ්න, ඊට පස්සේ බත බෙරි වෙන ප්‍රශ්න, ඔය කිසිම දෙයක් නැහැ. ඔයාට හාල් වලට යන වියදම සැහෙන්න ඉතුරුයි. අනිත් එක තමයි ඕනෑම වර්ගයක සහල් ජාතියක් හිරු සහල් සන්නාමය යටතේ ඔයාට මිලදී ගන්න පුළුවන් නිසා ඔයාට ගිහිල්ලා ඔයා කැමති හාල් එක තෝරගන්නත් පුළුවන්. ලංකාවේ ඕනම වෙළඳසැලක හිරු සහල් තියෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ
සහල් මිලදී ගන්නකොට හිරු සහල්ම මිලදී ගන්න හිරු සහල් හිරු පායනවා මෙන් විශ්වාසයි. අපි ඒකනත් මතක් කරලා හවස 5යි විනාඩි 18ක් වෙනකොට ලස්සන සින්දු ටිකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. වාගේ මගේ බොරින් නැති විනින් drive එක හතර වටේ. හවස 6ට කලින් message එකක් දැම්මුත් මේ පැත්තට. මම ආව මතක් කරන්නම්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.

0: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
1: පෘථිවියෙන් ළඟහරට රේල් පාර? ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.

0: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
1: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

ஹதரபாடி ஹதரபாடி හවස පහයි විනාඩි 41යි වෙලාව හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි නන් ස්ටොප් ටිකක් අහලා මේ පැත්තට ආවේ මාතකින් අලුස ටික මතක් කරන්න මොකද මේ වෙලාවේ සෑහෙන කට්ටියක් මැසේජ් කරලා තියෙනවා අපි චාමර ස්ටෝස් එකේ කළුතර පණවිටියේ ඉඳලා චාමර එක්ක තනුජව සින්දුවකට එකතු කරගන්න කියලා තිනු ඒ වගේම අපිටත් සින්දුවක් දෙන්න අම්මා අප්පච්චි ඊට පස්සේ දුව නිතුලී ඒ වගේම පුතා සෙනුල් එක්ක මාවනල්ලෙන් අයෝධ්‍යා ඉන්නවා Thank you, Ayodhya. ඔයාවත් ගොඩක් ආදරෙන් මම ලෑස් ටිකරකින් තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම බඩපත ලක්ෂ්මන් තමරා ඊට පස්සේ නිශානි චේතන පුංචි පුතා තේජ ඒ වගේම අවෝරෙක් භාග්‍ය මෙන්න මේ කට්ටිය බත එකතු කරගන්න කියලා තියෙනවා. ලෑස් ටිකරකින් තියෙන සින්දුවට මම එකතු කරගන්නම්. ඒ වගේම මසයි මාත් ඉන්නවා ලස්සන සින්දුවක් අහන්න කියලා පිළියන්දල කහපොල චතු ජය වේවා අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් ඊට පස්සේ පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් ඒ වගේම බදුල්ල කැටවල සමන්ත සැලොන් එකේ සෙට් එක අනිවාර්යෙන් මම ඔයාලවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට හරි මේ කට්ටිය එකතු කරගෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන ගැන කතා කරන්න හේතුව තමයි සාමාන්‍ය අලුතෙන් ගයක් හදන කෙනෙක් එහෙම නම් ගෙදර ඇතුළත පෙනුම ගැන සෑහෙන්න හිතනවනේ නේ ගෙදරට ගේන ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන් ඊට පස්සේ මේස පුටු අනම්මන මේසේරම මම කියන්නේ ඇතුළත පෙනුම ලස්සනට තියන්න හැම දෙයක් ගැනම හිතනවනේ ටයිල් ටික වෙන්න පුළුවන් ওই සේරම ඔවා පුළුවන් තරම් හොඳම දේවල් වලින් අරගෙන එන්නේ දිගු කාලින පැවැත්මක් එක්ක ගෙදරට ලස්සනක් ගේන්න නේද? ඉතින් එතකොට ගෙදර ඇතුළ පෙනුම ගැන හිතද්දී මේ දේවල් ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෙදර ඇතුළ පෙනුම ලස්සනට තියෙන්න නම් ඔවා වැඩිපුරම අවධානයක් දෙන්න ඕනේ ඔයාගේ ගෙදර සිවිලිමට. ඇයි එහෙම මං කියන්නේ? සාමාන්‍යයෙන් ගෙදර බිත්ති ටික වගේම සිවිලිමත් හරි විදිහට තිබ්බොත් තමයි ගෙදරට හොඳ ෆිනිෂින් එකක් එන්නේ නේද? ගොඩක් කට්ටිය මේ දවස්වල දැන් සිවිලිමක් ගහනකොට ට්‍රයි කරනවා මේ නැචරල් වුඩ් ලුක් එකක් අරගෙන එන්න. මේක මේ දවස්වල යන හොඳම ඩිසයින් එක ඒක තමයි. ඒතකොට නැචරල් වුඩ් ලුක් එකක් එක්ක අර ඔයා බලාපොරොත්තු වෙන නියම ෆිනිෂින් එකක් ගන්න නම් ගෙදර සිවිලිම ගහනකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. මොකද කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ දිගු කාලීන පැවැත්ම ස්ථීර කරපු මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙන ඊට පස්සේ වේයෝ කන්නේ නැති දිරන්නේ නැති ඊට පස්සේ උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැති නියම සීලින් ෂීට් එක. මේක අනිත්‍යක ෆික්ස් කරන්නත් හරි පහසුයි. ෆික්ස් කරාට පස්සේ නියම අනර්ග නිමාවක් වාට දැක ගන්න පුළුවන්. මොකද මේකේ මැද්ද හිඩස් හිටින්නේ නැහැ. ඊට පස්සේ හරිම පිළිවෙලයි. ගෙදරට ලස්සනයි. එන කෙනෙක් තුනත් හරි ආකර්ෂණීය පෙනුමක් ගෙදරගෙන ඇති වෙනවා. අන්න ඒ නිසාම ඔයා අනිවාර්යෙන් ගේ හදනවා නම් සිවිලිම ගහනකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. මේකේ ඇවිල්ලා කලර්ස් ගණනාවක් තියෙනවා. ඊට පස්සේ කොස් මහෝගනි තේක්ක බුරුම තේක්ක කියන ආකර්ෂණීය පාට හතරෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගෙදරකට ගැලපෙනම කලර්ස් හතරක් තමයි මේ. ඒ නිසා වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන් 011 5 748 738 කතා කරන්න 011 5 748 738 කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන තමයි මේ විදිහට මම ඔයාලට මතක් කරේ. ඊට පස්සේ දැන් ගෙදර සිවිලිම විතරක් නෙමේ ගෙදර ටයිල් ටික ඊට පස්සේ බාත්වයා උපාංග ටික ගැන දශමෙටම හිතන්න ඕන නේද? අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාව හොයාගෙන ඔයාගේ ටවුන් එකට එනවනේ නේ. ඒතකොට පහුගිය දවස් ටිකේ වගේම ඔන්න මේ දවස් ටිකෙත් ලංකා ටයිල්ස් කණ්ඩායම ඔයාට මොබයිල් ෂෝරූම් අරගෙන ඔයාගේ නගරයට එනවා. ඒතකොට ළඟම ලොකේෂන් එකට ආවට පස්සේ ඔයා ගියොත් එහේ මේ පැත්තට ඔයාට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් හරහා ඔයා ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් ආ බාත්වයා උපංග සියල්ල හිතාගන්න බැරි තරම් පහසු මිලට ලබා ගන්න පුළුවන්. දැන් අද සැප්තැම්බර් මාසේ 14 වෙනිදානේ මාරවිල උදේවරුේ ආවා. ඊට පස්සේ හවස් වෙද්දි කොච්චිකඩේ නගරයට තමයි ඔන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ආවා. ඊට පස්සේ ආයේ හම්බ වෙන්නේ 16 වෙනිදා උදේ බියගම ඒ වගේම හවස මල්වාන කියන නගරවලට තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම එන්නේ. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් ළඟම ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් ආ බාත්වයා උපංග පිළිබඳව ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා සුවිශේෂී මිල ගණන් යටතේ ඔයාලට ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 5:45 අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු.

හවස පහයි විනාඩි 48යි වෙලාව අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තින්නේ හැබැයි යන්න කලින් මතක් කරන්නේ අලු සෙට් එකක් ඉන්නවා හායි කොහොමදසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනු ඉෂානි මඩවල ඉඳලා මැසේජ් එක දාලා තිනු ඒ වගේම අයියේ ලන්ච් ගත්තද කියලා අහලා තිනවා පව්වනේ දැන් කොච්චර වෙලාද දැන් හවස වැඩ ඉවරලා තේකක් එහෙම් බීලා ගෙදර යන්න ලෑස්ති වෙන්නත් ඕන හරිද thank you සයිරි මැසේජ් කරාට ඒ වගේම අසයි අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අනුත්තර ඔයාවත් එකතු කරගෙන අදට මගේ වැඩ ටික ඉවර කරලා මම යන්න හදන්නේ මතක තියාගන්න මේ සිකුරාදාව සැප්තැම්බර් මාසේ 18 වෙනිදා අතිශය තරඟකාරී නැත් FM DJ Night දෙවන වටේ පළමු තරඟය පැවැත්වෙනවා කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතර ඉතින් එන්සාර යන වේ වෙද්දි ඔයාගේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න ලෑස්ති වෙලා ඉන්න. ඒකවත් මතක් කරලා හෙට ආයෙත් හවස හතරට හම්බෙමු. ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටෙන් එතක පරිස්සමින් ඉන්න. ගිහලෙන් නම් ජය වේවා. මම DJ Azar. Good night.

ඔබ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මත අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.

0: විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලින් දැන් ලබා ගන්න 0770 313 36.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: සමුද කුෂාර වීරසිංහ කලුවලගොඩ ඌරගස් සම්බන්ධව පසේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ පැටිග්ගි මාර්ගයේ සේනගල රෝද මහත්තයාගෙන ආරම්භ වුණා. මාසෙක අමාරුවක් දෙකක් විතර වගේ කඩිකට රෝද මහත්තයාගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා පපුවේ වේදනාව දැවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන ආපේ රෝද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
3: කතා කරන්න 0777 300 940.
5: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी में वेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ ट नित अहन्ना अहन्ना
6: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
7: කොහොමද දෙවිලා?
6: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
7: මම මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කිරි මාළු කරි.
8: බෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
9: අත්තම්නේ මේ දෙක නම් හොඳට සෑහෙනවනේ.
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
10: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
11: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
13: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
14: එහෙමයි.
13: එහෙම කියලා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
14: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
13: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
14: වාසිනා මිනිහ කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
13: ඈ?
15: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිදලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
16: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
17: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
18: වීතරාගී මුනි ගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
19: නැත්තෙ ෆෙම් බුදු ගුණ හැන්දෑව.

0: ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න.
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව.
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න.
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව.
2: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
3: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්දෙකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: ಬಿಸ್ನೆಸ್ ಟ್ರೆಂಡ್ಗೆ ಮಾರ್ಗವೆಂದ
1: SLT ಮೊಬಿಟೆಲ್ ಸಹ ಡಿಜಿಟಲ್ ಆರ್ಥಿಕ ಅಮಾತ್ಯಾಶಯ ಎಕ್ವಗಿನೇನ ಅನಾಗತ AI ತಾಕ್ಷಣಿಯ ಕೇತ್ರಯ ಶ್ರೀಲಂಕಾ AI ಸತ್ಯ 2026 ಅನಾಗತಿಯ ಬಲಗನ್ವನ ನವ ಅದಹಸ್ ಸಹ ತಾಕ್ಷಣಿಯ ವೆನುವೆನ್ ನವೋತ್ಪಾದನೆಯ ಸಹ ಕ್ಷೇತ್ರೀಯ ಪ್ರಮುಖೀನ್ ಎಕ್ವನ ದವಂತ ವೇದಿಕಾವ ಸೆಪ್ಟೆಂಬರ್ 25 ದಕ್ವಾ ಅನಾಗತಿಯ ವಿದ್ಯಾಲಯ ಮೆಮ ಚಾರಿಕಾವೇ ಕೊಟಸ್ಕರು ಇಕ್ವನ್ನ ದೆನ್ಮ ಪೀಸೆನ್ನ AIExpo.lk AI සමග පෙරට
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: AI
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.112 125 125 අමතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
8: ඉතනාවි පාස් මතව කින් දුර ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලං වෙන්න එපා. I am the rasin berry way. හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්න අහන්න.
9: වේලාව සවස 6:30.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: FM 95 FM 94.8 FM Divine Pura

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: අයිබෝවන් අද 2026 සැප්තැම්බර් 14 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news අවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ඉදිරිපැය 24 ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි. ජාල කලාප දෙකක් සහ කුමන වනෝද්‍යානය අද සිට සංචාරකයන්ට මාසයකට වැසෙයි. අනුරගේ රැස්වීම වලට පොහොට්ටුවෙන් අනතුරු ඇඟවීමක්. පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධියෙන් කැරොලයින් සහ චූලා නිදොස් කොට නිදහස්. ඉන්ධන මිලේ වෙනසක් වෙයිද? බලශක්ති ඇමතිගෙන් උත්තර.
1: net news the truth people trust.
0: ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන මේ මාසයේ අවසානයේ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙනවා කියලා විෂයභාර අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා. ඒ අතර ඉදිරිපැය 24 සමහර ප්‍රදේශවලට තදවැසි ඇති වෙන්න පුළුවන් කියලා අනාවැකි පළවුණා. ඒ ඇතුළු උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතෙන් සිට. ශ්‍රී ලංකාව අසන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපෝ දිස්ත්‍රික්කවලත් අහස වළාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණනාවකයේ දැක්වෙන්නේ. දිවයිනේ සසු ප්‍රදේශවල පසාරු කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බවද අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණනාවකයේ වැඩිදුරටත් සඳහන්. 2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජින අවසන් මහා තරගයේදී විවාහක රූ රැජින ලෙස තේරීපත් වූ පුෂ්පිකාද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර ඇයට පහර දීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් චූරි සහ චූලා පද්මේන්ද්‍ර යන විත්තිකාරියන් එම චෝදනාවලින් නිදොස්කර නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරග මහතා විසින්. මෙම නඩුකරේ අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චූලා පත්මේන්ද්‍රන් අධිකරණයේ පෙනී නොසිටි අතර ඇගේ අපකාරිය අධිකරණයේ හමුවේ පෙනී සිටියා. අපකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් වික්‍රමසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් විත්තිකාර චූලා පත්මේන්ද්‍ර මේ වන විට මියගොස් තිබෙන බවත් ඇගේ මරණ සහතිකය මෙතෙක් ලැබී නොමැති බවත් පැවසුවා. ඇගේ මරණය පිළිබඳ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවට අපකාරිය විසින් තමට දැනුම් දී ඇති බවත් නීතිඥවරයා පැවසුවා. ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම විත්තිකාරයන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකෙකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. ඒ අනුව විත්තිකාරයන් දෙදෙනා නිදොස්කර නිදහස් කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයෙන් පැවසුවා. 2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජින අවසන් මහා තරගයේදී විවාහක රූ රැජින ලෙස තේරීපත් වූ පුෂ්පිකාද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර ඇයට පහර දීම ඇතුළු චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. මෙම පැමිණිල්ලේ විත්තිකාරියන් ලෙස හිටපු ලෝක විවාහක රූ රැජින ලෙස නම් දරූ කැරොලයින් චූරි සහ මෝස්තර නිරූපිකාවක වන මේ වන විට මියගොස් සිටින චූලා පත්මේන්ද්‍ර යන අය නම් කර තිබුණා. අවසන් මහා තරගයේ පැවති වේදිකාවේදී වේදිකාවට ගොඩ වී ජයග්‍රාහිකාවගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර ඇයට පහර දීම ඇතුළු චෝදනා මෙම නඩුකරය තුළින් විත්තිකාරියන්ට එරෙහිව එල්ල කර තිබුණා. මෙම තීන්දුව ලැබීමෙන් පසු අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී කැරොලයින් චූරි මහත්මිය මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
2: අවුරුදු පහක් අපිට බාධ හැම දෙයක්ම තිබ්බා. ඒ වගේම තමයි දුකයි. අවුරුදු පහක්ම අපිත් එක්ක හිටියේ චූලා මාත්මිය අද නැති එකට අද හිටියානම් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම හැමෝටම මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකට හිටියාට සපෝට් කරාට.
0: චූලා පත්මේන්ද්‍ර මහත්මියගේ මවද මෙහිදී මාධ්‍ය වෙත දහස් පළ කළා.
3: මට වෙච්ච කීර්ති නාමයට වෙනුවෙන්වත් මං අඩුම තරමේ වන්දියක්වත් මං ඉල්ලුවේ නැහැ. ඉල්ලුවේ වැරද්ද පිළිඅරගෙන සමාව ගන්න කියන එක විතරයි. ඉතින් ඇත්තටම කිව්වොත් ගරු අධිකරණයෙන් දුන්න තීන්දුව මම හිසනමා මං ආචාර කරනවා. මොකද මේ වෙනකොටත් ස්වභාව ධර්මයෙන් කවුද හරි කවුද වැරදි කියන දේ පිළිඅරගෙන තියෙනවා. ඒ වගේම කිසිම කෙනෙක් එක්ක තරහක් වෛරයක් මට නැහැ. වැරදි පිළිඅරගෙන ඒ වගේම මගේ ජීවිතෙත් මම මේ හැම දෙයක්ම අත්දැකීම් ලැබමින් මගේ ජීවිත ඉස්සරහට යන එක
0: තමයි මගේ වගකීම. 2012 වසරේ මෝදර ධීවරවරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ යළි විභාගයට ගැනුණා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ. එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඉන්නන්තුර විත්තේ නීතිඥවරුන් විසින් හරස් ප්‍රශ්න විමසීමද සිදු කරනු බවයි නෙට් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඉන්නන්තුර වැඩිදුර සාක්ෂි විභාගයේ නොවැම්බර් මාස 17 වනදා දක්වා කල් තිබුණා. මේ මාසයේ අවසානයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද ප්‍රකාශ කළා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළයාම සහ මැද පෙරදිග පවතින වත්මන් තත්ත්වය සැලකිලට ගනිමින් එම සංශෝධනය සිදු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙරට තුළ ඉන්ධන බෙදාහරණ පෞද්ගලික සමාගම්වල පවතින ඉන්ධනයන්ගේ සම්බන්ධයෙන්ද මාධ්‍ය විදිනගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
4: දන්නවා මේ අතකාලේ විශේෂයෙන් මැද පෙරදිග ඇති වෙලා තියෙන යුද්ධමය වාතාවරණයත් එක්ක ලෝක වෙළඳපොලේ විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් අපේ රටේ වෙළඳපොළ මිල තීරණය වෙලා තියෙන මේ ලෝක වෙළඳපොලේ මිලට සාපේක්ෂව ඉතාමත්ම අඩු වගේ. මේ කාරණෙත් එක්ක විශේෂයෙන් පුද්ගලික බෙදහැරුම් සමාගම් කීපයක් මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යන්න බෑ කියන එක කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳ සැලකිල්ලට අරගෙන ඉදිරියේදී ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.
0: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා
4: විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපි අවසන් තීරණයක් අරගෙන නැහැ තවම. සමහර සමාගම් කියනවා රුපියල් 140ක් විතර ප්‍රමාණයක් පාඩුයි කියලා. ඒගොල්ලන්ට සමහරු 160ක් විතර ප්‍රමාණයක් පාඩුයි කියලා කියනවා. ඒතර එක එක සමාගම් එක එක අගයන් ඉදිරිපත් කරලා තියෙනවා. මෙතෙන්දි මතක් කරන්න ඕන කාරණයක් තමයි ඇත්තටම අපේ ඛනිජ තෙල් වෙළඳපොළ විශේෂයෙන් මේ වගේ අනිකුත් සමාගම් වලට විවෘත කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ තරංගකාරී මිල හරහා අවසානයේදී ඛනිජ තෙල් පාරිභෝගිකයට සාධාරණ මිලකට තෙල් ලබා දීම. ඉතින් අපි මේ පිටවන් තමයි ප්‍රධාන වශයෙන් අපේ අරමුණ සහ අපේ සැලකිල්ල යොමු වෙන්නේ. නමුත් අපිට අනිත් පැත්තෙන් මේ පෞද්ගලික සමාගම් වල පිළිබඳ ගැටලුවක් යම් ප්‍රමාණයකට තීරුම් ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් පාරිභෝගිකය ගැනත් කල්පනා කරලා ඒ වගේම පෞද්ගලික සමාගම් වල තියෙන ඒ දුක්ගෙනවිල්ල සැලකිල්ලට අරගෙන අපි ඉදිරියේදී රජය හැටියට සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න.
0: ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇදහැලුණත් තවමත් ප්‍රදේශ ගණනාවක් තවමත් පවතින්නේ නියං තත්වයකයි. එල්නෝ තත්වය සමග බලපෑ ඇති නියගේ හේතුවෙන් යාල වනෝද්‍යානයේ කලාප දෙකක් සහ කුමන ජාතික වනෝද්‍යානයේ සංචාරකින් සඳහා අද සිට වසා තැමුණා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පරිසර මාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා.
5: පසුගිය කාලේ අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස අපේ සියලු ජාතික වනෝද්‍යාන වලට එහි ජීවත් වන සතුන්ට ජල පහසුකම් සැපීමට මැදිහත් වුණා. විශේෂයෙන්ම බවුසර් මගින් ජලය සැපුවා. ඒ වගේම තමයි සූර්ය පැනල හරහා ක්‍රියාත්මක වෙන මෝටර් මගින් අපි ජලය සැපෙව්වා. දල වශයෙන් ජල පොකුණු 113ක පමණ අපි ජලය සපයලා තියෙනවා. ඒ නිසා පසුගිය කාලේ අපට ජලය හිඟකම නිසා වනජීවීන්ගේ මරණ අපට වාර්තා වුණේ නැහැ. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා ඒ වනසතුන්ටත් අවශ්‍ය කරන ජල පහසුකම් සපයන්න. ඒ කෙසේ වෙතත් මේ තියෙන නියඟ තත්ත්වය නිසා අපි තීරණය කරා අද ඉඳලා සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ඉඳලා මාසයක පමණ කාලයක් යාල වනෝද්‍යානයේ කලාපංක 1 සහ 2 වසා තැබීමටත් කුමන වැනි ජාතික උද්‍යානවල ඒ කඳවුරු බිම් වසා තැබීමටත් අපි තීරණය කරලා තියෙනවා මේ තත්ත්වය සලකලා බලලා. නමුත් ඉදිරියේදී යලි වර්ෂාපතනයක් සහිත කාලගුණය ඇති වූවහම අපි නැවත වතාවක් සංචාරකයන් සඳහා මෙම වනෝද්‍යාන විවෘත කරන්න සූදානම්.
0: අනුරාධපුර පැවති රැලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මේ ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගරකාරීව සම්මහතා.
6: අපි දැක්කා පහුගිය දිනවල අපි මෙම අනුරාධපුර රැලිය සංවිධානය කරනවා කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා රට පුරා රැස්වීම් තියාගෙන යන්න පටන් ගත්තා. හිටපු ජනාධිපතිවරු රාජ්‍ය නායකයෝ මේ වගේ රැස්වීම් තියුවා. හැබැයි ඔවුන් හැම විටම ඒ රැස්වීම් තැබුවේ යම්කිසි මහා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්න, එහෙම නැත්නම් ඒක විවෘත කරන්න. රට වෙනුවෙන් අලුතෙන් සංවර්ධන ව්‍යාපෘතියක් ඇති කළා. ඒක ජනතා අයිතියට පවරනකොට, එහෙම නැත්නම් ඒ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවේ ඊට සමගාමීව හිටපු ජනාධිපතිවරු මේ වගේ ජන රැලි පවත්වලා තියෙනවා. හැබැයි ලංකා ඉතිහාසයේ අපි පළවෙනි වතාවට දකිනවා රාජ්‍ය නායකයා කිසිම ඒ වගේ සංවර්ධන ව්‍යාපෘතියක් හෝ කිසියම් දෙයක් නැතුව අර ඡන්දෙට කලින් වගේ නැවතත් බොරුවට කියවමින් බොරු පොරොන්දු දෙමින් රැස්වීම පවත්වන එක.
0: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණේ මහලිකම් නීතිඥ සාගරකාරීව සම්මහතා,
6: මං හිතන්නේ මේ කරන්නේ රටේ මුදල් නාස්ති කිරීමක්. මේ සම්බන්ධයෙන් මේට සහභාගි වන මේ සම්බන්ධයෙන් දායක වන සියලු දෙනාට ඊළඟ අපේ රජය යටතේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න සිදුවේවි කියන කාරණයක් මං කියන්න කැමතියි.

0: విశ్వాసుల కరణ సత్య.
1: నెట్ న్యూస్ నిమావ. నెట్ న్యూస్ మీలాగ ప్రధాన ప్రవృత్తి ప్రకాశ హిట ఉదయసన హాయ హతలిస్ పహట మొహతిన్ మొహత వినస్వన అలుత్మ తొరతురు సందహా నెట్ న్యూస్ యూట్యూబ్ నాలి కావట సహా నెట్ న్యూస్ ఫేస్బుక్ పిట్వడ పెవిసెన్ నెతహోత్ నెట్ న్యూస్ టుటెల్ కే అపగే వే బడవియట పెవిసెన్.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: එසේමසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. 13.88 අමතන්න.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
7: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
11: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.

ඇවිල්ලට අහස කියන සින්දුවද කියලා මට හිතෙනවාද. හැබැයි තින් කොළඹ නගරයට මේ විදිහට සීරුවට වැහි බින්දු මහපොළව සිපගත්තට ඔබේ නුවරට කොහොමද කියලා කොහොමද මම මෙහි ඉඳන් කියන්නේ. ඒත් ඕනම දෙයක් තිබිලා නැති වෙන්න ඕනේ කොච්චර වටිනවද කියලා දැනෙන්න. පැස්සටුනෙත් ඒ ටිකම තමයි.

සමහර දේවල් දැනෙන්නේ පරක්කු වෙලා. ඉතින් ඒක කාගේ වැරද්දද? ඔබේ වැරද්දද? ඔබේ ප්‍රේමයට පාත්‍ර වුණු කෙනාගේ වැරද්දද? කාටවත් චෝදනා කරගන්න මොකටද? ඒක අපේ ඉරණමේම කොටසක් කියලා හිත හදාගමු. හැබැයි ඒක දෙයක්. ජීවිතේ කාට හරි තදින් සෙනෙහස දැනෙද්දිත් ඔබ හිත හිර කරගෙන හිටියද ආදරේ ඒත් ආදරේ නොකිය? ආදරේ තමයි. ඒත් ආදරේ කියලා කිව්වේ නැත්තේ ඇයි? 0711 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95

Ei aldrei kele kyynetti. Ei ole ajata aldrei kyynetti. Kenek davasaka mangen ehot man kohoma kiyanna de ekata hetu. Man aadare kale nathi nisa neve. Aadare wedi nisa. Wacana dekakin kiyala iwara karan beri tarang eya mage hetata lang wela hitiya. Man oyata aadare kiyala kiwoth eya magen aeth widi kiyala bay hituna. නොකිය හිටියොත් අඩුම තරමේ එයා ළඟින් හරි නිහඬව ඉන්න පුළුවන් වෙයි කියලා හිතුණා. ඒ නිසා එයාගේ ඇස් දිහා බලලා හොරෙන් ආදලේ කළා. එයා ඉන වෙනකොට මගේ හිත හිනාවුණා. එයා දුක් වෙනකොට මටත් හුස්ම ගන්න අමතක වුණා. එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නව දැක්ක දවස එදා මං කිව්වා හිනාවෙලා හොඳින් ඉන්න කියලා. ඒ වචන දෙක ඇතුළේ මගේ මුළු හදවතම කෑගසමින් හිටියා. මට ඔයා ඕනේ. ඒක කියන්න බැරි වුණා. අද කාලේ ගොඩක් ගෙවිලා එයා මගේ ජීවිතේ නෑ. ඒත් මට තවමත් හිතෙනවා එදා එකම එක පාරක් ධෛර්යය අරගෙන මං ඔයාට ආදරේ කියලා කිව්වනම් සමහර විට අපේ කතාව වෙනස් වෙන්න තිබුණා. නැත්නම් එයා මාව ප්‍රතික්ෂේප කරන්නත් තිබුණා. ඒත් අද තියෙන මේ පසුතැවීමට වඩා එදා ලැබෙන පිළිතුර මට දරා ගන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා කෙනෙක් ආයෙත් ඇහුවත් ඇයි ඔයාට ආදරේ කිව්වේ නැත්තේ? මං එකම එක දෙයක් කියන්න. ඒ මං ආදරේ කළේ නැති නිසා නෙවෙයි. එයාව නැති කරගන්න මට බය හිතුණු නිසා. ඒත් අන්තිමට ආදරේ නොකිය එයාව නැති කරගත්තා. නිහඬ කවිකාරයා මිලන් මාලක. ආදරේ නොකිය එයාව නැති කරගත්තා.

කියන්න තිබනනං එකම එක පතාවක්. මං ඔයාට ආදරේ කියලා. ඒත් මට බය හිතුණා. මගේ වචන නිසා අපි අතර තියෙන ලස්සන බැඳීම නැති වෙයි කියලා. ඒ නිසාම හිත පුරාම තිබ්බ ආදරය හිත ඇතුළ හංගගෙන එයාට නොදැනෙන්න එයාගේ දිහ බලන් හිටියා. හද එයා මගේ ළඟ නෑ. ඒත් මගේ හිත මගෙන් අහනවා ආදරය තිබ්බනම් ඒ කිව්වේ නැත්ද කියලා. දැන් කියන්න පුළුවන් කෑ ගහලා මං ඔයාට ආදරේ කියලා. ඒත් එක අහන්න එයා මල් ළඟ නෑ. ඉතින් පවසන්න බැරි වෙච්ච ආදරයක වේදනාව බර කතාවක්. එහෙම කතාවක් මගේ හිතේ තියනවා තරංගා. දබරැල්ලෙන් චතුරිකයි එහෙම කියන්නේ. ඕ මං අහනවා ආදරේ හිතේ තිබුණනම් ඇයි කිව්වේ නැත්ති කියලා. 0.75 95 95 95 න්න.

ආදරණීය තරංග. ආදරෙන් පෙරදෙන හිතක නිහඬ වේදනාව තදින් දැනෙන විදිය. ඒ දැනෙන විදියට නොකියව ආදරය නොකියව ආදරය ආදරය කියන්න. වචන තිබුණා මට. ඒත් නුඹ හිත බිඳගනී කියන බයට නිහඬ වුණානේ මං. නුඹ යන මාවත දිහා අදත් මං බලාගෙන ඉන්නවා. ආපහු එන බවක් නොදැනත් හිත තාමත් බලාපොරොත්තු අතරින් නැහැ. උඹට හිමි වනේ වෙනත් හිතක් වෙනත් මගේ දෙන උඹට වෙන් කළ තැන අදටත් හිස් කරන්න බැරි වෙලා. පැරදුනේ ආදරේ නෙවෙයි, පැරදුනේ උඹට ආදරේ කියාගන්න මට තිබුණ එකම අවස්ථාව. ඒ නිසාම නුඹ මගේ නොවුනත් මගේ ජීවිතේ ලස්සනම වේදනාව වෙලා නුඹ මගේ හිත ඉතිරි වුණා. ලරංගන බස්නායක, නුඹ මගේ නොවුනත් මගේ ජීවිතේ තියෙන ලස්සනම වේදනාව වෙලා නුඹ මගේ හදවතේ ඉතිරි වුණා.

ආදරණීය තරංග. ආදරය ගැන හමුවීමත් වෙන්වීමත් ඔව් ඒ අතර කාලය. ඒක අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්. සමහරවිට දවසක් දෙකක් වෙන්නත් පුළුවන්. අපේ හමුවීමට වෙන්වීමට අවුරුදු හතක්. ඔයාට මතකද? ඔයාට මතකද කොහොම වුණත් කෙටි වුණත් දිගි වුණත් ආදර හිතුල සදාකාලික මතකයන් හැමදාම ඒ හිත්වලේ විදියටම රැඳිලා තියෙයි. ඔයා මට හමු වෙලා වෙන් වුණා වගේ. මං ශ්‍යාමා.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි, වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි, අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඊසි නිසා ඇත්තටම ලේසිද?
4: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
6: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
7: පොත් අපගේ net වගේ.
8: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න 4.

ආදරණීය තරංගා. මට මේ දවස් දෙකේ ඉතිරි කිසිම සතුටක් නැහැ. මං ආදරෙන් දරුවෙක් වගේ හදාපු මගේ අහිංසක පූසා සනසුරාද නැති වුණා. අනේ මට කියා ගන්න තේරෙන්නේ නැති තරම් දුකයි. මගේ ගෙදර පුතා හස්බන් අම්ම පවා ගොඩාක් දුකින් ඉන මම මගේ කිටි මැණිකගේ සසර ගමන උතුම් දිව්‍ය මනුස්ස ආත්මයක් විදියටම ලබන්න කියලා, කල්යාණ මිත්‍රෙන් හමු වෙන්න කියලා, සසරින් එතර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට සමා වෙන්න තරංග. මගේ හිතේ දුක ඔයත් එක්ක බෙදාගත්තට. ආදරණීය හිතවතී නදී, ඇයි සමා වෙල්ලන්නේ? ආදරණීය මිනිස්සු ඉන්නේ දුක බෙදාගන්න තමයි. ඔබට සනසිල්ලක් නම්, එහෙම කියලා හිතට නිවනක් ලැබෙනවා නම්, ඒ ඔබේ සනසිල්ලේ පින මටත් විඳ ගන්න අවසර දෙන්න මං ආදරෙන් ඔබ වහන්නේ. ඊළඟට බැඳීම් කියන්නේ දුකක් කියලා, ඒව හරි අමාරුයි කියලා, ඔයාට සසර පාඩමකුත් ඒ කල්යාණ මිත්‍ර සත්වයා දීලා ගිහින් තියෙනවා. බැඳීම් කියන්නේ දුකක් හිතවති, ඒ පාඩම ඉගෙන ගත්ත නේද? හැමීට නෙවෙයි.

අවසානයට පෙර ඇගිය. එහෙනම් එන්නකෝ අවසානයට කලින් හමුවන්න Net FM Facebook පිටුව පැත්තට. ඔබ ලියෝ ආදරය නොකිය ඉන්නට හේතු මං කියවන්න පටන් ගන්න යන්නේ. එන්න Net FM Facebook පිටුවට.

0: rẻ, quán ta rắm rẻ.
1: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වුන සෑමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
2: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
6: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
7: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
5: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
6: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
7: 69 දී හදරත් යනවා.
6: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
5: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
8: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
9: Net FM. Algo Town.
10: Brought to you by
2: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands
11: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro
12: Samsung ගන්න හොඳම තැනයි Damro
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
14: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
15: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
16: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
17: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජය කුරක්කන් පිටි
18: විජය කුරක්කන්
19: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: FM

اسكي وا دريكيلا اتكلي مكان باياك دانونا مانيكيلا هتنا اني سابهو ديفا لاهي مكرغاتا اهم كيوي انديكا مان يهوي اي ادريكيوي نتكيلا ني ආදරින් ආය ආයෙත් හිතේ පිරෙන ඔයාට ගොඩක් පින් තරංග. මම හිතන්නේ අපිට ආදරේ කියලා කියාගන්න බැරි හිතේ ඒ කෙනා වෙනුවෙන් දෙන ආදරේ වැඩි වුණාම. නිතර නිතර ආදරේ කියන කී දෙනෙක් ඒ ආදරේ කියපුවව දාලා යන්න නැතිද? රවට්ටන්න නැතිද? ඒත් අපි අපේ දෙමාපියන්ට දරුවන්ට සැමියාට බිරිඳට ඒ වගේ නිතරම ආදරේ නොකියුවත් අනේ මොන තරම් ආදරේද? ඒ ආදරේ කොච්චරද කියලා කියන්න කාටද පුළුවන් අනේ? ආදරේ කරන්න ආදරේ කියන්න මොනේ නෑ සුබමන් දාරම් රැක් කොයිතින් ඔබේ නම බලාපොරොත්තුව කියන්නේ ජීවිත කාලය පුරාවටම ඇති වෙලා නැති වෙලා යන දෙයක් ඒ නිසා ඒ වචනේ පවා බොහොම සාමාන්‍යයි ඒත් ආදරේ කියන බලාපොරොත්තුව ඊට වඩා වෙනස් අනන්ත අප්‍රමාණ බලාපොරොත්තු ඊට වඩා වෙනස් බලාපොරොත්තු බිඳ වැටෙද්දි කඳුලට ඉඩ නොදුන්නම ගෑස් දෙක ආදරේ බිඳ වැටුණු මොහොතේදී කඳුළු උල්පතක් වුණේ ඒ නිසා වෙන්නේ නැති චමත්කාරයේ මව නෙතුමත් මොහොතකදී නොපෙනී පෙනීමට කඳ මුදුනින් ඈත පාවුණු දේවතා එළියක් වගේ ඔබ ලක්සිරි ඩයස් වීරසිංහ මාතර තෙලිච්ච විල සිට කඳ මුදුනින් ඈත පාවුණු දේවතා එළියක් My game number.

ආදරේ කියලා කියන්නේ කොහමද යාමට අයිති නැතිකොට? දුම්රි පාට අසයිති මට නෙමේ. මං මගේ රබරෝසියා වලට මං ආදරේ කියලා කෑ ගහලා කියන්න පුළුවන් වුණා නම් කියනවා. මගේ හිත ඔයාට තියෙන ආදරේ ගැන කමක් නෑ වස්තුවේ කවදා හරි මගේ වෙන්න සංසාරයක් බලන් ඉන්න හිතුවක් කාර සඳ ආදරණීය තරංග මාත් කියන්නද දුක කවදා හරි නැති වෙයි. ඒත් අම්ම එක හිටපු කාලේ ඒ මතක අනේ තව එක පාරක් මට ආවා. එයාට ආදරේ කියලා කියන්න තිබ්බනම් කියලා හිතනවා අනන්තයි. ඒත් මම පරක්කුයි. අම්මා මං ආදරේ ගොඩක් ඔයාට. තාම නෑ දුක තුනි උනේ. බණ්ඩාර වෙලින් සාගරි ආදරණීයන්ට ආදරේ කියන පරක් වෙන්න එපා. මම ඔයාට කැමතියි කියන එකයි මම ඔයාට ආදරේ කියන එකයි ඒ අතර තියෙන වෙනස මොකද්ද? ඔයා මලකට කැමති නම් කරන්න ඒ මල නෙලා ගන්න එක. ඒත් ඔයා මලකට ආදරේ නම් කරන්නේ දවස ගාන මේ මල ආදරෙන් එක බලා ගන්න එක. ඔයාට ඒක තේරුම් ගිය දවසට ඔයා ජීවිතය තේරුම් ගනී. මම මනෝජී නිර්මිනී.

කාලය ගෙවිලා ගිහින් අපි හිතනට වඩා ඉක්මනින් ජීවිතේ ආපස්සට හැරෝ බැලුව විට ජීවිතය ගැන හරිම පුදුමයි. වැටෙන වැටෙන හැම වෙලාවකම ළඟ හිටිය අම්මා විතරයි. මගේ අම්මා බුදුන්ට දෙවෙනි නෑ එකයි අත්ත නිර්නාමිකයි.

ආදරණීය තරංගාද පිරිත් පැන් ආදරේ කළු ඉංගිරියාව ඇතුලේ තියෙන ක්ෂීරපතයක හැඟීම පිරිත් පැන් වගේ ලාමක අඩ සඳ හිතට දැනුණාම හිතුවේ පරම පූජනීය ආදරේ කියලා මටත් වැරදුනා ඒ පිරිත් පැන් ආදරේ පසලොස්සක පුරහඳ සඳ දියවලා ඕ ඉතින් මං තරම් ඔයාට කවුරුත් ආදරේ නැතුව ඇති කියලා හිතපු මං කොහොමද කියන්නේ අර ක්ෂීරපතයට ආදරෙයි කියලා මං වලාකුළු ආදරවන්තී

ආදරය හොරු පිටින් එන තරඟක්කේ ඔයාට සුභම සුභ මන්දාරම් රැක් වේවා. රතුපාටින් සරසුණු බටහිර අහස කවදද හඳට කිව්වේ මේ මගේ ආදර පාවඩේ උඩින් අඳුරමා කාගෙන යන්න කියලා? මන්න හිතන්නේ නෑ නොකී කිව් අමුතුම ආදරයරයුම හඳට නොතීරුණු විත්තිය. ඒ හැම මොහොතකම නිහඬව ලාකහා සලු ආස පුරායලාගෙන පාවඩ මතින් නැවිදාව මිස පෙරලා බර්ගන්ඩි පාට වයින් අහසේ හැලුවේ නැති වගේ නම් විශ්වාසයි. ඉතින් මගේ නිල් ඇස්සිමි මටම පමණක් අයිති ලිනන් සුදු කමිස වැසියාට දම්පාට සැරසිලි කොලයක මගේ හද මල්ලායම සීරුවට ඔතා නිල්පාට කොට්ටේ ළඟින් තිබ්බටත් පස්සේ කොඳුර කොඳුරා ආදරේම කිව යුතුද? වචන ගැලපූ ප්‍රේමයට වඩා නිහඬව දැනෙන්න දුන් මොහොතකද තනි නොකළ ආදරයකට මුළු හද මල්ලායක් මස් වතන්න පුළුව. ඉතින් මං ආදරේ කියා මුළු ලෝකෙට මැහෙන්න කිව යුතුද? නෝරා දිනුවිය නොහොත් නැතුව අනුතරා.

만다람 선들이에 에 반디 딸마트망 아들의 기후에 신도기 කියාගන්න බැරි තරමට ලියාගන්න බැරි තරමට අන්ත අසරණයි මා සිතන උඹට පැන්දි පෙමින් කියලා ඒ තල්මහ අන්සතු වුණා මට ආදරේ නොකිය තුන් කුළුඳුල් පැමක පැටලෙවෙව්වා ඒත් ලුහු බැඳම ආවා ඇයි අහන්නකො මට කිසිවක් නොකිව්වේ සෙල්ලක්කාර හිතේ සෙල්ලම වැඩි නිසාද කියලා අහන්නකො මුලින්ම කියන්නකො ඔයා කවුද කියලා හරිම ලස්සන හොරතල් හිතක් වාට තියෙන. මං කියන්නේ බණ්ඩිතල් මහට සාදු. මොකද දන්නවද? ඔයා වගේ ලස්සන හොරතල් හිතක් එයා හිමි කරගෙන. කමක් නැහැ. වාසනාවන්තයෙක් ඉඳි ඔයාට.

පුංචි කුමාරිකාව කැදැල්ලට ආවේ අපේ මව්පදවිය පියපදවිය ජීවිතේ පුරාවට අපිට අරගෙන නෙවෙයිද? කාලයක් තිබුණ පුංචි පෙටිකේ පාසල් ගියේ සියලු බාධා ජයගෙන දැන් සුරංගනාවියක් රැකියාවක් කරන තාත්ත පන්සල් යම කිව්වා. ඇයි හදිසියේ විමසුව විට ගොඩ දවසකින් ගියේ නෑනේ කිව්වා. ස්වාමීන් වහන්සේ බැහැ දකින්න විට මට පැවසුව මේ රෝසමල් වට්ටිය බුදුට පූජා කරන්න කියලා. පස්සේ අටපිරිකරක් ගෙනල්ලා තාත්තා මෙයත් පූජා කරන්න කිව්වා. පිරිත් කියලා මගේ උපන්දිනේට සුබ පැතුවා. ඉතින් ඊට වැඩිය දෙයක් තියෙනවද තාත්තෙක්ට? සුනිල් ප්‍රේමතිලක තාත්තා කහවත්තෙන් සතුට වැඩිකමට මං හිතන්නේ එකම පණිවිඩය වැඩසටහන් ගණනාවකට විටින් විට එවනවා. තාත්තලාගේ සතුට එහෙමයි. සුබ මන්දාරම් රැක් වේවා තරංග. අද ඔයා අහනවා ආදරේ ප්‍රකාශ කරන්න බැරුණේ ඇයිද? අවුරුදු 26ක් වෙනතුරු ආදරයක් ගැන මං හිතන්නේ මං හිතලා තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළ ලියන කාලේ පුංචි කුතුහලයක් තිබුණ ආදරය ගැන. කොළ කෑල්ලක ලියලා ආදරය කියලා කියපු ආදරණීය හැඟීම් ඒ කොළ කෑල්ලටම සීමා වුණා. කොහොම වුණත් ප්‍රකාශ කරන්න බැරි වුණ ආදරේ අද වෙනකොට හිතේ කොනක වැළලිලා ගිහින්. මේ වෙනකොට අපි ආදරෙන් පරාද වෙලා නැහැ. එහෙම කියන්න මොකද, අපි මේ වෙනකොට මුළු ලෝකෙටම ආදරය කරන නිසා. කාලයත් එක්ක ආදරය කියලා කියන්නේ භාෂාවක් බව තේරෙන්න යනවා. නිකවැරිටියෙන් චම්පිකා.

anu vahen, anu hatırai dashma aten. Net FM.

මගේම කියලා ඉතිවාසකම් කියන්න තරං අයිතියක් තිබුණේ නැතත් මගේනේ කියලා හිතට දැනෙන එක වෙන්න ඇති ආදරේ කියන්නේ. කුමාර හේරත්, ඔබ ප්‍රේමයට අමුතුම විදිහ අර්ථකථනයක් දීලා මගේම කියලා ඉතිවාසකම් කියන්න තරං අයිතියක් තිබුණේ නැතත් මගේනේ කියලා හිතට දැනෙන එක වෙන්න ඇති ආදරේ කියලා කියන්නේ.

ආදරේ මිහිරියාවක් වුණත් නොපෙනුනාට ඒ වැඩිපුරම තියෙන වේදනාවක්. ඒ වගේම ආදරේ හරි මාත්මාර්ථකාමී. ඇත්තම කියනවා නම් ඒක සංසාරගත කර්මයක්. රශ්මි. රශ්මි සෞභාග්‍ය මහියංගන ඉඳලා තමයි එහෙම කියන්නේ. ඒ රශ්මිගේ හැඟීම. ආදරේ කොයි හැටියට ජීවිතයට ලං වෙලා තියෙනවද? ඊට අනුව නිර්වචන සහර්ථකතන වෙනස් වෙනවා. ආදරේ පිරුණු මන්දාරම් රාත්‍රියක් වේවා දයාපර තරංග. කොච්චර ආදරේද කියලා මං ඔයාගෙන් ඇහුවට හදවත ගලවලා පෙන්නන්න එපා මට. මොකද ඔය හදවතේ මං වෙනුවෙන් තියෙන ආදරේ මං තරම් දන්න කෙනෙක් නෑනේ තව. නිල්ලහස තරම් ද ආදරේ. එහෙම කියන්න එපා මැනික. අහසටත් කෙලවරක් තියෙනවා කියලා දවසක කවුරු හරි කියයි කියන මට බයයි. ඒත් දන්නවද මගේ ආදරේට කෙලවරක් හොයාගන්න හිතන්නවත් එපා. හරිද? අලව්වෙන්.

ප්‍රේමණීය රේඩියෝ තරංග. කියන්නකො මට නිහඬ බව ආදරේ කියාපාන කැඩපතක් නෙමෙයිද කියලා. නිර්නාමිකයි. කියන්නකො මට නිහඬ බව ආදරේ කියාපාන කැඩපතක් නෙවෙයිද?

ಮಂದಾರಂ ರಾಟ ಆದರೆ ಅಯ್ಯಾಟಾದರೆ ಕ್ಯೂವೆನತ್ತೆ ಹಿತನ್ನೋನೆ ದೇಹಕ್ ತರಂಗ ಏಕ ವಚನ ನೌನೇಮ ಹೊಂದಕಟ ನಾವು ಇಸರಿ ಸ್ಕೂಲೆ ಗೆವನ ಕಾಲಕ ಹಿಟ್ಟಿಯ ಮಠ ತಿತಗಿಯ ಕೆನಕ್ ವಯಸ್ಸಿಟ ತಿನ್ನು ಆಕರ್ಷಣೆ ಆಗ್ದ ಕೆಮಕ್ ತತ್ತೆ ಆದರದ ಕಿನ ಮಠ ತಾಮಿ ತಾಗನ್ನ ಬಹ ಬೈ ಏ ಮುಖಕ್ಕುನ ಮಂಗೇಕ ಕ್ಯೂವೆನ ಇತಿಂಗೆ ಕೇಮ ಮಿವರುನ ಕಾಲಯ ದಿನ ಸತಿ ಮಾಸ ಉಳಿದಲ ಗೆವಿಲಾನಕೊಟ ಅಹಂಬೆಂ ಎಸ್ವಲ್ಟ ಮುನಗೆವನೆ ಮಟ್ಟಮ ಬೆಟ್ಲ ತಿಯನ ಹೀನಿ ಎಸ್ ಬೆಲ್ಮಕ್ ඉතින් ඒ වෙන කෙනෙක් ඒ ඊනියස් මට කතාවක් කියන්න බව නම් තේරුණා. දවස් ගෙවෙනකොට වචන නැතුව මේ ඇස් එක කතාවක්. තවමත් වචන නොකිරුණු ඒ ඇස් කතාව වචන වෙනකල් මම බලන් ඉන්නවා. ඉතින් තරංගා, සමහර දේවල් සිද්ධ නොවෙන්නෙත් අපේම හොඳටමයි කියලා වගේම හැමදේම වෙන්නේ වෙන්න ඕනේ හොඳම විදියට කියලා මං විශ්වාස කරනවා. නිර්නාමික හිතවතයක් මං කැමතියි ඔබ ඒ කියමන ඒ අවසාන වාක්‍ය නැවත ඔබට අතවන්න. සමහර දේවල් සිද්ධ නොවෙන්නෙත් අපේම හොඳටමයි කියලා වගේම හැමදේම වෙන්න ඕනේ හොඳම විදියට කියලා

0: rẻ.
1: Quán ta rắm rẻ.
0: Mắn ta rắm rẻ. With Taranga. Taranga.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මුදලාලි
4: අලෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුරු ග්‍රෑන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
4: විජේ දාන්න ඔක්කොටම.
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහුවෙමු.
6: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

ඔබේ හද ගැස්මැතුලේ මගේ ප්‍රේමයට තියෙනවාද නමක්? මම වැස්ස බලාපොරොත්තුවෙන් හිටිය මහා පොළවක්, ඔබ විපාසිත වේටපු වලාකුලක්. මොකද්ද මේ හමුවීම කෙලවර? මොකද්ද මේ හැඟීම්? සමුදාය තේරුම වැස්සද ඔව්වද අහසද පොළවද සීතලද උණුහුමද? මොකද්ද මේ හැඟීමට කියන නම?

රෝස කැලෙන් හිඳාපු කෙලිපැටික්කිය. අනේ මං බලාගත්තේ සීරීමක්වත් වෙන්න නොදී. රෝස කුසුම රැක ගත්තේ මං ඇස් දෙක වගේ. දන්නවද කොච්චර වේදනාවක් ඇතිද මගේ කෙල්ලට? කලුරටත් බය ගැහෙන මයි කෙල්ල. කොහොම ඉන්නතිද කියන්නට නොහැකිව ගොළුවි. මගේ රෝස කුසුම පූදින්නත් පෙර අමුමය තලා දමන්න ගොහෙන්දේම හැඟීමක්. රෝස කැකුල අහිමි වූ පියෙකුගේ කතාව. ජනනී, ඔවද අපි කතා කරන්නේ? ඇයි ආදරේ කිව්වේ නැත්තේ කියලා. 0711 95 95 95 නැවිත් කියන්න. ඇයි ඔබ ආදරේ කිව්වේ නැත්තේ?

0: ආස්ටගයිත් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය ආස්ටගයිත් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313636.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
2: නෙත්තෙම් ධර්ම දක්ෂිනා.
4: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
5: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
6: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
7: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
3: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව
2: නෙත්තෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
3: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

හරංගක්කේ මට එයාට ආදරේ කියලා කියන්න බැරි. එයා මගේ හොඳම යාළුවා නිසා. එයා මට වඩා අවුරුදු 6ක් විතර වැඩිමල්. එයා මාව දකින්න යාළුවෙක් විදියට විතරයි. ඒත් මට මගේ හිත යාළුගමෙන් එහාට ගිහිල්ලා ඉවරයි. මං දන්නේ නැහැ. ටික දවසකින් ඉඳන් එයාගේ වෙනසක් මට තේරෙනවා. ඒත් මේ අහසයට මගේ හිත ඇතුළේ ඇතිවෙච්ච විශේෂ හැඟීම මට එයාට කියාගන්න බැරුව මං දුක් විඳිනවා. නිර්නාමික කතන්දරයක්. ආදරය අභිසස් ලබන්නේ හිමිවීමෙන් විතරක් නෙමෙයි මම දන්නේ. ඔබ හිතවතෙක්ද හිතවතියක්ද කියලා. කොහොම වුණත් ආදරය කියලා කියන්නේ අයිතියට කියන නමක් නෙවෙයි. අයිතියට කියන වචනයක් නෙවෙයි. ලංවෙලා ආදරය කියන කලින් අන්සතු වෙලා මැරෙන්නම හිතුණත් අම්මගේ කිරිවල වටිනාකම දන්න නිසා ජීවත් වෙන්න තීරණය කළා.

ආදරණීය තරංගා, ඒක හම්බයක්. හම්බෙන් මට හම්බුණා මගේ පැන්ඩ බබා. එයා ගැන මේ කතාව. ආය කතාවත් කරන්න එපා කියලා තරහ වෙලා යන්න ගිය දවස් තිබුණා. ඒත් යාළු වුණ දවසුත් තිබුණා. ඒ නිසා තාමත් අපි ආදරෙන් පැන්ඩ මට අයිති වුණා. ලිනෝ තත්සරණී සුබ පැතුම් ආදරවන්තේ.

රාත්‍රිය කරන්න හෙම්මීට හෙමීට කළුවර අරන් ඇවිත් අපේ හිතට තට්ටු කරලා කාටවත් නොකියපු අපේ හිතේ ආදරේ හැරවන එක මන්තරංගා.

0: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන් තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහක්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට. Brought to you by හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

අයිබුවන් සියලු දෙනාට සුවදායි වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහායි. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. නෙත් FM රේඩියෝව ලංකාවේ පිහිටි විහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍යස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0771 51 21 272 0771 51 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් අපි අද දවසේදී ආරාධනා කරනවා මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ

0: ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා නිග්ගුවන් විදුලිය ඔස්සේ ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දිනාම ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කුලියාපිටිය ගල්පොළ පදිංචි A.M. මාලා ප්‍රියංගනී සීරරත්න ඉහළගම සෝමාවතී සඳුනි මාලිකා නිෂානි වාසනා කියන මේ පින්වත් පිරිස එකතු වෙලා. ඉතින් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ පිනත් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකාවක් වශයෙන් සූත්‍ර දේශනාවක් ලබා දුන්නා. ඒ තමයි මේගිය කියන සූත්‍රය. අංගුත්තර නිකායේ නවක නිපාතයට අයිති මේගිය සූත්‍රය. අංගුත්තර නිකාය කියන්නේ අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා එකතු කරපු කොටස. කොටස් එකක් ගැන අපි ඒකට කියන ඒකක නිපාත. කොටස් දෙක බැගින් තියෙන දේශනා දුක නිපාතය. කොටස් තුන බැගින් තික නිපාත. කොටස් හතර බැගින් චතුත්ථ නිපාත. ඔය විදිහට අංක වශයෙන් ඉහළට බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් දේශනා කරපු දේශනා ඔක්කොම එකතු කරා. සූත්‍ර දේශනා 9000කට එහා ප්‍රමාණයක් අංගුත්තර නිකාය යටතේ තියෙනවා. එහි නවක නිපාතේ කොටස් 9ක් ගැන විස්තර වෙනවා. මේ දේශනාව ඉතාම වැදගත් දේශනාවක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල කොහෙන් ගත්තත් අපිට දැනෙන රසයක් තියෙනවා. ඒ තමයි විමුක්ති රසය. ඒක බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ බොහොම ලස්සනට උපමාවකින් පෙන්නනවා. පහාරාද කියන අසුරයා කියනවා අසුර පිරිස් මහා සාගරයට ආස කරන කාරණා අටක්. එයින් එකක් කියනවා ස්වාමීනි සාගර ජලයේ කොහෙන් ගත්තත් එකම රසයයි. දැන් මුහුදු වතුර මේ ඕස්ට්‍රේලියාවේ කොයි හරි මුහුදු වෙරළක් අයින්ට ගිහිල්ලා දිව ගාලා බැලුවත් ලංකාවෙන් ගත්තත් තව කොහේ හරි ගිහිල්ලා මුහුදු වෙරළකින් වතුර ටිකක් ගත්තත් ලවණ රසයෙන් යුක්තයි. එතකොට සාගර ජලයේ ලෝකෙ කොහෙන් ගත්තත් සාගරේ එකම රසයකින් යුක්තයි. ඒ නිසා අසුරයන් වන අපි මහා සාගරයට ආසයිකි. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනේ ඔය වගේම තමයි. මගේ බුද්ධ ශාසනේ කොහෙන් ගත්තත් එකම රසයක් දැනෙන. ඒ තමයි කියව විමුක්ති රසය. එතකොට අපි සංයුක්ත නිකාය දේශනාවක් ඇහුවා. මජ්ඣිම නිකාය දේශනාවක් ඇහුවා. දීඝ නිකායෙන් බණක් ඇහුවා. අංගුත්තර නිකායෙන් බණක් ඇහුවා. ඒ බුද්ධ දේශනාවල අපිට දැනෙන දේ තමයි විමුක්ති රසය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අවසාන ඉලක්කේ නිවන් අවබෝධයේ පිණිස විමුක්ති රසය. දේශනාව අවසන් වෙන්නේ නිවනට යොමු වෙන විදිහේ අවසානයක් එක්. ඒ නිසා මේ දේශනා පුරාම සාරාංශයක් හැටියට ගත්තොත් ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ. මුල, මැද, අග ගැලපෙනවා. සීල සමාධි ප්‍රඥාවල යුක්තයි. මේ දේශනාවේ නම මේගිය සූත්‍රය. මේගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ මුල් කාලේ උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නම කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන මාපු කෙනා කවුද? ආනන්ද හාමුදුරුවෝ. අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුරු දැරුවා. ඊට කලින් තව තව ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට විටින් විට උපස්ථාන කරලා තියෙනවා. හැබැයි වැඩේ හරියට උවමනාවෙන් කැපවීමෙන් සද්ධාවෙන්ම කෙරිලා නැහැ. මග හැරිලා තියෙනවා. ඒක අපිට හොඳට පේන දේශනාවක් තමයි මේ මේගිය සූත්‍රය. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වාලිකා කියලා හඳුන්වන නගරයක් ගම්මානයක් ආශ්‍රය කරගෙන
1: ඒ පලාතේ විශාල් පරවතයක් තිබ්බ, වාලිකා පරවතේ. මෙන්න මේ පරවතය ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩහිටි. ඒ වෙනකොට උන්වහන්සේ ළඟ ඉඳලා තියෙන මේ කිය හාමුදුරුව විතර මේ පරවතේ වැඩ හිටියා කියලා තියෙන. කියන්නේ අර පරවතේ ගල් වෙනක වගේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඔහොම වැඩ ඉන්නකොට දවසක් මේ කිය හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. කියනවා, ස්වාමීනි, අද මම මේ ටිකක් ඈත තියෙන ජන්තුගාමයේ කියලා ගම්මානයක්, මේ ගම්මානයට පිණ්ඩපාතේ වඩින්න කල්පනා කරා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න කියලා. බුදුරජාන් වහන්සේ වදාළ, මේ ගිය ඔබ යමකට කැමති නම් ඒ දේ කරන්න කියලා අවසර දුන්නා. දැන් බුදුරජාන් වහන්සේට වන්දනා කරලා එදා මේ ගිය හාමුදුරු දැන් ඒ ඈත තියෙන ජන්තු කියන ගාමයට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩම කළා. දැන් පාත්‍රයට හොඳට දාන ටික ලැබුණා. දානි ටික අරගෙන ටිකක් ඇවිදගෙන යනකොට ඒ අසල තියෙන කිමි කාලා කියලා ගංගාව. ඔය ගං ඉවුර දිගේ ඇවිදගෙන යනකොට ලස්සන අඹ වනයක් දැක්කා. ඒ ගංගාව අයිනේ ලස්සන අඹ වනයක් තිබුණා. ඔන්න ඔතන දකින්නකොටම හිත ඇදිලා ගියා අඹ වනේ. මෙතන හොඳයි. හරි ලස්සන තැනක්. එහෙම අඹ වනේ ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් වටපිට බලලා ගහක් යට ආසනයක් වගේ එතන හදාගත්ත වාඩි වෙන්න තැනක්. එතන වැඩ ඉඳලා අර ගංගාවෙන් වතුර ටිකකුත් අරගෙන අත හොදලා පිණ්ඩපාතේ දාන ටික වැළඳුවා. පාත්‍රෙත් හොදලා පැත්තකින් නමලා තියලා හවස් වෙනකන් ටිකක් මේ ගස් අතර අර ගංගාව අයින දිගේ, ගං ඉවුර අයින දිගේ ඇවිද ඇවිද හිටියා. ඉන්නකොට හිත ඇදිලා ගියා එතනට. අර පරිසරයට ලස්සනට එතනට හිත ඇදුණා. එහෙම හවස් වෙනකොට පාත්‍රය අරගෙන ගියා බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා වාලිකා කියන පර්වතයට වැඩම කරා. එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අද මම පිණ්ඩපාතේ වැඩම කරලා ආපහු වඩිනකොට කිමිකාලා කියන ගංගාව අයින දිගේ එනකොට ලස්සන අඹ වනයක් දැක්කා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මෙතන නම් හොඳයි මට භාවනා කරන්න. මට හිතෙනවා එතන මට හොඳට හිත වඩන්න පුළුවන් කියලා. තථාගතයන් වහන්සේ මට අවසර දෙනවා නම් මං එතනට ගිහිල්ලා හොඳට වීර්ය වඩලා භාවනා වඩා ගන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය තව ටිකක් ඉවසලා ඉන්න කියලා. තථාගතයන් වහන්සේට ඔබ ගියොත් කවුරුත් නැහැ කියලා උපස්ථාන කරන්නත් කෙනෙක්. එහෙම කියද්දී මේ ගිය හාමුදුරුව දෙවනි පාරටත් කිව්වා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඉතින් ඔබ වහන්සේ නත් දුකෙන් මිදිච්ච කෙනෙක්. ඔබ වහන්සේට අමුතුවෙන් භාවනා කරලා ලබන්න දෙයක් නැහැ. සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක්. නමුත් මම තාම කෙලෙස් සහිතයි. ඒ නිසා මට හිතෙනවා එතන නම් හොඳයි කියලා මට හිත වඩා. මගේ හිත ඇදිලා ගියා. එතන බොහොම ලස්සන අඹ වනයක් තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ මට අවසර දෙනවා නම් මං එතනට ගිහිල්ලා වීර්ය වඩලා භාවනා වඩන්නම් කියලා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා මෙහි ගිය තව චුට්ටක් ඉවසලා ඉන්න කියලා. තථාගතයන් වහන්සේටත් තාම කවුරුත් කෙනෙක් උපස්ථානෙට මේ වෙලාවේ ළඟ නැති නිසා තව ටිකක් ඉවසලා ඉන්න කීවා කලබල නැතුව. එහෙම කියද්දි තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. එතන හරි ලස්සනයි. එතන බොහොම ලස්සන ගංගාවකුත් යනවා, කිමිකාලා ගංගා. මට හිතෙනවා එතන මට භාවනා වඩන්න හොඳයි කියලා. ඔබ වහන්සේ නම් ඉතින් නිවන් අවබෝධ කරගෙන සසරින් මිදිලා මම තාම කෙලෙස් සහිතවයි ඉන්නේ. ඒ නිසා එතනට ගිහිල්ලා භාවනා කරොත් මට ඉක්මනින් හිත වඩා ගන්න පුළුවන් කියලා මං හිතනවා. බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි නැවත නැවත නැවත නැවත කියන්නේ තුන්වෙනි පාර අවසරය දෙන. පළවෙනි පාර අහන්න නැත්නම් දෙවෙනි පාරත් කියන එක අහන්න නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය ඔබ යමකට කැමති නම් ඒ දේ කරන්න කියලා. දැන් හරිය සතුටුයි. බුදුරජාණන් වහන්සේගේ කුටියේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ටික එතන පැත්තකින් තියලා වන්දනා කරලා ගියා. දැන් ඔන්න උපස්ථායක. දැන් ගියේ මොකටද? දැන් සමහර අයට එපා කියපුවහම ආමි අපි නිවන් දකින්නවට තියෙන ඉරිසියාවට කොහොම කියන අය ඉන්නවන්නේ? ගෙවල් වලත් ඉන්නවනේ. එතකොට තින් කැමති නම් ඒක කරන්න කියලා. දැන් ගියේ නිවන් දකින්න ඉක්මනට. බුදුරජාණන් වහන්සේ චුට්ටක් ඉවසලා ඉන්න මේ ගිය සුදුසු කාලය නෙමෙයි කියද්දිත් නෑ මට යන්න ඕනේ කියලා ගියා. ගිහිල්ලා දැන් අර ගංගාව ළඟට යනකොට හරි සතුටුයි. දැන් බුදුරජාණන් වහන්සේගෙනු තවසර ගන්න. දැන් නිදහස් කෙනෙක්. අර අඹවණේට ගිහිල්ලා අඹවණේ ගහක් යට වාඩි වෙලා හොඳට හිත හදාගෙන භාවනා ඉරියව් වෙනුත් වාඩි වෙලා ඇස් පියාගත්ත විතරයි මෙන්න හිතාගන්න බැරි විදිහට හිතට කාම විතර්ක ගලන්න පටන් ගත්තා. ව්‍යාපාද විතර්ක ගලන්න පටන් ගත්තා. හිංසා සහිත සිතුවිලි හිතට පරණ ඒවා ඇති දෙයකොත් නැහැ. දැන් මේ ආවේ මොකටද? නිවන් දකින්න. ආසාවෙන් ආවේ ලස්සන තැන. මෙතන නම් මට භාවනා වඩන්න හොඳයි කියලා ආවේ. ඊට පස්සේ එතනින් ටිකක් ආයි චුට්ටක් නැගිටලා තව තැනක වාඩි වුණා. උත්සාහ කරා හොත්තටම වීරිය වැඩුවා. බෑ. හිත පිහිටන්නේම නැහැ. ඇස් පියාගත්ත වෙලේ ඉඳන් හිතාගන්න බැරි විදිහේ පහත් සිතුවිලි ගලාගෙන ගලාගෙන එනවා. කෙලෙස් සහිත සිතුවිලිම හිතට බලවත් වෙනවා. හිතේ කොට්ටු වුණා වැඩි හරියන්නේම නැහැ. තමන්ටම තමන් ගැන විශාල කලකිරීමක් ඇති වුණා. අහෝ මං කොච්චර සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද? මං නිවන් දකින්න හිතාගෙනමයි පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මෙතනට ආවේ ඇත්තටම වීරිය වඩලා ඉක්මනින් නිවන් දකින්න හිතාගෙන. නමුත් භාවනාවට වාඩි වෙච්ච වෙලේ ඉඳන් හිතට නොයේ කෙලෙස් සහිත සිතුවිලි ගලාගෙන එන වැඩි හරියන්නේම නැහැ. ආපහු අර සිවුරු නිසීතන අරගෙන ආපහු නැකිලා වාලිකා පර්වතයට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනටම ගියා. ගිහිල්ලා වන්දනා කළා. කිවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම නිවන් දකින්න හිතාගෙන සද්ධාවෙන්මයි පැවිදි වුනේ. තථාගතයන් වහන්සේගෙන් අවසර අරගෙන ඒ කිමිකාලා නදිය ළඟ ඒ අඹ වනයේට ගියේ වීරිය වඩලා භාවනා කරන්න හිතාගෙන. නමුත් වාඩි වෙච්ච වෙලේ ඉඳන් හිතාගන්න බැරි විදිහේ කෙලෙස් සහිත සිතුවිලි, කාම විතරක, ව්‍යාපාද විතරක හිතට ගලාගෙන ගලාගෙන ගලාගෙන එනවා කියලා. මට මාව පාලනය කරගන්න බැරි වුණා කියලා. බැරිම තැන නැකිටලා ආවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය ධර්මාවබෝධයේ පිණිස හිතක් මෝරන්න ඕනේ කියලා. කලබලයේ තිබිච්ච පමණින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආසාව තිබිච්ච පමණින්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතක් කාලයක් තිස්සේ කරුණු පහක් තුල මෝරන්න ඕන කියලා. හැබැයි ඒකට හේතු වෙච්ච තව කාරණයක් තිබ්බා. ඒක අට කතාව විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්කා. ඒකයි මේගියට කිව්වේ ඔතන අර යන්න එපා නොකිය කිව්වා. මේගිය මේයට සුදුසු කාලෙ නෙමෙයි. ඇයි? මේට කාලයකට පෙර මේගිය හාමුදුරුව සක්විති රජෙක් වෙලා රාජ්‍ය කරන කාලේ සක්විති රජුරුවන්ගේ විනෝද උයන. එතකොට එදා නැටුම් බලපු, ගායන අහපු, විනෝද වෙච්ච, නාට්‍යාංගනාව සිය දහස් ගණන් ගෙන්නලා නටවපු තැනක්. අර පරණ පුරුද්දට තමයි හිත ඇදිලා ගියේ එතනට. එතකොට මේ භූමිවල තියෙනවා එවැනි ශක්තියක්. සමහර වෙලාවට අපි නිකන් කියන්නේ මේ දැන් කෙනෙකුට සමහරවිට භාවනා කරන කෙනෙකුට ඒ භාවනාව වැඩෙන තැන් තියෙන්න පුළුවන්. අපි දන්නේ නැති වුණාට අපිට සංසාරික අපේ පුරුදු එක්ක සමහර ඉඩම්, සමහර තැන්, සමහර භූමි තියෙනවා. ඒවා අපේ හිත ඇදිලා යනවා. සමහර තැනක එක පාට දෙයක් අපිට පෙවුන් නැති වුණාට ඒවා සංසාර ශක්තියින් තියෙන බැඳිච්ච දේවල්. දැන් බලන්න ධර්මයේ තියෙන එක තැනක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කැලෑ පාරකින් යනවා. එතකොට ඒ හරි කැලයක් එදා තිබුණේ. බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වෙලා එක තැනක් දිහා බලාගෙන හිටිය ආනන්ද හාමුදුරුව ස්වාමිනියයි මේ. කුමක් දිහා තථාගතයන් වහන්සේව බලාගෙන ඉන්නේ? ආනන්ද මෙන්න මෙතන කකුසඳ බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ හිටිය තැනක් කියෝමි. කොණාගමන බුදුරජාණන් වහන්සේත් මෙතන සමාපත්තියෙන් වැඩ හිටපු තැනක් කියෝ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මෙතනම සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා කි. හැබැයි එදා ඒ වෙනකොට මොකුත් නැති කැලයක්. ඉක්මනින් ආනන්ද හාමුදුරුව එතන සුද්ධ පවිත්‍ර කරලා නිසීදනේ එලලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේත් මෙතන මොහොතක් සමාපත්තියෙන් වැඩ ඉන සේක්වා. එතකොට මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච සිව් බුදුවරුම සේවනය කරපු තැනක් බවට පත් වෙන බුදුරජාණන් වහන්සේ මොහොතක් සමාපත්තියෙන් වැඩ හිටියා. එතකොට ඒ වගේ සමහර භූමි ඒවා ආය ආයමත් බුද්ධ ශාසනයේ ඒ වෙනුවෙන්ම නිර්මාණය වෙනවා. ඒකනේ අපි අහලා තියෙන අවිදහිත ස්ථාන. හැම බුද්ධ ශාසනයකම ආයමත් ඒ ස්ථානෙම තමයි සකස් වෙලා ඉන්නේ බුදුවරු වෙනුවෙන්. ඒ නිසා ඒ වගේ සමහර වෙලාවට විනෝද වෙච්ච තැන් ඒවා සමහරලාට හිත ඇදෙන්න පුළුවන්. හැබැයි භාවනා වැඩෙන්නේ නැහැ ඒක. දැන් බලන්න ওই සාමාන්‍යයෙන් ආරණ්‍ය හදන්න හොයාගන්නෙම කොයි වගේ තැන්වලද? කඳු උඩ, ගමෙන් මිනිස්සුන්ගෙන් ටිකක් ඈත් වෙච්ච කැලෑවල් තියෙන පරිසර. ඉස්සර පන්සල් හදලා තියෙන ගොඩක් ගලක් උඩ එක්ක. ගමක උසම ගලක් උඩ කන්දක් මුදුනේ ටිකක් ඈත් පස්සේ ගෙවල් ඒ පැත්තට එන එක වෙනම දෙයක්. හැබැයි ඒව හදලා තියෙන්නේ එහෙම ටිකක් අර මිනිස් වාසයෙන් සද්ද වලින් වෙන් වෙලා බණ භාවනාවට පරිසරයට ඒ සුදුසු හුදකලා පරිසරයක් තියෙන තැනක්. ඒව හිත වඩන්න ලේසි. දැන් බලන්න අපේ ජාතක පුත් වහන්සේ ගත්තෝ බෝසතාණන් වහන්සේ ගොඩාක් දුරට අතීතේ ඉඳන්ම භාවනා කරන්න කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? හිමාලය. අදටත් ඉෂිවරයෝ තාපසවරු සිය දහස් ගණන් හිත වඩන්න භාවනා වඩන්න යන්නේ. ඇයි ඉතින් අනිත් අය නැක බැයිද කියලා හිතෙන්න පුළුවන්. අතීතේ ඉඳන් පෙර බෝධිසත්වරුන්ගේ ඉඳන් බුදුවරුන්ගේ කාලවල ඉඳන් ලක්ෂ කෝටි ගණන් පිරිස් හිත වඩපු ධ්‍යාන වඩපු මේ භූමිවල ඒ පරිසරයේ තියෙනවා ඒ ශක්තිය, ඒ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා ඒක. ඒ නිසා භාවනා වඩන කෙනෙකුට පහසුයි. හිත ඉක්මනින් වඩා ගන්න පහසුයි. අන්න ඒ වගේ තමයි නැටුන් නටපු, කෑ ගහපු, බෙර ගහපු, නටපු භූමියක ඒ සංසාර පුරුද්දත් එක්ක එතනට ගිහිල්ලා භාවනා කරන්න ඉඳගත්තට ලේසියෙන් හිත එකඟ වෙන්නේ නැහැ. හිතට අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, ඒ සංසාර පුරුදු හිතට ගලාගෙන ගලාගෙන ආව. බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට කරුණු පහක් දේශනා කරා. හිත ක්‍රමානුකූලව ධර්මාවබෝධයට පුහුණු කළ යුතු කාරණා පහක්. ධර්මාවබෝධයට මෝරපු නැති හිත ධර්මාවබෝධයට මෝරන්. ධර්මාවබෝධයේ පිණිස සකස් වෙච්ච නැති හිත ධර්මාවබෝධයට සකස් කරගන්න. කාරණා පහක්. පළවෙනි එක තමයි මේ ගිය කල්යාණ මිත්‍ර සේවනි. කාලයක් පුරා කල්යාණ මිත්‍ර ඇසුරේ කල්යාණ මිත්‍ර සේවනීය දෙනකොට ධර්මාවබෝධයේ පිණිස හිතක් මෝරනවා කියව සකස් වෙන. ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි කල්යාණ මිත්‍ර ඇසුර. දැන් අපිට කල්යාණ මිත්‍ර කියපු ගමන් එකපාරට ඔළුවට එන යාළුවෝ වටේ පිටේ ඉන්න අය. දවසක් ආනන්ද හාමුදුරන්ට විවේකයෙන් ඉන්නකොට හිතුණා මේ බුද්ධ ශාසනය අඩක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද? භාගයක්. ඉතින් ඕක හිතලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම විතර්කයක් ඇති වුණා. මේ බුද්ධ ශාසනයෙන් හරි අඩක් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා නොවේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මාහේවං ආනන්ද මාහේවං. ආනන්ද ඔය කතාව ආයෙ ආයෙ කොහෙවත් කියන්න එපා කියලා. බුද්ධ ශාසනයෙන් අඩක් නොව මුළු සම්බුද්ධ ශාසනීයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මතයි කිව්. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද, තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේ කරා පැමිණෙන ඉපදීම ස්වභාවයේ කොටගත් සත්වයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. අන්න කල්යාණ මිත්‍රයෙක්ගේ කාර්යය. ඉපදෙමින් මැරෙමින් යන සත්වයන්ට ඉපදීමෙන් මිදෙන්න මඟ පෙන්නන ආනන්ද කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වූ උපායාස උරුම කරගත් සත්‍යය ජරා මරණ වලින් ශෝක පරිදේව දුක් දෝමනස් වලින් නිදහස් වෙන. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේම බුදුම වෙන්න උන්වහන්සේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයා හැටියට උන්වහන්සේම පෙන්න. එහෙමනම් අපි ගත්තොත් මේ ලෝකේ අපිට ඔබට මට අපි කාටත් පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ වෙනුවෙන් මගෙන් පස්සේ මෙන්න මෙයා කියලා දෙවනි පෙළක් නම් කරේ නැහැ. පිරිනිවන් පාන වෙලාවේ ධර්ම විනය තමයි ශාස්ත්‍රූත්වයට පත් කරේ. ආනන්ද, තථාගතයන් වහන්සේ අද රාත්‍රී පිරිනිවන් පෑවට පසුව නොබලාට හිතෙන්න පුළුවන් අනේ අද අපිට ඉතුරු වෙලා තියෙන අතීතයට ගිය ශාස්ත්‍රවරයෙක්ගේ ධර්ම විනයක් විතරක් නේද? අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑවන වේද කියලා හිතෙන්න පුළුවන්. ආනන්ද, එහෙම හිතන්න එපා කියලා. අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා සමගම නොබලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කළා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව ඒ කල්යාණ මිත්‍රයේගේ කාර්ය කරන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ තමයි ධර්ම විනය. ඊළඟට මේ මාර්ගය අනුගමනය කළ ප්‍රතිඵල ලැබපු ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය මේ මග ඵලලාභී. ඊළඟට පල්ලෙහාට මේ මග විකෘති කරන්නේ නැතුව මේ ධර්මයේ හරියට කියලා දෙන අය, ඊළඟට අපි ඇසුරු කරන අය අතර ධර්මාවබෝධයට උදව් කරන අය, අන්න අර කියපු අරමුණු ඉපදීමේ මිදෙන මගට උදව් කරන යාළුවෙක් ඉන්නවා, ජරා මරණ දුකෙන් මිදෙන්න උදව් කරන යාළුවෙක් ඉන්නවද? යම් භාවනා කරත්, යම් පින්කම් කරත්, යන් සිල් රකින්න. අපි හොඳට ධර්මය පුරුදු කරමු. අන්නේ වචන අපි වටා ඉන්න අයගෙන් අපිට ඇහෙනවද? අන්න අපිට අපේ ඇසුරු කරන අය තුළ ඉන්න කල්යාණ මිත්‍ර පිරිස. එතකොට මෙන්න මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය ධර්මාවබෝධී පිරිස කෙනෙක් සකස් වෙන්න නම් හිතක් මෝරන්න නම් ඒ හිත ධර්මාවබෝධයට සකස් වෙන්න නම් කාලයක් කල්යාණ මිත්‍ර ඇසුර තුළ වැඩෙන්න කියලා. ඔන්න පළවෙනි එක. එහෙමනම් ධර්මාවබෝධයේ පිණිස අපේ හිත සකස් වෙන්න නම් පුරුදු වෙන්න නම් දියුණු වෙන්න නම් අපි කල්යාණ මිත්‍ර ඇසුර ජීවිතේ පුරුදු කර ගන්නට ඕන. දෙවෙනි එක තමයි මේ ගිය ධර්මාවබෝධය නොකරපු හිතක් ධර්මාවබෝධයක් පිණිස සකස් වෙන්න නම් පුරුදු කරන්න කීවා සිල්වත්කම. එතකොට ස්වාමීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ වදාළි මේ ගිය හාමුදුරන්ට මේ ගිය සීලය උපෝසත සීලය පුරුදු කරන්න. එතකොට උපෝසතය කියන්නේ පෝය කරන ඒවා, ඊළඟට ප්‍රාතිමෝක්ෂ සීලය භික්ෂුවකට. එතකොට මෙන්න මේවා පුරුදු කරා. දැන් ඔබ ඔබේ ජීවිතය තුළ ගත්තොත් ඔබ නিত্য සීලය පංච සීලයක් රකි. හැබැයි පුළුවන් විදිහට පුරුදු වෙන්න පෝය දවසකට හරි. දැන් මේ වගේ රටවල් වල සමහරවිට පෝය දවසටම සීල් ගන්න වෙන්නේ නැහැ. හැබැයි මාසෙකට එක දවසක් ඉස්සර සතර පෝයට සීල් සමාදන් වෙලා තියෙනවා. ওই විමානවත්වේ හරියට සඳහන් වෙනවා දෙව්ලොව ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරද්දී දෙවියන් දිව්‍ය සැප සම්පත් විදින දෙවිවරු මුණ ගැහෙනවා. උන්වහන්සේ අහනවා පින්වත් දෙවිය, පින්වත් දෙව්ද, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පින් කරලාද? ඒ විමානවත්වේ සඳහන් වෙන බොහෝ කතාවල ඒ දෙවිවරු කියනවා, ස්වාමීනි මම ලොකෝ පින් කරපු කෙනෙක් නෙමෙයි. මම බොහොම දුප්පත් පවුලක හිටපු කෙනෙක්. පෙර මනුස්ස ලෝකෙ හිටියි. දන් දීලා තියෙන පුංචි දෙයක්. හැබැයි මම සතර පෝයට උපෝසතේ රැක්කා කියලා. මෛත්‍රී සිත දියුණු කරා. පුංචි දෙයක් හරි දන් දුන්නද ඒ දීපු දේ හිත හිතා හිත හිතා බලවත් කරා. මට මරණ මංචකේ ඒ කරපු පින් සිහි වෙලා ඒ පිනෙන් තමයි කියනවා මේ දිව්‍ය සැප සම්පත් ලැබුවේ. එහෙමනම් ඒ කාලේ සතර පෝයට උපෝසතේ රකින්නේ පුරුද්දක් වෙලා තිබිලා තියෙන. දැන් ඔබ බලන්න ඔබේ පරණ ඉස්සර තාචිල සීල ගංගුල එහෙම ඉස්සර එහෙම පුරුද්දක් තිබුණා ගමේ පන්සල්වල. පන්සලේ ලොකු වැඩසටහනක් නැති වෙන්න පුළුවන්. හැබැයි සතර පෝයට ගමේ කීප දෙනෙක් හරි ගිහිලා ධර්මශාලාවේ ඒ ස්වාමීන් වහන්සේට කියලා සීල් සමාදන් වෙලා බණ පොතක් කියවනවා, බෝමලුව සුද්ධ පවිත්‍ර කරනවා, මල් ආසනයක් සුද්ධ පවිත්‍ර කරනවා, ටිකක් භාවනා කරනවා, බණක් අහනවා, ධර්ම සාකච්ඡාවක් කරන දවස ගෙවනවා. එතකොට ඒ වගේ සතර පෝයට උපෝසතේ රකින්නේ නිති පන්සිල් රකින්න එක ගිහි ශ්‍රාවකයෙකුට ඉතාම බලවත් දෙයක්. දැන් අපි ගමු මෙහෙම සීලය කියන එක. අපි කවුරුත් උපදිනකොටම ආර්යකාන්ත සීලෙන් ඉපදිච්ච අයද? නෑ. එතකොට සීලේ යම් දවසක අපිට ධර්මය අහනකොට මේ ධර්මය තුළින් තමයි අපිට මේකේ වටිනාකම දැනගන්න ලැබෙන්නේ. එතකොට අපි සීල් සමාදන්න. දැන් පළවෙනි දවසේ පන්සිල් ගත්ත ගමන් ඔක්කොම හරිද? දැන් ආයේ එක ශික්ෂාපදයක්වත් බිඳෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම සීලේ රකින්න පුළුවන්ද? එහෙම බෑ. සීල් සමාදන් වෙච්ච බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ අතර දිවි හිමියෙන් අවබෝධයෙන් එක ශික්ෂාපදයක්වත් කැඩෙන්නේ නැතුව ඒක ආරක්ෂා වෙන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ. ඒ අය ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. අවබෝධයෙන්ම එතනට ඇවිල්ලා. එතනින් මෙහා ධර්ම මාර්ගයේ ඉස්සරහට යන කෙනාගේ ස්වභාවය තමයි පුංචි වරදේ පවා බිය දකින්න කියන. මේ ගිය හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගිය පුංචි වරදේ පවා බිය දකින්න. කවදාවත් වරදක් සාධාරණීකරණය කරනවා නම් එයාට සීලය ඉස්සරහට යන්න බෑ. වැරද්දක් වෙන්න පුළුවන්. බොරුවක් කියවෙන්න පුළුවන්. පොඩි සතෙක් හරි සිහිය දුර්වල වෙච්ච වෙලාවක කේන්ති ගිය වෙලාවක සමහරලාවට සතා මැරුණාට පස්සේ තමයි සිහිය උපදින්නේ සමහරලා. අයියෝ මගේ අතින් පුංචි සතෙක් හරි මැරුණා නම් කියලා. හැබැයි ඒ වෙලාවට කරන්න ඕන දේ තමයි ආයති සංවරේ පිහිට. ධර්මයේ තියෙන ආයති සංවරේ. ඇයි අපි නැවත නැවත සීල් ගන්න? ආයමත් ආයති සංවරේ. ආයමත් සීලෙ පිහිටනකොට ඒකක් පිනක්. ඒකට කියන සමාදාන සීල. අපි සමාදාන දැන් සමහරුගෙන ඔය එකපාර සීල් ගත්තහම මද හැමදාම සීල් ගන්න ඕනේ අහලා නේද? අපි සමාදාන වෙන වාරයක් වාරයක් පාසා පින බලවත් වෙනවා. ඒකට කියන සමාදාන සීල. ඊළඟට යම් වෙලාවක් එනවා මේ ශික්ෂාපදය බිඳෙන්න යන වෙලාව. අන්නේ බිඳෙන්න යන වෙලාවට ආතාපි සම්පජානෝ සතිමා. වීරිය සිහිය නුවණ යොදවලා ඒකෙන් වළකින. අන්න එතකොට ඒ පින තවත් බලවත් වෙන. ඒකට කියනවා විරති සීලය. වළකිනකොට දැන් සතෙක් මරන්න හිතනකොට අන්න වීරියක් ඕනේ. නෑ මම මරන්නේ නෑ. මං සීලේක පිහිටපු කෙනෙක්. ඊළඟට තවත් කේන්තියක් ආවොත් ආදීනව සිහි කරනවා. ධර්මය අනුව හිතනවා. එහෙම හිතලා වළකිනවා. එතකොට වීරිය සිහිය නුවණ වළකින. අන්න ඒ වෙලාවට විරති සීල. ගෙදරම නම් ඉන්නේ. ගොඩාක් දුරට සීල් රැකිනවා. දැන් අපි හිතමු කොහේ හරි යනවා. යනකොට ඔන්න කාගේ හරි සල්ලි ටිකක් හරි පර්ස් එකක් හරි කකුල් දෙක ළඟම වැටෙනවා. දෙක එක හේතු වෙන්න පුළුවන් දෙයියෝ දුන්නා වගේ. මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවේ කකුල් දෙක ළඟටම වැටුනේ මේක මටම වැටිච්ච දෙයක්. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අර සොරකමට අදාළ සිතුවිලි එනකොට ඒකෙන් වළකින්න නම් මොකක්ද ඕන වෙන්නේ? ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියක් ඕන. සම්පජාන කියන්නේ නුවණ. නුවණින් තමයි ධර්මයේ ගලපන්නේ. මේක කුසල්ද අකුසල්ද? පින්ද පව්ද හොඳද නැද්ද? ධර්මයට අනුව හිතලා ඒකෙන් වළකින්නේ. අන්න එහෙම වළකිනකොට එතනට තමයි වීරිය ඕනේ. අන්න එතකොට ඒ ලැබෙන අවස්ථාවෙන් වළකිනකොට විරති සීලය. වැරදි කාම සීවනයේ දෙන අවස්ථාවක් යෙදෙනවා. හිත කෙලෙස් වලින් ඇදිලා යනවා. අන්න එතකොට ඒකේ වළකින්න වීරියක් ඕ. බොරුවක් කියන්න හිතෙනවා කටටම එනවා දැන්. එතනින්ම ඒක නවත්ත ගන්නවා ගිලලා. නෑ මං කියන්නේ. එතකොට ඒ වගේ අපි සිල් සමාදන් වුණාට ඒ ශික්ෂාපද බිදෙන්න පරිසරය වෙලාවල් එක එක වෙලාවෙ හැදෙනවා. ඒ හැදෙන වෙලාවට ධර්මයේ මෙනෙහි කරලා සීලයේ මෙනෙහි කරලා වීරියෙන් වළකිනකොට එතකොට අර පින තවත් බලවත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය ධර්මාවබෝධයට මෝරපු නැති හිතක් ධර්මාවබෝධයේ පිණිස කාලයක් සකස් වෙන්න සුදුසුකම් ලබන්න මෝරන්න නම් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සේවනයේ තුල කාලයක් තිස්සේ අනුග්‍රහය ලබන්නට ඕන. දෙවෙනි එක සීලෙන් අනුග්‍රහ ලබන්නට ඕන. හොඳට ශික්ෂාපද රැකීමෙන් පුංචි වරදේ පවා බිය දකිමින් පොඩි අඩුවක් වුණත් ආයතින් සංවරේ පිහිටලා ඉස්සරහට යනවා. වැටි වැටි හරි ඉස්සරහටම යනවා. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය ධර්මාවබෝධයේ පිණිස සකස් නොවෙච්ච හිතක් ධර්මාවබෝධයේ පිණිස සකස් වෙන්න නම් හිතක් ධර්මාවබෝධයේ පිණිස මෝරන්න නම් තුන්වෙනි කාරණේ තමයි දස කතාවෙන් යුක්ත වෙන්න ඕන කියලා. දස කතා. බොහෝ වෙලාවට ධර්මයේක සූත්‍රයක් තියෙන අංගුත්තර නිකායේ බහුබාණී කියලා සූත්‍රයක්. නිතර කතාවේම ඇලී වාසය කරනකොට හැම වෙලාවෙම නිකන් කතාවම ඕනෑ ඉන්න ඔහේ කියෝ කියෝ කවුරු අහුණා කියෝ. නිතර කතාවේ ඇලිච්ච කෙනා අතින් අකුසල් හතරක් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. වැඩිපුර කියවෙන්නේ මොනවද? බොරු, කේලම්, පරුස වචන, හිස් වචන. ඔය හතර. හොඳට බලන්න, ඔබ හොඳට බලන්න. නිතර කතා කර කර ඉන්නකොට වැඩිපුරම කියවෙන්නේ කේලම් අනුන්ගේ අඩුපාඩු. බොරු. ඇත්ත වගේ මවල බොරු කියවේ. ඊට පස්සේ ඒව ගැන සමහරලාට මොනවා හරි ප්‍රශ්න ඇති වෙලා එනකොට කේන්තියක්. අරුස වචන කියවේ. හිස් වචන වැඩිපුරම. කුණුකොඩවල්, පටේ ලෝකේ දේවල්. ඔය දෙතිස් කතා ගැන බැලුව කතා කරන්න දෙයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා කතා දස කතාවේ දෙන්න කියලා. දාන කතා, සීල කතා, දානීය ගැන, සීලයේ ගැන, සග්ග කතා, දිව්‍ය සැප සම්පත් ගැන, පින්කල සුගති ඉපදිච්චාය ගැන, අල්පේච්ච කතා, අල්පේච්ච ජීවිතයක වටිනාකම, සන්තුට්ටි කතා, ලදදී සතුටු වීම, විවේකයෙන් වාසය කිරීමේ වටිනාකම, බණ භාවනාවේ ඇලී වාසය කිරීමේ වටිනාකම, ධර්මීය ගැන ඒව කතා කරා. දැන් ඔබ අහලා ඇතිනේ ඔය සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුරු රට කම්මස්ස ගම්ම කියන නියංගම්. ඒ ගමේ මිනිස්සු කොච්චර ඒ දේශනාව පාවිච්චි කරාද කියන්නේ ජීවිතේට නාන තොටේ කුඹල් හලේ මග තොටේ හම්බුණා සතිපට්ඨානෙ ගැන තමයි කියන කතා කරේ. පාරිදි හම්බුණා තාකේ කොහෙද යන්නේ කියලා අහනවා. මොනවද දැන් ඔයා කරන භාවනාව මේ දවස්වල අද්ද පුරුදු කරන්න කියලා අන්න ඊළඟ මාතෘකාව සතිපට්ඨාන. මං ආනාපාන සතිය වඩන්නේ කියලා ඔන්න මම නම් මේ කාලේ ධාතු මනසිකාරය වඩන්නේ කියලා දැන් දෙන්න මග එකතු වෙලා කතා කරන්නේ භාවනාවක් ගැන. කුඹල් හලේ ඒ කාලේ මිනිස්සු වළං හදන තැන්වල එකතු වෙන්නේ. එකතු වුණාට පස්සේ කතා කරන්නේම සතර සතිපට්ඨාන ගැන කියලා. නානතොටි නාන්න ගිහිල්ලා හම් වෙන. ඒ එකතු වුණත් සතර සතිපට්ඨාන ගැන කියනවා කතා කරන්නේ. ඒ වගේ අපි නිරන්තරයෙන් අපේ වචනේ එතකොට බලන්න ධර්මාවබෝධයේ පිණිස හිතක් සකස් වෙන්න බලපාන ප්‍රධානම දෙයක් තමයි ඒක. කල්යාණ මිත්‍ර ඇසුර සීලය තුන්වෙනි එක දසකතා. අපි හිතුවේ නැති වුණාට වචනින් ඔහේ කියෝ කියෝ කියෝ කියෝ ඉන්නකොට ගොඩක් සිහිය පිහිටවල සිහිය වචන කතා කරනවා නෙමෙයි, අකුසල්ම රැස් වෙනවා. ප්‍රශ්න තමයි ඊට පස්සේ පැටලිලා යනවා. ඒ නිසා පුළුවන් තරම් වචනය සංවර කර සිහියෙන් කතා කර, කතා කරන හැම දෙයක් තුළම මෛත්‍රී සහගත සුභාසිතයක්. දැන් ඇත්තක් කෙනෙකුට හිතෙන බලා ඇත්ත සත්‍යයක් වෙච්ච පමණින් ඒක සුභාසිතයක් වෙන්නේ නැහැ. මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තක් වුණත් කියන්න ඕන වෙලාවක් තියෙනවා. මතක තියාගන්න, ඒක කියන්න ඕන ක්‍රමයක් තියෙනවා. දැන් දරුවෙකුට වුණත් පාඩම් කරන්න කියන එක සැර දාලා ගහලා කිව්වොත්නේ ඊළමයට තරහක් නේ ඇති වෙන්නේ. අනේ පොත දිහා බලාගෙන ඉන්නවෙන් බල හිතෙන් බැන බැන ඉන්නේ කේන්ති. ආදරෙන් කියන්න, කරුණාව, බුදුහාඳුර පෙන්නන කරුණා මෛත්‍රියෙන් කියන්න කියන දෙයක්. එතකොට තමයි ඒක කෙනෙක් පිළිගන්නේ. කාල වේලාව බලලා කියන්නේ ඇත්ත වුණා. දැන් ලෝකේ ගෝලාකාරයි කියලා හොයාගත්තා. කිව්ව අනුසුදුසු වේලාව. ඒ වෙනකොටම ලෝකේ තිබ්බ මතේ වෙන එක. අන්තිමට මැරුම් කෑවා. පස්සේ ඇත්ත එළි වුණාට වැඩක් තියෙනවද? ඒ නිසා සත්‍යයක් වුණා සුභාසිතයක් වෙන්න නම් කාලය බලන්න කියන සුදුසු කාලේ කියන්න සුදුසු වේලාවද? ඒක කියන්න සුදුසු මොන විදිහටද? කරුණාවෙන් කියන්න, මෛත්‍රී සහගතව කියන්න. ඒ නිසා කතා කරනකොට මෛත්‍රී සහගත වචන, මෛත්‍රිය කියන එක ගොඩාක් වැදගත්. ඒ නිසා හැම වෙලාවෙම වචනේදි හිතන්න මගේ වචනයක් මුල් කරගෙන තව කෙනෙකුට කිසිම හිංසාවක් පීඩාවක් නොවේවා. අන්න එතකොට ගොඩාක් දුරට මේ වචනේ පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා දස කතාවෙන් යුක්ත වෙන්න කියන. එතකොට හිතක් ධර්මාවබෝධයට සකස් වෙන මෝර. ඊළඟට හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය ධර්මාවබෝධයේ පිණිස සකස් නොවිච්ච හිතක් ධර්මාවබෝධයට සකස් වෙන්න නම්, ධර්මාවබෝධයට හිතක් මෝරන්න නම් වීරියෙන් අනුග්‍රහ ලබන්න ඕන කියලා. වීරිය පදම් වීරිය කිය. අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස ගන්න වීරිය. ඒකට අපි ධර්මයේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කිය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරියක් ඕ. නෝපන් අකුසල් නූපදවන්න වීරියක් ඕ. උපන් කුසල් තියෙනවා ඒවා බලවත් කරන්න, මතු කරගන්න වීරියක් ඕනේ. නෝපන් කුසල් අලුතෙන් උපදවා ගන්න වීරියක් ඕ. එතකොට ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන්න වීරියක් අවශ්‍යයි. ඒ නිසා වීරිය කියන එක බුදුහාඳුරක තැනක පෙන්වුවා මහා ප්‍රධාන සූත්‍රයේ. ඊළඟට මහා හත්තිපදෝපම සූත්‍රෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසටහන් අතර විශාලම පාසටහන පිහිටන්නේ කාගේද? ඇතාගේ. ඇතෙක්ගේ පාසටහන පොළොවම ස්පර්ශ කරන. ඒ ඇතෙක්ගේ පාසටහන ඇතුලෙන් ඕනෑම සතෙක්ගේ පාසටහනක් ඇතුලෙන් තියන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන යම්තා කුසල් දහම් මැද්ද ඒ සියලු දේවල් අප්‍රමාදයේ කියන වචනේට ඇතුල් කරන්න පුළුවන් කියලා. අප්‍රමාදී බව. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ මොකක්ද? හන්ද දානි වික්කවේ ආමන්ත්‍යය මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතන වය ධම්මා සංඛාරා. මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදීන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන අප්‍රමාදී වීරිය. ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස හිතක් මෝරන්න නම්, සකස් වෙන්න නම් අවශ්‍ය කරන හතරවෙනි එක තමයි වීරිය. වීරියක් නැත්නම් සීල් රකින්නත් වීරියක් ඕනද නැද්ද? වීරිය ඕන. බණහන්න වීරියක් ඕනද නැද්ද? වීරිය ඕන. දන් දෙන්න, පින්කම් කරන්න, මේ හැම දෙයකටම වීරිය අවශ්‍යයි. ඒ නිසා මේගිය ස්වාමීන් වහන්සේට පෙන්වුවා මේගිය කාලයක් තිස්සේ වීරිය වඩනකොට ටික ටික ටික ටික හිතක් ධර්මාවබෝධයේ පිණිස සකස් වෙනවා. කාලයක් පුරා වීරිය පුරුදු කරගෙන පුරුදුගෙන යනකොට ධර්මාවබෝධයට හිතක් මෝරන. එවනම් හතරවෙනි කාරණේ තමයි වීරිය, දැඩි වීරිය. දැන් බලන්න බුදුහාඳුරන් කාලේ සමහර රහත් වෙච්ච අයගේ වීරිය ගත්තොත් ඔබ අහලා ඇති සෝනහාඳුරු රාජ කුමාරයෙක් කියන පැවිදි වුණා තරුණ කාලේ සද්ධාවේ ඔක්කොම අතහැරලා රජ සැප ඔක්කොම අතහැරලා පැවිදි වුණා. පුදුම වීරියක් තිබ්බේ. බුදුරජාණන් වහන්සේගෙන් උවසර අරගෙන තනියෙන් භාවනා කරන්න කැලේකට ගිහිල්ලා ගලක් ළඟ ගල් ලිනක් සුද්ධ කරගත්ත උන්වහන්සේ ඒ කාලේ තියෙන ජාගරියානු යෝගය කියලා කියන්නේ නිදි මරාගෙන භාවනා කරන ඉරියව් තුනයි භාවිතා කරන්නේ. නිදාගන්න ඉරියවට කය යොමු කරන්නේ නැහැ. හිටගෙන භාවනා කරනවා, සක්මණේ භාවනා කරනවා, වාඩි වෙලා භාවනා කරනවා. උන්වහන්සේ එක දිගට සක්මන් කරලා සක්මන් කරලා කකුලේ යටිපතුල් මැදිලා මැදිලා යටිපතුල පිපුරුවා කියලා. දැන් අඩිය තියෙනකොට සක්මණේ ලේ පැල්ලා. ඒත් නැවැත්තුවේ නැහැ. ඉච්චරකට වීරියක්. එහෙම ඇවිදලා ඇවිදලා දැන් අඩිය තියාගන්න බෑ. හොඳටම තුවාලේ පෑරිලා. හිත කොච්චර තදයිද කියන්නේ දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කරා කියලා. දනිස් දෙකත් තුවාල වෙලා එහෙම ඇදගෙන වැටුණා. දැන් හිට ගන්නත් බෑ. දනිස් දෙකෙත් තුවාල. ඔහොම වීරිය වඩලා දවසක් සතියක් මාසයක් නෙමෙයි අවුරුදු 25ක් වීරිය වැඩුවා කියලා. දැන් බලන්න දැන් අද වගේ කාලෙක බුදුහාමුදුරුව පිරිනිවන් පාලා දැන් ඉතින් අවුරුදු 2560 ගානක් නේ. එතකොට බුදුහාමුදුරුව වැඩ ඉන්නේ නැද්ද? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකවරු වැඩ ඉන්නේ නැද්ද? එක ගාථාව අහලා රහත් වෙන රහතන් වහන්සේලා වැඩ සිටිද්දි, මහා ප්‍රාතිහාර පාපු අය වැඩ සිටිද්දි, අවුරුදු 25ක් වීරිය අතහරින් නැතුව වීරියම වඩනවා කියන්නේ ලේසි දෙයක්ද කියලා හිතා. අවුරුදු 25ක් එක දිගට වීරිය වඩලා වඩලා වඩලා බැරිම තැන අවුරුදු 25කට පස්සේ සිතුවිල්ලක් ආවා, මට පින් නැතුව ඇති. අවුරුදු 25ක් මම වීරිය වැඩුවා. දැන් ඇවිදින්නත් බෑ, දනිස් දෙකෙත් තුවාල, යටිපතුලෙත් තුවාල. සක්මන් මළුවේම ලේ පැල්ලා. ඒ සිතුවිල්ල ඇවිල්ලා හිතුවා සිවුරු ඇල්ල ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා පිනක් දහමක් හරි කරගෙන ඉන්නවා, මට පින් නැහැ. එහෙම හිතනකොටම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා බුදු ඇසට යොමු වුණා. දික්කලාතක් හකුලනවා වගේ ඉරුදියෙන් සෝනහාමුදුරුව ඉස්සරහා පෙනී හිටියා. පෙනී ඉඳලා සිතාරේ උපමා කරගෙන බුදුහාමුදුරුව වීරිය වඩන හැටි ගැන දහම් දෙසුවා. ඒ උපදෙස් අරගෙන රෑ එළි වෙනකොට වාඩි වෙලා භාවනා කරා. උදේ වෙනකොට අරුණෝදයටත් කලින් කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා සෝන මහරහතන් වහන්සේ. එතකොට හිතන්න අවුරුදු 25ක් වැඩේ අල්ලගෙන හිටියා. ලේසි දෙයක් නෙමෙයි. දැන් අපිට හිතන්න බොහෝ වෙලාවට මේ ටික කාලයක් භාවනා කරලා අපේ හිත වැඩෙන්නේ නැහැ, මගේ පෞකාරකම වෙන්නේ නැති. එහෙම හිතනවා සමහර. ටික දවසක් භාවනා කරලා වැඩේ අතාරින්න හරියන්නේ නැහැ කියලා. භාවනා වැඩ සටහනකට යනවා, සතියක් දෙකක් බණහනවා, ටික කාලයක් පුරුදු කරනවා, ඕක හරියන්නේ නැහැ කියලා. ඒ නිසා හිතක් කාලයක් තිස්සේ පුරුදු වෙන්න ඕනේ, මෝරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ගිය ධර්මාවබෝධයේ පිණිස කාලයක් තිස්සේ කල්යාණ මිත්‍ර ඇසුරේ හිතක් පුරුදු කරා. සීලය තුල කාලයක් තිස්සේ හිතක් පුරුදු කරා. දස කතාවෙන් කාලයක් තිස්සේ හිතක් පුරුදු කරා. ඊළඟට වීරිය තුල අප්‍රමාදයේ තුල හිතක් කාලයක් තිස්සේ පුරුදු කරන්න කිව ධර්මාවබෝධයේ පිණිස. ඊළඟට පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය ධර්මාවබෝධයේ පිණිස හිතක් සකස් වෙන්න නම් කාලයක් තිස්සේ විදර්ශනා ප්‍රඥාවේ පුරුදු කරන්නට ඕනේ. අනිත්‍ය මානසිකාරය තුළ පුරුදු කරන්නට ඕනේ, ප්‍රඥාවේ පුරුදු කරන්නට ඕනේ. එහෙමනම් කාලයක් තිස්සේ මේ ඉඳගත් ගමන් ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කිය කෝ නෑනේ. කෝ ඉතින් අපිට අවබෝධ වෙන්නේ නෑනේ කියන. කාලයක් තිස්සේ පුරුදු කරන්න කියන. පංච උපාදානස්කන්ධය ගැන, පටිච්ච සම්පාදය ගැන, මේ අනිත්‍ය ගැන, හේතු නිසා හටගත්ත දේවල් ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන හැටි නිතර නිතර නුවණින් විමස විමස ප්‍රඥාව තුළ අනිත්‍ය මෙනෙහි කරමින් කාලයක් තිස්සේ පුරුදු කරා. එහෙම පුරුදු කරගෙන පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට හිතක් ක්‍රමානුකූල ධර්මාවබෝධයට වැදෙන. ඒක බුදුහාඳුන් ලස්සන උපමාවකිනුත් පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යතු ගානවා වගේ. යතු ගානවා දැකලා තියෙනවද? මෙහෙනම් මන් දන්නේ ඉස්සර ලංකාවේ හිටපොයි දැකලා ඇති. ලී යතු ගානේ අර යතු කැටේ කියලා තියෙන. එතකොට යතු ගාන කෙනෙක්. ඒ යතු කැටේ තියෙනවා නිකන් බොහොම සියුම් යකඩයක් තියෙන හොඳට මැදලා බ්ලේඩ් එක වගේ, ඒකෙන් තමයි යතු ගාන. එහෙම යතු ගාන කෙනෙක් එකපාරක් දෙපාරක් යතු කැටෙන් යතු ගාලා එකපාරට යතු කැටේ ගෙවුනද කියලා එහෙම ගෙවෙනවද? නෑ. කාලයක් යතු ගාගෙන යතු ගාගෙන යනවා කියන්නේ. එහෙම කාලයක් ලී යතු ගානකට වෙලාවක් එනොත් අද කරලා යතු කැටේ අතුල්ලනවා ගෑවෙන්නේ නෑ. අර ලීයේ පතුරු ගැලවෙන්නේ නෑ. අන්න එතකොට යා ඇඟිල්ල තියලා බලනකොට තේරෙනවා යතු කැටි ඒ ටික ගෙවිලා දැන්. අන්න ඒ වගේ තමයි දවසක් භාවනා කරලා දැන් මගේ කෙලිස් කොච්චර 100ට කීයක් ෂේ වුණාද කියලා එහෙම බලන්න බෑ. පහවදා ටිකක් භාවනා කරන පැය භාගයක්. දැන් 100ට කීයද? එහෙම හොයන්න බෑ. කාලයක් භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට කාලෙකදී තමන්ටම අර යතු කැටි කොච්චර තද කරලා ගෑවත් ගෑවෙන්නේ නැහැ වගේ තමන්ගෙම කෙලෙස් ගෙවිලා යන වෙලාවක් එනවා. ඒ නිසා ප්‍රඥාව කියන එක කාලයක් පුරා පුරුදු කරන්න. ඒ නිසා මේ අහන බණ ධර්ම කාරණා නිතර නිතර පුරුදු කරන්න. බණ අහන්න ඒකයි දවසක් බණ අහලා අපි ওই බණ ඇහුවානේ කියලා නවතින්න එපා. ඒ අහන ධර්මයේ නැවත මෙනෙහි කරන්න. භාවනා වශයෙන් වඩා නිතර නිතර මෙනෙහි කරා. දැන් කරුණු පහක් කියලා දුන්නා. නිරන්තරයෙන් පුරුදු කළ යුතු කාරණා පහක්. බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ට පෙන්නවා කාලයක් තිස්සේ කල්යාණ මිත්‍ර ඇසුරේ හිතක් පුරුදු කරා. කාලයක් පුරා සීලයේ තුල හිත පුරුදු කරා. කාලයක් තිස්සේ දස කතාවෙන් හිතක් පුරුදු කරා. කාලයක් තිස්සේ වීරියෙන් හිතක් පුරුදු කරා. කාලයක් පුරා විදර්ශනා නුවණින් ප්‍රඥාවේ හිත පුරුදු කරා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම හතරක් මේගිය හාමුදුරන්ට ඊළඟට දේශනා කරා. දැන් මේගිය හාමුදුරන්ට අර කිමිකාලා ගංගාව අයිනේ අඹවරියට ගියාට පස්සේ බලවත් වෙලා පුරාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් යටපත් කරගන්න උපකාර වෙන විදිහේ භාවනා හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඒ තමයි මේගිය මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. හිතේ ඇතිවන ගැටීම තරහව කේන්තිය නැති කරගන්න නම් මෙත්තා භාවයේ තබ්බා මෛත්‍රිය වඩන්න කියන. එතකොට පළවෙනි භාවනාව තමයි මෛත්‍රිය. හිතට ඇතිවන අරමුණු වල ගැටීම තරහව කේන්තිය ගැටෙන ස්වභාව ව්‍යාපාදී දුරු කරගන්න නම් මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ඊළඟට අසුභ භාවයේ තබ්බා රාගස්ස පහනාය. රාගසිත කෙලෙස් සහිත හිත කාමයන් ගැන නොයේ රාගය කියපුවහම ඇහැට පේන ප්‍රියමනාප රූපවලට හිත ඇදලා ඒවත් අයිති. කනට ඇහෙන ලස්සන ශබ්ද ඒවට හිත ඇදෙන. නාසයට දැනෙන සුවඳ ආස කරන දේවල් කාපු බීපු රස කරන දේවල් පංච කාමයන්. එතකොට ඒ කැමති ප්‍රියමනාප දේවල් වලට හිත ඇදිලා යන ඒ ඔස්සේ කෙලෙස් උපදින ගතිය. ඒක යටපත් වෙන්න නම් අසුභ භාවයේ තබ්බා රාගස්ස පහනාය. හොන දෙවනි භාවනාව රාගසිත යටපත් කරගන්න නම් නිතර නිතර පුරුදු කරන්න කියවා අසුභය. ඊළඟට ආනාපාන සති භාවයේ තබ්බා විතක්කෝ පච්ඡේදාය. විතර්ක අපේ හිතේ තියෙනවා අරක කොහොමද මේක කොහොමද ඒක කොහොමද අරක එහෙම වුනේ නැත්තේ ඇයි ඒක මෙහෙම වුනේ නැත්තේ කලබලයක්. ඒවට කියනවා විතර්ක. හිත ඇවිස්සීලා කලබලෙන් යුක්තයි. අන්නේ හිතේ ඇවිස්සිච්ච ගතිය සංසිඳවන්න නම් ආනාපාන සති භාවයේ තබ්බා විතක්කෝ පච්ඡේදාය. බුදුරජාණන් වහන්සේ පෙන්නවා උපමාවක් පෙන්නවා. මහණෙනි දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් වැටුණා වගේ කියන ආනාපාන සති. දූවිලි ඇවිස්සීලා තියෙනකොට පරිසරයේම නිකන් අවුල් වෙලා දූවිලි පිරින්. පොද වැස්සක් වැටිච්ච එක මම මොකද වෙන්නේ? එහෙම අර දූවිලි ටික එහෙම යටපත් වෙනවා. ඒ වගේ හිතේ පැහැදිලිකමක් ඒකාග්‍රතාවයක් එකඟකමක් ඇති වෙනවා. ආනාපාන සතියෙන් ඇවිස්සිච්ච හිත සංසිඳවන්න පුළුවන්. ඊළඟ එක අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අස්මිමානා සමුග්ඝතාය. අනිත්‍ය සංඥා වඩන්න කියනවා අස්මිමානේ. මම මගේ මම තමයි මම තරම් කෙනෙක් නැහැ. අන්නේ මම මගේ කියන ආත්ම දෘෂ්ටි අස්මිමානේ මම විමී කියන හැඟීම මේ මාන්නේ මේවා දුරු කරන්න අනිත්‍ය සංඥා වඩන්න. එතකොට භාවනා ක්‍රම හතරක් වෙන්නේ. පළවෙනි එක මොකද්ද? මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය වඩන්න වඩන්න ද්වේෂයේ තරහ යන ගතිය, කේන්ති යන ගතිය ගැටෙන ස්වභාවයේ හිතේ යටපත් වෙනවා. අසුභා භාවයේ තබ්බා රාගස්ස පහනාය. අසුභය වඩනකොට අර හිතේ තියෙන පංචකාමයන්ට රාගයට මේ හිත දුවන ගතිය යටපත් වෙලා හිත සංසිඳෙනවා. ඊළඟට ආනාපාන සති භාවයේ තබ්බා විතක්කෝ පච්චේදා. විතර්ක හිතේ ඇවිස්සීම කලබලේ අරක කොහොමද මේක කොහොමද කියකේ හිත ඇවිස්සෙන කලබල කරන ගතිය හිතේ සංසිඳිලා හිත තැම්පත් වෙනවා එකඟ වෙනවා ආනාපාන සතිය වඩනකොට. හතරවෙනි එක අනිච්ච සංඥා වඩනකොට අස්මිමානේ මම වෙමි මම මේ ආත්ම දෘෂ්ටිය ඒකේ දරුණුම එක තමයි සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය නැති වුණත් අස්මිමානේ ඉතුරු වෙනවා. අස්මිමානේ නැති වෙන්නේ අනාගාමි මාර්ගයේ. අනාගාමි කෙනාටත් තියෙනවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ච මාන. එතන මාන්නයක් ඉතුරු වෙනවා අනාගාමි කෙනාටත්. ඒ අස්මිමානෙ මම වෙමි කියන හැඟීම ඒක නැති වෙන අරහත් මාර්ගය. එතකොට අනිත්‍ය සංඥා වඩනකොට මේ මම මගේ මගේ කියලා ඒක දුරු වෙලා යන. ඒ දුරු වෙනවා වගේම අනාත්ම සංඥාව අවබෝධ වෙනවා කියන අනාත්මි අනිත්‍ය දුක්ඛ අනාත්ම මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් කිසි දෙයක් ලෝකේ නැහැ කියලා අවබෝධ වෙනවා. ඒ අවබෝධ වීමත් සමග මේ ගිය හිත කෙලිසුන්ගෙන් මිදලා නිවන කරා යනවා කියලා දේශනා කර. එතකොට බලන්න අවසානේ ගෙනහලා නතර කරේ කොතනින්ද? නිවනේ. පටන් ගත්තේ කොතනින්ද? අවසානේ ගෙනහලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවසන් කරන්නේ අවසානේ නිවනේ. එතකොට ඒක තමයි මේ දේශනා පුරාම තියෙන ක්‍රමානුකූල ක්‍රමවේ. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ මුල මැදාග ගැලපෙන. ඒ දේශනා හැම එකකම අවසන් වෙනකොට බොහොම ලස්සනට නිවන් අවබෝධයට යොමු කරලා තමයි දේශනාවක් බුදු කෙනෙක් අවසන් කරන්නේ. ඒ නිසා මේ දේශනා පුරාම දැනෙන දේ තමයි විමුක්ති රසය. ඒ නිසා ධර්මයට ආස කරන්න ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට කැමති කෙනා, ධර්මයට ආස කෙනා, බණ අහන්න කැමති කෙනා ධර්මයේ තුල වැඩෙනවා. දවසින් දවස ධර්මයේ තුල දියුණු වෙනවා. ඒ නිසා දවස ගානේ බණක් අහන, අද බණ අහන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. අද මේ තියෙන තාක්ෂණීය ධර්මය අහන්න පුරුදු කරගන්න. ධර්මය හොයන්න පුරුදු කරගන්න. ධර්ම කාරණා හොයන්න එක පුරුදු කරගන්න ජීවිතේ. කාලයක් යනකොට ඔබටම තේරෙයි මේක ටික ටික වැඩෙන දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ගිය කලබලයේ තිබ්බ පමණින් හිත වැඩෙන්නේ නැහැ. ඉක්මනින් කරගන්න ඕන, ඉක්මනින් නිවන් දකින්න ඕන. දැන් සෝනහාමුදුරන්ටත් උනේ ඒකයි. කලබලයි. සෝනහාමුදුරන්ටත් කලබලේ වැඩි වුණා. බුදුරජාණන් වහන්සේ සෝනහාමුදුරන්ට උපමාව පෙන්වුවේ සිතාරයක තත් සිතාර. මොකද සෝනහාමුදුරු කියන්නේ රාජකුමාරී. ගිහි කාලේ සිතාර වාදනය කරපු දක්ෂ සිතාර වාදකී රාජමාලිගාවේ. කේක්කින ආස කරන විනෝදාංශ තියෙනවා. බුදුහාමුදුරු ඇහුව සෝන ඔබ පැවිදි වෙන්න කලින් ගිහි කාලේ ඔබ ආස කරේ කැමති මොකේද? ස්වාමීනි මං ඉස්සර හරි ආසයි සිතාර වාදනේ. බුදුරජාණන් වහන්සේ සිතාරේම උපමා කරලා අහන සෝන, එහෙනම් සිතාරයක තත් ඕනෑවට වඩා තද කරලා හිර කර මිහිරි ස්වරයක් වෙනවද? නැහැ. තත් බුරුල් කර ඒත් වාදනය කළා මිහිරි ස්වරයක් වෙනවද? නැහැ. එහෙනම් කොහොමද ඔබ සිතාර වාදනය කරේ? තද කරන්නෙත් නැතුව, බුරුල්ම කරන්නෙත් නැතුව අවශ්‍ය ප්‍රමාණයට සුසර කරලා වාදනයට අවශ්‍ය වෙන විදිහට ප්‍රමාණයට ඒක තද කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය වගේ. කලබලේ වැඩි වුණොත් හිත උද්දච්චයට යනවා කියන හිත විසිරේ. කලබලේ වැඩි. එතකොට භාවනා නිමිත්ත හිත පිහිටන්නේ. හිත කලබලයි. ඒ නිසා වීරිය වඩනවා කියලා නිකන් කලබලේ වැඩි වුණා කියලා භාවනාවේ හිත අල්ලන්න බෑ. වීරිය අඩු වුණොත් මොකද වෙන්නේ? කුසීතකමට වැටෙනවා. එතකොට වීරිය අඩු වෙච්ච ගමන් වෙන්නේ කුසීත වෙනවා, කම්මැලි වෙනවා, නිදිමතට වැටෙනවා. එහෙමනම් අඩු වීරියකුත් නැතුව කලබලයකුත් නැතුව වීරිය අවශ්‍ය ප්‍රමාණයට ධර්මාවබෝධයට භාවනා මානසිකාරයට අවශ්‍ය වෙන විදිහට වීරිය පවත්තන්න කියලා. දැන් මේ ගියහාඳුරන්ට තිබෙයි ඉක්මනට නිවන් දකින්න කලබලයක්. ඒ කලබලේ නිසාම තමන්ගේ යුතුයකමත් අතහැරියන්නේ. බුදුහාඳුරන්ට හිටපු ඒ කාලේ උපස්ථායක කෙනෙක් ඔය. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ තනියම දාලා ඉපා ගියද්දි ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙපාරක්ම කියලත් ඒත් නිදහසට කරුණු කිය කිය එහෙමනේ ගොඩක් දෙනෙක් නේ කරුණු කියද්දි ඒකට මොකක් හරි නිදහසට කරුණක් කිය. දැන් භාවනා කරන්න ඉක්මනට නිවන් දකින්න යන්න ඕන කියලා කියපුවාම බුදුරජාණන් වහන්සේ මේ ගිය මේ ඒට කාලේ නෙමෙයි ටිකක් ඉවසලා ඉන්න කිය. දැන් මේ ඉවසලා ඉන්න කියන්නේ මේ ලෝකේටම අප්‍රමාදී භාවය ගැන පෙන්නපු බුදු කෙනෙක්. බුදුරජාණන් වහන්සේම පෙන්නනවා මහණෙනි බුදු කෙනෙක් යම් රාත්‍රියක සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද යම් හිමිදිරි උදෑසනක යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවත් ඒ අතර කාලය තුල ඇසිපිය හෙළන මොහොතක්වත් යලීපදිමින් යන සසර ගමනක් බුදු කෙනෙක් වර්ණනා කරන්නේ. බුදු කෙනෙක්ගේ අවසාන බුද්ධ වචනේ පවා තියෙන අප්‍රමාදී. එහෙව් බුදු කෙනෙක් මේ ගිය තව ටිකක් ඉවසලා ඉන්න මේ එයට සුදුසු කාලය නොවේ කියන්නේ හේතුවක් ඇතු. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ පෙර සංසාරේ නැටුන් නටපු තැන ඔතන ගිහිලා භාවනා කරන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ පරිසරයටයි දැන් මේ හිත ඇදිලා ගිහිලා තින්නේ අර සංසාර පුරුද්දකට. හැබැයි කියන දේ ඇහුවෙම නැහැ. නැවත නැවත කියද්දි තුන්වෙනි පාර මේ ගිය යමකට ඔබ කැමති නම් ඒක කරන්න කියන එක අහන්නේ නැහැ නේ. බොහොම සන්තෝෂෙන් ගියේ. හැබැයි ඉඳගත්ත වෙලේ ඉඳන් කෙලස් ගලාගෙන ගලාගෙන අර වාඩි වෙච්ච ගමන් පරණ නැටුම් නටපු තැන් බේර හඬ එක එක වාදන හඬ නාට්‍යාංගනාව බොහොම ආසාවෙන් හිත ඇදිලා ගියේ කෙලස් වඩපු තැන. ඒවා හිතට ගලාගෙන ගලාගෙන අවසානයේ ආපහු බුදුහාඳුන් ළඟට මා බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ට කාරණා පහක් මුලින් පෙන්නුවා. දැන් කරුණු පහ මොකක්ද? සාරාංශය. මේ ගිය ධර්මාවබෝධයට හිතක් මෝරන්න ඕන. කලබලයට එකපාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. කාලයක් තිස්සේ හිතක් සකස් වෙන්න ඕන. එතකොට හිතක් ධර්මාවබෝධයට මෝරන්න නම් කරුණු පහකින් අනුග්‍රහ ලබන්නට ඕන. පළවෙනි එක කල්යාණ මිත්‍ර ඇසුර. දෙවෙනි එක සීලය. තුන්වෙනි එක දස කතාවෙන් යුක්ත වෙන්නට ඕන. හතරවෙනි එක වීරිය. පස්වෙනි එක ප්‍රඥා. කාලයක් තිස්සේ ප්‍රඥාව පුරුදු කරගන්න. ඔය කරුණු පහ පෙන්නලා තව කරුණු හතරක් පෙන්නවා. භාවනා ක්‍රම හතරක් වඩා හිත නිතර දැන් මේ කාරණා හතර පහ පුරුදු කරගෙන යනකොට හිතට විටින් විට එන කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් ප්‍රහාණය වීම පිණිස මොකද කරන්නේ? නිතර ද්වේෂයට හිත යනවනම් මෛත්‍රිය වඩන්න. රාගයට හිත බලවත් වෙනවනම් ඒ වෙලාවට අසුබේ වඩන්න. හිත විසිරෙනවා නම් කලබලයි නම් ඒ වෙලාවට ආනාපාන සතිය වඩන්න. ආත්ම දෘෂ්ටිය මම වෙමි කියන හැඟීම දුරු කරගන්න අනිත්‍ය සංඥා වඩන්න. අනිත්‍ය සංඥා වඩනකොට අනාත්ම සංඥා වැඩෙනවා. අනාත්ම සංඥාව තුළ හිත කෙලෙසුන්ගෙන් මිදලා නිවන කරා යනවා. ඔන්න දේශනාව. ඉතින් එහෙමනම් ඔය දේශනාව මේක අයිති වෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතේ. අර කරුණු පහයි භාවනා ක්‍රම හතරයි ඔක්කොම කරුණු නමයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. ඉතින් එහෙමනම් මේ දේශනාව අපි හැම දිනාටම බොහොම පිළිවෙල හොඳට මතක තියාගන්න. මතකෙ හිටියද නැද්ද? ඒක මතක් කරගන්න. ඒ නිසා දේශනාව කියවුවට පස්සේ මතක තියෙන්න ඕනේ. ඒක පිනක් එක පැත්ත. ඒක මතක තියා සාරාංශයක් හරි ඔළුවේ තියාගන්න දේශනාව. ඒ නිසා ධර්මයට ආසක ඉන්නකොට ධර්මයේ හොඳට මතක හිටිනවා. ඒ ධර්මයේ සම්පූර්ණයෙන්ම පිටපත් කරවාගේ තියාගන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ දියුණු කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අප්‍රමාදීව උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තේ සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙන සියලු දෙවියෝ සුවසීම උතුම් නිවනටම පත්වේවා. සාදු සාදු සාදු. පින්තුනි අද ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ කුලියාපිටිය ගල්පොළ පදිංචි AM මාලා ප්‍රියංගනී මහත්මිය, ඒ වගේම සීර රත්න ඉහළගම, සෝමාවතී, සඳුනි මාලිකා, නිශානි වාසනා කියන මේ පින්වත් සියලු දෙනා එකතු වෙලා ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනා. ඒ හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ අයගේ ප්‍රධානම අරමුණ තමයි වසර 19කට පෙර පරලෝ සැපත් AM සීටින් බණ්ඩා පියාණන්ට පින් අනුමෝදන් කිරීම, වර්ග පරම්පරාගත මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් ඒ මිය පරලව ගිය පියාණන් ඇතුළු සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ධර්ම ශ්‍රවණී කර ඔබ හැම දිනාටමත් දායකත්ව දරුවේ පින්වත් හැම දිනාමත්, ඒ වගේම net කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. සුවසේම ධර්ම අවබෝධයේ පිණිස ඔබ හැම දිනාටම මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහි

සාදුහු. අද සඳුදා නෙත එෆ්එම් ධර්මදක්ෂිණා ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීලසුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඳනගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙත් එෆ්එම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනුලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙත් එෆ්එම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍යස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0771 52 21 272 0771 52 21 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක් මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී

0: සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථනාංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 එවගේම 0076-7163-872 0076-7163-872 තමයි දුරකථනාංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
1: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිත පාරමිතාව ධර්ම දක්ෂිණා.
0: සියලු දෙනාට නැවත වතාවක් අපි තුන්රුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් සඳුදා net fm ධර්ම දක්ෂිණා ධර්ම දේශනාවෙන් අනුතුරු ආරම්භ කරන ධර්ම සාකච්ඡාවයි මේ විදිහට ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන්ද වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරි තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේ. මුලින්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපේ හැමදෙරොන් වහන්සේ මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හැමදෙරණේ.
2: හැම දිනාටම නැවත වතාවක් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හෝරාවක් පුරා ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ධර්මදේශනාව තුළ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ ධර්මදේශනාවෙන් අනතුරුව මේ හෝරාවෙත් ඔබ සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට බොහෝ වැදගත් ධර්මකාරණා මේ සාකච්ඡාව තුළත් ධර්මශ්‍රවණය තුළින් එකතු කරගන්න. ඉතින් මේ දහම් සාකච්ඡාවත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදී ඔබ හැම දිනාටම අපි හදවතින් ආශිර්වාද කරනවා.
0: ඒ ආශිර්වාදය වෙනදා මෙන් අද දවසේදීත් අපි ඉතාමත්ම සාදුසිතින් යුක්තව අනුමෝදන් වෙමු. ලොව කොහේ කොතනක සිටියත් ඉතින් අපි ඔබට සිහිපත් කරනවා අතිපෝජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ සිද්ධ කරන සියලු කාරණාවන් පිළිබඳව, නැත්නම් ආගමික කටයුතු ඒ වගේම සමාජීය කටයුතු මේ සියල්ල පිළිබඳව වැඩි විස්තර දැනගන්නට පුළුවන් දුරකථනාංක 0134-226-2782 ඒ වගේම 0134-226-3646 තමයි අපේ හාමුදුරන් වහන්සේගේ දුරකථන අංක. ඉතින් ධර්ම දේශනාව තුළ අපේ හාමුදුරන් වහන්සේ ඉතාමත්ම හොඳින් ධර්ම කරුණු පැහැදිලි කර දීමේදී මේ සිතක් මෝරන්නට ඕනේ ධර්ම කරුණු, නැත්නම් ධර්මාවබෝධයට අපි ගමන් කිරීමේදී හිත සකස් කරගන්නට ඕන ධර්ම කරුණු, සිත කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන්නට ඕනේ ධර්ම කරුණු පහක් පිළිබඳව මැනවින් දේශනා කරන්නට සහ පැහැදිලි කරන්නට යෙදුණා. ඒ කරුණු සියල්ල පිළිබඳව නොවුනත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබට වටිනාකමක් ගෙන දෙන ආකාරයට අපි සාකච්ඡා කරන්නට කියලා හිතුණා. එනිසා අපේ හාමුදුරනේ මේ කල්යාණ මිත්‍ර සේවනය, ඒ වගේම සිල්වත්කම සහ දස කතාවන්ගින් යුක්ත වීම, වීරයෙන් අනුග්‍රහය ලැබීම, ප්‍රඥාව පුරුදු පුහුණු කිරීම කියන කාරණා පිළිබඳව ඔබ වහන්සේ ධර්ම දේශනාව තුළ පැහැදිලි කරා. මේ අතරින් මම මුලින්ම වඩාත් දීර්ඝ පැහැදිලි කිරීමක් සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා අපේ හාමුදුරනේ. මේ දස කතාවන්ගෙන් යුක්ත වෙන්නට ඕනේ. මොකද අපේ කාලය ගත්තහම ඕනෑ තරම් දැකලා තියෙන දෙයක් තමයි අපේ හාමුදුරුවනේ නැගිට්ට වෙලාවේ ඉඳලා නැවත නින්දට යන මොහොත දක්වාම අපි බොහෝ දේවල් කතා බහ කරනවා. හැබැයි ඒ අතරින් අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වන, ඒ වගේම අර්ථයක් තියෙන, සමාජයට යහපතක් වන, පවුලට යහපතක් වන, දුවදරුවන්ට යහපතක් වන, මේ පරිසරයට යහපතක් වන දේවල් කතා බහ කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි වර්තමාන සමාජය ගත්තාම වැඩි වශයෙන් මේ තියෙන ස්මාර්ට් ෆෝන් නැත්නම් ජංගම දුරකථන මේ ඩිවයිස් වලට හුරු වීමත් එක්ක අපේ ජීවිතයේ වැඩි කාලයක් අපි ගත කරන්නේ මේවත් එක්ක. එනිසා මේ දස කතාවන්ගෙන් යුක්ත වීම කියන කාරණාව චූටි කාලේ ඉඳලා අපි හුරු කරන්නට ඕන දෙයක්. මොකද පෙර පාසල, ඊට පස්සේ පාසල, විශ්වවිද්‍යාලය, ඊට පස්සේ සමාජගත වීම, ඊට පස්සේ අපි අත්දැකීම් එක්ක පරිණත භාවයට පත් වෙනවා, සහ අවසානයේදී අපි මිය යන මොහොත දක්වාම නැත්නම් වයස් ගතව පුජ්‍යලයන් වශයෙන් නැත්නම් වැඩිහිටි පුජ්‍යලයන් වශයෙන් සමාජයේ ජීවත් වන නිසා. එනිසා මෙහි තිබෙන වටිනාකම පැහැදිලි කර දෙමින් අද සාකච්ඡාව ආරම්භ කළොත් හොඳයි කියලා හිතුණා. අපේ හාමුදුරනේ අපි ඒ ගැන පැහැදිලි කරමු.
2: ඔව්, හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න යන කෙනෙකුට, ධර්මාවබෝධයේ පිණිස උත්සාහ කරන කෙනෙකුට හිතක් ධර්මාවබෝධයට සකස් වෙන්න, ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට හිතක් හැඩගස්වා ගැනීම පිණිස අවශ්‍ය කරන ප්‍රධාන කාරණා පහක් මේ ගිය සූත්‍රෙ පෙන්වයි. එයින් බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රධානම දෙයක් තමයි තුන්වෙනි කාරණාව හැටියට දස කතාවේ යුක්ත වෙන්න කියලා.
0: එහෙමයි.
2: එතකොට බොහෝ වෙලාවට අපිට සමාජය තුළ නිතර කතා කරනකොට හැම වෙලාවෙම කතාවේ ඇලී වාසය කරන කෙනා බුදුහාඳුර පෙන්නවා එයා අතින් නිරන්තරයෙන් අකුසල් හතරක් සිද්ධ වෙනවා.
0: එහෙමයි.
2: බොහෝ වෙලාවට සමහර අය ඉන්නවා ඒ අයට මොනවා හරි කියෝ කියෝ ඉන්න ඕනේ, කවුරු හරි අල්ලගෙන.
0: එහෙමයි.
2: පාර යන කෙනෙකුට හරි අඬ ගහලා ඔහේ කතාවක් පටන් ගන්නවා. එක්කො කවුරු හරි නැද ඒක හරි කාට හරි අඩුම ගානේ දුරකථන පණවිඩයක් දීලා හරි කාව එක් හරි පැය ගණන් කතා කර කර ඉන්න.
0: එහෙමයි.
2: එතකොට මේ ඇත්තටම කතා කරන්නේ මොනවද? ඔබම ඔබ කතා කරපු දේවල් ගැන ඔබම මොහොතක් ආපස්සට හිතලා බැලුවොත් ඇත්තට මොනවද මං අද දවසේ කතා කරේ, මොනවද මං කිව්වේ? සමහරලාට පැය ගණන් කෙනෙක් එක කතා කර කර හිටියා වෙන්න පුළුවන්. ඒ කතා කරපු දේවල් තුල මට යහපතක් තියෙනවද, ඒ පුද්ගලයාට යහපතක් තියෙනවද, මොනවද මං කියලා තියෙන්නේ?
0: එහෙමයි.
2: අන්න එහෙම බලාගෙන බලාගෙන ගියොත් 99%ක්ම තියෙන්නේ දෙතිස් කතා.
0: එහෙමයි හඳුරන්නේ.
2: එතකොට දස කතාවලට ප්‍රතිවිරුද්ධ දේ තමයි දෙතිස් කතා.
0: එහෙමයි.
2: බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා වලකින්න සම්පූර්ණයෙන්ම 100%ක් නවත්ත ගන්න බැරි වෙයි.
0: එහෙමයි.
2: හැබැයි පුළුවන් තරම් සිහිය පිහිටවාගෙන ඒවෙන් වැළකීලා මගහැරීමෙන් තමන්ගේ වචනේ රැක ගන්නට ඕන. රාජකතා, රජවරු ගැන, ඒ කියන්නේ දේශපාලනය ගැන. දැන් බලන්න වැඩිපුරම සමහර අයගේ මාතෘකා දේශපාලනේ.
0: එහෙමයි.
2: එතකොට රට හදන හැටි සමහර ලාවට මේ ගෙදර දරුවා හදාගන්න බෑ. මේ වෙන ගෙදරින් එහා ලෝකයක් දන්නෙත් නෑ.
0: එහෙමයි.
2: හැබැයි රට හදන හැටි තමයි කතාව. කොහොම නෙමෙයි කරන්න තිබ්බේ, මෙහෙමයි කරන්න තිබ්බේ. ඉතින් කවුරු හරි අහු වුණා නම් මහා ලොකු පරිණත දේශපාලඥයෝ වගේ රට හදන හැටි, උපදෙස් දෙන හැටි මහා ඉහළ උපදේශකයෝ.
0: එහෙමයි.
2: ඊට පස්සේ අමාත්‍ය කතා, ඇමතිවරු ගැන, මහා අමාත්‍ය කතා, මහා ඇමතිවරු ගැන. ඒ කියන්නේ දැන් බොහෝ වෙලාවට බලන්න මිනිස්සු වැඩිපුරම මේ දේශපාලනයේ පාලකවරු හිටපු අය, වර්තමාන වේවා ඇමති අමතිවරු වේවා, මේවා තමයි මිනිස්සුන්ට වැඩිපුර කතා කරන්න තියෙන මාතෘකා.
0: එහෙමයි.
2: එතකොට මේවා අද වෙනදට වඩා සමාජ මාධ්‍ය ඔස්සේ අර ඔබ කියපු හැටියට මේ Facebook වේවා මේ තියෙන සමාජ මාධ්‍ය අවකාශ ඔස්සේ නිරන්තරයෙන් ඊළඟට ප්‍රවෘත්ති විකාශයක් බැලුවත් දවස ගන්න මේවා තමයි වැඩිපුර අපිට අහන්න දකින්න ලැබෙන්නේ. 30 කතාවම තමයි තියෙන්නේ.
0: එහෙමයි.
2: ඒ මිනිස්සු වැඩිපුර කැමති ඒ කුණු රසයටත් කැමති.
0: එහෙමයි.
2: ඒ කරදර, විපත්, අනතුරු, ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න, කුණු ගොඩවල් ඒව කතා කරා. ඊළඟට ඉත්ති කතා, පුරුෂ කතා, ස්ත්‍රීන් ගැන කිසිම වැඩකට නැහැ. කොහේවත් ඉන්න අනුන් ගැන, පවුල්වල, ගම්වල පිසිටිස, ඊළඟට පුරුෂයන් ගැන, ඒ අයගේ නොයෙක් නොපනත් කම්, වැරදි, අඩුපාඩු. එතකොට මේව කතා කරලා තමන්ට වැඩකුත් නැහැ, තමන්ගේ නෑයිකුත් නෙමෙයි, තමන්ගේ කෙනෙකුත් නෙමෙයි. හැබැයි ඇය ගණන් මේ අනුන් ගැන කතා බහවලේ දෙනවා. එතකොට මෙන්න මේ විදිහට කිසිම තමන්ටත් නැති, අනුන්ටත් නැති මේ වගේ බොහෝ කතාවල් තියෙනවා. ඒ කතාවල බුදුහාමුදුරු පෙන්නවා මේවට පැටලුණාට පස්සේ, මේ දෙතිස් කතාවලට පුරුදු වුණාට පස්සේ එයා දන්නෙම නෑ වැඩිපුර කියවෙන්න බොරු.
0: එහෙමයි.
2: ඊළඟට කේලම්, අනුන්ගේ පවුල්වල අඩුපාඩු, එයාගේ විස්තර, මෙයාගේ විස්තර, කුණු ගොඩවල් ඕන වැඩිපුර මිනිස්සු කතා
0: කරන්නේ.
2: එතකොට ඒ කතා කිරීම තුල වැඩිපුර කේලම් තමයි
0: කියවෙන්නේ.
2: සමහරලාට මං මේ කේලමක් එහෙම කියනවා නෙමෙයි යෝන් කියලා තමයි වැඩේ පටන් ගන්න. එතකොට එහෙම කියලා එක්ක ගිනි ගෙඩි පත්තු කරන ඒවා, ගං අවුලන ඒවා කෙනෙකුට වචනේ තුලින් විශාල විනාශයක් කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න කල්පයක් විපාක දෙන ආනන්තරී අකුසලයක් සංග බේද කරන්නේ වචනෙන්.
0: එහෙමයි.
2: ඒ නිසා මේ වචනේ ඒ තරම් ප්‍රබලයි. වචනෙන් රට රටවල් අවුලවන්න පුළුවන්. දැන් ඔබ හිතන්නේ පුද්ගලයාගේ ස්වභාවය අනුව කෙනෙකුට සමහර කේලමක් නිසා ඔබට ගෙවල් වල මිනිමැරුම් හදවන්න පුළුවන්, පවුල් පවුල් බිඳවන්න පුළුවන්, රණ්ඩු සරුවල් මහා වෛරක්කාරයෝ ඇති කරවන්න පුළුවන් කේලම් තුලින්. ඊළඟට තව ඉහළට යනකොට ඔබ හිතන පාලකයෙක්ගේ වචනයක් තුල තමන් හොඳට වචනේ සංවර කරගත්තේ නැත්නම් ඒ වචනයක් තුල රටක් අවුලවන්න පුළුවන්. ඊළඟට ඔබ හිතන ලෝක පාලනය කරන පාලකයෙක්, අදර මේ රටේ ලෝකේ ගත්තහම මහා ප්‍රබල රටවල් තියෙනවා. එතකොට ඔවුන්ගේ එක වචනයක මහා බලයක් තියෙනවා.
0: එහෙමයි.
2: එක වචනයකින් ඔබ බලන්න සමහරලාවට අද වෙනකොට එක ප්‍රකාශයක් තුල මුළු ලෝකෙම තෙල් මිල අඩු වැඩි වෙනවා. ලෝකෙම කොටස් වෙළඳපොළවල් කඩාගෙන වැටෙනවා එක වචනයක් තුල. ලෝකේ ප්‍රබල පාලකයෙක්ගේ ලෝක යුද්ධයක් අවුලවන්න පුළුවන් එක වචනයකින් ලෝක යුද්ධයක් අවුලවන්න පුළුවන්. එතකොට ලෝකේ නිවන්න පුළුවන් වගේමයි යහපත් වචනවලින් කෙනෙකුගේ අයහපත් වචනයකින් ද්වේෂ සහගත කෙලෙස් සහිත එවැනි වචනයකින් ලෝකයක් අවුලවන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ
2: නිසා මේ වචනය කියන එක හොඳට තේරුම් අරගෙන බුදුහාමුදුරුව අපිට පෙන්නුවා කතා කරනවා නම් දස කතා කියලා කියන්නේ තමන්ටත් යහපත පිණිස හේතු වෙන, අනුන්ටත් යහපත පිණිස හේතු වෙන. ඒක බොරුවකුත් නෙමෙයි, කේලමකුත් නෙමෙයි, පරුස වචනත් නෙමෙයි, හිස් වචනත් නෙමෙයි. දාන කතා, දානි කරපු පින්කම් ගැන, දානාදී පින්කම් ගැන, ඒවේ ආනිසංස ගැන බොහොම සතුටින් කතා, ඒ කතා කරන හැම මොහොතෙම පින වැඩෙනවා.
0: එහෙමයි.
2: කරපු පින්කම් ගැන, දානාදී පින්කම් ගැන කතා කරලා ඊළඟට සීල කතා, සීලේ ගැන, කය වචනේ සංවර කර ගැනීම, මේ සීලේක වටිනාකම, සීල් රැකපු උතුමන්ගේ ජීවිත කතා. එතකොට ඒවැ වටිනාකම ගැන මේ සීලේ ගැන කතා කරනවා. එතකොට ඊළඟට සුගතිය ගැන කතා කරනවා. දිව්‍ය සැප සම්පත් පින් කළ සුගතිය ඉපදෙන ආකාර ගැන. ඊළඟට නිවන් අවබෝධයට අප්‍රමාදී වෙන ආකාරය ගැන. අල්පේච්ච ජීවිතයක වටිනාකම, අප්පිච්ච කතා.
0: එහෙමයි.
2: සන්තුට්ටි කතා, ලත දෙයින් සතුටු වීම. එතකොට ඒ තමන්ට ලැබෙන දෙයින් සතුටු වීමේ තියෙන වටිනාකම කොච්චරද කියලා. ඒක තමනුත් නිවෙනවා, අනුනුත් නිවෙනවා. එතකොට පවිවේක කතා, විවේකයෙන් වාසය කිරීමේ වටිනාකම, මේ කායික මානසික විවේකයක තියෙන වටිනාකම. ඒ විවේකය තුළ තමන්ට බණ භාවනා කරගන්න, තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න අවශ්‍ය පරිසරය ලැබෙනවා. එතකොට ඔය විදිහට සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන, ඔය විදිහට බුදුහාඳුර පෙන්නනවා. ඔන්න කතා කරනවා නම් කතා කරන්න ඒ වගේ දේවල්. සීලය ගැන, සමාධිය ගැන භාවනා කරන හැටි, ප්‍රඥා වඩන හැටි, නිවන් දකින හැටි, කෙලෙස් යටපත් කරන හැටි, කෙලෙස් ප්‍රහාණය කරගන්න හැටි, එක්කෝ තව කෙනෙකුට උදව් කරන හැටි, දාන කතා, කෙනෙක්ව යහපතේ පිහිටවන හැටි, සීලාදී ගුණධර්ම පුරුදු කරන හැටි, යහපත් ජීවිතයක වටිනාකම. එතකොට මේ වගේ මාතෘකා. එතකොට කෙනෙකුට මේ කතා කරන්න නැති දෙයක් නෙමෙයි.
0: එහෙමයි.
2: දැන් දෙතිස් කතා ගැන ඇහුවට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපිට වෙන කතා කරන්න දේවල් නැහැනේ, අපි මොනවද එහෙනම් කතා කරන්න කියලා. එතකොට ඔන්න ඔය දස කතාවෙන් නිතර යෙදෙන්න කියලා, දස කතාවට කැමති වෙන්න, පුරුදු වෙන්න. එහෙම නිතර යෙදෙන කෙනා එයාට අර දෙතිස් කතාවල ආදීනව හොතට වැටහෙන්න ගන්නවා. එහෙම වැටහෙන්න ගන්නකොට එයා පුළුවන් තරම් ඒ තැන්වලින් මග හරිනවා. ඒ තැන්වලින් පුළුවන් තරම් දැන් අපි ගමු කවුරු හරි කිසි වැඩකට නැති කුණුගොඩවල් අනුන්ගේ අඩුපාඩු කතා කර කර ඉන්නවා. එතකොට එයා මෙයාටත් කතා කරනකෝ ඉන්නකො කියලා අඬ ගහනවා. එයා හිමීට මග ඇරලා යනවා. එයාට තේරෙනවා මේක නිකන් කුණු ගොඩක්, කිසි වැඩකට නැති දෙයක්, මට වැඩකුත් නැහැ, මේ අයට වැඩකුත් නැහැ, නිකන් කෙලෙස් ඇති වෙනවා විතරයි. ඊළඟට සමහරලාවට ඔබ බලන්න සමහර මලගෙවල් කියලා හිතන්න, දැන් ඔන්න එළියේ කතාව පටන් ගන්නවා. අර සමහරු නිදි මරන්න ඕනෑවට දැන් කට්ටිය එකතු වෙලා කතා ඉඳ ඔය කතා අවසානේ කෙලවර වෙන්නේ. දේශපාලන කතාවක් පටන් ගත්තොත් අවසානේ බැනගෙන දේශපාලන මති මතාන්තරවල අවසානේ රණ්ඩු වෙලා ගහගෙන එතන කෙලවර වෙන්න පුළුවන්.
0: එහෙමයි.
2: ඔබ බලන්න සමහර තැන්වල, ඒ කියන්නේ මිනිස්සු ඒ තැන කතා කළ යුතු දේ නොදන්නකම නිසා නුසුදුසු තැන්වල, මලගෙවල් වල මිනිස්සු ගහ ගන්නවා. ඇයි ඒ? බොහෝ වෙලාවට අර කතා කරන්න ගිහිල්ලා ඇති වෙච්ච යම් යම් අමනාපකම්, නුරුස්සනකම්, තමන්ගේ වචනෙට අවනත නොවීම, තමන් කියන එක පිළිගත්තේ නැහැ, ඒකට වෙන එකක් කිව්වා, තමන්ට ඉහලින් ගියා, ඔය වගේ දේවල්. ඊළඟට ඔබ බලන්න මංගල උත්සවවල, වෙඩින් වලට මිනිස්සු ආරාධනා කරන්නේ එතන කුඩු කරගන්නවත්, ගහගන්නවත්. මිනිස්සු හෝල් බුක් කරලා, වෙඩින් හෝල් බුක් කරලා, ඊළඟට කෙනෙක් ජීවිතේ තමන්ගේ ඉතාම වටිනා අවස්ථාවක, විවාහ මංගලයක්, උත්සවයක් වෙනුවෙන් තමන්ගේ නෑයන්ට, යාළු මිත්‍රයන්ට නිකන් ගම වටේ නවුස් කරගෙන යන්නේ
0: නැන්නේ.
2: එතකොට ඒ හිතවත් අයට පුළුවන් තරම් හිතවත්කම තුල තමයි ආරාධනා කරන්නේ. ඔයාලත් එන්න, ඔයාලා අපේ ජීවිතයේ හිතවත්කමේ හිටපු යාළු මිත්‍රයෝ, අපිව දන්න, එතකොට හැබැයි ඔබ බලන්න වර්තමානි කොච්චරනං අවසානයේ තැන්වල ගහගෙන රණ්ඩු වෙලා සමහර මිනි මැරුම්වලින් කෙලවරවෙන්. එතකොට මේ හැම ප්‍රශ්නිකටම හොඳට බලන්න හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඔය ආරවුලක් යම් තැනක ඇති වුණාද, ගහමරාගත්තද, රණ්ඩු සරුවල් ඇති වුණාද, මිනිස්සු අතර කලකෝලහල් ඇති වුණාද, හොඳට හොයලා බලන්න මොකද්ද හේතුව කියලා. අවසාන පටන් අරගෙන තියෙන කොතනින්ද කියලා වචනේ එක්කෝ කියපු කේලමක්, එක්කෝ බැන ගැනීමක්, පරුස වචනයක්, එක්කෝ ඒ කියපු දෙයට අනික් කෙනා පිළිගරගෙන නෑ, ඒකට එකට එක කියලා තර්ක කරලා වාද කරන්න ගිහිල්ලා තමන්ගේ මතේම හරි කියලා ඔප්පු කරන්න ගිහිල්ලා. එතකොට මේ ලක්ෂණ ඊළඟට සමහර දෙනෙක් තුල, දැන් මේ වචනය ගැන අපි කතා කරනකොට බොහෝ දෙනෙක් තුල තියෙනවා. ඒකට ධර්මී කියන්නේ තම්බ කියලා. තම්බ කියන්නේ දැඩි ගතිය.
0: එහෙමයි.
2: පිළිගන්න කැමති නෑ. ඇත්තක් වුණත් ඒක එහෙම්මම තමයි.
0: එහෙමයි.
2: දැන් අපි හිතමු කවුරු හරි ගහක් පෙන්නලා ගලක් කියනවා. එතකොට කට්ටිය කියනවා නෑ නෑ මේක ගලක් කියලා. කොච්චර කිව්වත් ඒක ඇත්ත කියලා කොච්චර ඔප්පු කරන්න හැදුවත් අර කියපු දෙයම තමයි.
0: එහෙමයි.
2: එතකොට ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා තමන්ගේ මතේ මොනම හේතුවකටවත් වෙනස් කරන්න කැමති නෑ. තමන් පරදිනවා කියලා දැනගත්තොත් වාද විවාද වලට ගිහිල්ලා තර්ක විතර්ක වලට ගිහිල්ලා අවසානයේ පරුස වචන වලින්, ගහමරා ගැනීම වලින්, රණ්ඩු වලින්, කෝලහල වලින් අවසන් වෙන්නේ. ඒ තුල ඇති වෙන වෛරයක්, මාව පැරද්දුවා, මාව පහත් කරා, පිරිස ඉස්සරහා මාව කොන් කරා. එතකොට අන්න ඒ වගේ මානසිකත්වයක් හදාගෙන ඒක තුල ඊට පස්සේ පිළිගන්න සැලසුම් කරන.
0: එහෙමයි.
2: එතකොට ඔබ බලන්න මේ පවුල් ආරවුල්, නෑදෑයෝ නෑදෑයෝ අතර ප්‍රශ්න දැන් බලන්න ගොඩාක් දුරට සමහර පවුල් වල හිතවත් කන්නෑදෑකම්, සහෝදරකම් මේවා බොහෝ වෙලාවට එක වචනයක්, කේලමක් කියපු දෙයක් තුල අවුරුදු ගණන් මූණෙන් මූණ බලන්නේ, කතා කරන්නේ නැහැ, ගෙදරකට එන්නේ
0: නැහැ. එහෙමයි.
2: අවුරුදු ගණන් මේ වෛර අරගෙන යනවා මිනිස්සු. එතකොට ඒ යන්නේ සමහරලාට පුංචි දෙයක්, එක්ක අනවබෝධේ, අර වචනේ සංවරකමක් නැතුව අනුන්ගේ කුණුකොඩවල හොයන්න ගිහිලා කියපු කේලමක් වෙන්න පුළුවන්, බහිම්බස් වීමක් වෙන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙම ඔබ හිතන්න, ඔබේ වචනේ සංවර කර ගැනීම තුළ ඔබට ගොඩාක් ගැටලු ප්‍රශ්න වලින් මිදිලා සැනසීමේ, සුවසේ, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ලැබෙනවා. ඇත්තටම වචනය සංවර කරගත්ත කෙනෙකුට ඕනම තැනක ඉන්න පුළුවන්.
0: එහෙමයි.
2: ඕනම ජාතිය පිරිසක් එක්ක ඉන්න පුළුවන්. මොකද එයා දන්නවා ඒ ඕනම කෙනෙක් එක්ක ගැටෙන්නේ නැතුව, තර්ක විතර්ක කරන්නේ නැතුව, තමන්ගේ මතේම ඔප්පු කරන්න දඟලන්නේ නැතුව, පුණු කොටවල් කතා කරන්න යෑමම තමයි ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධානම හේතුව.
0: එහෙමයි හැමදාම.
2: දැන් ඔබ හිතන්න පින්කම් ගැන කතා කරලා, දානීය ගැන, සීලයේ ගැන, ධර්මයේ ගැන කතා කරලා, ඒවැ ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ
0: නැහැ. එහෙමයි.
2: සමහරලාට කෙනෙක් මිත්‍යා අදහසක් දරන්න පුළුවන්. හැබැයි කරුණාවන්ත ධර්මයේ දන්න කෙනා ඒකට උත්තරේ දෙන්නේ කරුණාවෙන්මයි.
0: එහෙමයි.
2: ධර්මයේ දන්න කෙනා, ධර්මයේ නොදන්න කෙනා තමයි ධර්ම මතවාද තුලත් ගැටුම් හදාගන්න. ඔබ බලන්න සමහර ලාවට ධර්මයේ වාද විවාද, ධර්මවාදවලත් අවසානයේ කෙලවර වෙන්නේ ගැටුම් ආරවුල් වලින්. ඇයි? එතනක් තියෙන්නේ තමන් නම්‍යශීලී වෙන්න කැමති නැහැ, ඇත්ත පිළිගන්න කැමති නැහැ. අන්න ඒ නිසා හැම වෙලාවෙම තමන් කතා කරද්දී අර සුභාසිත වචන කියන එක ඉතාම වැදගත්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සත් ත්‍යක් වෙච්ච පමණින් සුභාසිතයක් වෙන්නෙත් නෑ කියන. දැන් අපි කියන දේ ඇත්ත වුණා කියලා හිතන්. ඒක ඇත්තක් වුණා කියලා ඒක සුභාසිතයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ සුභාසිත වචන. සුභාසිතයක් වෙන්න නම් ඒක සත්‍යක් වෙන්නත් ඕනේ. හැබැයි ඊට වඩා තව කරුණු ගොඩක් තියෙනවා ඒකත් එක්ක බැඳිච්ච. ඒ තමයි සුදුසු වෙලාවේ සුදුසු පරිසරයේ කියන්න ඕනේ.
0: එහෙමයි.
2: කරුණාවෙන් කියන්න ඕන, මෛත්‍රී සහගතව කියන්න ඕන. මේක කීමට සුදුසුද? එතකොට අන්නේ ඔක්කොම බලලා තමයි ඒක කියන්නේ. දැන් අපි හිතමු කෙනෙක් අවවාදයක් කරනවා. ඒ කරන භාෂාව අනුවත් ඒ කරන, දැන් හිතන්න දරුවෙකුට පාඩම් කරන්න කියලා කියනවා. දැන් ওই කියන දේ අම්මලා තාත්තලා නිතර ගෙවල් වල කියන දේනේ. පාඩම් කරන්න ඔය සෙල්ලම් කර කර ඉන්න එපා, ෆෝන් වල ගේම් ගගහ ඉන්න එපා, ඔය ටීවී බල බල ඉන්න එපා, පාඩම් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ දරුවට උගන්වන්න ආදරයට. හැබැයි සමාජ දෙමව්පියෝ ගත්තහම බොහෝ දෙනෙක් ඒ දේ දරුවට කියන්න යන රටාවත් එක්ක ඒ දරුවා කාරුණික වෙනවා, කීකරු වෙනවා, සමහරු අකීකරු වෙනවා, දෙමව්පියෝ එක්කත් වෛර බඳිනවා. එතකොට ඒ අර කියන රටාවේ වෙනසක්.
0: එහෙමයි.
2: ඔබ හිතන්න අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවා තුරුල් කරගෙන ඔළුව අතගාලා ආදරෙන් ඉඹලා, මගේ පුතේ, මගේ දුවේ, ඔයා හොඳට පාඩම් කරන්න ඉගෙන ගන්න, අපි කොච්චර ඔයා වෙනුවෙන් මහන්සි වෙනවද, එහෙම ආදරෙන් කියනකොට ඒ දරුවට පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද කියලා? ඒ දරුවා ඒක උවමනාවෙන් කරන්නේ, ආදරෙන් කරන්නේ, හැඟීමෙන් කරන්නේ. හැබැයි ඔය අතර සමාජයේ ඉන්නවා සමාජලාවට දෙමව්පියෝ හැම වෙලාවෙම දරුවන්ට කතා කරන්නේ සත්තුන්ගේ වචනවලින්. බෝරුවා, ගොනා, හරකා, පාඩම් කරපිය. එතකොට ඔන්න ඔය වචන කියනකොට ඒ දරුවන්ට ඇත්තටම පාඩම් කරන්න ඉගෙන ගන්න නෙමෙයි, ඒවත් එක්ක ගැටෙන එක මෛත්‍රී සහගත වචන නෙමෙයි, සුභාසිත වචන නෙමෙයි. එතකොට ඔබ ඕන තරම් දැකලා ඇති මේ ඒ දරුවෝ එක්ක හරි ඒ දෙමව්පියෝ දරුවෝ මේ ගොඩාක් පවුල් සම්බන්ධතා ඒ හිතවත්කම් බිඳෙන්නේ මෙන්න මේ වචනේ මෛත්‍රියක් නැතිකම. කරුණාවක් වචනයක කරුණාව මෛත්‍රිය දැනෙනකොට ඔබ අහලා ඇති ඔය ජාතක පොතේ සතෙකුට පවා ආදරෙන් කතා කරොත් ඒ සතාට පවා ඒක දැනෙනවනේ.
0: එහෙමයි.
2: ඔය නන්දි විශාල ජාතකය ඔබ අහලා ඇති.
0: එහෙමයි.
2: ඔව්. එතකොට ඒ සතෙකුට පවා ආදරෙන් කියපුවහම ඒක සතාටත් දැනෙනවා. හැබැයි ඒ සතාට කෙවිතෙන් ගහලා සැරෙන් කීවා කියලා ඒ සතා වුණත් මුරණ්ඩු වෙනවා. ඒක නොකරයි.
0: එහෙමයි.
2: අන්න ඒ නිසා ආදරේ කරුණාව කියන එක සතාටත් දැනෙනවා. ඒ නිසා හැම කෙනෙකුට මේක අවශ්‍ය දෙයක් ජීවිතේ. දෙමව්පියෝ දරුවන්ට වේවා, දරුවෝ දෙමව්පියෝ එක්ක වේවා, ස්වාමියා බිරිඳ වේවා, සහෝදරයෝ සහෝදරියෝ අතර වේවා, අසල්වැසියෝ අතර වේවා, මේ මෛත්‍රී සහගත වචන, සබහාසිත වචන. ඒකනි බුදුහාඳුරු පෙන්නන්නේ මහණෙනි මෛත්‍රී සහගත කෙනා. එයා හැම වෙලාවෙම මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. එයාගේ කය මුල් කරගෙන හැම වෙලාවෙම තව කෙනෙකුට උදව්වක් උපකාරයක්. මගේ කය මුල් කරගෙන කිසිවෙකුට හිංසාවක් නොවේවා කියලා තමයි එයා කායික ක්‍රියාවන් පවත්වන්නේ. වචනේ ගැන හිතනවා, මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා, සිත්රිදීමක් නොවේවා. එයා සුභාසිත වචන කතා කරනවා, දස කතා වේදෙනවා. එතකොට එහෙම කෙනා සිතුවිල්ලෙනුත් එහෙමයි මෛත්‍රී සහගත කෙනා. ඔබ හිතන්න බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඒකේ විපාකේ දිට්ඨ ධම්ම වේදනීය විපාකේ මොකද්ද? මනුස්සානම් පියෝ හෝති, මිනිස්සුන්ට යාව ප්‍රිය වෙනවා.
0: එහෙමයි.
2: දේවතා රක්කන්ති, දෙවියොත් එයාව රකින්නවා. අමනුස්සානම් පියෝ හෝති, යක්කු අමනුස්සයන්ටත් ප්‍රියයි කියනවා. ආයි මිනිස්සුන්ට විතරක් නෙමෙයි. එතකොට බලන්න හැමෝම සතා සිව්පාවද නොපෙනෙන අයද අමනුස්සයෝ පවා ගෞරව කරනවා, ප්‍රිය කරනවා. මෛත්‍රී සහගත කෙනා එයාට කරදරයක් ඉරිහැරයක් කරන්නේ, දෙවියෝ එයාව රකිනවා. ඔබ නිකන් සමාජයේ ඔබ දන්න ගමේ නෑදෑයෝ හිතවත් අතර බලන්න එහෙම ගුණහපත් කෙනෙක් මිනිස්සු කතා කරන්න කැමති. ඈතින් එනව දැක්කත් බලෙන් හරි ගිහිල්ලා කතා කරනවා.
0: එහෙමයි.
2: ඇයි ඒ වචනයක් ඇහුවත් හිත සංසිඳෙනවා. අනේ පුතේ දුවේ වාට හරියන්න ඕනේ. ඒක හදවතින්මයි කියන්නේ.
0: එහෙමයි.
2: බොහොම මෛත්‍රියෙන්මයි උපදේශත් දෙන්නේ, ආදරෙන්මයි කියන්නේ. ඒ වචනවල අර තියෙන කරුණාව, මෛත්‍රිය, අවංකකම ඒ දේ තව කෙනෙකුට වචනෙන් දැනෙනවා. ඒ නිසා මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. හැබැයි ද්වේෂයෙන්, වෛරයෙන් හැම වෙලාවෙම කුණු හොය හොය අර අකුසල් සහගත වචන කතා කරන කෙනා ගැන සමාජය තුල තියෙන පිළිකුලක්. එයා එනවා දැක්කත් මග අරින, ඔන්න එනවා බෝම්බයක් එනවා කියන. එහෙමනේ මිනිස්සු කියන්නේ. ඔන්න ගිනි බෝම්බයක් එනවා. ඔන්න කතාවට එහෙ වැටුනොත් ඉවරයි. මග ඇරලා ඵලයල්ලා කියන. එතකොට එනවා දකින්නකොට හැංගෙනවා සමහරු.
0: එහෙමයි.
2: එක්කෝ මග හරිනවා. බයයි, මෝණ දෙන්න බයයි. එක්කෝ කාගේ හරි කේලමක් කුණු ගොඩක් අහගෙන හිටියත් ගින්දරක්. එතකොට අන්න ඒ නිසා ඔබ හිතන්න මේ සමාජ මිනිස්සු ඇත්තටම ගොඩාක් මිනිස්සුන් අර පල්ලෙහාට වැටිලා තියෙන මේ වචනේ පහත්කම නිසාමයි. ඔබ මේ ටිකෙන්ම හිතන්න බොහෝ දෙනෙක් අර සමාජයේ තමන් පල්ලෙහාට වැටිලා තියෙන, තමන්ගේ තියෙන තත්ත්වේ නැති කරගෙන තියෙන මේ වචනේ තියෙන පහත් සංවරයක් නැති වචන කතා කිරීම නිසා. ඒ නිසා ඔබ බොහොම කරුණා සහගත, මෛත්‍රී සහගත, සුභාසිත වචන කතා කරන්න, දස කතා වේදෙන්න. එතකොට මේක මෙලවට විතරක් නෙමෙයි, බුදුහාඳුරු පෙන්වුවේ නිවන් දකින්න යන කෙනෙකුට හිතක් නිවනට මෝරන්න, ධර්මාවබෝධයට සකස් වෙන්න නම් දස කතා වේදීම කියන එක ඉතාම වැදගත් දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා මෙලව පරලව දෙලවම නිවනට උපකාර වෙන දෙයක් හැටියට බුදුරජාන් වහන්සේ මේ වචනේ සංවරකම, යහපත් වචන, දස කතා වේ යෙදීම අපිට ධර්මයේ තුල පෙන්වලා දීලා තියෙනවා.
0: හොඳයි. ඉතින් පුංචි කාලේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැඩෙන ජීවිතයක වටිනාකම තේරුම් ගන්න, එය තේරුම් කර දෙන්න සහ යහපත්ව ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දෙන්නටත් අපට තියෙන ප්‍රබලතම ආයුධය තමයි වචනය. එනිසා වැරද්දක් දුටුකල වැරදි නිවැරදි කරන්නට සහ යහපතක් දුටුකල ඒ යහපත තව තවත් වර්ධනය කරගන්නටත් මේ වචනය ප්‍රබල දායකත්වයක් දක්වනවා. එනිසා ඔබ කතා කරන අවස්ථාව ගැන, කතා කරන දේවල් ගැන, ඒ වගේම එහි ඇති ප්‍රතිඵල ගැන නිරන්තරයෙන්ම වැඩි අවධානය යොමු කරන්න, අවබෝධයෙන් යුක්තව වචනයක් මුවින් පිට කරන්න. ඒ තුළ අර අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළා වගේ මෙලව සහ පරලොව ජීවිතය සුවපත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. එලෙස සුවපත් කරගන්නට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ හාමුදුරනේ දැන් ඉස්සරට වැඩිය තාක්ෂණයේ දියුණුයි. මොකද අවිල තාක්ෂණයෙන් බැහැරවන්නට කිසිදු අවස්ථාවක් නැහැ. අපි දැකලා තියෙනවා ඉස්සර ගොඩක් වෙලාවල් වලට අපි පොතපත කියෙව්වා, ධාර්මික පොත්පත් පරිහරණය කළා. හැබැයි දැන් අන්තර්ජාලය ඔස්සේ ඒ පොත්පත් පරිහරණය කරනවා. නමුත් අපි ප්‍රායෝගිකව ඈත අතීතයේ අපේ අත්තල මුත්තල නත්තල පනත්තල කිත්තල කිරිකිත්තල කියන මෙන්න මේ විස්තීරණ පවුල් තුල ජීවත් වුණ මිනිසුන්ට වඩා දැන් අන්තර්ජාලය ඔස්සේ මේ පොත් පරිහරණය කරන පිරිස ටිකක් අඩු වෙලාද කියලාත් හිතෙනවා. මොකද අපි දකින්නේ ගොඩක් වෙලාවට අනුන්ගේ ඕපාදූප හොයන තත්ත්වය තමයි වැඩි වශයෙන්ම. ඒ නිසා අපේ හාමුදුරනේ ඉස්සර අපි ආදරණීය ළමයින්ට කිව්වා ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා අත්හරින්න කියලා. හැබැයි වර්තමානීය වන විට වැඩි වශයෙන් දෙමාපියන් ළමයින්ට කියනවා පොත්වල වැඩ කරන්න කියලා. හැබැයි දෙමාපියෝ නිරන්තරයෙන්ම බැලූ බැලූ ස්ථානවල ජංගම දුරකථනෙත් එක්ක තමයි ඔළුව පාත් කරගෙන ජීවත් වෙන්නේ. මෙන්න මේ තුලත් මේ හිත හුරු කරන්නට යන ගමනේදී, නැත්නම් ධර්මාවබෝධයට හිතක් හුරු කිරීමේදී වැරදි අවබෝධයක් අපි ලබා දෙනවා, වැරදි ආදර්ශයක් අපි ලබා දෙනවා. ඒ නිසා අපේ හාමුදුරනේ මේකත් අපි ගලවා ගන්නට ඕන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ධාර්මික ජීවිතයක් ගත කරන්න නම් මේ තුල නැත්නම් ස්මාර්ට් ෆෝන් තුල ජංගම දුරකථන Facebook වේවා වෙනත් සමාජ මාධ්‍යයක් වේවා මේ තුල වැඩි වශයෙන්ම රබු වහන්සේ සිහිපත් කළා වගේ යහපත් දේට වඩා ප්‍රචලිත වන්නේ අයහපත් දේවල්. එනිසා මෙන්න මේන් මිදිලා ජීවත් වීමත් අපේ හිත හුරු කරන්නට මහඟු ශක්තියක් එක්කාසු කරනවා. එනිසා අපේ හඳුරන්නේ මේක අපි ඇබ්බැහි වෙලා ඉන්න අයට සහ යහපත් රටක් නිර්මාණය කරන්නට, ජීවිතයක් නිර්මාණය කරන්නට, ළමා පරපුරක් නිර්මාණය කරන්නට කොයිතරම් වටිනාකමක් ගෙන දෙනවද?
2: ඔව්, ඇත්තටම අපි මේ අවුරුදු 30ක් 40ක් තුල ආපස්සට බැලුවොත් ඇත්තටම දැන් අපේ ජීවිතවල ගත්තොත් අපි ගොඩාක් දේවල් අත්දැකලා තියෙනවා.
0: එහෙමයි.
2: දැන් ඔබ හිතන්න අපේ ඉස්කෝලේ යන කාලවල ඉස්සර මීට අවුරුදු 30කට 40කට එහා සාමාන්‍ය ඔබ හිතුවොත් ඉස්සර ගමක මොකක් හරි අපරාධයක් ওই මිනි මැරුමක් වුණාට පස්සේ ඔබට මතක ඇති ඉස්සර කවි කොළ ගහලා මිනිස්සු බස්වල නැගලා ඒ කවි කියෙව්වා.
0: එහෙමයි හැමදාම.
2: ඒ කියලා ඒ කවි කොළ තමයි මිනිස්සු අතර වික්කේ. එහෙම කාලයක් තිබුණා. ඒක බොහොම සංවේදී විදිහට ඒ අපරාධයක් හරි කොහේ හරි වෙච්ච දෙයක් ඒ ගමේ නම කියලා ඉවරලා අහස පොළොව නුහුලන මේ අපරාධේ. එතකොට ඒක තුල මිනිස්සු කවියෙන් තව කෙනෙක්ව ඒක ගැන සංවේදී කෙරෙව්වා. මේක මහා අපරාධයක් කියන එක. එහෙම කාලයක් තිබුණා. ඊට පස්සේ ඔබට මතක ඇති ඉස්සල්ලාම ගමට ටීවී එකක් ආපු කාලේ මතක ඇතිනේ.
0: එහෙමයි.
2: එතකොට රේඩියෝ එකක් ගමකට ආපු කාලවල. එතකොට මිනිස්සුන්ට ඒ වගේ කාලවල ඔබ හිතන්න මීට අවුරුදු 40කට වගේ එහා ජීවත් වෙච්ච ටීවී, රේඩියෝ, ඉන්ටර්නෙට් මේ ස්මාර්ට් ෆෝන් නැති සමාජය තුල මිනිස්සු ගොඩාක් ලෝකේ තියෙන කුණු ගොඩවල් දන්නේ
0: නෑනේ.
2: අඩුම ගානේ ගමේ ටික විතරයි පොඩ්ඩක් එහෙම මෙහෙන් දන්නේ.
0: එහෙමයි.
2: රටේ එහා කොනේ මොනවද වෙන්නේ, අරහෙ මොනවද වෙන්නේ ඒ වගේ ගොඩා කුණු ගොඩවල් ඔළුවේ දාගෙන ඒවා පුරවගෙන නැහැ.
0: එහෙමයි.
2: හැබැයි වර්තමානයේ වෙනකොට මේ තාක්ෂණියත් එක්ක අද ගිහිල්ලා අපි මේ ජංගම දුරකථන ස්මාර්ට් ෆෝන් වලට ඇවිල්ලා අන්තර්ජාලයත් එක්ක අද ඉන්න මේ දරුවන්ගේ පරපුර ගත්තට පස්සේ අද පුංචි කාලේ ඉඳන් අද ඔබ කොහේ හිටියත් මුළු ලෝකෙම තියෙන කුණු ගොඩවල් ඔබේ අතේ.
0: එහෙමයි.
2: සැනින් ඔබේ ඔළුවේ. එතකොට අපි අහලවත් නැති දන්නේත් නැති ලෝකේ තියෙන රටවල් වල තියෙන කුණු ගොඩවල් අපරාධ, මිනිමැරුම්, යුද්ධ ඒවා සිදුවෙන ඒ කුණු ඔක්කොම සම්පූර්ණයෙන්ම කෙනෙකුගේ ඔළුවට සැනින් එනවා.
0: එහෙමයි.
2: ඉස්සර මිනිස්සුන්ට එහෙම කුණු එකතු කරගන්න එක පරිසරයක් නෑ. අද එහෙම නෙමෙයි ලෝකෙම කුණු ගොඩ අතට ඔළුවටම ඇවිල්ලා තියෙන්නේ.
0: එහෙමයි.
2: එතකොට මෙහෙම වෙනකොට කෙනෙක් තමන් තෝරා බේරාගෙන තමන් මේකට යොමුුනේ නැත්නම්, මොකද මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ මනස ගැන හොඳට අධීක්ෂණයක් කරලා.
0: එහෙමයි.
2: ඒ නිසා ඒකට කාලයක් පුරුදු වෙච්ච කෙනා අර මත් කුඩු වලට, බේබදුකමට, සමහල්ලාවට ඇබ්බැහි වෙලා ඇඩික්ට් වෙලා එනවා වගේ මේවට පුරුදු වෙනවා.
0: එහෙමයි.
2: ඔබ බලන්න මේක පුරුද්ද තමන් නොදැනුවත් ඒකේ යන රටාවකට ඒ ජංගම දුරකථනවල ඒ YouTube Facebook ඒවා මේ සමාජ මාධ්‍යවල තියෙන ඒ ඇල්ගොරිතම් සිස්ටම් එකක් එක්ක අපේ මනස සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්න. ඒක ග්‍රහණය වුණාට පස්සේ ඔබ බලන්න ගෙවල් වල අද වෙලා තියෙන දේ. ගෙදර පස් දෙනෙක් නම් මුළු පහක.
0: එහෙමයි.
2: එක්කෝ එක්ක පුතා කාමරයේ ෆෝන් එකේ යන ඇන ඉන්නවා. එක්ක අම්මා කොහේ හරි සාලේ හරි කුස්සිය හරි ෆෝන් එකට ඇන ඇන ඉන්නවා. තාත්තා තව කොහේ හරි එක්ක තව කෙනෙක් එක්ක සමහර ලාවට ෆෝන් එකේ බැටරි බහලා නම් චාර්ජර් එකට ගහලා ඒ චාර්ජර් එක ළඟ බිම වාඩි වෙලා හරි එතන ඇන ඇන ඉන්නවා.
0: එහෙමයි.
2: එතකොට ඒක චාර්ජ් වෙනකන්වත් ඉවස ගන්න බෑ. එතකොට මේ වගේ අර පවුල් සම්බන්ධතාවය දැන් නැති වෙලා ඉස්සර ගෙවල් වල එකට බුදුන් වැඳා. ගෙදර අම්මලා තාත්තලා දරුවෝ එකතු වෙලා කතා බහ කර හවස වැඩෑරලා ආවට පස්සේ දරුවෝ ඉස්කෝලේ යරලා ආවට පස්සේ එදිනෙදා වෙච්ච දේවල් අද මොකද ඉස්කෝලේ වුනේ පුතේ කියලා අහනවා. ඒ ප්‍රශ්න කියනවා, කතා කරනවා, විහිළු තහළු කරනවා. ගෙවල් වල එකට වාඩි වෙලා කෑම කනවා. අද බලන්න කෑම මේසෙක පවුලක අද කලාතුරකින් කොහේ හරි ඇති. හැබැයි ඒක අද ඉතාම දුර්ලභ දෙයක් වෙලා තියෙනවා. පවුලේ හැමෝම එකට වාඩි වෙලා ගෙදර කෑම වේලක් ගන්නවා කියන එක. එතකොට අද තම තමන් පිඟානට කෑම ටික බෙදාගත්ත කොහේ හරි අහුමුළු වලට වෙලා ෆෝන් එකකට ඇන ඇන ඉන්නේ. එතකොට මේ ජංගම දුරකථන ඔස්සේ ඔබ නොදැනුවත් ඔබම සමහර පුද්ගලයෝ ගැන හිතන්න, දවසේ පැය කීයක් උදේ නැකිටපු ගමන් ෆෝන් එක තමයි අතට ගන්නෙ. නැකිටිනකොටම ෆෝන් එක අතට ගන්න. ඊට පස්සේ ඇඳෙන් සමහරවිට පැයක් එකමාරක් ඇඳෙන් නැකිට ගන්න බෑ. අර ෆෝන් එකට ඇන ඇන වෙලාව යනවා දැනෙන්නේ.
0: එහෙමයි.
2: සමහරවිට බාත්รูම් එකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා, තනියෙන් හිනාවි බලබලා ඉන්නවා. ගිය වැඩෙත් නෙමෙයි සමහරවිට. ඒකත් කරගෙන හොද ගන්න සීයකුත් නැහැ ඊට පස්සේ.
0: එහෙමයි.
2: තව කෙනෙක් ඇවිල්ලා එක්කෝ දොරට ගහනවා. වැසිකිලියන්න ඕනේ ඉක්මනට එළියට එන්න කියලා. ඒත් කල්පනාවක් නැ ෆෝන් එකේ කොයි අන්තර්ජාලයේ ඉන්නේ. එතකොට මේ වගේ ඔබ බලන්න මේ නිසා වර්තමානයේ කොච්චර මිනිස්සු අවධානි තියන්න ඕන තැන් රියදුරේ වාහන පදවන අතරතුර දුරකථන පාවිච්චි කරන්න ගිහලා කොච්චර අනතුරු වෙනවද.
0: එහෙමයි.
2: එතකොට සමහර වෙලාවට රියදුරෙක් වේවා ඒ තමන්ගේ රස්සා කරන දැන් වර්තමානයේ ගොඩාක් දරුවෝ රස්සාවල් කරන තැන්වල පවා ඔබ බලන්න ඒ තමන් කරන රැකී රක්ෂාව හරියට කරගන්න බැරි ප්‍රධානම හෝනියමක් වෙලා තියෙන මේ දුරකථනෙ.
0: එහෙමයි.
2: සමහරලාවට තමන්ගේ පරීක්ෂා කරන ප්‍රධානී කෙහෙට මෙහෙට යනකන් ඉඳලා වැඩේ කරනවට වඩා කට්ටිය ෆෝන් වල ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ සමාජයක් ගොඩනැගීම තුළ ඔබ නොදැනුවත්වම රෑ නිින්දට යනකන් සමහරලාවට නිින්ද නැති වෙලා තියෙන. බොහෝ දෙනෙකුට අද රාත්‍රී සුව නිින්දක් නැති වෙන්න ප්‍රධානම හේතුව ඇඳට ගිහිල්ලා දුරකථනය ඔස්සේම ඒවා බලබලා ඉන්නකොට මනස සම්පූර්ණයෙන්ම ඒකට ඇබ්බැහි වෙනවා. අර නින්දට අවශ්‍ය විදිහට මනස සකස් වෙලා පරිසරය හැදෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඔබ හිතන සාමාන්‍ය වෙන දේ. එතකොට මේක අපි තේරුම් අරගෙන වැළකුණොත් අපිට අමාරුයි. හැබැයි අමාරු දේ ජය ගන්න පුළුවන්. ඔබට සම්පූර්ණයෙන් දුරකථනෙන් අයින් වෙන්න කියනවා නෙමෙයි, ඔබ පාලනයක් දාගන්න. එතකොට ඔබ ඒ තුල දවසේම් වෙලාවක් තියාගන්න. ඒ අනිත් වැඩ කටයුතු කරලා වෙලාවක්. එතකොට ඒ තුල පවා ඔබ බලන්න ඕන දේ සුදුසු දේ නුසුදුසු දේ ඔබ සීමාවක් තුල. මොකද ඒ තුල සීමාවක් නැති වුණාට පස්සේ වැඩිපුරම මතුවලා එන්නේ ඔබේ තියෙන මනසේ කෙලෙස් සහිත දේට අවශ්‍ය වෙන විදිහට තමයි ඔබට ඒව ගලාගෙන එන්නේ. ඔබ යමක් හෙව්වද ඒ වගේ කුණු ගොඩවල් සිය දහස් ගාණක් උඩට මතුවලා ඔබේ දුරකථනයේ ඔස්සේ ඔබේ ඇහැ ඉස්සරහට එන්නේ ඊට පස්සේ. ඔබ අපරාධ ගැන හොයන කෙනෙක් නම් ඒවා තමයි ඊට පස්සේ උඩට මතුවේවි. ඔබ කුණු ගොඩවල් රාග සහිත දේවල් කෙලෙස් සහිත දේවල් හොයන කෙනෙක් නම් ඒවා තමයි මතුවෙලා
0: ඉන්නේ.
2: එතකොට ඒ නිසා හැම වෙලාවෙම තමන්ව පාලනයක් කරගත්තේ නැත්නම් බොහෝ වෙලාවට ඔබේ අද වර්තමානයේ තරුණ පරපුර වැඩිහිටියෝ ගොඩාක් අය මේ අන්තර්ජාලයත් එක්ක පුරුදු වෙච්ච පිරිස තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි බලන ඇස්වල ඇති වෙන ආබාධ. බොහෝ දෙනෙකුට පැය ගණන් ඊට පස්සේ ඇස් බොඳ වෙලා ඇස් රිදෙනවා. පුංචි දරු සමහර පොඩි කාලෙම කණ්ණාඩි වලට පුරුදු වෙනවා. එතකොට අවසානේ බලුවට පස්සේ පැය ගණන් මේ දුරකථන එක්ක කම්පියුටර් එක්ක එක්ක ගේම් එක්ක ඒ වයසට අදාළ වෙන. මොකද මේවා සකස් කරලා තියෙන්නේ දරුවෝ නම් ඒ දරුවන්ව ළමා කාලේකට ඇඩික් කරගන්න විදිහට.
0: එහෙමයි.
2: ඒ ළමයින්ගේ මනස ආකර්ෂණය වෙන විදිහට එක්ක කාටූන් ඒවා ඒ වගේ දේවල් තුල සම්පූර්ණ ගේම් ගහන ඒවා එක එක විදිහට දරුවන්ව ඇදලා බැඳලා තියාගන්න. බලන්න සමහර දරුවෝ දැන් ඉස්කෝලවල පාසල්වල සමහර තහන. හැබැයි ඉස්කෝලේ හොරෙන් ඉස්කෝලට ගෙනියන දරුවෝ කොච්චර ඉන්නවද? අපි හිතම ස්කෝලේ ඇරිලා සමහරු ගෙදර එන්නෙම කෑ ගහගෙන ගෙදර එන්නෙම ආපු ගමන් බෑග් එක පැත්තකට දැම්ම ෆෝන් එක ගත්ත වාඩි වුණා. පාසල් ගිය ඇඳුම ගලවන්න, මූණකට හොදගන්න, වෙන ඇඳුමක් අඳින්න, අරගෙන ආපු පොත්පත් ටික බලලා පැත්තකින් තියලා ලෑස්ති වෙන්න. එහෙම කිසිම වමනාවක් නැහැ. මුළු මනසම තියෙන්නේ ඉක්මනින් ගෙදර ආවා, ෆෝන් එක ගත්ත, එක්ක ගේම් එකක් ගැහුවා. එතකොට මේ වගේ සමාජයකට පුරුදු වුණාට පස්සේ දරුවෝ දෙමව්පියෝ අර ඥාති සම්බන්ධතා ඒව සම්බ දැන් බලන්න සමහරලාවට අම්මලා කතා කරනවා කන ළඟ කතා කරත් ඇහෙන්නේ නැහැ. ළමයා ඉන්නේ එක්කෝ ගේම් එකක කාටුන් එකක එක්කෝ අන්තර්ජාලේ. අන්න ඒ නිසා මේවා නිසාම බලන්න වර්තමානෙ ගත්තොත් වැඩිම අපරාධ මේ අන්තර්ජාල ඔස්සේ සිදුවෙන අපරාධ තමයි වර්තමානෙ වැඩි. එතකොට ඒ අපරාධ නිසාම කී දෙනෙක් පාසල් දරුවෝ සියදිවි හානි කරගන්නවා සමහරලාවට. සමාජයට මෝන දෙන්න බැරි විදිහට තමන් මේ තාක්ෂණය තුළ කොටු වෙලා අසරණ වෙලා තමන් තමන්ව විනාශ වෙලා යන. තව කෙනෙක් තමන්ගේ මුළු ජීවිතේම පාලනය තව කෙනෙක්ගේ අතට ගන්නවා සමහරලාට බය කරලා බ්ලැක්මේල් කරනවා මිනිස්සුන්. අද අවසානේ ගිහිල්ලා ගිහිල්ලා මේ අන්තර්ජාලයේ ඔස්සේ අද ඔබට ඔබේ සමහරලාට ගිනුම් වල තියෙන සල්ලි ටික ඔබ දන්නෙත් නැහැ. ඒ එවන එක මැසේජ් එකක් තුළ ඔබ නොදැනුවත් ඒක බලන්නේ යෑම තුළ ඔබේ බැංකු එකවුන්ට් වල තියෙන සල්ලි ටික එක්ක කොහේ හරි ඉන්න හොරෙක් ඒක ඇදලා තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ මේවැ තියෙන අනාරක්ෂිත භාවය තුළ මිනිස්සුන්ගේ ජීවිත කඩාගෙන වැටිලා මිනිස්සු පල්ලෙහාට වැටිලා මිනිස්සු තව කෙනෙකුට කාට හරි එක්ක බ්ලැක්මේල් වෙලා එහෙම නැත්නම් ලෝකෙ කොහේ හරි තියෙන මේ සමාජ මාධ්‍ය මේ කම්පැනි වල ඒ තියෙන ඇල්ගොරිදම් ඔස්සේ තමන් කාගේ හරි වහලෙක් බවට පත් වෙලා අද හොඳට ගත්තොත් මේක තමයි වෙලා තියෙන්නේ මේ ලෝකේ. ඉතින් මෙන්න මේ ටික තේරුම් අරගෙන ඔබ මේකේ මොකද ලෝක යන රටාව අපි කොච්චර මේක වැරදි මේක හොඳ නෑ තාක්ෂණේ මෙහෙමයි කියවට ලෝක යන රටාව අද අපිට වෙනස් කරන්න බෑ.
0: එහෙමයි.
2: අද ඊටාම වේගෙන් මේ AI තාක්ෂණේ මේ ලෝකේ ඕනම දෙයක් සැනින් හොයන්න පුළුවන්. මේ තාක්ෂණයක් එක ලෝකෙ හිතා ගන්න බැරි වේගයකින් තාක්ෂණෙන් මිනිස්සු වේගෙන් වෙන ලෝකෙකට යනවා ඇදිලා. මේකෙන් මිදෙන්න උත්සාහ කරලා මේකේ පාලනයක් එක්ක තමන් තමන්ව රැකගත්ත කෙනාට ආරක්ෂා වෙන්න පුළුවන්. එහෙම නැති කෙනා මේකත් එක්කම විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා ඔන්න ඕක තේරුම් අරගෙන විශේෂයෙන් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ආදරෙයි තමන්ගේ දරුවෝ මේ තාක්ෂණය රැකගන්න අද ලේසි නෑ සමහරලාවට අවවාදයක් කරා. අද දරුවෝ දෙමව්පිය විතරක් නෙමේ ස්වාමින්වහන්සේලාට ඔබ හිතන්න නායක හාමුදුරු ගොඩාක් අපිට මුණ ගැහුණාම කියන්නේ පිරිවෙන්වල පොඩි හාමුදුරලා පුංචි හාමුදුරලා සමහර වෙලාවට මේ දුරකථන නිසා හරි අමාරුයි.
0: එහෙමයි.
2: පොඩි අයනේ ආසයි සමහර ලාවට එක්ක ගේම් එකක් ගහන්න කවුරු හරි ෆෝන් එකක් දීලා අවවාද කරන්නත් බයයි. එයි අවවාද කරාට පස්සේ ගෙදරට කියලා එක්ක සිවුරු ඇල්ල යනවා.
0: එහෙමයි.
2: එක්ක පන්සලින් යනවා.
0: එහෙමයි.
2: එතකොට ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ. දෙමව්පියන්ට දරුවන්ට අවවාද කර සමහරලාට දුරකථනේ දුන්නේ නැහැ කියලා දරුවෝ කොච්චර සමහරලාවට නපුරු විදිහට දෙමව්පියන්ට බනිනවා බඩු පොලේ ගහනවා සමහරලාවට තමන් විශාල විපතක් කරගන්න මට්ටමට අර දෙමව්පියෝ බය කරලා ආපහු දුරකථනේ ගන්න මට්ටමට පුරුදු වෙනවා. බලන්න පුංචි කාලේ ඉඳන් සමහරලාවට එක්ක දෙමව්පියෝම කරන වැරදිත් තියෙනවා. දරුවා නලව ගන්න ඕන වුණාම බලන්න පොඩි දරුවන්ට දරුවා කෑ ගහනවා නම් දඟලනවා නම් නලව ගන්න ඕන වුණාම ෆෝන් එක දෙනවා එක්ක ගේම් එකක් දාලා ආඩුන් එකක් දීලා අර එක්ක කවුරු හරි එක්ක කේලමක් හරි කතාවක කවුරු හරි අල්ලගෙන දැන් පැය ගණන් ළමයා කෑ ගහනවා දඟලන. එතකොට ළමයාව පාලනය කරගන්න ඕන වුණාම දුරකථනයක් ළමයාට දීලා අර ඒ ලෝකේ අවසාන වෙන්නේ කාලයක් යනකොට ළමයා ඒකට පුරුදු වෙලා ඇබ්බැහිවීමක් වෙනවා. ඉතින් අන්න ඒ නිසා අද මිනිස්සුන්ගේ හිතීමේ හැකියාව නැති වෙලා තියෙන කාලයක් යනකොට මිනිස්සුන්ගේ මනස මේවත් එක්ක පුරුදු වෙච්ච ඇබ්බැහි වෙච්ච රටාවක් එක්ක දැන් ඔබ හිතන්න මීට අවුරුදු 20කට 30කට කලින් අපි පොත්පත් කියවන කාලේ ඒ මතක ශක්තිය ධාරණ ශක්තියක් අපිට මේ තරම් පිහිටියේ අපි පොත් පෙරල පෙරල ඒවා හොය හොය දැන් අපි ධර්මයේ හොයන කාලේ උනත් ගත්තොත් ත්‍රිපිටක පොත් හංසීලා අටුවා ටීකා මේ පොත් තියාගෙන සමහරට පැය ගණන් එක සූත්‍රයක් හොයන්න අපි මහන්සි වෙනවා. හැබැයි අපිට අවශ්‍ය සූත්‍රය හොයාගන්න ලේසි නෑ. පොත් ගොඩාක් තියෙනවා ත්‍රිපිටක පොත් හංසීලා. අපි නායක හාමුදුරු හම්බෙලා අහනවා නායක හාමුදුරනේ මෙන්න මේ දේශනාව කොහෙද තිබ්බේ? තේ හාමුදුරලට සමහරලාවට තැන දැනගත්තත් අපිව මේ පොත් කියවන්න පෙරලන්න කරුණු හොයන්න යොදවන්න අවශ්‍යයි. ඒ නිසා කෙලින්ම තියෙන තැන කියන්නේ.
0: එහෙමයි.
2: කියනවා මේ සංයුත්ත නිකාය පෙරල බලන් දැ සංයුත්ත නිකායි සූට අටදස් ගානක් තියෙන
0: එහෙමයි.
2: ඉතින් අර පොට්ටික පෙරල පෙරල වචනෙන් වචනේ හොයනවා මේ වචනයට අදාළ මේ සූට්‍ර කොහෙද තියෙන්නේ. ඉතින් මේක හොයාගන්න බැරි වෙනකොට අපි ආය යනවා. අපිට මතක අපි ගින් අහනවා නායක හාමුදුරනේ ඒ සූට්‍ර දේශනාව නෑනේ මුළු සංයුත්ත නිකායෙන් පෙරලුවා. ආයිශ්මතුම ඕක මේ අංගුත්තර නිකාය තිබ්බ වගේ මතකයි. අංගුත්තර නිකාය පොට්ටික පෙරල බලන්න කියන සූට්‍ර නමදහස් ගානක් තියෙනවා අංගුත්තර නිකාය.
0: එහෙමයි.
2: එතකොට දැන් අපිට අවශ්‍ය මොකක් හරි එක සූත්‍රයක් නම් ඒ සූත්‍රේ හොයන්න යෑම තුල අපි තව ගොඩාක් කරුණු ඉගෙන ගන්නවා. තව තව කරුණු ඉගෙන ගන්නවා. තවත් ඊට සමාන සූත්‍ර දේශනාවල් හොයාගන්න පොත්පත් කියවලා පෙරලලා ඒ වචන ඔස්සේ සූත්‍රයක් හොයාගන්න හැටි. එතකොට මේ වගේ ඉස්සර දහම් පොත් අධ්‍යයනය කරපු ඉගෙනගත් අය මේ පොත්පත් ගැන පොත් පෙරලලා කරුණු හොයන්න ඉගෙන ගන්න දැන් බලන්න ඉස්සර දරුව විවේකයක් ලැබිච්චකම පුස්තකාලයකට ගියේ.
0: එහෙමයි ආමඳුරනේ.
2: අද බලන්න පුස්තකාලවල ගිහිලා පිරිලා ඉන්නවද කියලා පොත් කියවන පොත් හොයන අය. එතකොට මේ පුස්තකාලවලට ගිහිල්ලා පොත් ගෙනහල්ලා පොත් තියාගෙන ඉස්සර ෂෝට් නෝට් ලියනවා සටහන් ලියා ගන්නවා. එහෙම තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා ඒ දැනුම බොහෝ කාලයක් මනසේ ගබඩා වෙලා තියෙනවා.
0: එහෙමයි.
2: හැබැයි අද තාක්ෂණියත් එක්ක අද සමහරලාවට අපිට අවශ්‍ය සූත්‍රේ වචනේ ගහලා අන්තර්ජාලයෙන් හොයපු ගමන් ඊට අදාළ සූත්‍ර ටික ඔක්කොම පිළිවෙලට එක තප්පරෙන් හොයාගන්න පුළුවන්.
0: එහෙමයි.
2: එතකොට මේක නිකන් වැඩේ ලේසි වගේ හිතුණට ඒක තුල අර ඥාන ශක්තිය හොයනකොට ඇතිවන දැනුම ඒ බුද්ධිමය පරිණත භාවය මේ අපිට දහම් පොත් ත්‍රිපිටකය ගැන මේ ඇති වෙලා තියෙන මේ මහා දැනුම් සම්භාරය කියන එක අද දරුවෙකුට අද ඉගෙන ගන්න ධර්මයේ හොයන කෙනෙකුට ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් කම්පියුටරයක් තියාගෙන ෆෝන් එකක් තියාගෙන ඒකෙන් යන යන කරුණු හොය හොය සමහරලාවට දෙයක් කියයි. හැබැයි ඒක තමන් තුළ පිහිටන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පවා මේ ධර්මයේ පෙන්වුවේ දැන් අපි පොත්පත් තුළ ලිව්වත් මේක තමන්ට පිහිටව ගන්නට ඕනේ. සුතා හොඳට අහන්න කියන දතා අහපු දේ ධාරණය කරගන්න වචසා පරිචිත එතනින් නතර වෙන්නේ නැතුව වචනින් පුරුදු කරන්න. ඒ කියන්නේ කටපාඩම් කරන්න කියන මනසානුපෙක්කිත ඒ කටපාඩම් කරගත්ත දේ නිතර නුවණින් විමසීමස තමාතුලින් බලන්න කියන. අන්න එතකොට ඒක තමන්ගේ අවබෝධයක් බවට පත් වෙන. අද ගත්තාම අද තමන් නෙමේ දැනුම තියෙන්නේ එක්ක ෆෝන් එකේ අන්තර්ජාලයේ AI වල දැනුම තියෙන්නේ. ඒක හොයාගන්න ක්‍රමේ දන්නව මොකක් හරි වචනේ ගහලා හොයාගත්තා ඉච්චරයි. හැබැයි තමන් තුල දැනුමේ ගබඩාවක් නැහැ. ඉතින් ඔන්න ඔය විනාශේ අද බොහෝ දුරට මේ සමාජෙ වෙලා තියෙනවා. ඉතින් මේ ටික හොඳට තේරුම් අරගෙන විශේෂයෙන් දෙමාපියෝ දරුවෝ ඉගෙන ගන්න අය තමන්ගේ ජීවිතය තුළ මේ යන තාක්ෂණියත් එක්ක ගිහිල්ලා විනාශ නොවි තමන් ආරක්ෂා වෙන්න ඔබ දැනගන්න. ඒක තුල ඔබ ධර්මයේ හොයන කෙනාට හොඳ අවස්ථාවක් තියෙනවා.
0: එහෙමයි.
2: බණහන්න තියෙන ඕන තරම්. හැබැයි බලන්න දර්ශන අද ධර්ම දේශනාවලට වෙච්ච දේ දැන් මේ සමාජයේ මේ ක්‍රමේ දැන් මේ මනසේ මේ තාක්ෂණයට ඇබ්බැහිවීම නිසා අද අපේ තියෙන මානසික සංසුන්කම මනසේ තියෙන ඒකාග්‍රතාවය මිනිස්සුන්ට නැති වුණා.
0: එහෙමයි.
2: ඉස්සර මිනිස්සු පැය ගණන් දැන් මීට කලින් හිටපු පිරිස අර තුන්යම් රාත්‍රී දේශන ඇහුවන එළි වෙනකම් බණ.
0: එහෙමයි හාමුදුරනේ.
2: ඊට පස්සේ දැන් අපි වුණත් මීට අවුරුදු 10-15කට එහා ගොඩක් කරේ භාවනා වැඩසටහන්.
0: එහෙමයි.
2: උදේ 8:00 ඉඳන් හවස 5 විතර වෙනකම් දහස් ගණන් මිනිස්සු ආවා භාවනා වැඩසටහන් වල. දවසේ භාවනාවල් කරනවා, සූත්‍ර කියලා දෙනවා, උදේ ඉඳන් රෑ වෙනකම් භාවනාව උගන්වනවා.
0: එහෙමයි.
2: එතකොට ඊට පස්සේ මිනිස්සුන්ට අර දවසම ඉන්න කම්මැලි වෙලා වැඩිපුර පැයේ බණ. බොහෝ වෙලාවට බණ පැයක් තමයි බණ.
0: එහෙමයි.
2: ওই පැයේ බණ තමයි වැඩිපුර ගියේ. දැන් අන්තර්ජාලය වුණත් ඔබ බලන්න බොහෝ වෙලාවට අද කොච්චර අපේ මනස මේ කාර්ය බහුලත්වයත් එක්ක ඒකාග්‍රතාවයක තියාගන්න බැරි ස්වභාවයක් ඇවිල්ලාද කියලා අද පැයේ බණක් වාඩි වෙලා ඉන්ටර්නෙට් එකෙන්වත් අහන්නේ කීයෙන් කී දෙනාද?
0: එහෙමයි.
2: අද මේ වෙනකොට ඒක පුංචි අර බණ විනාඩි 3-5 ඒ ෂෝට් රීල් වලට මිනිස්සු පුරුදු වෙලා තියෙනවා.
0: එහෙමයි.
2: ඒ ධර්මදේශනාවක චූටි කෑලි ටිකක් කපලා විනාඩි 3-4-5 ඉච්චරයි. ඒව තමයි වැඩිපුර බලන්නේ.
0: එහෙමයි.
2: ඉතින් දැන් මනස පැය භාගයක් පැයක් ඒකාග්‍රව බණක් අහන්න තරම් මනසේ එකඟතාවයක් නැහැ. ඒ එකඟතාවයක් නැති නිසා අද සමහරවිට පොඩි වෙලාවක විනාඩි 2ක 3ක පොඩි සාරාංශයක් පොඩි කෑල්ලක් අහනවා ඉච්චරයි.
0: එහෙමයි.
2: එතකොට මේ ධර්මදේශනාවකටවත් වාඩි වෙලා හිත යොමු කරගෙන බණහපු කෙනෙකුට බණහන්න තරම්වත් මනසේ ඒකාග්‍රතාවය නැති වෙලා තියෙනවා. ඒ මේ තාක්ෂණියත් එක්ක හැම වෙලාවෙම බුදුහාමුදුරු පෙන්නනවා අර කරුණ ගොඩාක් ආවට පස්සේ මනස ව්‍යාකූල වෙනවා, වික්ෂිප්ත වෙනවා. හැම වෙලාවෙම මේක කොහොමද මේක හොයන්න ඕන මේක ඔය ෆෝන් එකකට ඇන ඇන ඉන්න කෙනෙක් දිහා බලන්නකො පොඩි වෙලාව ඒ පෝර්න් එක තුළ සමහරලාට එක දෙයක් නතර වෙලා කරුණු හොයනවා නෙමෙයිනි.
0: එහෙමයි.
2: වේගෙන් උඩට පල්ලෙහාට යනවා. ඊළඟ එක ඕපන් කරගන්න. ඊළඟ ඇප් එකට යනවා. ඊළඟ එකට යනවා. එතකොට මේ තියෙන සමාජ මාධ්‍ය ගිණුම් අවකාශ 10ක් තියෙන ওই 10ම ඕපන් කර කර බලන.
0: එහෙමයි.
2: එක්ක එහෙම බලලා ආයි සාක්කුවක් දාගන්නවා. ආයි තප්පරයයි දෙකයි. ආයි ඇදලා ගන්නවා. ආයි බලනවා. ඒකනේ ඉච්චරකට ඉන්න බෑ.
0: ඒක හරි.
2: සමහර ලාවට ඒ Tamanටම තේරෙනවා දැන් මේකේ පැය ගාණක් මං හිටියා කියලා ආයි එහෙම ඕෆ් කරලා සාක්කුවේ දාගන්න. ආයි දාගෙන වටපිට බැලුවා ආයි ඇදලා ගත්තා.
0: කියන්නේ
2: Taman ඉච්චරකට ඒකට ඇබ්බැහි වෙලායි. අන්න ඒ නිසා මේක ඔබ තේරුම් අරගෙන ඔබම මේකෙන් වලකින්න උත්සාහයක් ගත්තේ නැත්නම් අනාගතේ ජංගම දුරකථනයකින් අන්තර්ජාලයෙන් සමාජ මාධ්‍යින් විනාශ වෙච්ච ඒකට ඇබ්බැහි වෙලා ජීවිත විනාශ වෙච්ච පිරිසේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්.
0: හොඳයි. ඉතින් අවසාන වශයෙන් කෙටියෙන් හෝ අපේ හැඳුරුනේ මේ පැහැදිලි කිරීමත් එක්ක මට මෙන්න මෙහෙම අහන්න කියලා හිතුණා. අපි විසින් ධාරණ ශක්තිය හීන කරගෙනද තියෙන්නේ කියලා. එහෙම කිව්වොත් ඔබ වහන්සේගේ ওই පැහැදිලි කිරීමත් එක්ක හැඳුරුනේ මොකද්ද පිළිතුර?
2: ඔව් ඇත්තටම අපිට අර නිදහස් චින්තනේ අපි දෙයක් හිතන්නේ බුදුහාඳුරු පෙන්නන්නේ ඒක එයා මානසී තර්ක විතර්ක ගොඩනගාගෙන දැන් අපි යම් ධර්ම කරුණක් ඇහුවට පස්සේ ඒක විමර්ශනය කරනවා යෝනිසෝ මානසිකාරය දෙනවා ඒක නැවත නැවත මෙනෙහි කර කර බලනවා.
0: එහෙමයි.
2: ඒ වගේ මේ ලෝකේ යමක් හොයාගන්න කෙනෙක් වේවා ඒ චින්තන හැකියාව සිතීමේ හැකියාව නිර්මාණශීලී දක්ෂතාවය මේක එන්නේ පුද්ගලයෙකුගේ විමසීමේ දක්ෂතාවයත් එක්ක.
0: එහෙමයි.
2: එයා ධර්මයේ ඇහුවත් දැන් අපි ගමු බුද්ධ දේශනාවක් තුළ බොහොම සාරාංශයක් හැටියෙන්නේ තියෙන්නේ.
0: එහෙමයි.
2: මහණෙනි මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. මේක අනිත්‍ය වශයෙන් බලන්න කියලා.
0: එහෙමයි.
2: හැබැයි ඒක කරන්න ඕනේ Tamanne. බුදුරජාන් වහන්සේ අපිට කරන්න ඕනේ ක්‍රමයේ කියනවා විතරයි.
0: එහෙමයි.
2: එතකොට අපි ඕනේ ඒ කියපු දේ ඇත්තනේ නම් කොහොමද මේ ඇස අනිත්‍ය වෙන්නේ? එතකොට අපි තව ධර්ම කරුණු ගොඩාක් කියවනකොට දැනුම අවශ්‍යයි. කියවන්න ඕනේ, විමසන්න ඕනේ. එතකොට අන්න අපිට ධර්මයේ තුලින් තේරෙනවා එහෙනම් මේ ඇහැ හැදිලා තියෙන්නේ කොහොමද? අන්න බුදුහාඳුරන්ගේ තව දේශනා තියෙනවා. නාම රූප පත්‍ය සලායතන. නාම රූපෙන් හටගෙන තියෙන ආයතන හය. මොනවද නාම රූප? පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුන්ගේ පැවැත්මක් තියෙනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එතකොට මේවා හොඳට තේරුම් අරගෙන අන්න තමන්ගේ ඇහැ දිහා බලනවා. ඇත්තටම මගේ ඇහැ හැදිලා තියෙන්නේ මේ නාම රූපයන් නිසා නේද? මේ ඇහැ අනිත්‍යයි. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. ආහාර සමුදය, රූප සමුදය. අපි කනබුන ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ කය
0: පවතින්නේ.
2: ආහාර නිරුද්ධ වෙනකොට මේක නිරුද්ධ. එතකොට මේ අපි අහපු ධර්ම කරුණු ඒවා ගලප ගලප බලන්න. ඒකට කියන යෝනිසම මානසිකාරේ තීක්ෂණ නුවණක් ඕනේ. බොහෝ වෙලාවක් තමන් තුළින් විමසන්න කියන යෝනිසම මානසිකාරයේ දෙන. ඊළඟට ඒක තවත් ගැඹුරින් බලන්න නම් සමාධිමත් හිතක් තුළ ඉඳන් බලන්න කියන. එකෙන දැන් අපි හිතමු අපේ හිත මේ හැම තැනම විසිරි විසිරි තියෙන හිත හරියට නිකන් මේ සූර්යාලෝකේ ඔබ හිතන්නේ හැම තැනම විසිරිලා තියෙනකොට සූර්යාලෝකේ මහා ශක්තියක් එක එළිය තියෙනවා තමයි. හැබැයි උත්තල කාචයක් අල්ලලා එක තැනකට එකතු කරාට පස්සේ අර සූර්යාලෝකෙම එක තැනකට එනකොට ගින්නක් උනත් දැල්වන්න පුළුවන්.
0: එහෙමයි.
2: අන්න ඒ වගේ අපේ මේ විසිරෙන හිත හැම තැනම දුවන හිත අපිට එක කරාට පස්සේ එක තැනකට ගත්තාට පස්සේ මනසේ මහා ශක්තියක් බලයක් එනවා. ඒක තමයි ආධ්‍යාත්මික ශක්තිය. බුදුහාඳුර එක තැනක පෙන්නනවා මහණෙනි මේ මනස මනාකොට දියුණු කරොත් අර ඈතින් පේන හිමාල කන්ද චිත්ත බලයෙන් දෙකට වෙන් කරන්න පුළුවන් කියන.
0: එහෙමයි.
2: එතකොට සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත් 이르දිමත් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු චිත්ත බලයෙන් මහ පොළොව පවා කම්පා කරනවා කියන මේ සතර මහා ධාතු චිත්ත බලයෙන් චිත්ත වශී ප්‍රාප්ත කරගත් අය. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා මහණෙනි ධර්මය අවබෝධ කරගෙන රහත් වෙනවා කියන එක මේ කෙලෙස් ටික ප්‍රහාණය කරනවා කියන එක ඒක හිත දියුණු කරගන්න කෙනෙකුට ඒක ලොකු දෙයක් නෙමෙයි.
0: එහෙමයි.
2: අර තරම් දේවල් කරන්න පුළුවන් නම් මහා පර්වතයක් පවා වෙන් කරන්න පුළුවන් නම් චිත්ත බලේ. ඒ නිසා වීරිය වඩ. එතකොට අන්න ඒ නිසා අපේ හිත එක කරගත්තාම අපේ හිත දියුණු කරගත්තාම මේ මනසෙන් කරන්න පුළුවන් මහා දේවල් ගොඩක් තියෙනවා.
0: එහෙමයි.
2: එදා බුදුහාමුදුරන්ගේ කාලේ හිත දියුණු කරලා තමයි අහසෙන් ගියේ ලොකු ප්‍රාතිහාර පෑවේ ධ්‍යාන වැඩුව රහත් වුණා. මේ චිත්ත ශක්තිය තුල මතක ශක්තිය, ධාරණ ශක්තිය මේ හැම දෙයක්ම එක්ක මේ 84,000ක ධර්මස්කන්ධි දරාගෙන ආවේ මතක ශක්තිය. එතකොට ඉස්සර ඒ විදිහට හිත දියුණු කරගෙන විවේකයෙන් බණ භාවනා කරලා විමර්ශන හැකියාව ඥාන ශක්තියත් එක්ක මහා බුද්ධිමතු ඥාන ශක්තියක් ඇති ධාරණ ශක්තියක් ඇති අය හිටියා. අද තාක්ෂණයට යොමු වුණාට පස්සේ දැනුම තියෙන්නේ කොහේ හරි චිප් එකක, කම්පියුටරයක. ඒක හොයාගෙන ඒ වෙලාවට නිකන් කියවල කරුණු ටිකක් හොයන්න දන්න. ටික වෙලාවකින් ඒක අමතකයි.
0: එහෙම.
2: එතකොට මිනිස්සුන්ගේ අර විමර්ශන හැකියාව, චින්තන හැකියාව, දරා ගැනීමේ ධාරණ ශක්තිය, මතක ශක්තිය මේ ඔක්කොම නැති වෙලා තියෙනවා.
0: එහෙම.
2: අන්න ඒ නිසා ඔබ මේ අපේ හිත දියුණු කරන්න පුළුවන්කම තියෙද්දි, හිත වඩන්න පුළුවන්කම තියෙද්දි, මහා දැනුමක් උපදව ගන්න පුළුවන්කම තියෙද්දි, ඒකට අවශ්‍යයි විවේකය, භාවනාව, මනසේ ඒකාග්‍රතාවය. හැබැයි බලන්න මේ තාක්ෂණයත් එක්ක අද මොකද වෙලා තියෙන්නේ? එක තප්පරයක් විනාඩියක් ඉන්න බෑ ෆෝන් එකට අනින්න ඕනේ.
0: එහෙමයි.
2: ෆෝන් එක බලන්න ඕනේ. ඒකට ඉච්චරකට පුරුදු වෙලා. එතකොට මේ ලෝකෙම තියෙන කිසිම වැඩකට ඔබ දවස පුරා බලපු දේවල් මනසෙන් හිතුවොත් මොකක්ද මේ මට වැඩක් තියෙනවද, අනුන්ට වැඩක් තියෙනවද? කිසි දෙයක් නැහැ. කෙලෙස් හැවිස්සුනා විතරයි. ඒ නිසා ඒ තුල අඩුම ගානි තමන්ගේ යහපතට උපකාර වෙන ධර්ම කරුණු, හිත වඩන හැටි, භාවනාව ගැන, ධර්මයේ ගැන තමන්ගේ අරමුණට යන්නේ. කෝ ඉගෙන ගන්න කෙනෙක් අධ්‍යාපනයට අවශ්‍යද? ව්‍යාපාරය කරන කෙනෙක් ව්‍යාපාරික දැනුමට අවශ්‍යද? තමන්ට අවශ්‍යද තෝර බේරාගෙන අන්නේ විදිහට යන්න පුළුවන් නම් යම් මට්ටමින් හරි අපේ හිත රැකගෙන අපිට මේ තාක්ෂණේ අපිට මේක වෙනස් කරන්න බෑ. හැබැයි ඒක අපිට අදාළ වෙන විදිහට තෝරලා බේරලා හරිද තෝරගෙන තමන්ට තමන්ගේ යහපතේකින් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ධර්මී ඉගෙන ගන්න කෙනෙකුටත් අද ලෝකේ කොහේ හිටියත් හරියට ධර්මයේ හොයනවා නම් ධර්මයේ හොයාගන්න අවශ්‍ය දේශනා මුළු ත්‍රිපිටකයේම ඕන භාෂාවකින් සරල පරිවර්තන, අටුවා, ටීකා, සමහරලාට පාලි වචනයකට අද අර්ථය හොයාගන්න බැයිද? අන්තර්ජාලයෙන් සැනින් ඒකේ අර්ථයක් නිවැරදිව හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ තාක්ෂණයේ තමන්ගේ යහපතට යොදාගන්න ඔබටම තීරේ කාලයක් යනකොට ඔබේ ජීවිතේ යහපත් පැත්තට ඔබට තාක්ෂණීම මුල් කරගෙන ගොඩනගන්න පුළුවන් වෙනවා කියන කාරණේ.
0: හොඳයි. ඉතින් ශ්‍රවණය කළ ධර්ම කරුණු ඔබේ ජීවිතය සූපත් කරගන්නට, යහපත් ජීවිතයක් ගත කරන්නට, ඒ වගේම යහපත් සමාජයක් ගොඩනගන්නට, ලෝකයේ සූපත් කරන්නට ඔබට මනවින් වටිනාකමක් බවට පත්වේවි. සහ මේ තුල මේ ශ්‍රවණය කළ ධර්ම කරුණු නිරන්තරයෙන්ම තවත් කෙනෙකුට අහන්න අවස්ථාව නිර්මාණය කරලා දෙන්න, ඒ වෙනුවෙන් පෙළඹවීම ඇති කරන්න, ඒක ඔබට ගොඩක් පින් අත්වන කටයුත්තක්. එනිසා අද දවසේදීත් මේ උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණ, ධර්ම සාකච්ඡාවක් ශ්‍රවණය කරන්නට යෙදුණ, ඔබට මේ ධර්ම කරුණු නැවත නැවතත් ශ්‍රවණය කරන්නට නේත්‍රාලෝක YouTube අපගේ නාලිකාවට පිවිසෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ ආරාධනාව සිදු කරමින් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ මේ වස්සාන කාල සීමාව තුළ ලංකාවේ නොසිටියත් අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් නිර්මාණශීලීත්වයෙන් නිර්මාණය කරන්නට යෙදුණු බක්කුල මහා සෑය කේන්ද්‍ර කරගෙන හොරණ දික්හේනපුර සිලසු අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සමගින් අත්වැල් බැඳගෙන ඒ වෙනුවෙන් ඔබට දායකත්වයන් දක්වන්නට අවශ්‍ය කරන පින්කම් වල යෙදෙන්නට ශක්තිය එක්කාසු කරන්නට අවස්ථාවන් උදා කරලා දීලා තියෙනවා. ඒ නිසා අපේ හාමුදුරනේ ඉදිරියේදී පවත්වන මේ සියලු පින් කටයුතු වෙනුවෙන් කොහොමද කෙනෙක් ශක්තිය එක්කාසු කරන්නේ, ඒ වෙනුවෙන් දායකත්වයන් දක්වන්නේ කියන වග මේ අවසාන විනාඩි කිහිපයේදී අපි පැහැදිලි කරලා දෙමු.
2: ඇත්තටම අපේ බක්කුල මහා සෑය මේ බුද්ධ ශාසනය වෙනුවෙන් නිර්මාණය කළ, විවෘත කළ දැන් වසර 3ක් පසු වෙලා තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය වාර්ෂික අවුරුදු පතා චෛත්‍ය තීන් තාලේප කිරීම කරනවා. නමුත් අපි අවුරුදු 2 මාර්ගකට 3කට පස්සේ තමයි චෛත්‍ය කැටයම් වලාකුළු බැමි ඇත්පවුරු වාහල්කඩ මේ සියලු නිර්මාණ යලිත් ප්‍රතිසංස්කරණය කරලා මේ කටයුතු සිදු කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා පසුගිය කාලේ පසුගිය මාස කීපෙම විශාල වෙහෙසක් දරලා අපි ඇත්පවුර සම්පූර්ණයෙන්ම සකස් කරා. දැන් මේ වෙනකොට ඇත්පවුර ඉතාම අලංකාරවත්ව චෛත්‍ය වටා තියෙන ඒ ඇත්පවුර කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒ වගේ මේ දිනවල වාහල්කඩ 4 ප්‍රතිමා කැටයන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙනවා. ඒ වගේ වලාකුළු බැමි හංස පොකුණු ආදී නිර්මාණ යලි ආපහු තීන් තාලේප කරලා කඩතුළු සුද්ධ පවිත්‍ර කරලා සකස් කරන කටයුතු කෙරෙනවා. ඉතින් ඒ නිසා මේ උතුම් බක්කුල මහා සෑය වෙනුවෙන් ලක්ෂ ගණන් සැදැවතුන් වන්දනා කරන ඒ උතුම් පිම්බීම වෙනුවෙන් ඔබට වන්දනා ඒ කටයුතු වෙනුවෙන් ඔබට ශක්ති පමණින් උදව් උපකාර කරලා සම්බන්ධ වෙන ශ්‍රමදාන කටයුතු වලට එන්න පුළුවන්, තීන්ත ලබා දෙන්න පුළුවන්, ඒ කටයුතු වෙනුවෙන් ආධාරපකාර කරන්න පුළුවන්කම ඔබට තියෙනවා. ඒ වගේම ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ වැඩ ඉන ගිලම් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඒ දානයක් දිනක දායකත්වයක් උන්වහන්සේලාගේ බෙහෙත් ඖෂධ වෙනුවෙන් හරි ඒ ආධාර උපකාර කරලා ඔබට ඒ සඳහා දායක වෙන්න පුළුවන්. ඉතින් අපි කරන ගොඩාක් සමාජ සත්කාර කටයුතු තියෙනවා. ඒ උතුම් සත්කාර කටයුතු වෙනුවෙන් ඔබටත් ඔබේ ශක්ති පමණින් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා.
0: අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළේ මේ වස්සාන කාල සීමාව තුළදී බක්කොළ මහා චෛත්‍ය රාජානන් වහන්සේ කේන්ද්‍ර කරගෙන සහ සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන බොහෝ පින් කටයුතු සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් කොහොමද ඔබට දායකත්වය දක්වන්න පුළුවන්කමක් තියෙන්නේ, සම්බන්ධ වන්න පුළුවන්කමක් තිබෙන්නේ කියන කාරණාවන් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංක දෙක පැහැදිලිව සටහන් කරගන්න. 0124-227-22 එවගේම 0134-226-3646 0134-226-3646

ගලිගමුය ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ, අපි කවුරුත් අපේ හාමුදුරන් වහන්සේට සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. නෙතෆම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්න පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය 2 ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 51 272 0777 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. පුණ්‍යවන්ත සියලු දෙනාගේ ජීවිතද සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි අදට සමුගන්න සූදානම් වන්නේ. ඔබට තෙරුවන් සරණයි.

Net FM. Net FM. Spirit Vanderbilt. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන

මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Ferit Mandepil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතු බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.